බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. අද ලස්සන උදෑසනක ඔබේ නිවහනට මම එන්නේ සමිදානන් වහන්සේගේ වදන් රැගෙනයි. මෙන්න උන්වහන්සේ අද ඔබට අපූරු කතාවක් කියනවා. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. අප සමිදානන් වහන්සේගේ ප්‍රේමය අපරිමිතයි. ඒ ප්‍රේමය ඉය වාගිය ප්‍රේමයක්. ඉමක් කොනක් නිමක් නැතුව ගලා හැලෙන ප්‍රේමයක්. මේ ප්‍රේමයට කොන්දේසි විරහිතයි. ඔබත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙත්නම් පිරෙන ප්‍රේමයෙන් ඔබ ඔබේ ප්‍රේමය තව කෙනෙකුට දක්වනවා නම් ඔබේ ජීවිතය තුළ සමිදානන් වහන්සේ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ආදරයෙන් ආදරයට ආදරය කරන්න තීන්දුවක් ගන්න. ආදරයෙන් ආදරයට ආදරය කරනකොට සමිදානන් වහන්සේ කිව්ව විදිහට ඔබේ ජීවිතය ඔබේ මුළු මහත් ජීවිතය තව කෙනෙකු වෙනුවෙන් දෙන්න ඔබ ගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළොවේ ඇවිදින්නේ. අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය. ඒ ආදරයෙන් පිරෙන්න සමිදානන් වහන්සේ අද දවසේ හමුවෙන හැම මිනිසෙක් තුළම ගැහණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා. එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න. ඔබට ජෙසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, නෙත් FM අහන මා ආදරණීය මාගේ සහෝදරියනි, අද දින අපි කතා කරන්නේ මද සිනහ පෑම ගැන. මේ මද සිනහ කියන එක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා. තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන්. ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන්. අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන්, තමන්ගේ මව, තාත්තා, සහෝදර සහෝදරියන්, ඒ වගේම ළමයින් එක්ක ඒ මද සිනහවත් සමගම අපි ආරම්භ කළ යුතුයි. හේතුව නබිතුමාණන් කිව්වා මද සිනහ පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා. එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි. නමුත් මේ සිනහව මද සිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම, මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරියන් සමගම ඒ මද සිනහ පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම, හැම කෙනෙකුටම ආදරය දක්වනවා වගේම, අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට, සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මද සිනහ පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මද සිනහ මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අයිබෝවන් සුබෝ දැසනක් කු දැසන හයයි විනාඩි එකයි. කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරණ කරන්නේ
2: සතර සිස්සත්ත ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
1: ඉරු කිරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි
3: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්තම්

සුබ දවසක්. උදේ 6යි විනාඩි 9යි වෙලාව. උයනක් දැක්කහම අපිට හරිය ආස හිතෙනව නේද? මල් පිපිලා කුරුල්ලෝ ඉන්නව, සමනල්ලෝ ඉන්නව. නැනං ඉතින් සමනල්ලු ටිකක් පේන්නත් නැහැ. හැබැයි සමහර වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් චුට්ටක් දකින්න එහෙම් මෙහෙම්. ඉතින් ඒ වගේ උයනක් දකිනකොට, උයනක අසිරිය අපි විඳිනකොට හරිම ෂෝක් නේද? අන්න ඒ වගේ දවසක් වෙන්න කියලා තමයි අද මම ඔයගලන්ට ප්‍රාර්ථනා කරන්නේ. චුටි පැටව හැමෝටම, අම්මල තාත්තල හැමෝටම මේ වෙලාවේ FM 95 94.8 net FM කලබල පැංච අහගෙන ඉන්න ඔයාට ඉරිදා දවස වැඩ ගොඩක් තියනවද? නැත්නම් විවේකයෙන් කාලය ගත කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවද? කොහොමද බලාපොරොත්තු, මොනවද විස්තර? මේ හැම බලාපොරොත්තුවක්ම ඔයා අද බලාපොරොත්තු වෙන විස්තර ඔක්කෝම ලස්සන වෙන්න කියලා තමයි මගේ නම් බලාපොරොත්තුව. ඉතින් සමහර පැතිවලට වැස්ස එහෙම තියෙනවා, පරිස්සම් වෙන්න ඕන, ලෙඩ දුක් තියෙනවා, කරදර තියෙනවා, ඒ වගේම පරිස්සම් වෙන්න ඕන. ඒ හැම දෙයක් එක්කම අපි අද දවසත් සතුටින් පටන් ගමු. ඉතින්

0: కలబెల కలబెల కలబెల పెంచ
1: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
2: උදැසන 6යි විනාඩි 13යි. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මගේ නම කුමාර. හම්බන්තොට තමයි ගත්තේ. අටයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්වා මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ. ඒක ලගිය බෙහෙත් මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 ක එන්න කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ. ගොඩක් ස්තුතියි සින් වෙද මහත්මයාට.
2: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 313 336.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
1: FM 95 FM 94.8 Net FM.
0: கலபல கலபல கலபல கலபல கலபல பெஞ்சா.

නැත් FM කලබල පැංචා උදේ 6යි විනාඩි 20යි වෙලාව. දැන් ඔන්න කලබල පැංච නිර්මාණ පිටුවට කවුද කැමති නිර්මාණය වන්න? හහහහ හොඳයිනේ. එහෙනම් ඉතින් දොලපතලගේ ලස්සන දේවල් එවන්න බලන්න ඊයේ වගේම කලබල පැංච නිර්මාණ පිටුවෙන් දවසේ තෑග දිනා ගන්න කැමතිනේ. හා එහෙනම් ඉතින් අම්මල තාත්තල ඔන්න උදව් කරන්න ඕන පැටවුන්ට. ෆෝන් එකෙන් ෆොටෝස් විදිහට වීඩියෝස් විදිහට එවන්න පුළුවන් ඒගොල්ලන්ගේ ලස්සන දේවල්. චිත්‍ර ඇඳලා ඇති, රචනා ලියලා ඇති, ලස්සන නිර්මාණ කරලා ඇති. වීඩියෝස් විදිහට කේක දේවල් කරනවා, හරි හරි දේවල් කරනවා මම දකිනවා. ඉතින් ඒවා අපිත් ආසයිනේ බලන්න. ඒව බලලා ඔන්න නිර්මාණ පිටුවෙන් පැංචගේ පැංචගේ විස්තර අහගෙන අදත් තෑගි දිනාගමු. ඉක්මන් කරන්න ඕන 0711 95 95 95 WhatsApp අංකේ ඔයාලගේම අංකය.

අද දහම් පාසල් යන දවස නේද පොඩ්ඩු ටික සමහර මේ සෙනසුරාදා දවසලුත් දහම් පාසල් තියෙනවා උදේට දහම් පාසල් තියෙනවා ඒ වගේම මම දන්නවා හවස දහම් පාසල් තියෙන පළාතත් තියෙනවා දැන් අපේ පැංචි එහෙම දහම් පාසලට යන්නේ හවස එකට ඒගොල්ලන්ට පටන් ගන්න හවස එකට දෙකට දහම් පාසල ඉතින් අද එහෙම දවසක් දැන් මම කලින් කිව්වා නේද අපිට හොන්න ගෙවල් ළඟට සමහර විට කුරුළු එනවා සමනල්ලු එනවා එහෙම නැත්නම් බලු පැටව් පූස් පැටව් අපි දකිනවනේ සමහර වෙලාවට ගේට්ටුව ළඟ සැරිසරනවා එහෙම දකිනවනේ එහෙම වෙලාවක පොඩ්ඩක් බලාගෙන ඉන්න ඒගොල්ල මොනවද කරන්න කියලා ඒක හරීම මානසික සුවයක් අපිම අපිට තෙරපි එකක් කරගන්න ඕනේ නේද සමහර වෙලාවට ඉතින් එහෙම වෙලාවක් තමයි මේ වෙලාවත් මට හිතනවා අද දවස අන්න එහෙම හොඳ දවසක් කියලා ඔයාගේ ගෙදර අපි මෙහෙම හිතමු නිල් කටරොළු මල් වැලේ මල් ගොඩාක් පිරීලා ඇති එහෙම නැත්නම් සමන් පිච්ච වැලේ මල් දෙක තුනක් එහෙම නැත්නම් ගොඩක් පිරීලා ඇති ඔයාගේ සේපාලිකා ගහේ බලන්නකෝ මිදුල කොහොමද කියලා සමහර විට සමහරුන්ට නම් එහෙම නැතවත් ඇති. ඒ වුණාට මොනවා හරි එක දෙයක් ගේ ඇතුලෙන් හරි හොයා ගන්න පුළුවන්. ඔයාගේ ඇහැ පිනවන, හිත පිනවන එක මේක දෙයක්. ඒක සමහර විට ඔයාගේ චූටි දෝණි වෙන්න පුළුවන්. චූටි පුතා වෙන්න පුළුවන්. අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන් නේ. එහෙම කවුරුම හරි කෙනෙක්. එහෙම නැත්තම් මොනවා හරි දෙයක්. මලක්, ගහක්, කුරුල්ලෙක්, බලු පැටියෙක්, පොස් පැටියෙක්. අන්න එහෙම තමන්ම තමන්ට තෙරපි එකක් කරගමුද ඒක මරුවා

අන්න අන්න අම්ම කියලා දෙනව නේද ධෝනිට කොහොමද ලෝකේ කතාව කියලා. එහෙම තමයි නේද පුතේ, අපිට ඉගෙන ගන්න දේවල් කොච්චර තියෙනවද මගේ මැණික. ඒ නිසානේ මේ විදිහට net fm කලබල පැංච සතියන්තේ සතිය දවස්වල net fm alpha studio ඕගොල්ලෝ ලංකටම අරගෙන එන්නේ. අපි ඉගෙන ගමු ජීවිතේ ටිකෙන් ටික කියවමු, දවසින් දවස ගොඩාක් දේවල් ජීවිතේට එකතු කරගමු, අලුත් දේවල් ලස්සන දේවල් මිහිරි අමිහිරි හැමදේම. ඒක තමයි ජීවිතේ කියවීම කියන්නේ නේද. අන්න එහෙනම් ජීවිතේ කියවන්න නම් හොඳට පොත් කියවන්න ඕන හා. දැන් මොනාද ඉස්කෝලේදී වැඩපොත් කියවනවනේ, ඉස්කෝලේ අච්චුපොත් ටික හරියට පරිහරණය කරනවා නේද. හරි විදිහට අච්චුපොත් ටික හොඳට කියවනවා නම් හම්මෝ දැනුම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන් ගොඩ ගොඩාක්. ඒ වගේම කෙටි කතා, නවකතා, පරිවර්තන කතා එක එක ඒවා තියෙනවනේ, රස පරීක්ෂක කතා. එහෙම අපේ පුතු පැටව ටික කියවන්න හරි මාසයි. ඒ වගේම අපි හිතමු කෝ ඒ රස රස කෑම හදන විදිය, කුරුල්ලෝ ගැන, පරිසරය ගැන විස්තර, එක එක ඒවා ගොඩාක් පුත්තේ නා පුතේ අපිට ජීවිතය ගැන කියවන්න පුළුවන්. ඒ වගේම සතුටටත් පුළුවන්, සැනසීමට, සැහැල්ලුවට, මේ හැම දෙයකටම අපිට පොත් ඕන වෙනවා. පොත් කියන්නේ ජීවිතය කියන්නේ අන්නේ ඒකයි. අන්න දැන් තමයි ඔන්න ඔගොල්ලෝ මේ දන්න පණිවිඩේ කියන්න හදන්නේ. මහනුවර පොත් දැක්ම කන්ද උඩ රට, මහනුවර පොත් දැක්ම මේ පාර ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමේ 19 වෙනි වරට සංවිධානය කරනවා. වැඩේ ලොකු වැඩක්. 19 වෙනි වරට අපිත් ඉන්නවා ඒ පැත්තේ. ජුනි 29 තමයි මේ පාර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මහනුවර පොත් දැක්ම පටන් ගන්නෙ. ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා. හිතේ හැටියට උදේ ආවොත් එහෙම හිතේ හැටියට බඩ පුරෝගෙන යන්න පුළුවන් පොත් ගොඩාක් අරගෙන. දවස පුරාවටම තේනවනේ, තව විශේෂාංගත් ගොඩක් තියෙනවා. හොඳේ එන හඹවෙමු. කැඩි සිටි සෙන්ටර් එකේදී ජුනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් ඔන්න

සතුටින්ම වැඩ පටන් ගන්නයි හදන්නේ. උදේ 6:34 වුණ වෙලාව. අරමුණක් තේනවද පුතේ ජීවිතේ? මොනාද ඔයාගේ අරමුණ? විභාගේ හොඳට පාස් වෙන්න ඕනනේ. වාර විභාග වලින් හොඳට ලකුණු ගන්න ඕනනේ. හොඳයිනේ, ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වෙන්න ඕන. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, මේ හැමදේම. ඒ වගේම සතියේ දවස්වල හොඳට කාර්යක්ෂමව වැඩ කරලා සතියන්තේ ටිකක් වැඩිපුර සෙල්ලම් කරලා ඉතින් ඕවත් එක්ක තමයි අපේ පැටව කාලය ගත කරන්නේ. පුතේ, එහෙම තමයි, අපි හැමෝටම අරමුණ තියනවා නේද මගේ මැනික? ඉතින් ඒ අරමුණු සාක්ෂාත් කරගන්න අපි මොනවද කරන්න ඕන? මහන්සි වෙන්න ඕනි, කැප වෙන්න ඕනි, උනන්දු වෙන්න ඕනි. ලොකු උත්සාහයක් අපි ළඟ තියෙන්න ඕන. අපේ අරමුණ යහපත් නම්, අන්න හරි, ඔයි කියන්නේ. අරමුණ යහපත් නම් අපිට හැමදේම යහපත් වෙනවාමයි. බලන්නකො කරලා මම කියනවට. පුතාගේ අරමුණ හොඳ ලස්සන අරමුණක් නම් ඒක ඉටු වෙනවාමයි. හැබැයි ඉතින් හදිස්සි වෙන්න බෑ. ටිකක් කල් ඕනේ නේද? අපි ටිකෙන් ටික හෙමින් හෙමින් තමයි අඩී තිය තිය ඉස්සරහට යන්නේ මගේ වස්තුව. ඒ නිසා කල් ගන්න, කල් අරගෙන හෙමින් හෙමින් කලබල වෙන්නේ නැතිව ඔයාගේ ලස්සන අරමුණට යන්න. ඔයාගේ අරමුණ යහපත් නම් ඔයාට හැමදේම හොඳින්ම කරගන්න පුළුවන්.

මේ සින්දුව දෙන්න මගේ පුතාට. මොකද දන්නවද? අපි යහපත් නම් අපි දිහා ඕන තරම් කට්ටිය හරිම ආදරෙන් බලනවා. බලන්නකෝ, ඉස්කෝලේ ගිහිල්ලා ඔයා උපකාරක පන්ති ගියාම ගෙදර ඉන්නකොට යහපත් දේවල් කරලා බලන්නකෝ. මං කියනවට රහසක් රහසක්. එතකොට ඉබේටම හාන්නේ මේ මගේ මැණිකද කියලා අම්ම බලනවා, තාත්තා බලනවා. ඊට පස්සේ ඉතින් උම්මහෙකුත් එනවා හොඳේ.

බිඳුවයි හත්සේ එකොළහයි අනුපහයි අනුපහයි අනුපහ. ඔන්න ඔන්න වට්සප් අංකය ඉක්මන් කරන්න ඕන. හම්මෝ මම දැක්කා ලස්සන නිර්මාණවල තියෙනවා. හිත පෙරේනව ඉතින් මේව මෙහෙම ලස්සනට දකිනකොට. ඇහැට හරිම ප්‍රියයි. ඇහැට ප්‍රිය දසුන් දකිනකොට හරිම සනීපයිනේ. ඒකනි මම කිව්වේ උදේන්ම බලන්න කියලා. එක මලක් හරි පිපිලා ඇති ඔයාගේ ගෙදර මල් ගහේ. ගහේ පිනිබිඳු ලස්සනට වැටිලා ඇති. බලන්න මම කියනවට නැද්ද කිය? ඇයි මේ දවස්වල වහින වැස්ස හැටියට? අම්මෝ ඉතින් පින්න. මේවා විඳින්න ඕන. හැබැයි පරිස්සමින් ඉතින්. ලෙඩ හදාගන්නේ නැතිව. උදේ 6:45ට අපිනෙත් නිවුස් අහන්න ඕන. ඊට පස්සේ පැංචගේ පැංචිගේ. කිචි බිචියත් එක්ක ඉතින් මම එන්නකෝ. ලස්සන තව ගොඩාක් දේවල් අරගෙන. ජය වෙන්න ඕන, සුබ වෙන්න ඕන. අද ඔයාගේ කටයුතු හැමදේම හරියන්න ඕන.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: FM 95 FM 94.8 Net FM
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
6: උදැස්ස 9:45 දැන්

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 7672.
0: Net News.
1: අයිබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදැසන 6:45 සමග මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
1: සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන බ්ලූ මෙන්ඩල් සංක මෝදර චතුර ශ්‍රී ලංකාවට රැගෙනේ. කළුගඟ ද්‍රෝණියේ කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගං වතුර තත්ත්වයක් පහත් බිම්වල ජනතාවට දැනුම් දීමක්. පාසල් සිසුවියකට අතවර කිරීමට තැත් කළ ක්‍රීඩා උපදේශකවරයෙකු අත්අඩංගුවට. හිංසනයන්ගෙන් කාන්තාවන් බේරාගන්න ලොව පුදුම කරමින් අලුත් උපකරණයක්. අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුම අද අත්සන් තබන බව ට්‍රම්ප් කියයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
1: ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු වන එක්සත් අරාබියේ මිල් රාජ්‍යයේ අබුඩාබි නුවර රැඳී සිටියේදී එරට ආරක්ෂකංශ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඒ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත එරටින් පිටුවහල් කර තිබෙනවා. මොවුන් මෙරටින් පලා ගොස් අබුඩාබි නුවර සැඟව සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝනයාන සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනවල රඳවා තබා සිටියේදී එරට ආරක්ෂකංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මොවුන් දෙදෙනා මෝදර චතුර බ්ලූ මෙන්ඩල් සංක නැමැති සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙක්. ඔවුන් මෙරට සිදු වූ අපරාධ රසකට පොලිස් විමර්ශන සඳහා අත්‍යවශ්‍යව සිටි දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ. ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෝදර චතුර කොළඹ නාරාහෙන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගියා. බ්ලූ මෙන්ඩල් සංක තවදුරටත් ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා. අද දිනයේද බස්නාහිර, සබරගමුව සහ වයඹපළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ කුණුමකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර කළුගඟ ද්‍රෝණියේ කුඩාගඟ උපද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුරු තත්ත්වයක් වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ බුලත් සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල කුඩාගඟ සහ මගුරගඟ පිටාරතැන්නට අයත් පහත් බිම්වල පදිංචි ජනතාව මේ සඳහා සැලකිලිමත් වන ලෙසයි. කෙසේ වෙතත් දැනට ලැබී ඇති වර්ෂාපතන දත්ත සහ පවතින වර්ෂා රටාව සැලකිල්ලට ගත් විට ඉදිරි පැය කිහිපය තුළ ගංගා ජලමට්ටම්වල සැලකිය යුතු හෝ ශීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා නොකරන බව දෙහි සඳහන්. දෙහිවල බෙල්ලන්තර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුවියකට ලිංගික අතවර කිරීමට තැත් කළ ක්‍රීඩා උපදේශකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දෙහිවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී යගුලේ විසිකිරීමේ ක්‍රීඩා විනිරත එම සිසුවිය ඒ පස්වරුවේ සිය පුහුණුවීම් කටයුතු සඳහා දෙහිවල SS ජයසිංහ ක්‍රීඩාංගණයට පැමිණ තිබෙනවා. පුහුණුවීම් අතරතුර ඇගේ අතක ආබාධයක් හටගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් එම සිසුවිය ක්‍රීඩා උපදේශකවරයා දැනුවත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ සඳහා ප්‍රථමාධාර ලබා දීමට ඇය පවසා සැකකාර ක්‍රීඩා උපදේශකවරයා විසින් එම සිසුවිය ක්‍රීඩාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. එහිදී ආබාධයට ලක් වූ අතට ප්‍රථමාධාර කිරීම මුවාවෙන් ඔහු සිසුවියට අතවර කිරීමට තැත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් ක්‍රීඩා උපදේශකවරයා දෙහිවල ප්‍රදේශයේ වෙනත් පාසලක සේවය කරන්න ගොනවා. ඔහු ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ. කාන්තාවන් ගැහෙනු දරුවන් විවිධ හිංසනයන්ට ලක්වන අවස්ථා අප කොතෙකුත් අසා තිබෙනවාද? ඒ වෙනුවෙන් කොතරම් කතා කළත් කාන්තා ළමා හිංසන නතර වී තිබේද? තවදුරටත් කතාවලට සීමා නොවී කාන්තාවන් ගැහෙනු දරුවන් ලක්වන විවිධ හිංසනයන්ගෙන් ඔවුන් බේරාගන්න දැරියක් කළ හපන්කමක් ගැනයි මේ.
3: තාක්ෂණය අද ඔබේ ජීවිතයේ ප්‍රධාන අංගයක් බවට පත් වෙලා, ඔබ නැගිට මොහොතේ ඉඳන් නිදියන මොහොත දක්වාම ඔබේ ජීවිතයත් එක්ක හැමතිස්සෙම තාක්ෂණය බද්ධ වෙලා තිබෙනවා. හොඳට නරකට දෙකටම දැන් තාක්ෂණය ඉවහල් වෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. අද මේ ඔබට කියන්නේ තාක්ෂණය භාවිත කරලා තවත් අයගේ ජීවිත ආරක්ෂා කිරීමට තරුණයක් දරූ උත්සාහයක් ගැන. තාක්ෂණයෙන් ලෝකය දිනෙන් දින දියුණුවනත් අදටත් අපේ මවකට, සහෝදරියකට, දියණියකට බියෙන් සැකෙන් තොරව මහමග ගමන් කළ හැකි වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවාද? කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලෝක අර්බුදයක් පවතින මොහොතක ඒ වෙනුවෙන් අති විශිෂ්ට විසඳුමක් ඉදිරිපත් කිරීමට 16 හැවිරිදි පාසල් දැරියක් සමත්ව තිබෙනවා. ඇය නිපද වූ කුඩා කරාබුවක් නිසා අද විද්‍යාඥයින් පවා මවිතයට පත්ව ඇති බව විදෙස් මාධ්‍යයන් සඳහන්. මේ ඇය ගැන කතාව. ඇය නමින් බෝලේ මෆාලිලි දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ ප්‍රාන්තයේ එස්ජේ වැන්ඩමර්වේ තාක්ෂණික පාසලේ ඉගෙනුම් ලබන ඇය සමාජ සිදුවන අසාධාරණයන් දෙස උපේක්ෂාවෙන් බලා සිටිය විතරක් කළේ නැහැ. දිනෙන් දින අසන් ලැබෙන පැහැර ගැනීම, කාන්තා හිංසන, කාන්තාවන් සිදුවන අකටයුතුකම් හමුවේ ඇයසු ප්‍රශ්නය වුණේ අනතුරක් වීමට පෙර එය වළක්වා ගැනීමට ක්‍රමයක් නැත්තේ ඇයි යනුවෙන්. පොතේ පතේ දැනුමට පමණක් සීමා නොවූ ඇය තොරතුරු තාක්ෂණය උපයෝගී කරගනිමින් Alerting earpiece හෙවත් අනතුරු ඇඟවීමේ කරාබුවක් ලෝකයටම හඳුන්වා දී තිබෙනවා. මේ කරාබුව සතු සුවිශේෂී හැකියාවන් ඔබ ඇහුවොත් පුදුම වේවි. මේකට පුළුවන් රහසිගතව ඡායාරූප කරන්න. ඒ කියන්නේ අනතුරක් දැනුණු සැනින් Taman ඉදිරිපිට සිටින පහර දෙන්නාගේ ඡායාරූප රහසිගතව ලබාගෙන සාක්ෂි ලෙස ගබඩා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ක්ෂණිකව ස්ථානගත කිරීම නැත්නම් GPS හැකියාවක් මේ සතුයි. කරාබුව පැලන්සින්න තැනක්තිය සිටින නිවැරදි ස්ථානයේ ලයිව් ලොකේෂන් එසැනින් පොලිසියට සහ පවුලේ හිතවතුන්ට යොමු වෙනවා. අනතුරු ඇඟවීමේ සංඥාවකුත් යනවා. ජංගම දුරකථනය අතට ගැනීමට හෝ ඇමතුමක් ගැනීමට අවස්ථාවක් නොමැති අවස්ථාවක වුණත් කරාබුවේ ඇති බොත්තමක් මගින් සන්නිවේදනය කිරීමේ හැකියාව මේ තුළ පවතිනවා. බෝලේගේ මෙම විශිෂ්ට නිර්මාණය තරුණ විද්‍යාඥන්ගේ තරගාවලියේදී ලෝකට පදක්කමකින් පවා පිදුම් ලබා තිබෙනවා. එපමණක් නොව ඇගේ දක්ෂතාවයේ අගය කළ එරට අධ්‍යාපන බලධාරීන් මෙම උපකරණය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ආයෝජකයන් සොයා ගැනීමට පොරොන්දු වෙලා තිබෙනවා. අද වෙන විට 16 බොහොලේ හුදෙක් ශිෂ්‍යාවක් පමණක් නොවේ. ඇය මෆාලිලේ ඇලට්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් නමින් තමන්ගේම සමාගමක් ස්ථාපිත කරමින් ව්‍යවසායිකාවක් ලෙසටත් ඉදිරියට ඇවිත් තමන් ඉගෙන ගන්නා තාක්ෂණයේ මිනිස් ජීවිතවල ආරක්ෂාව වෙනුවෙන් ප්‍රායෝගිකව යොදාගත් බොහොලේ මෆාලිලේ අනාගත ලෝකය වෙනස් කරන නායිකාවක් වනු නොඅනුමානයි. ඇගේ මෙම ආරක්ෂක කරාබුව ලෝපුරා ව්‍යාප්ත වන දිනේ වැඩි ඈතක නොවනු ඇති. එදිනට කාන්තාවන්ට මහමග බියෙන් තොරව ගමන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි හැමෝගෙම බලාපොරොත්තුවයි.
1: ඉරානයේ සහ ඇමරිකාව අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම අද අත්සන් කරනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. සියට්‍රුත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව වහාම හෝමුස් සමුද්‍ර සන්ධිය සැමට විවෘත වන බවයි. ඉරානයේ සමග ඇමරිකාවට ඇති සම්බන්ධතාව පෙර ඇමරිකානු පරිපාලනයන්ට වඩා බෙහෙවින් වෙනස් සම්බන්ධතාවක් බවත් සඳහන් කර ඇති ඇමරිකානු ජනාධිපතිවරයා ඉදිරියේදී ඉරානයේ සහ සමස්ත මැද පෙරදිග සමගම වැඩකිරීමට බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ඉරානයේ සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම අත්සන් කිරීම හෙට සිදු නොවනු ඇති බවයි. ඉරාන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය මේ බව වාර්තා කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තාවන්හි සඳහන්. ඉරානය අවධාරණය කර ඇත්තේ අනෙකුත් පාර්ශ්වයේ පැකිලීම හේතුවෙන් අත්සන් කිරීමේ දිනය පිළිබඳ කිසියම් අදහසක් සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි.
0: Net News.
1: නෙත් නිවුස් නිමාව මිලඟ නෙත් නිවුස් 10:12ට වැඩිතොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: නෙත් නිවුස් ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-2-863-363 076-716-1872
5: FM 95 FM 94.8 NET FM.

චොටපටෝ අද කලබල පැංචා සින්දුව වෙනුවට ඔන්න විශ්මලන්තේ සින්දුව දෙන්න හිතුවා මම. වෙනසකට වෙනසකට චොටක් නටමුද? ටිකක් වැඩිපුර නටමුද? ඒකට තමයි මේ සින්දුව. අහන්නකෝ අහන්නකෝ. හරියට මෙන්න මේ වගේ තමයි අපි කලබල පැංචා.

කලබල පැංච කලබල පැංච නැත්තේ ෆිම් කලබල පැංචා.

0: කුල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරණය කරන්නේ.
1: සතර සිසත්ත ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.

0: අයිබෝවන් සුබ දැස්සනක් මොකද කක් කෙවේ
1: මෝනිින් කසුන් නැන්ද
0: ගමෝනි
1: හැමෝටමත් සුබ උදැසනක් වේවා
0: ගඩ මෝනිින් මගේ පැංච පැටියෝ කෝ අපේ පැංචි පැටියා
1: යාල අපිට කොල් කරන්න හොඳේ
0: කෝල් කරන්නලු දැම්ම ඉඳල කෝල් කරන්නලු දෙය නේ මේ උදේ පහේ ඉඳලා කෝල් ගන්න අප යාලු අපිට
1: නදත්තාව යාලගි කලබල කලබල කලවල් කලබල කලබල පැංචා ඉතිසුන්නන්දේ
0: ඕ
1: මං සිින්දුවක් කියනවා හැබැයි ඒකට පොඩි ස්තෝරියකුත් තියෙනවා
0: ආ හොඳයින පැංචි එක නේද
1: ඔව මට ස්තෝරියක සිින්දුවකු තියෙනවා
0: එනම් පැංචි අපි පැංචට කියමු දේක කියන්න කියලා හා එන පැංචිම කියන්න පැංචට පැංචිගේ පැංචගේ කතාවයි මොනාද මේ සිින්දුවයි කියන්න කියලා

0: හරි.
1: කසුන් නැන්ද.
0: ඕ.
1: සංජු තමයි අපේ නංගි.
0: හා හා.
1: බින්දු තමයි අපේ මල්ලි.
0: හා හා.
1: රාජු තමයි මම.
0: අනේ ඉතින්.
1: තාත්තා හැමදාම නිදිය ගන්න යනකොට සංජු කියලා නංගි ගෝලු අත ගානෝ.
0: හරි.
1: බින්දු කියලා මල්ලි ගෝලු අත ගානෝ. රාජු කියලා මගේ ඔළුව අත ගානෝ.
0: ආ, ඔයා ලොකු අයනේ නේද?
1: ඔව්.
0: අයියායි නංගි මල්ලි. සොරඟන පවුලක්.
1: මල්ලි ආසම සින්දුවේ එක.
0: ඇත්තද? ඒකනේ. ඔයාට ඉන්නේ ලස්සන නංගි බබෙක් නේද?
1: ඔව්.
0: අම්මෝ, මන් දන්නවනේ ඉතින් මේ පැංචි. මතකයිනේ පැංචිගේ මේ පැංචගේ නංගි බබව?
2: මේ වැච්චකට ගිහින් මේ ඇඳුවද බඳ බඳ බඳකයි.
0: ඔව්වනේ, එහෙම තමයි ඉතින් අනේ. කතුනිනේද කියලා කියන්නේ යාමට.
1: මල්ලිගේ ආසම සින්දුව. මල්ලි කොහේ හිටියත් වැනෙනෝ.
0: වැනෙනවා.
1: වැනිලා නටනවා.
0: හරි.
1: බයිකේ කියනකොට ඒ සින්දුව කිව්වම වැනෙනවා.
0: වැනෙනවා. දැන් ඕකද කතාවයි මේ සින්දුවයි? ආ, හරිම ලස්සනයි. අපේ පැංචට පැංචි ලොකු අත්පුඩියක් ගහමුනේ. ආ, හරි. එහෙනම් දැන් පැංච කියන්න ඕන. පැංචිට කතාව කියන්න කියලා යාගේ.
1: පැංචි කතාව කියන්නකෝ.
2: මේ අපේ ඉස්කෝලේ ගියා. ෆීල්ඩ් ට්‍රිප් එක ගියා. ඒකෙන් ඉගෙන ගත්තු එක තමයි කසුරිනන්දේ. අපි කෑ ගැහුවොත් එහෙම බටර්ෆ්ලයිස් ලා යනවා. හනී බීස් ලයිෆ් මේ
0: බටර්ෆ්ලයිස් ලයිෆ්.
2: බටර්ෆ්ලයිස් හිටියේ නැතොත් එහෙම අපේ ගාඩන් එක ලස්සන කරන්න.
0: ගාඩන් එක ලස්සන
2: වෙන්න නම් කියන්නන්ද මේ කොහොමද බටර්ෆ්ලයි කෙනෙක් වෙන්න කියලා.
0: ආ, කියන්න බලන්න.
2: කැටපිලා කෙනෙක් චූටි කැටපිලා කෙනෙක් වෙනවා. එයාට කොලයක් දුන්නහම මීඩියම් සයිස් වෙනවා. ඊට පස්සේ තව කොලයක් දුන්නහම චුට්ටක් ලොකු වෙනවා. තව කොලයක් දුන්නහම චුට්ටක් ලොකු වෙනවා. ලොකු ලොකු ලොකු ලොකු වෙලා බටර්ෆ්ලයි කෙනෙක් වෙනවා.
0: තව කොලයක් දුන්නහම තව චුට්ටක් ලොකු වෙනවා. තව කොලයක් දුන්නම තව චුට්ටක් ලොකු වෙනවා. ඊට පස්සේ ආ බටර්ෆ්ලයි වෙනවා. එහෙමනේ.
2: මම කියන්නන්ද අඹ ගැන.
0: අඹ? හා, මගේ ආසම පළතුර. පැංචගේ තාසම පළතුරක් නේ. ඒකනේ කියන්නකෝ.
1: හැබැයි මං අමු අඹ විතරයි කන්නේ.
0: කියන්න බලන්න පැංචි.
2: එයා ෆෝස්ල තමයි ඒකේ ඉන්නේ. ඒකට පණුව ගියොත් එහෙම අපිට පණුව පිටින් තමයි කණ්ඩ වෙන්නේ.
0: ඕ නේද? පණු අඹ නේ. එතකොට ඒක පණු අඹයක් බවට පත් වෙනවා.
2: ඔව්. ඊට පස්සේ ඒගොල්ලෝ කොරයක් දාලා තිනවා. කවරයක්. අර තියන්නේ.
0: ඒ කියන්නේ අඹ ගෙඩිය පරිස්සම් වෙන නේද?
2: ඔව්, ග්‍රේ කලර් කවරයක් තිනවා නේ.
0: ඔව්.
2: ඒකේ ඇතුළට ඉටි කොලියක් දාලා තිනවා.
0: අහහ.
2: අර කඩවල් වල දෙන්නේ.
0: ඔහෝ. ඒ වගේ දාලා තියෙනවා.
2: අපි ඕඩර් කරනවනේ සම ඒවා. ඒක ඇතුලේ මේ තිනානේ ඉට කොලය.
0: ඔව් ඔව්.
2: අන්න ඒ වගේ ඒක ඇතුලට දැම්මහම අඹ ඒක කැමේ වැහුවහම පණුව එන්නේ නැ. ගහ උඩින් එන්නේ.
0: ඒකනේ.
2: අපි වැහුවහම ඒක ලස්සන්ට පැහැෙනවා.
0: ඔව්, හොඳට ඉදෙනවා නේද? ඇහිලා ඉදිලා බිමට මේනවා. දැන් මම දකින්නවා
2: ලස්සනයි ඒක පිපෙනකොට.
0: ඒක
2: එයා ෆෝස් ගලවලත් පෙන්නුව අපිට. ඒක ලස්සනම ලස්සනයි. උඩ කෑල්ලේ තව චුට්ට ග්‍රීන්. පහල කෑල්ලේ යෙලෝ පාට.
0: අනේ ෂෝයි නේද? එහෙම දකිනකොට ගස්වල එහෙම ලස්සනට හැදිලා තියෙනකොට ගෙඩි ආස හිතෙනවා නේද පැංචෝ? පැංචා දැකලා තියෙනවද එහෙම අර පැංචි කිව්වා වගේ? අර රඹුටන් එහෙම දැන් මේ දවස්වල දෙක සමහර රඹුටන් ගස්සල ඒ වගේ දාලා තියෙනවා. කවර දාලා වහලා තියෙනවා. ඔය අඹ එහෙම කවර දාලා වහලා තියෙනවා. මම දැකලා තියෙනවා එහෙම. එහෙම කරනවා ගොඩක් අය. පේර ගස්වලටත් කරනවා. පේර ගෙඩිත් එහෙම ලේන්නු එහෙම ඉතින් මෙහෙමයි. ඒගොල්ලන්ටත් කන්න ඕන තමයි. හැබැයි ඉතින් අපි හැමෝම මේක බෙදාගෙනනේ කන්න ඕන. ඒ නිසා ඉතින් පරිස්සම් කරගන්න අපි ලේනුන්ට චුට්ටක් ඉතුරු කරලා අපිත් එහෙම කරගන්නවානේ.
2: ඔව්, නැත්තම් නෑ රැල්ලක් හදාගෙන තිබ්බහම එක උඩට දාලා අඹ එක ඒගොල්ලන් දැක්කහම ඒගොල්ලන් කයි. කුරුල්ලෝ හරි දැක්කහම ඒගොල්ලොන්නුත් කයි.
0: හයි. දැන් ඔන්න පැංච කියපු කතාවත් එක්ක පැංච මේ දවස්වල දැන් සැරෙන් සැරේ වැස්ස තියෙනවනේ. දැන් ඔන්න අදත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියනවා සබරගමු වයඹ ඒ වගේ පළාත්වලට ගාල්ල මාතර මහනුවර නූරෙලී දිස්ත්‍රික්කවලට වැස්සි එහෙම තියෙන්න පුළුවන් කියලා.
2: ගහපිපෙන එකක් කියන්නද?
0: හා දැන් මේ පණිවිඩය කියලම කියමුද? කසින් නැන්දගේ නමතක කරන්න එතෝ තියාගෙන ඉන්න. හරි. ඉතින් මම මේ කියාගෙන ආවේ ඉතින් පුතේ දැන් ඔන්න මේ දවස්වල ටිකක් වැඩිපුර වෛරස් තියෙනවනේ. ඩෙංගු තියෙනවා, මතුරෝ වැඩි, මතුරෝ හැමතැනම ඉන්නවනේ. ඒක තමයි. ඉතින් මදුරු හැම තැනම ඉන්නවා, ඩෙංගු තියනවා, ඊට පස්සේ වෛරස් මෙනින්ජයිටිස් තියනවා. එක එක දරුවන්ට මෙනින්ජයිටිස් එක මොලේ වුණ වෛරස් එකක්. හරි. එතකොට තව තියෙනවා බඩේ අමාරු, එක එක දේවල් තියෙනවා දරුවන්ට, වැඩිහිටියන්ට, හැම කෙනෙකුටම.
2: මගේ යාළුවටත් බඩේ රිදිලා සෙම වැඩි වෙලා වුණ හැමදාම.
0: ඒක තමයි.
2: ඉස්කෝලෙන්නත් අමාරු.
0: ඉතින් අපි ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. මේ දවස්වල මගේ පැටව හැමෝම ටිකක් වැඩිපුර උණු වතුර තමයි පාවිච්චි කරන්න ඕනේ. කොහොමත් අපි හැමෝටම හොඳයි. හොඳට උණු වතුර බොනේ එක ටිකක් රස්නේට. ඉඳහිට අපි හිතමු දවසට එක දවස එක වෙලාවක ඉඟුරු චුට්ටක් තලලා දාලා බිව්වට කමක් නැහැ.
2: මට සෙම වැඩි වුණා, මම වැස්සනාලා.
0: අම්මා
2: එක්ස්පීරියන්ස් එකක් දුන්නා.
0: වැස්සනාන්න අම්මා හොඳ එක්ස්පීරියන්ස් එකක් දීලා. ඉතින්
2: ඊට පස්සේ සෙවඩි වෙලා අම්මා ඉඟුරු තලලා චුට්ටක් සීනි දාලා
0: අන්න හරි. එහෙම නැත්තම් මේ පැණි බින්දුවක් හරි දාලා එහෙම අපිට හදාගන්න පුළුවන්.
2: අද උදේ දුන්න මේ පැණි දාලා ලෙමන් දාලා අර මං කිව්වේ චූටි කල මැජික් ඩ්‍රින්ක් එක. ඒක.
0: ඉතින් මම මේ කියාගෙන ආවේ අපි ප්‍රතිශක්තිය, අපි කියන්නේ ඉමුනිටි ලෙවල් එක හොඳට තියාගන්න ඕනේ. ප්‍රතිශක්තිකරණය පද්ධතිය හොඳට අපි තියාගන්න ඕන මේ දවස්වල. පුතාලා හොඳට වෙලාවට කන්න, හොඳට වතුර බොන්න, උණු වතුර බොන්න, අපිත් ඒව කරනවා. ඉතින් මේව අදහරින්න එපා. ඒක තමයි මට කියන්න ඕන උනේ. අපි ඉතින් මේ වැස්සත් එක්ක ඉස්කෝලේ ගිහලා කම්මැලි නැතුව වැඩ ටික කරගන්න ඕන නේද පැංචෝ?
2: ඔව්.
0: කම්මැලිද පැංචයි පැංචි?
2: නෑ. කොහොම හරි ඉස්කෝලේ යන්න ඕනේ.
0: ඒකනේ. නැත්තම් අකුරු අපි ඉගෙන ගන්න දේවල් ඉගෙන ගන්නේ කොහොමද නේද?
2: ඒව බැරි වෙනවනේ.
0: හැබැයි ඉස්කෝලේ ගිහලා තෙමෙන්න නම් බෑ නේ? එහෙට මෙහෙට දුවල දඟලලා නේ? ටීච කියන දේවල් හොඳට අහගෙන ඉන්න ඕන නේද? මොකක්ද අර පැංචි කියන්න හැදුවේ?
2: මොකක්ද?
0: අර කිව්ව ඉස්සෙල්ල මොකක්ද හරි මල් පිපෙන කතාවක් මොකක්
2: හරි ගහපිපෙන.
0: ගහපිපෙන එක අපි ඒක කියමුද? දැන් ටක් ගාල විරාමයක් අරගෙන ඇවිල්ලා.
2: සින්දුව කියන්නද?
0: සින්දුවත් එහෙම කරමුද? අපි දැන් ගොඩක් වෙලා කතා කරන්නේ. එහෙම කරමු. හරි. මොකද සුරේෂ් මාමගේ කතාවත් අද දැන් තමයි අපි අහන්න යන්නේ මේ විරාමය අරගෙන. ඉතින් මේ හැමදේම එක්ක අපේ පුංචි දුවල පුතාලට කියන්න ඕන ඉංග්‍රීසි විෂය දැනුම ගැන. ඉතින් ඉංග්‍රීසි විෂය දැනුම අපි වැඩි කරගන්න ඕන නේද? ප්‍රමාණවත් නෑ තමයි අපේ ඉංග්‍රීසි දැනුම. ඒ නිසා දරුවෝ චූටි කාලේ ඉඳලා එක ශ්‍රේණිය ඉඳලා අට ශ්‍රේණිය දක්වාම ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳ පොලේ තියෙනවා. සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ ගන්න පුළුවන් පියවරෙන් පියවර දරුවගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න. ඉතින් පුතේ අරගන්න කියවන්න දැනගන්න මේ දේවල් ජීවිතේම ජය ගන්න සතර.
3: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා FM 95 FM 94.8 net FM
2: උදේ කලබල පැංච හංග ඉන්න වෙලාව
4: උදේ 7යි විනාඩි 12යි අහගෙන ඉන්න මගේ යාළුවනේ උදේ 8 වෙනකන් අපි ඉන්නවා.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net

0: පස්සේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
1: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින්

0: හිටියට මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: FM 95, FM 94.8. NET FM.
2: පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
4: සතර සිස්සත්ත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
5: කලබල පැංචා.
0: දැන් කසුන්නන්ද නූරලිය යනෝද?
6: නූර එළියද යන්න ඕන නූරද යන්න ඕන?
0: නූර එළිය යන්න ඕනේ.
6: හෑ, නූර එළිය යන්න ඕනනේ. එහෙනම් මෙහෙම කරමු. හරි, අපි නූර ගියා. ඊට පස්සේ මහනුවර පොත් දැක්මට ගියා. හා, එතන පොත් ගත්තා, විශේෂාංග වලට සහභාගී වුණා, සෙල්ලම් කරා, ඔක්කොම කරා. ඊට පස්සේ අපි නූර එළිය ගියා. හා, එහෙම කරමුද? කැමතිද? හරි, යන්න. එහෙම පොඩි ට්‍රිප් එකක් කරගන්න පුළුවන් දැන් ඔන්න මේ පාර මහනුවර පොත් දැක්ම. වැස්සක් තියෙනවා. හැබැයි වැස්ස ඉතින් තව ටික දවසක් යනකොට ටික ටික අඩු වෙලා යයි කියලා අපි හිතනවනේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙත් එහෙම බලාපොරොත්තුවක් තියෙනවනේ. එහෙම කියනවනේ. ඉතින් ජූනි 29 තමයි ඔන්න කැඩි සිටි සෙන්ටර් එකේ මේ පාර මහනුවර පොත් දැක්ම පටන් ගන්නෙ. පැංචයි පැංචී දැන් බලාගෙන ඉන්නේ ට්‍රිප් එක යන්න. ඉතින් අපේ දරුවොත් ඔන්න අම්මල තාත්තලට පුළුවන් පොඩි ට්‍රිප් එකක් විදිහට මේක ලෑස්ති කරගන්න. ගිහිල්ලා පොත් බලලා, හිතේ හැටියට පොත් අරගෙන, දරුවන්ට තියෙන විශේෂාංගත් එක්ක එකතු වෙලා ඒවට සහභාගී කරවල දරුවන්ව නේද? ජූලිට් 5 වෙනිදා වෙනකන් තියෙනවා කන්ද උඩ රට මහනුවර පොත් දැක්ම. මේ පාරත් වෙනද විදිහටම 19 වෙනි වරට තමයි සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. ඒ වගේම කියන්න ඕන දැන් නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය හැමදාම අපි තමයි ඉතින් කවදත් කාගෙත් නෙත් තමයි අරගෙන එන්නේ සම සංවිධානයේ කැන්ඩිස් සිටි සෙන්ටර්. මේ අපි ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ නෝන දෙන කියවුමට සමාජයේ පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම. ගිහිල්ලා විනෝද වෙලා සතුට වෙලා පොත් අරගෙන එන්න ඕන පරිස්සමින්. හා, දැන් පැංචෝ මොකද අපි කරන්නේ?
0: ට්‍රිප්
6: එක. ඒකට තව දවස් තියෙනවා නේ පැංචි?
0: මම දැන් කියන්නද සින්දුව?
6: හ්ම්, සින්දුව.
0: හා හා, හරි හාවා, කැලේ මැදින් ආවා, හිත ගංග ගංග ගාවා,
6: වට පිට ඇහැලෑවා. ඒකද? එන
0: නෑ.
6: මුලින්ද මුලින්ද ආයි ලස්සනට හයියෙන් කියනොත් නේ.

0: Megahappy bilen kiyanada?
1: Ha ha.
0: Megahappy penne kola enawane adan api palle hitawanna poochi wala. Ewa loku wela ගහක් නෙවෙන්නේ පොල් ගහක් හරි තැඹිලි ගහක් වගේ එහෙම නෙන්නේ
1: මොකක් හරි ගහක් නේ
0: ඔව්
1: ඉතින්
0: ඊට පස්සේ ඒ පෝච්චියෙන් ගලවන්න ඕනේ ඊට පස්සේ පස් අරගෙන ඒ පස් ටික අරගෙන මේ බිමට මේ හිටවන්න ඕනේ
1: හා හා
0: එතකොට තමයි ලස්සන ටිකස් පිපෙන්නේ
1: හ්ම්
0: හ්ම් හ්ම් හ්ම් මං එක මං දන්නේ නැතුවම කියලා තියෙන්නේ
1: දැන් මේ පැංචි මෙහෙම කියනකොට පැංචෝ මේ දැන් කතා වෙනව නේද මේ එල් නීනෝ තත්වයක් ගැන එල් නීනෝ එහෙම තමයි කියන්නේ ඇමරිකාවේ මේ නෝවා ආයතනය තහවුරු කරනවා පැසිෆික් සාගරය ආශ්‍රිතව මේ එල් නීනෝ තත්වයක් වර්ධනය වෙනවා කියලා ඉස්සරහට තියෙන මාසවලට. ඉතින් කාලගුණ විද්‍යාඥයින් මෙහෙම අවදානමක් ගැන කියනවා මධ්‍යම නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය

0: දීර්ග වශයෙන් ඉහළ ගිහිල්ල කියැනේ ටික ටික ටික ටික ටික ටික කාලයක් තිස්ස ඉහළ ගිහිල්ල ඉහළ ගිහිල්ල අන්න ඒ හේතුව හින්ද තමයි ගෝලීය කාලගුණ රටාවලට මේක බලපෑමක් වෙලා එල් නීනෝ තත්ත්වයක් එන්නේ කියලා ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝල පරිපාලන නෝවා ආයතනය නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා. ඉතින් දැන් මෙහෙමයි, තත්ත්ව කොහොම වුණත් මට කියන්න තියෙන මේ පැංච කියපු කතාවත් එක්ක අපි ගහකොළ ගැන හිතනවා මදිනේ නේ පැංචෝ.
1: ඒවට වතුරක් දාන්න ඕනේ.
0: ඔව් වතුර දාන්න ඕනේ. හැබැයි ඕනවට වඩා දාන්න බෑ. එතකොට ගහ තැම්බෙනවා. මුල් තැම්බෙනවා. දැන් අපි මොකද වෙන්නේ? අපි ඕනවට වඩා වතුර බොන්න ගියාම, ඕනවට වඩා අපි කෑම කන්න ගියාම අපි කියන්නේ ස්මෘත්තා වෙනවනේ. නේද? එහෙම බෑ. අධිපෝෂණය කියලා කියන්නේ එහෙම ඉන්න බෑ. ඒත් එහෙම ඒ නිසා ඒව ගානට ක්‍රමානුකූලව ප්‍රමාණවත්ව තමයි අපි උනත් අපිට ආහාර ගන්න වතුර බොන්නේ. ප්‍රමාණයක් තියෙනවා. දරුවෙකුට බෙහෙත් දෙන ප්‍රමාණයක් තියෙනවා. වැඩිහිටියෙක් වුණාම බෙහෙත් දෙන ප්‍රමාණයක් තියෙනවා. කෑම බීම ගන්න ඕන.
1: පැටි දෙකක් තුනක් නම් දෙන්න හොඳ නෑ.
0: නෝ.
1: දෙකක් හරි එකක් හරි. නැත්නම් ඒකෙන් භාගයක්.
0: භාගයක් හරි අන්න එහෙම තියෙනවා. වයස් අනුව වෙනස් වෙනවා. ඒ වගේ තමයි
1: සිරප් එකේ චූටි කප් එකක් තියෙනනේ. ඒකේ මේ හයි ඒකේ හයිට්ස් මේ දාලා තියෙනවා. එතෙන්ට විතර පිරුව අපි උන බලලා ඒකට විතරක් පුරවන්න ඕනේ ඒ ගානට. එතකොට මේ අපිට දෙමව්පියෝ දෙන්නනේ ඒගොල්ලන්ගේ අතට. නැත්තං තේරෙන්නේ නැත්තං ඒ ගුල්ලුන්ටත් පොවන්න පුළුවන්. තේරෙන අයටත් මේ ගන්න අරගෙන බීලා බුන්නත් පුළුවන්.
0: පුළුවන් බුන්නත් පුළුවන් නේ. ඉතින් මම මේ දැන් කියාගෙන ආවේ මේ පැංචෝ පැංචි. දැන් කාන්තාරයක් වුණොත් අපිට ඉන්න පුළුවන්ද පැංචෝ?
1: නෑ.
0: නෑ බෑ, ඉන්න බෑ. එහෙනම් අපි ගස් ටික පරිස්සම් කර ගන්න ඕනේ. පරිසරය පරිස්සම් කරන්න ඕනේ. පැංචයි ගැන දන්නවා කියන්න බලන්න.
1: ඔව්.
0: අපි මොකද්ද කරන්න ඕන?
1: ගස් වලට වතුර දාන්න
0: ඕනේ.
1: ලොකුනොමත් වතුර දාන්න ඕනේ ගස් වලට.
0: ඔව්, ආදරෙන් සලකන්න ඕන නේද?
1: ඔව්.
0: අපි ඒගොල්ලන්ව බලා ගන්න ඕනේ.
1: කසුන් නන්ද?
0: ඔව්.
1: මම සින්දුවයි ස්පීච් එකයි කියන්නේ.
0: කියමු කියමු. ඉතින් දැන් මේ දැන් කසුන් නන්ද කියාගෙන ආවේ ඒ නිසා කොයි තත්වේ කොහොම වුණත් අපි හැම දෙයක්ටම මුහුණ දෙන්න ශක්තිය හදාගෙන ඉන්න ඕනේ. අපි ළඟ දේවල් තියෙන්න ඕන. ඒ නිසා තත්වය කොහොම වුණත් අපි සූදානමින් ඉමු. අපි අපේ පරිසරය හොඳට හදාගමු. හා, දැන් පැංචට අවස්ථාවනේ පැංචි.
1: මේ සමනලයකුයි බී කෙනෙකුයි ඉන්නවනේ. නැත්තම් බම්බල් බීයුත් ඉන්නවනේ.
0: ඔය ඉන්නවා.
1: ඒගොල්ලෝ නැති වුණාම අපේ ගාඩන් එක හරි අපේ මේ අපේ ගෙදරවල් හරි සර්වයි කරන්න වෙන්නේ.
0: ඔව් ඔව්. ඒගොල්ලන් ඕන පරිසරය
1: ලස්සනට තියාගන්න බෑ. හනි බීස් නම් මේ ඇත්තමයි. හනි බීස් ලගේ හනි නේ ඒගොල්ලන්ට කියන්නේ. ඒගොල්ලන් කැන්ගේ ගෑවෙනවා හනි. එතකොට තැනකට තියෙනවා. එතකොට මල් පිපෙනවා, ගහක් පිපෙනවා. එහෙම
0: ඒ කියන්නේ මේ සෝබා දහමි පැවැත්මට මී මැස්සෝ, සමනලයෝ, කුරුල්ලු.
1: සමනලයෝ
0: ඕනේ
1: ඌරගෙන මේ යලමනේ තැනකට. එතකොට ඒවා ලොකු වෙනවා, ලොකු වෙනවා, ලොකු වෙනවා. අපි වගේ දැන් අපි කනවනේ.
0: ඔව් කනවනේ. මොනාද?
1: බත් කනවනේ.
0: ඔව් ඔව් කනවා.
1: අපිත් ලොකු වෙනවනේ සමහර දවස්වල.
0: ලොකු වෙනවද අපි? ලොකු වෙලාද? දැන් කසින් නැන්ද ලොකු වෙලාද?
1: නැත්තම් නැත්තං ඕක කවුද ලස්සන කරන්නේ?
0: ඔව් ඉතින්
1: මෙතන මේ නැන්දලා මාමලා ඇත් ඉන්නේ ලොකු වෙලා.
0: ඒකනේ. හා, ඉතින් ඊට පස්සේ
1: ඒ වගේම තමයි මල්ලුත් ගහකුත්.
0: ලොකු වෙනවනේ.
1: ඔව්. අපි වගේ.
0: ඒක තමයි
1: ලොකු වෙනවා. අපි ටිකින් ටික ලොකු වෙනවනේ. එතකොට මල් ගහ ටිකෙන් ටික ලොකු වෙනවා.
0: ලොකු වෙනවා.
2: කසුන්නන් දෙමන් ස්පීච් එකයි සින්දු එකයි.
0: අන්න හරි. ඔව් දැන් මේ පැංච මේ මෙච්චර වෙලා කියනවා නේද? කියන්න ඕනේ පැංච කියන්න. පැංචට කියන්න කියලා.
1: පැංච ඔයා කියන්න පීට් එකයි සින්දුවයි.
2: රෙඩ් ඕරෙන්ජ් යෙලෝ ටු ග්‍රීන් ඇන් බ්ලූ කම්ස් ඉන් ටු ඉන්ඩිගෝ ඇන් වයලට් බ්‍රයිට් colors dancing in the light rainbow makes the world so bright ස්පීච් එකක් කියන්නද කසුන්නන්ද?
0: නෝ කියන්න කියන්න කියන්න.
2: Hello, I am a tree. I stand tall. I give fresh air. I give shade. I give food. I am beautiful. Please be kind to me. Plant seeds. Save us, please.
0: ෂා හරි ලස්සනයිනේ නේද පැංචි? ආ ආයි කියන්න ආයි කියන්න මොනින්ද නේක? ස්පීච් එක ඔව් හයියෙන් කියන්න ඕන ලස්සනට. මොන?
2: Hello, I am a tree.
0: I am a tree.
2: I stand tall. I give fresh air. I give shade. I give food. I am beautiful. Please be kind to me. Plant seeds. Save us. Please.
0: අනේ හරිම ලස්සනයි. පැංචටයි පැංචටයි දෙන්නටම නේද? මම උත්සාහක්. මම ආහාර දෙනවා, වතුර දෙනවා නේද? මම කරුණාවන්තයි. මම ඔයගලන්ට ආදරේ. ඉතින් අනේ මාව රැකගන්නකෝ. මාව බලාගන්නකෝ. අනේ කියලා කියනවා නේද? හරි ලස්සනයි. මේ පැංච කවුද කියලා දුන්නේ? අපි ආමුද පැංචගෙන්. කවුද කියලා දුන්නේ පැංචෝ එක?
1: ටීචර්ලා කියලා දුන්නේ.
0: අනේ කොච්චර හොඳයිද බලන්න. මේව තමයි අපි දරුවන්ට දෙන්න ඕනේ නේද?
1: සුන්නන්නේ. මුලින්දන් ටීචර්ලා කියලා දෙනකොට මතක නැති වුණා. දැන් තමයි
0: මතක. අපි ඒක ඉවර වෙන්න කලින් ආපහු වතාවක් කියමු හොඳේ? අද කලබල පැංච යන්න කලින් යාළුවන්ට ඇහෙන්න ආයෙ පාරක් කියමු හයියෙන්. හරිද?
1: හා. හසිනන්දේ
0: ඉන්ටාන්ට
1: අමතරව අපි ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ. ඒගොල්ලෝ අපිට ඔක්සිජන් දෙනවා, අපිට හුස්ම ගන්න දෙනවා. එතකොට ගොඩක් ඒවා ඒගොල්ලන් දෙනවා. ඒකයිනේ මම ඩ්‍රාමාකුත් කරේ. ඒ වගේන් තමයි අපි
0: ඉගෙන ගන්න ඕනේ.
1: අපි ඉස්කෝලේ හැමදාම ජනේල් අරගෙන තියලා මොකද අපිට හුස්ම ගන්න බැරි වෙනවා. එතකොට
0: හුස්ම හිර වෙනවා. නැත්තම් වාතය නැති වුණාම, පිරිසිදු වාතය නැති වුණාමනේ.
1: ඔව්.
0: ඔන්න ඕ තමයි. ඉතින් ඔන්න බලන්න, අපි පැංචයි පැංචි දන්නේවා නේද? අපි හිතට ගන්න ඕන වැඩි හිටියෝ පොඩි හිටියෝ අපි හැම කෙනෙක්ම. හරි, දැන් එහෙනම් අපි ලස්සන සින්දුවක් අහමු. හා, චුට්ටක් නටන කරලා ඊට පස්සේ සුරේෂ් මාමට අවස්ථාව දෙමු නේද?
1: හා.
0: බාබි ගර්ල් අහන්න කැමතිද ඔයගොල්ලෝ?
1: මම ආසයි.
0: ඕ,
1: බාබි ගර්ල් කියන්නේ?
0: I'm a Barbie girl. ඔන්න අපි අහමු අද කලබල පැංච අහගෙන ඉන්න මේ වෙලාවට. වෙනද වගේම පුංචි පැටව හැමෝම ඔන්න දැන් මේ පැත්තට එන්න බලාගෙන ඉන්නේ නේද? අපි නම්බර්ස් දෙක කියමුද පැංච කියන බලන්න. ෆෝන් නම්බර් එක
2: 01125533 යාළුවා අපිට කොල් කරන්න.
1: 01715955 හැමදාම වට්ස්ඇප් කරන්න ඕනේ. ඒකට හැබැයි කෝල් කරන්න නම් බෑ. පැංච කියපු නම්බරයට තමයි කෝල් කරන්නේ. මං කියපු නම්බරයට තමයි වට්ස්ඇප් කරන්නේ. චිත්‍ර අනං මනං ඒව තමයි වට්ස්ඇප් කරන්නේ.
0: හා.

0: දේවල් අස්සන වුණා. දැන් ඔන්න ජූනි මාසෙත් භාගයක් ඉවර වෙලා ගියා නේද? අගෝස්තු මාසේ එනවා, ආශිෂ්‍යත් එනවා, විභාග එනවා, ඒවට ලෑස්ති වෙනවා, සැලසුම් සහගත වෙනවා. ඇයි දැන් ඒව ගැන හොඳටම දන්නවනේ නේද? ඒක තමයි කුමාර ලීලාවෙන් ඉඳලා රජ කෙනෙක් වෙනකන් ආපු සැලසුම් වාට මං කියලා දුන්නා. ඒ සැලසුම් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊයේත් මං වාට කිව්වා කොහොමද ජයග්‍රහණය කරන්න සැලසුම් සහගත වෙන්නේ, රජ කෙනෙක් කොහොමද වෙන්නේ, කුමාරයෙක් කොහොමද සැලසුම් සහගත වෙන්නේ. එතකොට ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් අපි වැඩේ අතාරිනවද, එහෙම නැත්තම් දෙවෙනි සැලසුමකට යනවද? මේවා ඔක්කොම මගේ රත්තරන් දුවලා පුතාලා දන්නවා. ඒක නිසා විභාග කියන ඒවට බය වෙන්න ඕනේ නැහැ. ඒවට සැලසුම් හදලා ඒවට ක්‍රියාත්මක වුණාම ඒ වගේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔව්, කිත්ති කුමාරයා වගේ, විජේ බාහු රජතුමා වගේ නේද? දැන් එතකොට මං ඊයේ කතාව නැවැත්තුවේ ඔව් මහා තිත්තේට යවුව නේද? ඒක තමයි. දැන් එතකොට බුද්ධ රාජ ඇමතිවරයයි පිරිසකුයි මහා තිත්ත වරායට යව්වේ ඇයි? මගේ රත්තරන් දූල පුතාලා හිතුව හරියටම හරි. ඔව්, චෝල අධිරාජ්‍යා සියලුම සම්බන්ධකම් ලංකාවේ ඉන්න සොලි සාමන්තයත් එක්ක පැවැත්වේ මේ වරාය හරහා. මෙතනින් තමයි සියලු ගනුදෙනු සිද්ධ වෙන්නේ. හේවායෝ යන්නේ, අවියායුධ එතකොට ගේන්නේ, ගෙනියන්නේ අපේ රටේ තියෙන මුතු මැණික් ඇද්දත් ඇත්තු මේ වගේ වටිනා කියන දේවල් අරගෙන යන්නේ. අනුරාධපුර රාජධානියේ තිබුණු වටිනාම දේවල්, මේ සියලුම දේවල් ඔව් චෝල දේශයට අරගෙන ගියේ මෙන්න මෙතනින්. එතකොට මෙහෙම යුද්ධයක් වෙනවා, සොලි සාමාන්තයාට එරෙහිව පුලතිසි පුරවරේ ගැටුමක් වෙනවා කියලා දැනගත්ත ගමන් මොකද වෙන්නේ? ඔව් චෝල අධිරාජ්‍යයට පුළුවන් වෙනවා එයාලගේ සේනාවන් මෙතනින් එවන්න, ඒක වළක්වාලන්න, සහ මේ වෙනකොටත් මහා තිත්ත වරායේ තියෙන ආරක්ෂාව නැති කරලා දාන්න තමයි බුද්ධ රාජ සහ පිරිස එතනට හැමෙන් යන්නේ. ඔව් මගේ රත්තරන් දුවේ පුතේ, මෙන්න මේ කාරණාව නිසා මේ විදිහට සැලසුමක් හදලා මෙතන අඩපණ කරන එක ඉතාම නොවනක්කාරී වැඩක්. ඒ මෙනුවෙන් බුද්ධ රාජ ඇමතිවරයාගේ සේනාව අරගෙන මහා තිත්ත වරාය පේන මානයට ගියා.
1: පොප්පට පෙනෙනවා නොවේද? මහා තිත්තේට මේ පිටින් ආරක්ෂක හේවායින් සිටිනවා.
2: එහෙමයි සෙන්පතිතුමනි.
1: තොප්පට වෙනසක් නොපෙනේද මේ හේවායින් පිළිබඳව?
2: අසීරුයි, වෙනසක් මට නොපෙනේ සෙන්පතිතුමනි.
1: සැලකිල්ලෙන් බලනෝ. අර ජටාව වම් පසට කැරකෙනසේ සකසාගෙන සිටින්නේ අපට හිත දිහේවායින්.
2: යහපති සෙන්පතිතුමනි,
1: ඔවුන් අප සමග සටන් වදින්නේ නැහැ. අප ආරක්ෂා කළ යුතු යොවුන්ව ඔබ පිරිස දකුණු පසට පිටත් වේ ආයුතුයි.
2: එහෙමයි සෙන්පතිතුමනි.
0: දැක්කනේද මගේ රත්තරන් දුවේ පුතේ, පුංචි දේවල් වල ඉඳන් උපාශීලිතේ ඕනි. මං කියන්නේ ඔයාට ඉගෙන ගන්නකොටත් එහෙම ඕනි. ඔව් ෂෝට් නෝට් හදන්න ඕනි, ඔයාගේම මයින්ඩ් මැප් හදන්න ඕනි, ඒවා පාට කරන්න ඕනි, ඒවට හැඩතල දෙන්න ඕනි, පුංචි දේවල් කරන්න ඕනි ලස්සනට. එතකොට ඒව ඔක්කොම එකතු වෙලා සර්ව සම්පූර්ණ ජයග්‍රහණයක් ඔයාට ලබා ගන්න පුළුවන් වෙනවා. නුවණක් ආර වෙන්න ඕනි, සැලසුම් සහගත වෙන්න ඕනි, උපක්‍රමශීලී වෙන්න ඕනි, හතුරාව විනාශ කරන්න පුළුවන් එහෙමයි. දැන් එතකොට මේ හැම දෙයක්ම දන්න නිසා තමයි ජටාව හැමෝම දකුණු පසට කරකවන එක මොකද කරලා තියෙන්නේ? වම් පසට. එතකොට කාටවත් හිතාගන්න බෑ මේ දෙක අතර වෙනසක් තියෙනවා, මෙයාලා මෙහෙම තමයි කියලා. හැබැයි ඒක සංඥාවක්. ඒ තමයි මොකද අපිට ලෙංගතු සෙබළු කියන එකට. දැන් ඒ ගැන දැනගත්තා. දැන් ඒ ගැන දැනගෙන එයාලා සූදානම් වෙන්නේ මොකකටද? ඉගෙන කියනවා ලබන සතියේ මගේ රත්තරන් දූල පුතාලා සටනට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ලබන සතියේ පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔයාගේ සටන තියෙන ඉස්කෝලේ ගිහිල්ලා ආරක්ෂා වෙන එක ඒකත් කරන්න ඕනේ, අනිත් අයව ආරක්ෂා කරගන්නත් ඕනේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. හැමෝටම ආදරෙයි, සුබ සතියක්.
3: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
4: තප්පර ගානක ටක් ගාලා විරාමයක් අරන් එමු.
5: කලබල පැංචා කුංචි සිත්වලට ආදරෙන්
4: අවතීර්ණ කරන්නේ.
5: සතර සිස්සත් ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
4: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතුමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
7: Meltol හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol paracetamol විශේෂයකි.
8: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
9: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.

0: වර්තමාන පිටුව ඇරුවනේ. හා එහෙනම් අපිට දැන් තියෙන්නේ ඇරුව නිර්මාණ පිටුවේ නිර්මාණ බලන්න නේද?
1: ඔව්.
0: අපි එහෙනම් නිර්මාණ ටික බලමු. ගොඩාක් තියෙනවා දැන් ඊයේත් මම දැක්කා අපේ දුවල පුතාලු ගොඩාක් නිර්මාණවල තියෙනවා. ආසයි ඉතින් මේව දකිනකොට ලස්සන දේවල් ලස්සනම දේවල්.
2: පුංචි අපේ නිර්මාණ පිටුව
0: හරි. දැන් ඔන්න බලමුනේ කවුද මුලින්
1: කියන්නේ?
0: මම.
1: මේ හඳක් තියෙනවා නිල් පාටෙන් ඇඳලා. හඳක්ද මන්ද? වෙන්න ඇති කුරුල්ලු ඉන්නවා. පොල් ගහ දෝයද? ඔව් පොල් ගහ. සමනලයක්
0: ඉන්නවා.
1: මේ
0: මොකද දන්නවද එවල තියෙන්නේ පැංචි? පොසොන් කාඩ් එකක් එවල තියෙන්නේ. දෙනියායි ජාතික පාසල 4 ශ්‍රේණිය ඩීජී තරදි නේත්තර විහංගී අපිට පොසොන් කාඩ් එකක් එවල තියෙනවා. මිනිතු බිනුල් විදානගේ මහමෙවුනා බෞද්ධ විද්‍යාලය දෙල්ගොඩ එක වසර බී වැස්ස වහිනව එවල තියෙනවා. මෙන්න පැංචෝ. මේක පීයේ කිව්වා නේද? ඔන්න පැංචකෙන්
1: අන්න තුම් ස්ටොරි ටොම්ජරින්
0: යහපත් ඉන්දිරා බාලිකා මහාවිද්‍යාලයේ හග්ගල 8 ශ්‍රේණිය
1: ටොම්මියා
0: අයෝධ්‍යා සත්සරණි තමයි වෙල තියෙන්නේ.
1: ජෙරින් කියන්නේ බුසා.
0: ඔව් මෙන්න
1: බුසා කුඩුව
0: වෝල් ආට් එකක් එවල තියෙනවා. ක්‍රිස්ට් කිං කොලෙජ් පන්නපිටිය 5 ශ්‍රේණිය මනුජ විහස් වෝල් ආට් එකක් ඇඳලෙවල තියෙනවා. හදලෙවල තියෙනවා. මල්ලිකේ උපන්දිනය ෂෙනුලි නෙතුමින්න ගුණවර්ධන අවුරුදු 9යි 4 පන්තියේ ඉන්නේ ධම්මාලෝක විදුහල මල්ගමෝ ගිරියුල්ල. චූටි මල්ලි බබෝ ෂෙනුලි නෙතුමින සුබ උපන්දිනයක් වේවා. ඔය දෙන්න කියන්න
1: සුබ උපන්දිනයක් වේවා.
0: කලබල පැංච අපි ආදරේ කියන්න.
1: කලබල පැංචන් අපි ආදරෙයි.
0: ඊළඟට මුහුදු වෙරළක අසිරියද මේ තියෙන්නේ බලන්න පැංචෝ.
1: එළවලු වගා කරනවද වන්ද
0: බලන්න පැංචට මොනවද
1: පහල උඩ තියෙනක එළවලු වගා කරනවා.
0: හෙට්ටිකන්ද විද්‍යාලය 3 ශ්‍රේණිය ජනුක තත්සර තමයි එවල තියෙන්නේ. හරි
1: අනලෝ බුත්.
0: ඔව්
1: අන පැංච
0: එහෙනේ පැංචි
1: පන්සල.
0: හා
1: මොකද වැට්
0: බලන්න පැංච හයි කියනවනේ මට ඇහෙන්නේ.
1: දෙපැත්තට ගහලා තියෙන්නේ මොකද?
0: කණු දෙකක් නේද? චෛත්‍ය රාජයානන් වහන්සේ ඉඳව නිර්මාණයේ මහේච ඉඳුරු දනීෂ 2 ශ්‍රේණිය. ඉස්කෝලේ මොකද්ද කියලා බලමු අපි. බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය නේද? ලස්සන කාඩ් එකක් නේ. පොසොන් එකටත් ඒ කාඩ් එක හොඳයි. වෙසක් එකටත් කාඩ් එක හොඳයි. ඔන්න
1: අන්න ගඟක් නැත්තම් වැලක්කාරේ අර මැද්ද තියෙනවා පෙන්නේ නැද්ද? වතුර. ඔව් වතුර තියෙනවා.
0: ගමක අසිරියවල තියෙනවා. දරණාගම මහාවිද්‍යාලයේ 6 ශ්‍රේණිය බවන්ති උමායා තමයි ගමක අසිරියවල තියෙන්නේ.
1: අනේ මොකද්ද
0: බලන්න මොනවද තියෙන්නේ කියලා කෝපෙන්
1: චිල්ලාවේ මේ වන්නාද? ඒකුල් සන් කෙනෙක් ඉන්නවා. ෆ්ලවර්ස් තියෙනවා.
0: මෙන්න අර පැංචි කියපු එකනා ඉන්නවනේ පැංචෝ.
1: බටර්ෆ්ලයිස් ඉන්නවා.
0: ලස්සන එක්කෙනෙක් අනේ හරි හුරතල්.
1: ෆ්ලයි ඉන්නා බොයි කෙනෙක් ඉන්නා.
0: නෙතුක තෙනුල් 200 නාලන්ද පිරිමි විද්‍යාලය හැමදාම අපිට චිත්‍රේවනවා නේද බබා? ඊළඟට අපි බලමු. මට දැන් මේ ගොඩක් තියෙන හින්දා එකපාරට හොයා මෙන්න න රචනාවක් එවලා තියෙනවා. අපි බලමු කවුද එවලා තියෙන්නේ කියලා. නම තමයි පොතේ පේන්නේ නැත්තේ. මට මේ රචනාව එවපු බබාගේ නම ටග් ගාල එවන්නකෝ. ඔලිත් අනුහස් ගල්ලේල මහාවිද්‍යාලය.
1: ගල්බුවේ
0: ඇහෙන්නේ.
1: කට්ට පිල කෙලෙද්ද මන්දා.
0: පැංචට පේන්නේ මොකද්ද? පැංච කියනවා දලඹුවෙක් කියලා.
1: කැටපිල
0: කියලා. ඔලිත් තමයි ඇඳලෙවල තියෙන අපේ ඔලිත්ගේ මහම මොකද්ද කියලා නේද? කෑගල නව මහාවිද්‍යාලය 812 දිලුල් පෙන්සිල් ආට් එකක් නේ. පැංචෝ
1: වෙසක් කූඩුවක්
0: ඇහෙන්නේ.
1: මම පාට ටික කියන්නම් දෙක.
0: හා කියන්න පැංචි පාට ටික කියන්න.
1: purple color, yellow color, ara anda me color me black color.
0: Aha. ලස්සනයි නේ.
1: ඔව්. ආ මේ අර රැලි ටික purple-ui blue-ui.
0: විනිත සදේවමා දිසානායක බොයගේ
1: මල් තියෙනවා.
0: ඌ කටුපිට
1: green color, purple color, pink color
0: තියෙනවනේ. කටුපිටියේ බෝයගනේ මහාවිද්‍යාලේ දැන් මෙහෙම කියනකොට අර මං උදේම කිව්වනේ අපේ ගෙදර සමහර විට වතු සුදු ගෑයේ මල් ගොඩක් පිපිලා ඇති සේපාලිකා මල් වැටිලා ඇති එතකොට ලස්සන දේවල් එක ගහක
1: කලයි පිංකලයි
0: තියෙනවනේ කටුපිටියේ බෝයගනේ මහාවිද්‍යාලේ දැන් මෙහෙම කියනකොට අර මං උදේම කිව්වනේ අපේ ගෙදර සමහර විට වතු සුදු ගෑයේ මල් ගොඩක් පිපිලා ඇති සේපාලිකා මල් වැටිලා ඇති එතකොට ලස්සන දේවල් එක ගහක හරි ලස්සනට පිනි බින්දු වැටිලා ලස්සනට හැදිලා ඇති කොළ පාටට පේනවා ඇති කියලා නේද එහෙම කියනකොට මේ අපිට එවල තියෙනවා කඩු පුල් මල් පිපිලා හරි ලස්සනට හරිම ලස්සනට හැදිලා හරි ප්‍රසන්නයි ඇහැට දැක්කාම හරිම ලස්සනයි කසිනි නැන්ද මේ බලන්න අපේ ගෙදර කඩුපුල් හැදිලා අර කසිනි නැන්ද කිව්ව වගේ හරිම ඇහැට ප්‍රියයි කියලා එවල තියෙනවා
1: කසිනි නැන්ද
0: ඔව්
1: මේ අපි නෑ අපි නෑ මේ අපි බයිසිකලේ යද්දි ගෙදරට නිකන් ගොඩක් හුලඟක් ආවා මේ නිකම් බයිසිකලත් එක්ක යනවා වගේ එහා මෙහාට
0: ඔව් මේ දවස්වල හුලඟක් තියෙනවනේ
1: ඔව් මොකද වෙසක් නෑ වෙසක් පසොන් නෙන්නේ
0: එනේකනේ දැන් සරුංගල් කාරින් ඉස්සරහට එන්නේ ඉතින් මේ මං කියාගෙන ආවේ මොකද දන්නවද ඉතින් අනේ ගොඩක් ස්තුතියි අර කිව්ව වගේ එහෙම ඇහැට ප්‍රියදසුන් දැකලා ඒව අපිටත් ඒ විදිහට එවන එක එතකොට අපේ ඇහැටත් හරි ප්‍රියයි එහෙම මට WhatsApp එකට එවලා තියෙනවා තමෂ දම්සරණ

0: மென்ன விளக்குனோம்.
1: ஃபுட்பால்,
0: FIFA World Cup. ஓ பாப்பா,
1: மேக்கனே ஃபுட்பால் கஹனவா பெட்டா கொஸ்துகனினால
0: நம்ம இதவசல FIFA தியனவனே நேத. ஏகனே ஏ வகேம பெஞ்சகி கிரிக்கெட் உத்தியனவனே ஏகனே T20 කාන්තාලෝක කුසලාන හොරුම්බාව මහාවිද්‍යාලයේ නවයව ශ්‍රේණිය ක්‍රීඩා උත්සවය ඇඳ ලෙවල තියෙනවා තමාෂා දම්සරණි. ඉක්මනට ඉක්මනට කියාගෙන යන්නම් හිරන්දි තරුලි හිමෙත්මා, කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ නාවල පිටිය. ඔව් ලස්සන නිර්මාණ ගොඩක්. සිංහ වෙස්මුහුණ, මහිනී සඳකිණී වික්‍රමසිංහ, වේයන්ගොඩ සතුන් ආරක්ෂා කරමු කියලා අපි කියපු එක ඇඳ ලෙවල තියෙනවා. හරි, ගොඩක් තියෙනව නේද? පාට කලේ තමරු මිහිලියා සමරසේකන. වාව්! ෆ්‍රැන්චි මෙන්න ඇස් දෙක උඩ තියාගෙන බලන්නේ නේද? ලස්සනයි නේද?
1: ඇත්තම කෙනෙක් වගේනේ.
0: ඔවනේ, හරිම ලස්සනයි.
1: කොඳුරුත් වෙනවා ඇස්තලි.
0: ඒක තමයි ඉච්චරට ලස්සනයි. මිහිලියා සමරසේකර ධෝනි හොඳට වර්ණ සංකලනය ගැන දන්නවනේ. හොඳට පාට කරන්න පුළුවන් නේද ලස්සනට? හොඳ ඇහැක් තියෙනවනේ මගේ මැණික. ඒ නිසා මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න. යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ 7 ශ්‍රේණිය පාටකලේ තමරු මිහිලියා සමරසේකල කියලා දාලා තියෙනවා. ආදරේ ධෝනි, මේ වගේ ලස්සන දේවල් වලින් ලස්සන වැඩක් කරන්න. මෙන්න තව දෝනි කෙනෙක්. පැංචෝ බලන්න මොකද්ද කියලා. පැංචට අපි කියන්න කියලා කියමු. පැංචි කෝ පුදුමයෙන් බලාගෙන ඉන්නව පැංචා. ඕ දේවානම් පියතිස්ස රජතුමා නේද? ඒ සිදුවීම තමයි කාඩ් එකක් විදිහට
1: මිහිඳු සමිඳු කියන තිස්සට මුවන්ට ඉතලේ විදින්න එපා කියලා. තිස්ස හැදුන නනුව ඒක බල නාසරේකද කොහෙද කියද නේද මතක නැහැ.
0: මිහිඳු සමිඳු පොසොන්දා අපේ රටට වැඩම කරාද?
1: ඒකද
0: මේ දෝනි කවුද දන්නවද? ධර්මපාල මහාවිද්‍යාලයේ බණ්ඩාර වෙල ඉනුරි උපුන්‍යා 6 ශ්‍රේණිය ඉගෙන ගන්නේ. හරිම ලස්සනයි දෝනි. බලන්නකෝ මේ කාඩ් එක කොච්චර නිර්මාණශීලීද කියලා. ඔයාටත් පුළුවන් ලොකු වැඩක් කරන්න. ඉස්සරහට ලොකු වුණහම දැම්ම මේ දේවල් වලට එකතු කරගන්න. පුංචි කැකුළු පෙරපාසල ගිනිහිගම, ගණිහිගම, තෙනුල්ල තිසත් දම්යුර. ලස්සනයි ආ. හරිද? හරි, එහෙනම් අද දවසේ තෑග දෙන්න යන්නේ.
1: අර සමනල ඇඳුම එක්කන.
0: එහෙමද?
1: ඔව්.
0: ඒකද ලස්සන?
1: ඔව්.
0: ඒකට දාස?
1: ඔව්.
0: ඇත්තද?
1: ඔව්.
0: තොප්පටම යක්කල අනුරු මහාවිද්‍යාලයයි යක්කල අනුරු මධ්‍ය මහාවිද්‍යාලයේ 7 ශ්‍රේණිය ඉගෙන ගන්න තමරු මිහිලියා සමරසේකර ධෝනි ඔන්න ඔයා තමයි ජයග්‍රහණය කරන්න යද.
1: බව චිත්‍රක් ඇන්ද මන් දින්නොත් එහෙම ලයිට් පොත් වල බෑග් එකක්ද දෙන්නේ
0: කියලා. තමරු මිහිලියා අද දවසේ තෑග ගන්න ඔයා තිනා ගන්නවා. සුබ පැතුම් කියලා කියන්න තමරු අක්කට.
1: සුබ පැතුම්.
0: හරි, එහෙනම් අපි ටක් ගාලා ඔන්න විරාමයක් අරන් යමුකෝ.
2: පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
3: සතර සිස්සත් ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
1: 47 යාළුවනේ.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 013 36.
6: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
7: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 4497 කතා කරන්න.
8: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672.
10: කලබල පැංචා
1: කසුන්නන්දේ මං ඉංග්‍රීස් ස්පීච් එක කියනවා.
0: ආර කලින් එකනේ.
1: හා
0: හයියෙන් ඔන්න කියන්න.
1: හා hello I am a tea I stand tall I give fresh air I give shade I give food I am beautiful please be kind to me plant 6 save us please.
0: බලන්නකෝ.
1: yes I went air force garden. I told that field trip I went at that day we saw so much trees. And we touched butterflies and trees. We all learn about that.
0: Wow, that was nice day, Neda.
1: Yes.
0: Oh, ekane ithin balannako. Dan me onna ingreesi danuma. Ingreesi vishaya danuma. Neda? Apita ona neda api english walin katha karanna ona neda pancho?
1: Ow.
0: Asai neda?
1: Man sindu kiyana.
0: Ha kiyumu. Amma meka kiyuwata passe kiyumuda?
1: Ha.
0: Dan man ehuwoth ema what is your favorite subject kiyala? Mokadda
1: pancho?
0: Subject vishaya. Mokadda? මොකද කැමති මොනවටද? දැන් අපි හිතමු ඉංග්‍රීසිද ගණිතයද එහෙම කියලා ඇහුවොත් වටිස් ආට්. එතකොට අපේ පැංචි
1: චිත්තනි දෙකයි නටන මේ එකයි තව
0: සිංහලෙන් Can you tell me English in English?
1: I like drawings, pictures, writing letters
0: and others. Hari.
1: Yeah, drawings and dancing and singing.
0: Ammo okkoma. Ithin me daruwange ingreesi vishaya danuma pramanavat madi kiyala ammala taathala kalpana karanawa hithana mama eka dannawa. E nissama thamai satara step by step ingreesi weda pot pela tiyenne. Piyawarin piyawara daruwage ingreesi danuma vardhane karanawa. Ek shreeniya sita ata shreeniya dakwa me weda pot pela tiyenawa. Ithin mulla indala igena ganna puluwan e akure සවුන්ඩ් එකේ ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා එක ශ්‍රේණිය ඉඳලා අට ශ්‍රේණිය දක්වා තියෙන ටිකෙන් ටික දැනුම වර්ධනය කරගන්න ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර. ඉතින් මේ ඉංග්‍රීසි විෂය දැනුම වෙනුවෙන් තමයි සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ ඇවිල්ලා තියෙන්නේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර තියෙනවා දැන් වෙළඳ පොලේ. ඊළඟට මම යන්න හදන්නේ බුක් ෆෙයා එකට. කොහෙ බුක් ෆෙයාද?
1: BMCH.
0: ඒ ඉන්න සැප්තැම්බර් වල මේ බුක් ෆෙයා කොහෙද?
1: උඩ
0: කොහෙද? උඩ හා
1: නුවර
0: එළි නෙමෙයි, නුවර නේද? උඩ කියන්නේ අර කන්ද යන්න ඕනේ නේද? අපි ආසයිනේ යන්න නේද? කඳු ටික බල හා
1: මඩරන් ආසයි කකුල් රිදෙන්න.
0: නුවර යනකොට ඒක වෙන්නම හැඟීමක්, වෙන්නම ෆීල් එකක්. ඉතින් නුවණ දෙන කියවුමට ඔන්න නුවරට යන්න පුළුවන්. කන්ද උඩරට මහනුවර පොද්දැක්ම මේ පාර තියෙනවා. ජූනි 29 වෙනිදා පටන් ගන්න. ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා කැන්ඩි සිටි සෙන්ටර් එකේදී. සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ 19 වෙනි වරට මේ පාර සංවිධානය කරන්නේ මහනුවර පොද්දැක්ම. අපි කාලෙකින් හොයපු පොත් එතන තියෙනවා. අපිට ගන්න ඕන ගමන පොත් එතන තියෙනවා. වට්ටම් වලට අඩු මිලට ගන්න පුළුවන් විශේෂාංග තියෙනවා. දරුවන්ට විනෝද වෙන්න දැනුම වැඩි කරගන්න පුළුවන්. මේක ට්‍රිප් එකක් කරගන්න පුළුවන්. මම හැමතිස්සෙම කියනවා වගේ යන්න කැන්ඩි සිටි සෙන්ටර් එකට. ඒ දවස්වල ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් නිල ගුවන් විදුලිය net fm කවදත් වගේ. හරි, අපි යනවා සෙල්ලම් ගෙදර ටිකමනට.
1: චූටි චූටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපේ සෙල්ලම් ගෙදර.
0: හා, එහෙනම් ඔය දෙන්න ඉන්නකෝ. මං තනියම සෙල්ලම් කරනවා යාළුවොත් එක්ක. කමක් නැහැ.
1: අනේ පයි පයි පයි පයි පයි පයි පයි පයි.
0: හා, මෙන්න මෙන්න මෙන්න. මෙන්න ඉන්න.
1: අයිබෝවන්.
10: අයිබෝවන්.
1: නම් මොකද්ද? කී වසරේද? ඉස්කෝලේ මොකද්ද?
10: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ උන්නාන්දද?
0: මොකද අද කියන්න මැනික?
10: සින්දුව.
0: හා, ලස්සනට කියන්න බලන්න හැමෝටම ඇහෙන්න.
10: එක දවස්

0: අනේ හොරතල්නේ මෙන්න පැංචු කුඹි පොඩිත්තා නලවා ගත්තාද
1: නෑ මේ දවසත් කුඹි පොඩිත්තා කොස්කොලයක උඩ නිදියා ගත්තා අහස කළු වුණා වහින්න ගත්තා කුඹි පොඩිත්තා

0: ගත්තා.
1: හරි ඔන්න හරි පැංචෝ මෙන්න ඉන්නවා මෙන්න ඉන්නවා යාළුවෙක් ඉන්නවා.
0: අයිබෝවන් සුබු දැසනක්.
2: අයිබෝවන්
0: නම් මොකද්ද?
2: ඒ ජනුගලස්සලා මොහේනගේ
0: කීවසරේද?
2: තුනසේනියේ.
0: ඔයාගේ ආසම් විෂය මොකද්ද?
2: ගණිතය.
0: වැස්සද?
2: දන්නන් ටිකක් අඩුයි මෙහෙට.
0: පරිස්සමෙන් ඉන්නව නේද?
2: ඔව් ඔව්.
0: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුව.
0: ලස්සන්ට කියන්නකෝ.
2: කෝකාවේ

0: අන්න ඇයි මා මේ හකුරු කැටේ මොකෝ මොකෝ මෙන්න
1: ආයුබෝවන්
2: අයිබෝවන්
1: නම් මොකද
2: සරන්නයා දෙවමිනි
1: කීවසද කියන්නකෝ
0: කේවසරද වස්තු ශිෂ්‍යත්වය ළඟයි නේද දෝනි මැණික ඒකනේ දැන් පේපර්ස් එහෙම කරනවද මොනා හරි ඕන කමක් තිබුණොත් එහෙම අපිට කතා කරන්න හොඳේ කසින් නැන්දට කතා කරන්න හාද
1: මේ වැස්සද
0: අනේ ලොකු දෙයක් කොහෙද ඔය පලාත එහෙම දෙන්න හිතෙනවා දැම්මම හා අද මොකද්ද කියන්න මැනික හා ලස්සන්ට කියමු
2: ශනිදා ඉරිදා අපි උදවෙන්න ගිටින්නේ පැංච පැංචි අපේ නිවසට පැමිණෙන්නේ කසුනි සචිනි නැන්දලා මව්වරු වෙන්නේ කලබල පැංච අපි මගින්නෙක් වන්නේ
0: අනේ හරි ලස්සනයිනේ කවුදෝක හරි හරි හරි අයියත් කතා කරමු කවුදෝක හැදුවේ
3: අයිබෝවන්
0: බය බය ෆෝන් එක කට්වේ කියලා අයිබෝවන් අයිබෝවන්
1: මොකක්ද
3: දිලාන් තත්සර
1: කියවසරද
3: නමේවසරේ
1: ඔයාගේ ඉස්කෝල මොකක්ද
3: ආතලාව මහාවිද්‍යාලය
1: ඔයා ගොඩක් ජයග්‍රහණය කරල් තියෙනවා නේද
0: ඒකන ඒකන ලස්සන්ට කවි කියන්න පුළුවන් නේද අයියට
1: ඔයා ආසම් කලයක මොකක්ද
3: නිල්පාට
0: හරි අද දැන් මොකද ඉදිරිපත් කරන්න පුතේ
3: සින්දුව
0: හා කියමු ලස්සන්ට කියමු ඉක්මනට

0: හරිම මිහිරි, හරිම මිහිරි, ලොකු දක්ෂතාවයක් තියෙනවා, හරි සන්තෝසයි. මෙන්න පෝලිමට යනවා අපි ආපහු.
1: අයිබෝවන්.
0: රේඩියෝ එකේ සද්ද අඩු කරගන්න ඕනි දෝනි. ඔන්න පෙන්ච.
1: නම් මොකද්ද?
2: නදීෂා.
1: කී වසරද?
2: 5 වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: මහා ගල්කන්ද කනිෂ්ඨ විදුහල.
1: ඔගොල්ලන්ට වැස්සද?
2: ආ.
1: ඔයා අසම් කලේක මොකද්ද?
2: රොපින්.
1: පරිස්සමෙන් ඉන්නව නේද?
2: ආ.
0: හාද මොකද කියන්නේ?
2: ඉන්නේ.
0: හා කියමු.
2: වෙසක් is in May. It is a festival where...
0: වෙසක් is මොකද අපිට ඇහුන්නේ? ඇහෙන්නතෝ ගියානේ දෙක පාරටම. හා? ඒක තමයි, එහෙම වෙනවනේ. අපි එහෙනම් අදට සෙල්ලම් ගෙදර දොර වහන්න ඕන නේද? ඒකනේ. එහෙනම් අපි යමු සෙල්ලම් ගෙදර දොරත් වැහුවා. එහෙනම් දැන් කලබල පැංචත් දනට විතරක් වහලා අපි ආපහු එමු සෙනසුරාදා ඉරිද ලබන සති.
1: මට මොකද්ද අප්පා කියන්න තිබේ කතාවතුකෝ?
0: ඒකනේ අප්පා. මොකක් අමතකුනේ අප්පා? නේද අප්පා? හා පැංචෝ, යමු. දැන් අපිට පරක් වෙනවනේ නැත්තම්. මොකද ඊළඟට මෙත්නෙත් පාමුල අහන්න ඕන. ඊට පස්සේ හෙලෝ හෙලෝ සති අන්තයේ තියෙනවා. සමුගමු එහෙනම් නේද? පැංච කියන්නකො.
1: මම කලබල පැංච. බයි. ඔගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. මම චුට්ටක් දක පැංචි. ටටා. බයි. මං ඔගොල්ලන්ට ගොඩක් ආදරෙයි. පරිස්සමෙන් ඉන්න. ටටා. බයි.
0: හරි, එහෙනම් අපි හමුයමු සතිය දවස්වල රිතෙෆෙම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. මේ විදිහටම දවස පටන් ගන්නකෝ. එතකොට දවස්සම සතුටින් ඉන්න පුළුවන්. අදත් පරිස්සමින් ඉන්න, කොහේ ගියත් මොන දේ කරත් කල්පනාවෙන් කරන්න ඕන. මම කස්සනි නැන්දා.
3: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.

0: දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: උදැසනට විනාඩි දෙකයි මිත් නෙත් පාමුල
3: මිත් නෙත් පාමුල
4: අයිබවන් සුබුදැසනක් අපි සතියන්ත ඉරිදාවේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුල අරඹන්නටයි මෙලෙස සූදානම් වෙන්නේ. අදත් අපි ඒ වෙනුවෙන් ගෞරවයෙන් නමස්කාර පූරකව ආරාධනා කළා මෙත්නෙත් පාමුලේ ගරු දේශකයාණන් වහන්සේට මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේට. වහන්සේව බොහොම සැදැහැසිතින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුලට පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුල ආරම්භ කරන වෙලාවේ අපි ඔබට සිහිපත් කරනවා මෙතෙන් පටන් ඔබ ධර්මය ශ්‍රවණය කරන්නට සූදානමින් සිටින්නේ. ඉතින් මේ ධර්ම දේශනාවේ ඇතුළු කොටගත්තු නෙත් රේඩියෝවේ විකාශය වන සියලු ධර්ම දේශනාවන් වල ධර්ම දායකත්වයේ දරන්නට 0.7425214 අංකයෙන් ඔබටත් හැකියාවක් තියෙන වග ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සඳහා ආරාධනා කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන් නැවත අහන්නට, මේ දේශනාවන් නැවත අහන්නට ඔබට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් සමග අපි ආරම්භමු මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව. පූජනීය වන්දනීය කුට්ටි කුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
5: සමන්ත චක්ඛවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධං මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං

ධර්මදේශනාව ශ්‍රවණය කරන ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, අද දවසේදීත් සුපුරුදු පරිදි ඉරිදාවේ මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. දීර්ඝ කාලයක් තිස්සේ මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ ඊටම මනවින් දැනුවත් අනුශාසනාවන් තුලින් අපි අපේ ජීවිතයේ දිහා පහු හැරිලා බලන වැරදුණු තැන් රිදුණු තැන් හදා කියා ගන්න මාර්ගයක් තමයි මේ ශ්‍රවණය කරමින් පවතින්නේ. ඒ ජීවිතය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම මාර්ගය පෙන්වා දෙන්න ධර්ම දායකත්වයන් අවශ්‍ය වෙනවා. එනිසා අද දවසේ සදැහැති දායකත්වයන් දෙකක් මේ දේශනාවට ලැබිලා තියෙනවා. ඒ දායකත්වයන් දෙකම රජරට පුරවරේ අනුරාධපුරයෙන්ම ලැබීම විශේෂයක් කොටත් මේ වෙලාවේදී මතක් කරන්නත් ඕනේ. අපි හිතවත් අපි දන්න කියන අනුරාධපුර කවරක් කුලම චැම්පියන් සුපර් සෙන්ටර් අධිපති ඒ ඉන්ද්‍රාණි කුලරත්න මහත්මිය, කුමාර සිල්වා මහත්මා ඇතුළු පවුලේ දුවදරුවන්ගේ දායකත්වයක් පවතිනවා. එතුමියන්ලා අපි වැඩම කරවලා අදාළ විහාරස්ථානවල ධර්මා දේශනාවන් පවත්වලා, ඒ වගේම ලංකාවේ චිර ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා සමග සමීප සබඳතාවයන් පවත්වන සදැහැති දායක පවුලක්. අරමුණ වෙන්නේ ජුනි මාසයේ 13 වෙනි දින උපන්දිනයේ සමරන ඕස්ට්‍රේලියාවේ පදිංචි යුරේනි ඔමේසා මල්ලවාරච්චි මිනිබිරියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට තවත් ප්‍රාර්ථනාවන් සමුදායක් තියෙනවා. ධර්ම දේශනාව අවසානයේ අපි ඒ හැම දෙයක්ම සිහිපත් කරලා යලි අනුමෝදනාව සිද්ධ කරනවා. ඒ වගේම අනෙක් දායකත්වය අනුරාධපුර නොච්චියාගම හිරියාලේගම සුවසෙත මාවතේ පදිංචි නුවන් රවීන්ද්‍ර රාජපක්ෂ මහත්මා ඇතුළු එම පවුලේ දුවදරුවන්. අරමුණ 2012 ජනවාරි මාසේ 24 වන දින මියගිය චන්ද්‍රසේන රාජපක්ෂ පියාට පින් අනුමෝදන් කිරීම ප්‍රධානතම අරමුණ. ඒ වගේම තවත් නමින් මිය පරලොව ගිය ඥාතීන්ද සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාද කිරීමත් ඔවුන්ගේ ප්‍රාර්ථනාවක්. එනිසා අපි දේශනාව අවසානයේ දායකත්වයේ දරන ඔබ දෙපාර්ශ්වයෙන්ම සහ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි හැම දිනාගේම හිත්වල තියෙන ප්‍රාර්ථනාවලට ආශිර්වාදය සහ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ඒ උදෙසා අපි අද දවසෙත් ධර්ම කාරණා කීපයක් ශ්‍රවණය කරලා අපේ ජීවිතය ඇතුලේ තියෙන දුක්ඛ දෝමනස්සයන් උදෙසා සහනයක් ලබා ගන්න ඕනේ කියන යෝජනාව මම ඔබට මුලින්ම කරන්න කැමතියි. අර දේශනාවට ප්‍රවේශ වෙන්න කලින් ඔබට මතක් කරන්න ඕන ධර්මයේ සම්බන්ධව තියෙන එක උපමාවක සංස්කෘත සාහිත්‍යයේ තියෙන අතර බෞද්ධ සාහිත්‍යයේ ජලබින්දු නිපාතේන ක්‍රමසහපූර්තේ ගටක් සහේතු සර්ව විද්‍යානං ධර්මස්සච ධනස්සච කියලා. මේ ධර්මය වුණත් ධනය වුණත් විද්‍යාව ශාස්ත්‍රය අධ්‍යාපනය වුණත් ටික ටික තමයි පුරවා ගන්න කියලා කියන්නේ. එක දවසකින් එක රැයකින් මේවා ඉවර කරගන්න බෑ. විශේෂයෙන්ම ධර්ම කාරණාත් මම මේක කියන්නේ මෙන්න මේ කාරණාව මත කොච්චර බණ ඇහුවත් මොකද ඔච්චර බණ අහන්න ඕනද කියලා සමහරුන්ට දැන් යෝජනා කරනවලු. ඉරිදාට හරි සෙනසුරාදාට හරි වෙන තැනකදී හරි බැලුවොත් බණ ගෙවල් වල බැලුවොත් පින්කම් වල ඔච්චර මොකටද කියලා අහනවලු. මතක තියාගන්න කොච්චර නියලුනත් අපතේ නොයනවා නම් අපතේ නොයන්නේ මේ ධර්ම මාර්ගයේ දියුණු කරපු හිත විතරයි. ඒක නිසා විවිධ අයගේ ඒ යෝජනාවලට අහු නොවියව මතක තියාගන්න කලයක් පිරෙනවා වතුර බින්දුව බින්දුව වැටුනහම ධර්මයත් එහෙම තමයි හිතකට පිරෙයි ටික ටික හරි දවසකට හරි ඇහුවහම සහ පිළිපැද්දාම. ඒකත් මේ වෙලාවේදී මතක් කරගෙනම එන්න ඕනේ. එහෙම නැත්තම් අනවශ්‍ය හුලඟකට අහු වුණොත් සමහර ඒවා සුලි සුලං නෙමේ පොඩි හුලං ඒවටත් ගහගෙන යනවා සමහරු මේ දවස්වල සමහර සිද්ධි දැක්කහම. එනිසා මේ ධර්මයේ ඇතුලේ ශික්ෂණය ලබන කෙනෙක් වුණහම කොහොමද වෙන්නේ කියලා අපි අද දේශනාවේ ඇතුලේදී සාකච්ඡා කරනවා. දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ සඝාතක වග්ගයේ සඝාත කියන වග්ගයේ පබ්බතූපම කියන සූත්‍රයේ තියෙන්නේ. පර්වතයක් උපමා කරගෙන කොසල් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ කළ අපූර්ව දේශනාවක්. ඒ දේශනාව ඇතුලෙන් අපි ඇත්තටම කතා කරන්න හදන්නේ
ජීවිතය ඇතුලේ තියෙන අවිනිශ්චිතභාවය, ඒ අවිනිශ්චිතභාවයේ ඇතුලේ මොනවද අපි කරන්න ඕන කියන කාරණා ටික. ජීවිතය අවිනිශ්චිතයිනේ. දැන් මම දැක්කා පහුගිය සිද්ධවීම් කීපයක් ප්‍රවෘත්ති වලින්, පත්‍ර වලින්, සමාජ මාධ්‍ය වලින් අනාවරණය කරලා තිබුණානේ. ලගම සිද්ධවීම තිබුණා, විවිධ කතා තිබුණා. මම මේ විවිධ කතා ඇතුලේ නොදැක්ක පැත්තනේ අපි හැමදාම කියන්නේ. ඒකනේ අපේ ශේස්ත්‍රයේ ස්වභාවය. ඒ තමයි එක තැනක් තිබුණා මතක ඇති, ඛේදවාචකයක්, වැඩිහිටි නිවාසයක් ගිනි අරගෙන ජීවිත කීපයක් අහිමි වෙනවා. ඒ පිළිබඳව කතිකාවතක් හැදුවා. ඒ කතිකාවතෙහි කවුරුත් තවමත් කතා නොකරපු පැත්තක් තමයි. අනිත් හැම පැත්තම කතා කරලා ඉවරයි. ඒවා කිසි ගැටලුවක් නැහැ. ඒ අයට අයිතිය තියෙනවා කතා කරන්න, කිසි ගැටලුවක් නැහැ. අපිට මඟ පෙන්වන්න තියෙනවා. මතක තියාගන්න, ගිනිබත් වෙලා ජීවිතය අහිමි වෙන්නේ වැඩිහිටි නිවාසයක හිටපු අයගේ විතරක් නෙමෙයි. ඇයි ඔබට මට ඕක උරුම වෙන්න බැරිද? මොකද්ද පණිවිඩය? ජීවිතයේ තියෙන අවිනිශ්චිතභාවය, ආයුෂයේ තියෙන අවිනිශ්චිතභාවය. ඒක තමයි මේ සිදුවීම් ඇතුලේ ප්‍රඥාවන්තව අපිට ස්පර්ශ කරන්න තියෙන්නේ. ඒ සතියම ආවා නේද, වෙසක් සමයේ දවසේ දන්සලක සිදුවීමක්. ඒ පාදුක්ක පැත්තේ අනතුරක්, දන්සලකට ආව පිරිසක් යට කරගෙන ජීවිත අහිමි වුණා. එතකොටත් සිදුවීම් ගැන බොහෝ දෙනෙක් කතා කළා. කතා නොකරපුම පැති තමයි ජීවිතයේ තියෙන අවිනිශ්චිතභාවය. ඒක තමන් කරගන්නේ නොවෙන්න පුළුවන්. අපි ඉතාමත්ම පරිස්සම්ව ඉන්න ජීවත් වෙනව පුළුවන්. ඒත් අවිනිශ්චිතභාවය. එදා දවස් දෙක තුනකදීම එකම පවුලේ තුන් දෙනෙක් දකින්න ඇති වතුරට ගහගෙන ගියා. මලකඳන් ගොඩ ගැලුවා. අපි ඒ ප්‍රවෘත්ති කියවෙව්ව, අපරාධේ ජීවිත කිව්වා. සමහරු කිව්වා මෙට්ට නැත්තම් ගින්න එන්නේ නැහැ කිව්වා. සමහරු කිව්වා එතන දන්සල තවටියක් ඇතුළට ගියා නම් ජීවිත අහිමි වෙන්නේ නැහැ කිව්වා. තව සමහරු කිව්වා නාන්න ගිහිලා පීනන්න බැරි නම් ගොඩ ඉන්න තිබ්බයි කිව්වා. ඔය එකක්, ඔය කාරණා සාධාරණව ඒ අය කතා කරපු ආවේ. ප්‍රඥාවන්ත ඔබ දැක්කද ඔබට මේක ඇතුළේදි කියවන විශ්වීය පණිවිඩය? අවිනිශ්චිතභාවය ජීවිතය ඇතුලේ තියෙන එකම පොදුම උරුමය තමයි ඔය තියෙන අවිනිශ්චිතභාවය. ඒක තමයි හැබෑව. ඒක නිසා මට ඔබට යෝජනා කරන්න තියෙනවා, ආන් එබඳු අවිනිශ්චිත තැනක තියෙන ජීවිතයට බුදුරජාණන් වහන්සේ මතක් කළ යෝජනාවලියක් නූතන මනෝවිද්‍යාඥයෝ හොයාගන්නවා. මේ ක්ෂණිකව අවිනිශ්චිත වන ජීවිතයේ ඇතුලේ කොහොමද පරාජිත නොවන ජයග්‍රාහී ජීවිතයක්

එක මිනිහෙකුට එක ගඟකට එක වරකට වඩා බහින්න බෑ. ඇයි ඒ? මනුස්සයත් වෙනස් වෙලා, ගඟත් වෙනස් වෙලා, ජලයත් වෙනස් වෙලා වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒක තමයි මේ ලෝක ධර්මතාවය. ඉතින් ඒ ධර්මතාවයට යටත් වන අපි ගැන හිතලා, ලෝකේ ගැන හිතලා කළ දේශනාවක් තමයි අද අපි මේ දේශනාවට සම්බන්ධ කරගන්නවයි කියලා කිව්වේ. මේ දේශනාව ඉතාම කොසල් රජුරවන්ට මතක් කරගෙන ඉන්නේ අපුරු සිදුවීමකුත් එක්ක. දවසක් දවල් කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කොසල් රජුරව ආහම ඒ වන සංවාදය. මොකද මේ වෙලාවේ අපේ වෙලාවේ කියපුවහම කියන්නේ ඉතින් අපිට සැප සම්පත් වැඩි, වැඩ වැඩි, රාජකාරි වැඩි, ඒව වැඩි වුණාට සැපවලින් අඩු නෑ. ඇත්තනේ එහෙම ජීවිතයක් ගත කරන අපි ඉතින් වේලාවක් අවේලාවක් හොයාගන්න විදිහක් නෑ ඉතින් කියලා ඔහොම ලොකු පුරාජේරුවක් බුදුරජාණන් වහන්සේත් එක මතක් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ උපමාවක් ගෙනල්ලා රජුරුවන්ගෙන් අහනවා, රජතුමනි, ඔබතුමා ඔය සියලු සම්පත්, සියලුම සම්පත් රජෙකුට අඩු මොනවද? මේ බණහන අයට මොන මොන හරි අඩුපාඩු තිබුණත් රජෙකුට අඩුපාඩු එහෙම තියෙන විදිහක් නෑනේ. එහෙමනේ අපි කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබතුමාට ඔච්චර සැප සම්පත් අඩුපාඩු නැතිකම් ගොඩාක් එහෙම භෞතිකව සාර සම්පන්නව ඉන්නවනේ. ඔබතුමාට කවුරු හරි විශ්වාසවන්තනීය පණිවිඩකාරයෙක් ඇවිදිලා කිව්වොත් නැගෙනහිර දිසාවෙන් ඔබතුමාගේ මාලිගාව වහගෙන යන්න පුළුවන් තරමට අහස උසට නැගුණු පර්වතයක් මේ පැත්තට පෙරළීගෙන එනවා. උතුරු දිසාවෙන්ද මේ සිව් දිසාවන්ගෙන්ම ඔබතුමාගේ මාලිගාව යට කරගෙන යන්න ආය අතරක් නැති සිදුරක් නැතුව වැහෙන්නම මෙහෙම එනවයි කියලා කවුරු හරි ඇවිදිලා කිව්වොත් ඔබතුමා මොකද කරන්නේ? ඔය සැපම විඳ විඳා හොය හොයා ඉන්නවද? එමයි අහන්නේ. පස්සේ කියනවා, බුදුරජාණන් වහන්ස, මං හොඳටම දන්නවා මේ පර්වත හතරෙන් මම යට වෙලා මැරෙනවයි කියලා. අනිවාර්යෙන් මට මේකෙන් ගැලවෙන්න බෑ කියලා දන්නවනම් මම ඔය දේවල් නෙමේ කරන්නේ. මම ඉතින් කුසලයක්, ධර්මයක්, හිත දියුණු කරන දෙයක් තමයි ඒ වෙලාවේදී කරන්නේ කියලා කියනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, රජතුමනි, මේ සත්වයා නොදැක්කා වුණාට ඇත්තටම ඔය පර්වත වලින් දැන් සත්වයා වැහිලා ඉන්නේ, යට වෙලා ඉන්නේ, ඒක තේරෙන්නේ නැහැ. කොහොමද ස්වාමීන් වහන්සේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කියලා ඇහුවාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ජරා මරණ ධර්මතා දෙකෙන් මිනිස්සු යට වෙලා ඉන්නේ. තව ටිකක් පැහැදිලිව මතක් කළොත් මිනිස්සු උපදිනකොටම උරුමකම් කියන ධර්මතා දෙකක් ගැන මේ සූත්‍රයේදී කතා කළා. ඒ තමයි වයසට යෑම සහ මරණයට පත්වීම. මේ ධර්මතා දෙකට හැම මොහොතෙදිම ලං වෙනවා. ඒකයි කිව්වේ දැන් යට කරගෙන ඉන්නවයි කියලා කිව්වේ. රජුරගෙන් ඇහුවා, ජරා මරණ දෙකට යටත් නම් එහින් යට කරගෙන ඉන්නවම ඔබතුමා මොනවද කරන්නේ? අනේ බුදුරජාණන් වහන්සේ, මම ඉතින් කරපු කුසලයක් සහ හිත දියුණු කරගන්න තමයි හදන්නේ කිව්වා. ඉතින් ওই සූත්‍රය ඇතුලේ ඔහොම කියාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ අවසාන කරන පාඨය තමයි අපේ ධර්ම පාඨය උනේ. ඒකේ තිබුණ අවසානයේ දීරෝ සද්ධන් නිවේසය, ඥානවන්ත කෙනෙක් සැප ලබන්න එපා කියලා නැහැ කොතනක දේවත් බුද්ධ ආගමේ. සතුටු වෙන්න එපා කියලා නැහැ. ලස්සනට අඳින්න පළඳින්න එපා කියලා නැහැ. ගෙවල් දොරවල් හදන්න එපා, යාන වාහන ගන්න එපා කියලා බුද්ධ ආගමේ නැහැ. ඒවා ඊටාම ධර්මානුකූලව භුක්ති විඳින්න පින තියෙන්නත් ඕන, උත්සාහය තියෙන්නත් ඕන, ඒවට වාරණයක් නැත. ඒ වගේ අතරමං වෙන්න එපා කියන යෝජනාව තියෙනවා. ඇයි අතරමං වෙන්න එපා කියලා කියන්නේ? දැන් මේ පර්වත වලින් වැහෙනවනේ ජරා මරණ දෙක නම් උරුම ධර්මතාවය. එක නම් නිශ්චිතම දේ, අර භෞතික සම්පත් ඇතුලේ අතරමං වුණොත් තමයි ගැටලුව වෙන්නේ. ඒ නිසා බුදුදහම යෝජනා කරන්නේ හැම වෙලාවෙම බුදුදහම යෝජනා කරන දේ වෙනව නෙමෙයි. මේ ලෝකේ සිද්ධ වෙන දේ අනාවරණය කරනවා ඥානවන්තය. දිහිරෝ කියලා කිව්වේ ඥානවන්තයට. ආ, ඥානවන්තය ඒක උකහා ගන්නවා. බුද්ධං ධම්මං සංඝේ සද්ධං, ඒ කියන්නේ ශ්‍රද්ධාව දිනු කරගන්න කිව්වා, විශ්වාසය දිනු කරගන්න කිව්වා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මුලින්ම අංක එකෙහි පදනම. අපි කලිනුත් දේශනාවල මේක සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා එහෙම පදනමක් හදාගෙන කරන්න කියපු යෝජනාවලියකුත් තියෙනවා. ඒකයි මේ කියන්නේ වෙනස් නොවන හදවතට එකඟව තට්ටු කරලා බලපුවහම තමන්ගේ ශ්‍රද්ධාව බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙනවා නම් මරණ ධර්මතාවයේදී බය වෙන්න ඕනේ නැහැ කියනවා. මම ඒකට නිදර්ශන කියනවා. දැන් අපි වැඩිහිටි උපදේශනය, වෘද උපදේශනය කියලා විශයක් මේ ලෝකේ කතා කරනවා. ලංකාවෙත් අපි ඒක හදාරලා තියෙනවා. අපි දැන් ඒ වැඩසටහන් පටන් අරගෙන තියෙනවා. වෘද උපදේශනය, වැඩිහිටියන්ට උපදේශනය.

0: උපදෙස් නෙමෙයි. උපදෙස් කියලා කියන්නේ මම දන්න ඔක්කොම ටික කියන එක. මම දන්න ඔක්කොම දේවල් කිව්වා කියලා මේ තියෙන අසහනය අතෘප්තිය අයින් වෙන්නේ නැහැ. උපදේශන ඊට වඩා වෙනස්. ඒකට වෙනම කුසලතාවයක් හදා ගන්න ඕන. ඒවා වෙනමම අපි පාඨමාලා හැටියටත් පුජ්‍යලිකවත් කිට්ටු කරලා කියනවා. මේ කියන අම්මා ක්‍රියාවෙන් පින්කම් කරපු. ඇතැම් විට කටින පින්කම්ද කරන ලද. හැම කටින පෙරහැරකටම සම්බන්ධ වෙච්ච. අවුරුදු 30ක් 35ක් නොවරදවා පොයට සිල් සමාදන් වෙච්ච. ගෙදර බණ අහන. ගෙවල් වලට ගිහිල්ලා බණ අහන. පින්කම් සංවිධානය කරන්න මුල් වෙන. පින්වන්ත අම්ම කෙනෙක්. මාව වඩම්මන්නේ ඇයි? අන්තිම කාලේ දැන් ඇඳට වැටිලා කෑ ගහනවලු. මාව ගෙනියන්න කවුරු හරි එනවා. මගේ ඇඟ පිච්චෙනවා. මම දනවා. මාව දාලා කවුරුත් යන්න එපා. එයාගේ දූලා ඉන්නේ ඒ ළඟපාතක නෙමෙයි ටිකක් දුර. ඒගොල්ලන්ට කතා කරලා කියලා ඔයවා දාලා විකුණලා කරලා ඇවිල්ලා මගේ ගාවෙන් ඉන්න. මට තනි ඔන්න ඔය වගේ ලොකු අඳෝනා වගේ. එතෙන්ට කිට්ටු කරපු මට ඒ අම්මත් එක්ක කතා කරනකොට දැනෙච්ච දේවල් ටික තමයි දැන් මේ වෙලාවේදී කියන්නේ. ඒක නිසාම තමයි මේ දේශනාව අද තේමා කරන්නේ. පින්කම් නොකරන අය පිළිබඳව ගැටලුවක් නැහැ කියමුක අපිට අවසානයේ ලතැවුලෙන් කෑ ගහන අඳෝනා දෙන. හැබැයි දන් පින්කම් කරපු අයට ඒ ඉර නමත් වෙන්න හොඳ මදිනේ. මොකද්ද වෙලා තිබුණේ? ධර්මාශෝක රජුරුවන්ගේ දෙක. ධර්මාශෝක රජුරුවන්ට මොකද උනේ කියලා කවුරුත් බණ අහන අය දන්නවා. විහෙර විහාරම 84000ක් හැදුවා. දුවයි පුතයි පැවිදි වෙන්න අවසරය දුන්නා. සංගමිත්ත මහ රහත් මෙහෙණින් වහන්සේ සහ ඊළඟට අපිට මිහිඳු මහ රහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංඝ පින් කඳක්. හැබැයි ලෝකෙට සමාජයට යහපත කළාට තමන්ට යහපත කර ගැනීම සඳහා රජුරෝ දෙපාරක් හිතලා. මොකද්ද හිතලා තියෙන්නේ? හිත හදාගෙන නැහැ. හිතේ තිබුණා ඒ අදක්ෂභාවයක් ඉතා ඉක්මනින් කේන්ති යනවා. සනික කේන්තිකාරී. අපි කියන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒක හදාගත්තෙම නැහැ. රජුරෝතර අපේ කට්ටිය වගේ හැටි කී කියා හිටියා. සමහරු කියනවානේ ඔය කේන්ති යනවා ඒක මගේ හැටි කියලා. මම බනවලදි කියනවා හැටි නෙමෙයි ඒක මැටි කියලා. ඉතින් මැටිේවට තමයි හැටි කියලා සමහර අය හිතාගෙන ඉන්නේ. ධීරෝ ඥානවන්තයෙ නෙමෙයි ඈ. ඒක නිසා එළියේ ලෝකයව කොපමණ සැනසුවත් පරාර්ථ චර්යාවේ කොපමණ යෙදුනත් නරක නෑ. යෙදෙන්න මොනා ඒක බුදුරජාණන් වහන්සේගේ නියාමයක්නේ. ඒ කියන්නේ පරාර්ථ චර්යාවනේ පළවෙනි භික්ෂු මහා සංඝයා ආමන්ත්‍රණය කරලා කියන අත්තාහිතාය පරහිතාය. ඒක කිසි ගැටලුවක් නෑ. අත්තාය හිතාය. තමන්ගේ හිත පිණිස තමන්ගේ හිත දමනය කර ගැනීමේ ශික්ෂණය තියෙන්න ඕන. මේ අම්මට මොකද වෙලා තියෙන්නේ? මේ අම්මා පින්කම් කළා ඔක්කොම කළා තමයි ඒ කරන ලද පින්කම් වලදී දැන් පින්කමට කියනෝනේ ගමේ ඉන්න 15කට 20කට එන්නේ නැති අයත් එක්ක ගැටෙනවලු. පන්සලේ පින්කම කරලා දානේ හදලා දෙනවා. දැන් මේ දරුවන්ගෙන් මට ආව තොරතුරු. එහි ලොකු පුතා දුවක් අසාද බැඳලා ඇවිල්ලා තිබුණා. ඒ දුවට කරපු වැඩ ටිකක් මට ඒ දුවම කිව්වා. ඒ දුව කියනවා මට ආදරේ මං කසාද බැඳලා ආවා. හැබැයි කැමැත්තෙන් නෙමෙයි මේ ගෙදරට ආවේ. මොකද මට හිතුණා මම තනියම ජීවත් වෙන්න ඕන වගකීම් ටිකක් දරන්න මහත්යත් එක පොඩි කාලයක්. ඒකට අවස්ථාව හම්බ වුණේ නැහැ. අම්මව බලා ගන්න කවුරුත් නැහැ කියලා මාව අරගෙන ආවා. අපි අර පූර්ව විවාහ උපදේශනයේදී ඇත්තටම කතා කරන මාතෘකාව කසාද බැඳලා කොහෙද ඉන්න ඕන කියලා දෙන්න කලින් කතා කරගන්න ඕන කියන එක. එහෙම නැතිකේ ප්‍රතිඵල මේ හොඳද මම මේ කියන්නේ. එයා කියනවා මම ඒකෙන් ටිකක් සංස්කරණය කරලා කිය හැකියි. හඳුන්නේ අපේ මහත්තයා තමයි උයන්ඩ බඩු ගේන්නේ. මම හරි කැමැති උයලා පියලා කන්න දෙන්න. ඒ වුණාට අම්මා එක දවසක්වත් මට උයන්ඩ තනියෙන් ඉඩ දෙන්නේ නැලු. උයන්ඩ තනියෙන් ඉඩ දෙන්නේ නැහැ. කුස්සියට ඇවිල්ලා ඇබෙනවා. මම උයන්නම් කියනවා නැත්තම් මං උයන එකට ඇවිදලා කපනවල ලුණු ගෙඩිය දෙකට. දෙකට කපලා දෙනවලු ව්‍යංජන දෙකකට හරි තුනකට හරි මේ ලුණු බෑව විතරයි දාන්න පුළුවන්. ඉතුරු එක ඉතුරු කරන්න ඕනලු. ඒක හෙටට. එහෙම කියනවා. ඊළඟට පොලුත් එහෙම තමයි. මම පොල් ගෙඩියක් මිරිකලා ව්‍යංජනයක් හදන්න හැදුවොත් අනිවාර්යෙන් පොල් බෑයක් ගාලලු ව්‍යංජන හදන්න ඕනන්නේ. ඒත් බැන බැන නාස්ති කරනවායි කියලා. ඉතින් ඔහොම තමයි ඒ ඔය ටිකයි. ඒ කියන්නේ අපි එළියට මොනතරම් සමාජ සේවය කරනවා කියලා පෙන්නුවත් ඇතුළාන්තෙන් හිතේ අඩුව අවුලක් තියෙනවා. ඒක කවුරුත් කතා කළේ නෑනේ. මම මේ අම්මලාට කියන්නේ ඔය වගේ දේවල් හිත ඇතුලේ තියෙනවා මතක තියාගන්න. ගෙවල් දොරවල් කොච්චර අතුගාලා කුණු අයින් කරත් හරියන්නේ හිතේ කුණු තියෙනවා. හොඳේ ඒක විවෘතව හිතන්න. අර පිරිමැස්ම කියලා එනවත් ඇති. අර පිරිමැස්ම ඩබල් වෙන්න බෑනේ. ලේලියක් ගෙදට ආවම නැති අර පිරිමැස්මක් වෙන්න ඕන. අම්මා ඉන්නකල් ඒ කරගත්ත විදිහයි. තව කෙනෙක් ආවම දරුවෙක් කසාද බැඳලා ගෙනහම ඒ ළමයාට වැඩ ටික පවර්ලා නිදහස් වෙන්න ඕන. ඒ නිදහස් වෙ විඳින්න ඕන. අම්මලා එහෙම විඳගත්තේ නැත්තම් අපිට වරදිනවා. වරදින වෙලාවේදී අන්තිමට පිහිට වෙන්න හරි අමාරුයි. දැන් අර අම්මට හැම වෙලා ඊළඟට ඔය වගේ දේවල් වලින් හැම වෙලාවෙම ඇවිලි ඇවිලි ඉඳලා තියෙන්නේ. ඇවිලි ඇවිලි ඉඳලා තියෙන්නේ. දැන් ඇඳට වැටුනහම දැන් එන්නේ ඇඟෙන් කරපුවා නෙමෙයිනේ හිතෙන් කරපුවානේ. දැන් මෙන්න එන්න පටන් ගන්නවා. හිතනොසන්සුන් අතෘප්තිමත් අසහනයක් ගමේ පන්සලේ හාමුදුරුව ඇවිදිලා වර්ණනා කරලා කියනවා. මොකද හරිනේ පන්සලට උදව් කරලා සමාජ සේවාවන් කරලා ඔක්කොම කරගෙන ඒනට දැන් අපිව වඩම්මනවා. මොකද අන්තිම මල මරෙන්න ඔන්න මෙන්න වැටිලා ඉන්නේ ඒ අසහනෙන් මලොත් දුගතියක තමා අවීචයක තමා. ඉතින් එතෙන්ට වැටෙන්න කලින් හිත හදන්න තමයි අපිව වඩම්මගෙන ගියේ. ඉතින් මම එහෙම වැඩපිළිවෙලක් හදලා එන ගම මගේ හිත කියන්න ගන්නවා හාමුදුරුවෝ වෙනුවෙන් අපි වෙනුවෙන් දානේ කොච්චර මේ බණහන අය තම්බලා තියනවද. මම දන්නවා බඩට බත් ටිකක් කන්නේ නැතුව හාමුදුරුවන්ගේ දානේ වේල අරගෙන යනවා අම්මලා. ඇත්ත කතාව ඒක. තමන් ආහාර ගන්නවට වඩා වෑංජනයක් හරි වැඩි කරලා පේරු දානේ හදපු අම්මලා. එහෙම තමයි අපේ රටේ බෞද්ධ සංස්කෘතිය සම්ප්‍රදාය අම්මලාගේ ඇඟට එන්නත් උනේ. අපිට යුතුකමක් වගකීමක් තියෙනවා එහෙම අම්මලාට පාරක් කියලා දෙන්න අන්තිමේදී වරදින්නේ නැති. හැබැයි දැන් අතන වැරදිලානේ. එතන වැරදිලා. ඒ වැරද නිවැරදි කරගන්න ඕන නිසා තමයි මම මේ ටික කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් වයෝවෘද වෙන්න වෙන්න වැඩවලින් ඉවත් වෙන්න. අපි නැතුව මේක කරගනි. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් මේ මම හොයාගෙන ඉන්නවා. ඒ අම්මා ලෙඩ වෙලා ජරා ජීර්ණ වෙලා ඉන්නේ මහ ගෙදර. දරුවෝ මේ කොළඹ ප්‍රදේශයේ ඇවිදිලා වැඩ. කොළඹ වැඩ. අවාසනාවක තරම කියලා කියන්නේ අම්මා දරුවන්ගේ ගෙදර එන්නේ නැහැ. මහ ගෙදර තැරලා එන්න බෑලු. දැන් මහ ගෙදර තෙමෙනවා. කවුරු දරුවන්ට යන්න බැ ටිකක් දුරයි. දරුවන්ගේ දරුවෝ පාසල් යවන්න කොළඹ ඉන්න ඕන. හැබැයි අර අම්මා එන්නේ නැහැ. වටේ පිටේ මිනිස්සු දරුවන්ට දොස් කියනවා අම්මා බලන්නේ නැහැ කියලා. ඒ දරුවෝ කැමති අම්මව එක්කගෙන කියලා ගෙදර තියාගන්න හිතුවක්කාරකමට යන්නේ. මට මැරෙන්න ඕන මහ ගෙදර කියනවලු. ඉතින් අම්මලාට මම මේ කරන යෝජනාව අපේ අම්මලා ගොඩාක් වැඩ රාජකාරී කරලා ඉවරයි. මං කියන්නේ ඩියුටි ඕෆ් වෙන්න වෙලා ඕන වෙලාව ආයෙ මේක අල්ල ගන්න ඕනේ. මේ ටික ඥානවන්ත ඔළුවේ මොලේ පෑදිලා තිබුණොත් තමයි මේක පැහැදිලිවම ඔළුවට ගන්න පුළුවන්. මම දන්නවනේ පාන්දර නැකිටලා දරුවන්ගේ ඇඳුම් අයන් කරලා සපත්තු මැදලා බත් නුවෙලා පාර්සල් බැඳලා නේද ගෙවුවා කොච්චර රාජකාරී කොට කාලයක් කළාද. 60-65 වෙනකොට ඉවකින් ඉවයින් වෙන්න ඕන. ආය බත් බැඳලා දුන්නත් නැතත් ඒවත් එක ගැටෙන්නේ නැති වෙන විදිය මනසක් හදාගත්තේ නැත්නම් අපි ඉවරයි. මං එහෙමම කියනවා. මොකද මේ වැඩේ එක තැනකින් නෙමෙයි දෙතැනකින් නෙමෙයි ගොඩාක් තැන්වලින් අපිට ඇවිදilla. ඉතින් ඒකට හරියට කතා කරන්නේ නැතුව මේ වැඩේ අපි කරලා හරියන්නේ නැහැ. ඒ නිසා මම මුලින්ම ඔබට කියන්න ඕන බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඔව් ජරා මරණතා වලින් මිනිසු යට වෙලා ඉන්නේ. වයසට ගිහිල්ලා මරණ ධර්මතාවයට අතවනනවා. අවිනිශ්චිතයි. ඒක කොතනද කියන්න බෑ. දැන් මගේ ළඟම ආශ්‍රය කරන කෙනෙක් ගිය සතියේ අපි මේ ධර්ම දේශනාව පටිගත කරනවනේ හැම අඟරෝදෝ මේක වෙනස් කරගන්නත් උනේ උදේවරුවේ මම කතා කරලා කියන මම පටිගත කිරීමට එනවයි කියලා. ඒ කියලා පැයක් නෑ ඒ හිතවත්ම කෙනෙකුගේ අම්මා අපි ඒ බණ්ඩාරවෙල ප්‍රදේශයේ අපි ධර්ම දේශනත් කළා යම් අපි වඩම්මල බණ්ඩාරවෙලට කොළඹෙන් ලෑස්තුණා. දූත් එක්ක වාහනේ දැම්මා කොළඹෙන්ද පුටුවේ වාඩුණාමයි එච්චරයි. පැහැදිලිවම කියන්න ඕන වාසනාවන්ත මරණයක්. කෑ ගැහුවේ දැඟලුවේ කිසි දෙයක් නෑ. වාඩි උනේ විතරයි. වෛද්‍යවරු හට් ඇටැක් එකක් කියලා එච්චරයි. අවිනිශ්චිත භාවය. හොඳ පින්වන්ත අම්ම කෙනෙක්. හැබැයි හිතත් හදාගත්තා. මොකද මං හොඳ ආකාරම දන්නවා ඒ අම්මගේ හිතේ කාත් එක්කවත් තරහ නැහැ. ඒ වගේ මම මේ යෝජනා කරන්නේ අපි අර චූටි චූටි දේවලුත් එක්ක ගැටිලා හිත ඇතුලේ කේන්තිය බුරබුරා තියා ගන්නව නම් ඒකෙන් වැඩේ අවුල් කරගන්නේ අපිට. ඒ නිසා ඔන්න බුද්ධ දේශනාවේ ඇතුලේදී බුදුරජාණන් වහන්සේ මතක් කරගෙන යන කාරණා හතරක් තියෙනවා. ජරා මරණ ධර්මතාවලින් අපිට බේරෙන්න බෑනේ. දැන් අර පර්වතවලින් රජුරවන්ටත් අවසානයේ තේරුණානේ. රජුරෝ දිතාගෙන ඉන්නේ මට මොන වගේන්ද අඩු සියලු සම්පත් ඇත. එඳ සම්පත් භාවිතා කර කර සැප විඳ විඳ ඉන්න පුළුවන් කියලා. හැබැයි රජුරවන්ටත් අමතක වෙච්ච දේ අපිටත් අමතක වෙලා නැද්ද කියලා බලන්න. ජීවිතේ හම්බ කරන්න ඕන තමයි සල්ලි. සල්ලි හම්බ කරන්න ඕනන්නේ ජීවත් වෙන්න. ඒ හම්බ කිරීමම නම් ජීවිතේ අපිට අහිමි වෙනවා. ජීවිතේ ඇතුලේ තියෙන සුන්දරතා. ඒ සුන්දරතා කියලා කියන්නේ භෞතිකත්වයේ විඳගෙන ආධ්‍යාත්මයේ කෙලසගන්නේ නැති එකට. භෞතිකත්වයේ විඳිනවා ආධ්‍යාත්මය කියලා සගන්නේ නැති වෙන නැතුව ඒ සඳහා ප්‍රතිපත්ති මාලාවක් බුදුරජාණන් වහන්සේ මතක් කළ වෙන මොකවත් නෙමෙයි ප්‍රතිපත්ති ටිකක් තියෙන්න ඕන නිශ්චිත මේ වචනේ කියපු ගමන් දන්නවා පාලියේ තියෙන වචනේ මම තාම නොකිය මේ ඉන්නේ ජරා සූත්‍රයේදී ජරාවග්ගේ ජරා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේකට හරි අපූර්ව උපමාත් එක දේශනා කරන මම තාම ඒක ගේන්නේ නැහැ මොකද දන්නවද පාලියෙන් කියපු ගමන් අපේ රටේ ඔක්කොම හිතනවා අපි දන්න බණක් නේ මේ කියන්නේ කියලා ත්‍රිපිටකයේ තියෙන ඒවම තමයි මම මේ කියන්නේ ප්‍රතිපත්ති මාලාවක් හදන්න කියනවා මම නොකරන දේවල් මගේ ගෙදර අයත් නොකරන තැනට මම හදා ගන්න ඕන එහෙම එකක් තියෙන්න ඕන ගෙදර එක්කෙනෙකුට විතරක් මේ කියන ප්‍රතිපත්ති ටික බෑ ඒ නිසා ගෙදරකට නිශ්චිත නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් ඕන දැන් මේ භෞතික ජීවිතයේ ඇතුලේ ආධ්‍යාත්මය හෙල්ලෙන්න කොහමද දන්නවද අපි අකමැති දේවල් ගෙදර අය නිතර නිතර කරනකොට වචනෙන් කියන්නේ නැහැ හිතින් දරාගෙන ඉන්නවා මේ බනහන බිරින්දෑවරු කී දෙනෙක් කියාගන්න බැරුව හිතේ තියාගෙන විඳවනවද සමහර ස්වාමිවරුන්ගේ වැරදි කොච්චර පිරිමි සමහර වෙලාවට හිතේ තියාගෙන විඳවනවද කියාගන්න බැරුව සමහර වෙලාවට අම්මටයි බිරිඳටයි මැදිවිච්ච ස්වාමියෝ ඉන්නවා පුතාටයි අම්මටයි මැදිවිච්ච බිරින්දෑවරු ඉන්නවා ඒ හැම පීඩනයක්ම මතක තියාගන්න හැදෙන්නේ ගෙවල් ඇතුලේ නිශ්චිත ප්‍රතිපත්ති. මොකද්ද මේ නිශ්චිත ප්‍රතිපත්ති කියන්නේ? පාලියෙන් කියන්නේ ඔකර සීලය කියලා තමයි. සීලය කියප ගමන් ඔක්කොගේ මොළොට එන්නේ පන්සිල් අටසිල්. නෑ. ගෙදරක ප්‍රතිපත්ති අපි මොනවද කතා කරන්න ඕන? කොයි වෙලාවද කතා කරන්න ඕන? ඇහුම්කන් දෙන්න ඕන? ඒ කතා කරන දේවල් වලින් එයාගේ සම්පූර්ණ චර්යාව මනින්නේ නැති? දැන් අපි ඉස්සරහට කතා කරනවා මේ මනෝවිද්‍යාත්මක සාධක ටිකක්. එතකොට තේරෙයි හිතට එන හැම දේවල්ම ඇත්ත නෙමෙයි කියලා. හැබැයි හිතට එන හැම දේවල්ම ඇත්ත නොවුනට හිතට එන දේවල් කතා කරලා නිදහස් කරගන්න ඕන. හැබැයි හිතට එන හැමදේම ඇත්ත නොවන නිසා කතා කරපුවාම ඔබ පිළිබඳව වැරදි නිගමනයක් මවා ගනී කියලා ඔබට තියෙන බය නිසා ඔබ විඳවනවා. එතනනේ ගැටලුව තියෙන්නේ. ඒක නිසා අපි එතෙන්ට තිත තියමු. ගෙවල් ඇතුළට ගේන්න ඒ නිශ්චිත ප්‍රතිපත්ති ටිකක් ප්‍රතිපත්ති කියලා කියන්නේ අඩුම තරමේ එකිනෙකාගේ හිත ඇතුලේ තියෙන දුකට සංවේදී වෙන්න පුළුවන් හදවතක් හදාගන්න. දුවන්නම් වාලේ දුවලා හම්බ කරලා පිරිමි කියන්න එපා මම හම්බ කරේ නැත්තම් මම මහන්සුනේ නැත්තම් මම නිදිවැරුවේ නැත්තම් උඹලා බඩගින්නේ කියන කතාව උචිත නැහැ. ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ජීවත් වෙන්නේ බඩ පුරවන්න විතරක් කියලා හිතනවා නම් ඒක හරි. මිනිස්සු ජීවත් වෙන්නේ බඩත් එක්ක හිතත් පිරෙන්න ඕන. මම දන්නවා මිනිසුන්ගේ බඩ පුරවගෙන හිත පිරෙන්නේ නැති වුනහම විඳින වේදනාවල්. මහා භෞතික සම්පත් ගොඩක් මැද යාදිනියන් වගේ ජීවත් වෙන චරිත මම දැකලා තියෙනවා. මට මුණ ගැහිලා. ඒ මානසික සතුට මානසික අපි බලාගන්නේ නැතිකම නැති තාක්කල් ওই භෞතික ලෝකේ කොච්චර හැප්පුණත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසානේ බුද්ධ ආගමේ කතා කළේ සියලු සල්ලිකාරයෝ ධනපතිය වෙන්නේ නැහැයි කියලා. නිසා හැල්මේ දුවන එක වෙනුවට මහන්සි වෙන්න වෙයි මේ ආර්ථික රටාවත් එක්ක එහෙම නැතුව බැරි ඇති. නමුත් අපි අපිට අපේ සමීප අයට සංවේදී වෙන්න තරම් අපි ගාව මනෝභාවයක් හදා ගන්න වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ හිත ඇතුලෙන් පැසවන්න වෙනවා. හිත ඇතුලෙන් පැසවනවා. ඔන්න ඒකටයි ප්‍රතිපදාවක් හදා ගන්න ඕනේනේ. සීලය තමයි ඒක කොහොමම තිබුණාවයි එක පහන පත්තු කරනට ගන්න. ඒව වෙනමයි. හැබැයි ඒක සම්බන්ධතා ගොඩනගා ගැනීම වෙනුවෙන් අපි ගාව ප්‍රතිපත්ති ටිකක් හදන්න ඕන. අපි ඒකට යෝජනා කරලා තියෙනවා. ඔයගොල්ලෝ අඩුමතරමේ දවස් දෙක තුනකට සැරයක්වත් ගෙදර අය එකිනෙකා සංවාදශීලී සාකච්ඡාවක් ගොඩනගා ගන්න ඕන. ඒකට ආහාර මේසෙ හදා ගන්න ඕන. එහෙමම තියෙන්න ඕන. කාමරවල අතරමං වෙච්ච හුදකලා වෙච්ච ලොක් කරගත්ත අඳුරු කාමරවල ජීවිතයේ සොඳුරුයි කියලා හිතා ගන්න තැනකට දැන් ඇවිදිලා තියෙන්නේ. ගොළුව බිහිරෝ වගේ ගෙදරක අපි ජීවත් වෙන්නේ නැහැ. එහෙම තමයි කතා කරන්න ඕන. අදහස් කිය එක අහුම්කන් දෙන්න ඕන. ඒ කතා කරන එක ඇතුලේදී එයා ගැන විනිශ්චයක් ගන්න බෑ. හිතේ තියෙන දේවල් වලට ඉඩ දෙන්න කියනවා. ඊළඟට විශ්වාසය හදා ගන්න කියනවා. විශ්වාසය හැදෙන්නේ නැහැ මාව විශ්වාස කරන්න මාව විශ්වාස කරන්න කියලා විශ්වාසය හැදෙන්නේ නැහැ. විශ්වාසවන්ත ක්‍රියා ඕන. හිත ගිනිගන්නේ අවිශ්වාසය ඇති වෙච්ච තැනක. මේකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි පුද්ගල චර්යාව මත කෙනෙක්ගේ හැසිරීම මත කෙනෙක් සැක වෙන්නත් පුළුවන්. හැබැයි එයා කොච්චර හොඳ වුණත් අවට ඉන්න අය දානවනි පොහොර කේලම් කියනවනි. ඒ අනුව එයාව විශ්වාස වෙන්නත් පුළුවන්. එළියේ අය කියන දේවල් අහලා තමන්ගේ අය අවිශ්වාස කරන තැනට වැටෙන්නේ ඔළුව ඇතුලේ මොලේ කලඳක් නැති අය කියලා කියන්න පුළුවන්. ඒක වැත්තකින් තියන්න ඕන. හැබැයි අනිත් කෙනාගේ වෙනස් වීම සඳහා මම මොනවද කරලා තියෙන්නේ කියන එක තමන් ගවේෂණය කරගන්න ඕන. ගොඩාක් උපදේශරෙන් එන අය කියන්නේ අඳුර මං හොඳයි එයා වෙනස් වෙලා. මං ඊට පස්සේ අනිත් ඒ වෙනස් වුණා කියන එක්කෙනාට ගිහිල්ලා කතා කරලා අහනවා. මම හොඳයි එයා තමයි වෙනස් වෙලා තියෙන්නේ කියලා. දෙන්නම එකට කරලා කියනවා සතුටෙන් ඉන්න තමන් කොහොමද අනිකා වෙනුවෙන් කැප වෙන්නේ. ආන් ඒක අපි දැන් කතා කරමු කියලා තමයි ওই පෞල් උපදේශනේ අපි ආරම්භ කරන්නේ. අද ඔක්කොම හිතාගෙන ඉන්නේ මම තමයි කැප වෙන්නේ කියලා. හැබැයි දෙපැත්තක ලෝක දෙකක එහෙම බෑ. ඔබ කරන කැපකිරීම අනිත් කෙනාට පේන්න ඕන, දකින්න ඕන, කතා කරන්න ඕන. එහෙම වුණාම දික්කසහත වෙන වට්ටමේ හිටපු දෙන්නා දෙමහල්ලෝ අපි සම්බන්ධ කරලා තියෙනවා කියලා මේ බණ අහන අය දන්නවනේ. දික්කසහත වෙන්න කියපු කී දෙනෙක් අපි එකතු කරලා තියෙනවද? ඒ අවශ්‍ය මඟ පෙන්වීම ඒ ඇතුළෙම තියෙනවා. මේක වෙලා තියෙන්නේ කාමරේ කළුවරයි කියලා ගේ අතාරින්න හදනවා ලයිට් එකක් දාගන්න නැතුව. එච්චරයි. එනිසා අපි කරන දේ තමයි ආලෝකය හදන එක. එනිසා ඔන්න විශ්වාසය ගැන. ඕක වෙනම බණ කියන්න පුළුවන්. මතක තියාගන්න තමන්ගේ හැසිරීම ඇතුලේ අනිකව අනිකට මේ අවිශ්වාසය ඇති වෙන දේවල් කෙරෙන්න හොඳ නැහැ. එහෙම කියපුවම ඇති. මේක සරලවම කියපුවහම මට කියවෙනවා එක තැනක මහත්ය වැඩරලා එනකල් නෝන තමයි වාහනේ ගිහිල්ලා යාව එනකල් ඉන්නේ වාහනේට ගන්න. මහත්ය ඔෆිස් එකෙන් බහැලා එනකොට නෝනට සයිඩ් කණ්ණාඩියෙන් පේනවා. මහත්ය වාහනේට එනකල් ෆෝන් එක බල බල ඇවිදින්න වාහනේට නගිනකොට සාක්කුවේ දාගෙන නගිනවලු. ඉතින් ඒක මට සැකයි කියනවා. දැන් ඒක හරි සරල සාමාන්‍ය දෙයක්නේ. මහත්යෙන් ඔහම කියනවා ඔව් මට ආපු ඒ ඊමේල් ටික මම බලලා වාහනේට නැංගගහම නෝනත් එක්ක සුහදව යන්න ඕන හන්ද තමයි මම මේ ෆෝන් එක පැත්තකින් තියන්නේ. ඒ වුණා නෝනා කියවගන්නේ කොහොමද? අන්න නෝනා කියවගන්නේ මගෙන් දේවල් හැංගුවයි කියලා. මේ මනස ක්‍රියාත්මක වෙන විදි. ඒවා දික්කසහත වෙන්න ඕන ප්‍රශ්නද? හැබැයි නෝනා මේක අහන්නේ. ඕක තමයි තියෙන ගැටලුව. අපි ගාවට ඇවිදලා තමයි ඕක කියන්නේ. ඉතින් ඒක අපි සාධාරණව කතා කරපුවාම අනේ මේවා ප්‍රශ්න නෙමෙයි බලපුවාම. සමහර ගෙවල් ඇතුලේ නැතිනි ප්‍රශ්න නැති එකම තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ නිසා විශ්වාසය වැදගත්. ඊළඟට යෝජනා කරනවා මේ බුදුදහමේ ප්‍රඥාව කියන කාරණාව. සාමාන්‍ය දෙයක් දිහා සාමාන්‍ය ඇසින් බලනවා වෙනුවට මේක රවුමට බලන්න 360 කෝණේ කියලා අපි කියන්නේ. ඔය විදියට ටිකක් බලන්න එක පැත්තකින් බලන්න එපා. එක පැත්තකින් බැලුව ගමන් වෙන්නේ මොකද්ද දන්නවද? දෙයක් ගත්තාම එක්කෙනෙක් වැරදි වෙනවා. බුදුදහම කතා කරන්නේ මේ පටිච්චසමුප්පන්න න්‍යායනේ. හේතුඵල බහු හේතු ආදිය. මමත් කොහේ හරි තැනක ඉන්නවා. එහෙම වුණාම ගැටලු විසඳ ගන්න ලේසි. ප්‍රඥාවේ අවසානයේ තැන නිර්වාණය තමයි. ඒක එහෙමම තියෙනවා. මං කියන්නේ පොතේ තියෙන ප්‍රඥාව අපි කියන්නේ ෆලෝ කරන්න කලින් එලවන්න කලින් අපි gedara ප්‍රශ්න වලට ප්‍රඥාවෙන් බලන්න ඕනේ නැද්ද? යම් සිද්ධියක් වුණාම එක පුජ්‍යලෙක් ඒකට අල්ල ගන්න ඕනේ. තමන්ගේ දායකත්වය කොතනද කියලා බලන්න පටන් ගන්න. ප්‍රඥාව කියලා කිව්වේ පේන දෙයට වඩා දකින දෙයට වඩා ඇතුලේ තියෙන එක බලා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒවට. ඒ නිසා ඔය කියන කාරණා ටිකයි ඊළඟට තව බුදුරජාණන් වහන්සේගේ යෝජනාව දෙන අපින් කරන්න කියන කාරණාව. ඒක හොරෙකුටවත් අරන් යන්න බෑ කියලා කියනෝනේ. ජීවිත ගෙනියන්න පුළුවන් වතුරට. ජීවිත ගෙනියන්න පුළුවන් ගින්නට. නේද? ජීවිත ගෙනියන්න පුළුවන් අනතුරු වල වාහන වල ඇක්සිඩන්ට් වලට. හැබැයි ජීවිත ඇතුලේ කරගත් කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය ඒවා කිසි දෙයක් කාටවත් ගෙනියන්න බෑ. අරව සබහ දහමටවත් ගෙනියන්න බෑ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියන්නේ අර ඒක කියන කුරු පුණ්‍ය මහෝ රාත්‍රයන් ස්මර නිත්‍ය මනිත්‍යතාම් කියලා. නිතරම වෙනස් වන අවිනිශ්චිතභාවය මෙනෙහි කරලා කුරු පුණ්‍ය මහෝ රාත්‍ර රාත්‍රියේ දවාලෙත් කුරු කරඬලු පුණ්‍යං පින්ම. ඒ කියන්නේ පන්සල් ගිල වැඳගෙන ඉන්න කියන එක නෙමෙයි ඈ. සතුට හිත සතුට වෙන දේවල් ටික තමන්ගේ යහපත ගැන හිතලා සතුට වෙන්න පුළුවන් ටිකක් කරන්න කියනවා. අනිකට කරපු යහපත දැකලා සතුට වෙන්න. ආන් ඒක ඒව කරන්ඩ නූතන මනෝවිද්‍යාඥයෝ ඔය බුදුදහමේ තියෙන හරපද්ධතියම හරි ලස්සනට පාර්සල් කරලා එවනවා කාරණා කාරණාවලට. මේ ජීවිතයේ ඇතුලේ සතුටෙන් සහ ඔය කියන අනිත්‍යතාවය මත නොවැටි ජීවත් වෙන්න අවශ්‍ය කරන මඟ පෙන්වීමක් කියලා. මේකත් හදාගන්න පුළුවන්. මේකත් බුදුදහමේ තියෙන කාරණාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ක්‍රමය. ඔන්න දැන් මේක අපි කියමු තියරි එක. ඕක තමයි අපි කතාව. අපි මේකේ තියෙන ප්‍රැක්ටිකල් එක ප්‍රායෝගිකව කරන්න කියලා බුදුදහමත් කතා කරන මනෝවිද්‍යාඥ ලෝකයට හඳුන්වපු පළවෙනිම න්‍යාය සිහි කල්පනාව. දියුණු කරන්න කියනවා දවසකට මිනිත්තු 15ක්වත් සිහියෙන් ජීවත් වීම. මේ බණහන ඔබ මේ අද වෙනකන් මිනිත්තු 15ක් සිහියෙන් හිටියද නැද්ද කියලා තමන්ගේ හිතට තට්ටු කරලා අහන්න. නොකලනම් කරලා බලන්න. නොකරපු දේවල් ගැන පසුතැවෙන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? අඩුම තරමේ එක තැනක ඉඳන් වාඩි වෙලා තමන්ගේ හුස්ම රැල්ල දිහා මිනිත්තු 15ක් බලන් ඉන්න. ඒ ප්‍රමාණවත් ආරම්භයට. මොකද ගොඩාක් ඔය බටහිරයට බටහිරය මේක කියන්නේ ඇයි දන්නවද? ඒගොල්ලෝ හිතාගෙන ඉනවා බී3 සංකල්පය කියලා එකක්. මිනිස්සුන්ට වැඩිපුරම සිතුවිලි එන්නේ බෙඩ් නිදල කාමරේලු ඇඳේලු. අනිත් එක බාත්รูම් එකේලු. නානකොට. අනිත් එක බස් එකේලු. ඒ නිසා මේගොල්ලෝ මේ මේවා ප්‍රාථමික වෙන්න පුළුවන්. හැබැයි මේ සංකල්පෙම අරගෙන ඒගොල්ලෝ කියනවා හරි. දවසට මිනිත්තු 15ක් මිනිස්සෙක් හුස්ම සම්බන්ධව සිහියෙන් සිටීම මානසික සෞඛ්‍යයට අත්‍යවශ්‍ය අනිවාර්ය අංගයක් කියලා. මානසික සෞඛ්‍යයට. එනිසා මානසික සෞඛ්‍ය අවශ්‍යමයිනේ. අර ධර්මතා දෙකෙන් අපි යටපත් යට වෙලා නම් කොසල් රජුරවන්ට වගේ අපිටත් තේරෙන්නේ අවශ්‍ය වෙන්නේ ඒක කියලා තේරෙනවා නම් අපිට අනිවාර්යෙන් මේ කියන යෝජනා වලට අහුම්කම් දෙන්න වෙනවා. ඒ නිසා පළවෙනි එක තමයි මේ බණ අහන ඔබ බණ වලින් පස්සේ 9 වෙදි බණ ඉවරයිනේ. තම ධර්ම සාකච්ඡාවේදී ඇවිල්ලා නැහනේ. 9ට විනාඩි 15ක් අරගෙන තමන්ගේ හුස්ම රැල්ල දිහා බලන් ඉන්න එච්චරයි. ආයේ මේ හිතුවක් ආරකමට බලහත්කාරයෙන් හුස්ම ඉහලට ගන්න ඕනේ නැහැ. දැන් අපි ආනාපාන සති කරේ එහෙමනේ. ආනාපාන සති අපි බල්ලා වඩලා තියෙනවා. සමහර අය නිකන් අර නයි හුබස් වලින් ඇදලා ගන්නකොට වගේ තමයි. ඒ එච්චර හුස්මයට අමාරුවක් දෙන්නේ නැහැ. හුස්ම ගැන බලනකොට අපි මේ ඉබේ වෙන හුස්ම දිහා බලන් ඉන්නවා. එච්චරයි. එහෙනම් පළවෙනි පියවර හැටියට එතනින් ආරම්භ කරන්න කියලා අපි කියන්න ඕන. මම මේ ඊළඟ දෙවෙනි කාරණාව මම කිව්වා හිතට එන හැම දෙයක්ම ඇත්ත කියලා පිළිගන්න එපා කියලා. හිතට බහුබූත විකාර එනවා. හිතේ ස්වභාවය. හිත එහෙම සිහියෙන් නැති වෙනකොට අයාලේ යනවා. හිතට එන හැම දෙයක්ම ඇත්ත කියලා පිළිගන්න එපා කියනවා. අපිට මේක අපිට ඇත්තටම සිතුවිලි හඳුන්වන්නේ බුද්ධ ධර්මයේ සංස්කාර කියලානේ. සංස්කාර වලින් තමයි සංකාරපච්චය විඥානං. විඥානේ හදන්නේ. එනිසා හිතට එන හැම දෙයක්ම ඇත්ත නොවන බව තේරුම් ගන්න සිහියෙන් හිටියහම. මොකද ඔය හුස්ම සම්බන්ධව සිහියෙන් ඉන්නකොට හිතට එන සිතුවිලි පිළිබඳව සිහියෙන් ඉන්න පුළුවන් කුසලතාවයේ දිනු වෙනවා. දැන් වෙලා තියෙන්නේ හිතට එන සිතුවිලි නතර කරගන්න බැරි වෙලා තියෙනවා. මනෝවෛද්‍යවරු කතා කරන රෝගයක් තියෙන ඕවර්තින්කින් කියලා. ඕවර්තින්කින් කියලා කියන්නේ මොකක්වත් නොහිතා ඉන්න එක නෙමෙයි. ඕවර්තින්කින් කියලා කියන්නේ ඕනවට වඩා හිතන එක. ඕනවට වඩා හිතනවා. ඒ නිසා මේ හිතන හැමදේම ඇත්ත නෙමෙයි. දැන් සමහරු කියන්නේ මට හිතුනොත් හරිලු. රහත් වෙන්න ඕනේ නේන. ඉන් මෙහා ඉන්න දැන් එහෙම සමහර අධ්‍යක්ෂිනුත් කියනවා. දැන් මට උපදේශනෙට ඇවිල්ලා තියෙනවා තමන්ගේ මහත්යට දුරකථන ඇමතුමක් ඇවිල්ලා. රෑ 12ට ඒක මිස් කෝල් එකක්. දුන්නු කෙනෙක් නෑ. ආපහු කෝල් එක අරන් බැලුවා ෆෝන් එක වැඩ කරන්නේ නෑ කියනවා. උදේ නැගිටලා වැඩට යන්න දුන්නේ නෑ. අම්මලාටත් කතා කළා දෙපැත්තෙම ගෙන්නගෙන වෙන ගැහණු කෙනෙකුත් එක්ක සම්බන්ධයි කියලා. එයාත් එක්ක රූම්ස් ගියා කියලා. එයා එහෙනම් මුණ ගැහිච්ච නිසා තමයි මාව මුණ ගැහන්නේ කලින් ගෙදරින් නැත්තේ කියලා. එයාට ළමයිනුත් ඇති කියලා. මොකද මේ මිස් කෝල් එකකට. දැන් මේ මිස් කෝල් එක මොකද්ද වෙලා තියෙන්නේ? මුළු ජීවිතේම මිස් වෙන්න පටන් අරන් තියෙන්නේ. හොයලා හොයලා හොයලා බලපුවාම වෙන මොකකින්වත් නෙමේ. අපි කියන්නේ අර ආකේඩ් එකකින් කෝල් එකක් ප්‍රමෝෂන් එකකට. ඕවර් තින්කින් තියන අයට කොහොමද වෙන්නේ මේක? නැතිව මවා ගන්නවා. මවාගෙන කියනවා මට හිතන හරි හැටි හරිලු. ඒ අයට බෙහෙත් ගන්න කියපුවාම කියනවා බෙහෙත් ගන්න කියන අයට වෙන මොනව හරි අසනීපයල්ලු. මම මේ කියන්නේ වෙන කාටවත් මේ ඔබ ඔබෙන් බලන්ද හිතට එන හැමදේම ඇත්ත කියලා පිළිගැනීමේ දුර්වලතාවය ඔබ ගාව තියනවාද ඒක අයින් කරන්න. ඒක යම් දවසකදී හිතට එන දේ ඇත්තයි කියලා තේරෙනවා සත්‍ය නුවණ දෙක දියුණු කළාම. ඒකේ ප්‍රතිපදාව අපි මේ කියාගෙන යන්නේ. කාරණා දෙකක් කියලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාවත් අපි මනෝවිද්‍යාඥයෝ කියන කලියනුත් කිව්ව බුදුදහමේ යම් කිසි නිශ්චිත වූ සීලයක් ආරක්ෂා කරන්න. නිශ්චිත සීලයක්. ඒ සීලය පංචශීලයේ වෙන්න පුළුවන්. පොය අටශීල වෙන්න පුළුවන්. ඊටත් එහා තියෙන තව ආජීව අෂ්ටමක සීලය. ඒ වගේ යම් සීලයක් යම් දිනයක් දින දෙක තුනක් හරි ආරක්ෂා කරන්න. දැන් ගොඩාක් අය මට කියලා දෙන ආදුනේ පන්සිල් වලින් කැඩෙනවා දෙක තුනක් ඒ නිසා අමාරුයි කියලා. මං කිව්වා අමාරු අයට සතියට දවස් දෙකක්. දවස් දෙකක් හිතලම මේ සීලයක් ආරක්ෂා කරා. පහක් ඕන්න එක සීලයකට එන්නකෝ. හරි මං අද දවසේ හරි බොරුවෙන් වළකිනවා හොරකමෙන් වරකිනවා. ඒ සීලය විතරක් මේ දවසේ සිහියෙන් ඉන්න. සීලය පිළිබඳව සිහියෙන් සිටීමත් භාවනාවක්. අන්න එහෙම තමයි යම්කිසි සීලයක් අපි අනිවාර්යෙන්ම අරගෙන එන්න ඕනෙන්න හේතුවක් තියෙනවා. දැන් ලෝකේ හොයාගෙන තියෙනවා මානසික අසහනය අතෘප්තිය වැඩි වෙන්න හේතුවක් තමයි මිනිහෙකුගේ හිත ඇතුලේ සිල් නැති එක. හිත ඇතුලේ සිල් හොඳේ. දැන් බාහිරින් බල්ලා කියන්න බෑ එයා සිල්වත් එක් කියලා. මල් පූජා කරනවා, පින්කම් ලස්සනට කරනවා, දුගී මගී යාචකයන්ට දන් දෙනවා. ඒතන සිල් කියලා නිශ්චිත නිගමන කරන්න බෑ. එහෙම තියන අයට සිල් ඇති. ඔබ බලන්න ඔබේ හිත ඇතුලෙන් අවංකද කියලා. එහෙමනම් සිල්. නිසා යම් සීලයක් තියාගන්න ඕන කියලා කියනවා. ඊළඟට ඔවුන් හඳුනාගෙන තියෙනවා මානසික පීඩන ආතති අඩු වෙලා අර ජරා මරණ දෙක ඇතුළට මූණ දෙන්න පුළුවන් ශක්ති සම්පන්න ජීවිතයකට වැදගත් සංකල්පයක් ලෝ කෘතවේදීත්වය ප්‍රකාශ කිරීම. ඔවුන් කියනවා දවසකට පස් වතාවක්වත් අනුන්ට ස්තුතිය කියලා කියන්නලු. ඒ කියන්නේ බලන්න එහෙම දේවල් තියනවද කියලා. මම හැම ওই වැඩසටහන් අපි කරනවනේ. ලංකාව පුරා දැන් අපි හදවත වැඩසටහන කරනවා. දරුවන් වෙනුවෙන් කරන වැඩසටහනේ මම දරුව නැකිටවල අහනවා මේ මාස දෙක තුන ඇතුලේ ඔයගොල්ලන්ට බත් අම්බලා දුන්න, ඇඳුම් ටික මැඳලා දුන්න, නැකිටවල කවල පොලා ඉස්කෝලේ යවපු අම්මට ස්තුතිය කියපු දවසක් මට කියන්න කියනවා. අවංකම ඔය අම්මලා හැම තාත්තලා හැම ස්තුතිය කියන වචනේ අහලා දෙනවා දරුවන්ගේ. සමහර දරුවන්ට තාත්තා එනකොට වාහනයෙන් පේන්නේ අර පෙට් කාඩ් මැෂින් එකක්, ට්‍රේලර් මැෂින් එකක් එනවා වගේ. ක්ලාස් යන්න කීයක් හරි ඉල්ලන්න, කන්න කීයක් හරි ඉල්ලන්න, මග වියදමට කීයක් හරි ඉල්ලන්න, කාගේ හරි බර්ත්ඩේ එකක් තිබ්බොත් මොන හරි අරයන් ඉල්ලන්න. එයා හිතන්නේ සල්ලි විදින මැෂින් එකක් කියලා තාත්තා. හැබැයි මොන දරුවෙක් දහන්නේ තාත්තේ තාත්තට මේ දවස්වල මහන්සිද අමාරුද සල්ලි තියනවද? මට සල්ලි දෙනවට ස්තුති. එතනින්වත් පටන් ගන්න වැඩපිළිවෙල කදන්න වෙයි. මහත්තුරු නෝනලාටත් යම් යම් දේවල් ගෙනලා දෙනවා. නෝනලා කොච්චර වැඩ කරනවද ගෙදර? මහත්තුරු ඇවිදිලා ඒවට ස්තුති කියලා. මං කියන්නේ එතනින් පටන් ගමු. මේ බටහිර අය හොයාගෙන තියනවා. එහෙම කෘතවේදීත්වය ප්‍රකාශ කළාම, ස්තුති කිව්වහම, අගය කළාම අර මනෝභාවයන් ඇතුලේ තියෙන අසහනේ පීඩන දුර වෙනවායි කියලා. කාගේද? තමන්ගේ. මොකද කාටවත් කට ඇරලා අවංගොම ස්තුති කියන්න බෑ මේ මොලේ රසායන සංයුතයක් නැතුව. බොරුවට කිව්වට පස්සේ ඒක මූණෙන් පේනවා හොඳේ. මේ ඒ නිසා තමයි සාහිනාංශලා පූජා කරන ගානේ සුවපත් වේවා කියලා කියන්නේ. ඔබට සුවපත් වේවා කියලා මම කියනකොට සුවපත් වෙන්නේ මම. ඒක මම දන්නවා. ස්තුති කිව්වමත් ඒක තමයි වෙන්නේ. ඒක නිසා ඔබට පුළුවනි නම් කෘතවේදීත්වය දියුණු කරන්න. ඊළඟට මනෝවෛද්‍යවරු කියනවා ඉලක්කය සහ තණ්හාව අතර තියෙන වෙනස හඳුනා ගන්න කියලා. මිනිසුන්ට ජීවිතේට ඉලක්ක තිබ්බට කමක් නැහැ. හැබැයි ඒ ඉලක්කය තණ්හාවෙන් අල්ලා ගත්තහම විඳවන්න වෙනවා. ඇයි? තණ්හාව කියලා කියන්නේ ඒකත් එක්ක සම්පූර්ණයෙන් බැඳිලා ඉන්නවා. ඒක නැත්තම් බෑ. ඒක නැත්තම් බෑ. එහෙම බැරි වුණාම කඩාගෙන වැටෙනවා. ඉලක්කයක් තියෙන්න ඕන. වාහනයක් ගන්නවා, ගෙයක් හදනවා, විවාහ වෙනවා, දරුවන්ට හොඳට උගන්වනවා. එහෙම ඉලක්ක. හැබැයි ඒ ඉලක්ක සම්පූර්ණ වෙන්නේ නැති වුණාම ඒ වුණාම වෙන ඉලක්ක තව හදාගන්න ඕන. ජීවිතය කඩා වැටෙන්න බෑ. හැබැයි තණ්හාවෙන් බැඳුනහම ඒක අහිමි වෙනකොට ආන්න ડિප්‍රෙෂන්. එච්චරයි. එනිසා අපි ඉලක්කය සහ තණ්හාව අතර තියෙන වෙනස අඳුනාගන්න උත්සාහ කරන්න ඕන. අපි මේ කියන කාරණා දවසක එකින් එක පැයක බණක හැටියට කතා කරයි. දැන් මේ අද දැනුමට කතා කරලා කියන්නේ මේවා ඔන්න ඉලක්ක කමක් නැහැ. ඒ ඉලක්ක ඉෂ්ට නොවෙනකොට වෙනත් ඉලක්ක හදාගන්නවා. එක ඉලක්කයක් සම්පූර්ණ නොවෙනකොට කඩාගෙන වැටෙන්නේ නැහැ. මුළු ජීවිතේම එපා වෙලා තියෙන මට නම් හරියන්නේම නැහැ, මේ මගේ කේන්දරය අවුලක්. එහෙම යන්නේ නැහැ. මම හැම වෙලාවෙම කියන්නේ ඔක්කොගෙම කේන්දරය අවුල් කියලා හිතාන වැඩ කරන්න. මොකද ඔය කේන්දර එකකටවත් බෑනේ මේ ජරා මරණ වලින් අයින් කරන්න. එතෙක් ජීවත් වෙන්න යම් කිසි පිටුවහලක් දෙයි. එනිසා උත්සාහ කරන්ඩ බාහිර බලපෑම් වල බලවේගවලට මූලික ස්ථානය නොදී තමන්ගේ හිතට මූලික ස්ථානය දෙන්න. එතකොට බාහිර බලවේගත් ඔබට අනිවාර්යයි උදව් කරනවා. ඊළඟට වුන් කතා කරලාගෙන මේ බුදුදහමෙම තමයි මෛත්‍රිය වර්ධනය කරන්න, කරුණාව වර්ධනය කරන්න, මිත්‍රශීලීත්වය. දැන් බලන්න උදාහරණ මේ ධර්මදේශනවල දායකත්ව රටටම බණ ඇහෙන්න දායකත්වය ගන්න. ඇයි? මිතුරුශීලීත්වය, කරුණාව. තව කෙනෙකුගේ සතුටක් දැකලා අපිට මුදිතාව දිනු කරගන්න පුළුවන්. එයාට හිනහ වෙන්න ඉඩ දෙන්න පුළුවන්. ඒක මානව ගුණධර්මයක්. ජරා මරණ දෙකට යටත් වෙලා පෑගිලා ඉන්න මිනිසුන්ගේ හොඳ පෞරුෂ ලක්ෂණයක්. අනුන්ගේ හිනහවක් දකින්න කියනවා. සමහරු කියනවනේ කවුරු හිනහ වුණත් ඒ අය නම් හිනහ වෙනවා දකින්න බෑ. එහෙම ඒවා තියෙනවද? ඇහැට කටු අනිනවා වගේ. එහෙම ඒවා ලංකාවේ නැතුව නෙමෙයි මම මේ බිමට බැහැලා මහ පොළවේ තියෙන ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන හාඳුනමන්නේ. ඒ නිසා මම මේක දන්නවා. දල්ලපු ගෙදරක ණය වෙලා හරි හොඳද ඉඩම සුද්ධ කරලා ගේ චුට්ටක් හැදුවොත් එදා කතා කරපු මිනිස්සු පාර දිහා අනිත් පැත්ත බලාගෙන යනවා. හත පහක් දීලත් නැහැ. හැබැයි ළඟ කෙනා දිනුනු වෙනවා දකින්ද අකමැතිකමක් තියෙනවා. ඒ තමයි අර ජරා මරණ දෙක ඇතුලෙන් ආතුර වෙච්ච අය. ඒ නිසා දිනුනු කරන්න කියනවා කරුණාව, මෛත්‍රිය. නැත්තම් අමාරුවේ වැටෙනවා කියනවා. හොඳේ දැන් මම අමාරුවේ වැටිච්ච තැනකින් මේ බණ පටන් ගත්තෙත්. ඊළඟට ආශ්‍රයයට හොඳ සමාජ පිරිසක් ඕන. සමහර වෙලාවට සමහරු ආශ්‍රය කරන්න ගත්තාම දකින්නේම කාගේ හරි අඩු විතරයි. වෛර සිතුවිලි විතරයි. තියෙන අයට ගරහනවමයි. ඒ වගේ අයත් එක්ක හිටියොත් මේව බෝ වෙනවා. ඒ කියන්නේ සමාජ වෛරයක් එක්ක ජීවත් වෙනකොට. එනිසා හොඳ පිරිසක් ආශ්‍රය කරන්න ඕන. මේ දවස්වල මම ওই මන උපදේශන වැඩසටහන් වලදී කියලා පුළුවන් තරම් සමාජ මාධ්‍ය වලින් ඈත් වෙලා ඉන්න කියලා. මොකද මේ දවස්වල කතා කරන ලියන කියන දේවල් ඇතුලෙන් එක්ක මිනිසුන්ගේ කේන්ති අවස්සනවා. එහෙම නැත්නම් පිළිකුල හදනවා. කලකිරීම හදනවා. ඔය කාරණා ඔක්කොම මානසික සෞඛ්‍යයට අහිතකරයි. පුජ්‍යල චරිත තමයි. පුජ්‍යල චරිත කියලා කියන්නේ රාතන් වහන්සේලා කවුරුත් නැහනේ. ගිහි පැවිදි කවුරුත් අඩුපාඩු වෙන අයනේ. ඒ අඩුපාඩු ඇතුලේ නීතිය උල්ලංඝනය කළා නම් ඒක නීතියෙන් බලා ගන්න ඕන. සදාචාරයේ උල්ලංඝනය වුණා නම් ඒ සදාචාරාත්මක පැත්තෙන් ඒක බලා ගන්න ඕන. ඉතින් ඔබ මොකටද මනස අවුල් කරගන්නේ? ඒක මානසික සෞඛ්‍යයට හොඳ නැහැ. එනිසා මම ගොඩක් අයද කියලා තිනවා. සමහර දේවල් කියනෝනේ අපිට පුළුවන් වුණානේ අපේ කාලෙදි මේව බලා කියා ගන්න මොන කර්මයක්ද කියලා කියනවා. කිසි කර්මයක් නැහැ. අනුන්ගේ අඩුපාඩු අනුන් ගාව තිබ්බනම් ඔබ ගිනිබත් වෙන්නේ නැහැ. ඔබ හෙම්බත් වෙලා ගිනිබත් වෙන්නේ වෙන දෙයක් අන්ද නෙමෙයි. තාමත් හිත පුහුණු කරගත්තේ නැති හන්ද. එනිසා මම ආපහු යෝජනා කරනවා අනුන්ගේ ලෙඩවලට බෙහෙත් බොන කෙනෙක් බවට පත් වෙන්න එපා. එනිසා පුළුවන් නම් ඒ මානසික සෞඛ්‍යයට අහිත කරන සමාජ පරිසරෙන් අයින් වෙලා ඉන්න. ඒක අහිත කරයි. ඒවා යටි හිතේ තැම්පත් වෙලා අවසාන මොහොතේ බුරබුරා ගිනි දැල් නගිනකොට ඔය අවුලපු කිසි කෙනෙක් නැහැ ඒවා නිවන්න හොඳේ. දැන් ගොඩක් නිවෙනේව නැහැ. කුණු රහට හොයන්නේ. එඳා ඒවට ඔරොත්තු දෙන්න බැරි නම් ඒවා පැත්තකින් දාලා තියන්න. විශේෂයෙන්ම රාත්‍රියේ නිින්දට යනකොට පුළුවන් නම් මේ තමන්ගේ හිත සමාධිගත කරගන්න පුළුවන් දෙයක් මං කියන්නේ භාවනාවම කරන්න කියලා අඩුම තරමේ මිහිරි සංගීත නාදයක් නේද මනස නිදහස් වෙන කතාවක් ඒ වගේ යන්න ඔළුව පුරවගෙන යන්න හදන්න එපා නිකන් විස බීජ වලින් ඒක වැදගත් ඔන්න මනෝවෛද්‍යවරු හොයාගෙන තියෙනවා ඊළඟට අපිට යෝජනා කරන හැම වෙලාවෙම වෙනස් වෙන භාවය පිළිගන්න කියලා බුද්ධාගම තියෙන එකමයි ඒ වෙනස් වෙන එක පිළිගන්න කියලා කියන්නේ වෙනස් වෙන එක පිළිගත්තොත් තමයි වෙනස් වන වෙලාවේදී ඒක අපිට වෙනස් වුණු බව තේරෙන්න පටන් ගන්නෙ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි පටන් ගන්නෙම මලත් වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙමනේ කියන්නේ. මම මැරුණත් වෙනස් වෙන්නේ නැහැ කියනවා. ඔළුවේ අත තියලා දිවුරනවා. එහෙම දිවුරන අයට කියන්නේ මගේ ඔළුවේ අත තියන්න එපා උඹේ ඔළුවේ අත තියලා දිවුරහන් කියලා. මොකද එහෙම දිවුරන මිනිස්සු වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ ඇයි? මේ ලෝකේ තියෙන දේ මම මුලින්ම කිව්වනේ වෙනස් වීම විතරයිනේ. ඒක නිසා සරයටියෙන් යනෙන්න තුරා එකට ඉන්න එක වෙනයි. ඒ ඉන්න කාලෙත් වෙනස් වෙන්න වෙනවා. එදා වගේම එක දිගට මේක පවතින්න බෑ. සමහර වෙලාවට වැඩි වෙන්න පුළුවන්, සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන්. ආන් ඒ වෙනස් වෙන බව පිළිගන්න. වෙනස් වෙන බව පිළිගත්තාම අනිත් අය වෙනස් වෙනකොට අපේ හිත පීඩණයටපත් වෙන්නේ නැහැ. හිත පීඩණයටපත් වුණොත් ජරා මරණ ධර්මතාවයට යටත් වෙච්ච අපේ මරණ ධර්මතාවයට යනකොට අසමත් වෙච්ච කෙනෙක් හැටියට තමයි එතෙන්ට යන්නේ. ඒ අසමත් වීම දැනුදු විතරක් නෙමෙයි මුළු සංසාරයටම බලපානවා. ඕක තමයි මනෝවිද්‍යාත්මක සාධක ටික. ඒ කියන්නේ බුදුදහමම අරගෙන ආපහු කරකවල අපිට දීලා තියෙනවා. මගේ යෝජනාව මේ කියන කරුණු කාරණාත් එක්ක ඔබ නිවෙන්න. ඒ නිවෙන මගට මේ දේශනාවත් මාර්ගෝපදේශයක් බවට පත් කරගන්න කියන යෝජනාව තමයි මේ හෝරාවේ අද දවසේ ධර්ම දේශනාවේදී මට ඔබට කියන්න තියෙන්නේ. එනිසා මේ ධර්ම දේශනාව ඔබේ ජීවන ගමනට ආලෝකයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සමාප්තිය සටහන් කරන්න ඕන. දේශනාවේ දායකත්වය දරන්නේ අනුරාධපුර නොච්චියාගම හිරියාලේගම සුවසෙත මාවතේ පදිංචි නුවන් රවීන්ද්‍ර රාජපක්ෂ මහත්ම ඇතුළු පවුලේ හැම දෙනාම අරමුණ වෙන්නේ 2012 ජනවාරි මාසේ 24 වන දින මිය පරලොව ගිය චන්ද්‍රසේන රාජපක්ෂ පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම කදිරාතේ සීයා, පේමවති අත්තම්මා, කේ විජේරත්න මාමා, කේ ජයතිලක මාමා, ගාමිණී කුලරත්න මාමා ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ මළගිය සියලු ඥාතීන් ඔබ හිතින් නගාගත් නමින් මිය පරලොව ගිය සියලු දෙනාමද මෙපින් අනුමෝදන් විත්වා. සුජීවත්ව වාසය කරන කේ චන්ද්‍රලතා මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්න තමයි නොච්චාගම දායකත්වයේ අරමුණ. එවගේම අනුරාධපුර කවරක් කුලම චැම්පියන් සුපර් සෙන්ටර් අධිපති ඉන්ද්‍රාණී කුලරත්න මහත්මිය, කුමාර සිල්වා මහත්මා ඇතුළු පවුලේ හැම දෙනාම දායකත්වයක් දරමින් ඔවුන්ගේ ප්‍රාර්ථනාව උනේ ජුනි මාසේ 13 වන දින උපන්දිනයේ සමරන ඔස්ට්‍රේලියාවේ පදිංචි යුරේනි ඔමේසා මල්ලවාරච්චි මිනිබිරියටත් ඇගේ අනාගත කටයුතු වාසනාවන්ත වේවා කියන ප්‍රාර්ථනාවත්, අභිෂේකා දියණිය ඇතුළු අලුත් උපන් සිඟිති දියණියටද සෙත් ප්‍රාර්ථනා කිරීම, කුමාර සිල්ව මහත්මයාට, ඉන්ද්‍රාණී කුලරත්න මහත්මියට, ගයානී කෞසල්‍යා, අභිෂේක උමයංගනී, තාරක මල්ලවාරච්චි, කාවින්ද ජයසුන්දර ඇතුළු පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න. මේ පවුලේ හැම දෙනාගේම නමින් මිය පරලොව ගියපු බේබි සිඤ්ඤෝ පියාණන්, නන්දාවති මෑණියන්, පියදාස සිල්වා පියාණන්, මිලි අතුකොරල මෑණියන් හා පරලොව සැපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුව. එනිසා ඉන්ද්‍රාණි මහත්මිය බොහොම ඕනෑකමකින් තමන්ගේ මිනිබිරිය වෙනුවෙන් මේ දායකත්වයේ දැරුවේ. අපිනුත් මේ කාරණාවන් අහලා බැලුවා. එනිසා පින්කම අංග සම්පූර්ණව දායකත්වයේ සාර්ථක වෙන්නට සතුට විය හැකි ආකාරයේ ධර්ම දානයක් දුන්නා කියලා සියලු දෙනාම සතුට වෙන්න, ඔබේ ප්‍රාර්ථනාවන්ද, දේශනාව ශ්‍රවණය කරපු සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන්ද ඒ ආකාරයෙන් නිෂ්ඨ සිද්ධ වේවා. මිය ගිය සියලු දෙනාටම ඉක්මන් භවයක නිවන් සුව ලැබෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දායකත්වයේ දරුව හැම දිනාටමත්, ලක්වාසී ලෝවාසී ඔබ අප හැම දිනාටමත් මේ දේශනාවන් බොහෝ කල සිද්ධ කළ කැටවල නායක හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු යතිවරයන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, සැලසේවා, ජීවිත තුළ අගුණ අදහම් දුරු වී සුගුණ සදහම් වැඩි වේවා. අවසන අපි හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙනට මේ සියලු පින්කම් පිහිට පිළිසරණ වේවා කියා සාදුකියා පින් ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. හැමතෙ දරුවන් සරණ.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ. අදත් අපේ ගෞරවනීය ආරාධනෙන් මෙත්නෙත් පාමුල වැඩසටහන වෙනුවෙන් වැඩමවව දාල මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක, ශාස්ත්‍රපති රාජකීය පඬිතු, පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන නිමා කරන වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාරණා කීපයක් තිබෙනවා. මෙත්නෙත් පාමුල අහන බොහෝ අය බොහොම සමීපව තමන්ගේ තිබෙන මානසික ගැටලුන්, තමන්ට හිතයිශීන්ගේ තිබෙන ගැටලුන් ඉදිරිපත් කරලා මානසික උපදේශනය ලබන්නට අපි කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්නට අපේක්ෂාවෙන් ඉන්න පිරිස බහුලයි. ඉතින් අපි ඔබට සිහිපත් කරනෝ එවැනි අපි ස්වාමීන් වහන්සේගෙන් උපදේශනය ලබන්න බලාපොරොත්තු වෙමින් ඔබ වෙනුවෙන් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා ඔබට ඒ පිළිබඳ විස්තර දැනගන්නට හැකියාවක් තිබෙනවා. 07.013.303 07.013.303 අපේ කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේගේ කාර්යාල අංකයට කතා කරලා ඔබට ඒ සඳහා අවස්ථාව උදා කරගන්නට පුළුවන්. ඒ වගේම මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව නැවත ශ්‍රවණය කරන්නට ඔබට පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා. නේත්‍රාලෝක YouTube නාලිකාවේ මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව පමණක් නොවෙයි, මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් ඔබට අහන්නට පුළුවන්. එනිසා අපි ඔබට බොහොම හෘදයාංගමව ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා වෙනදාට මෙත්නෙත් පාමුලේ ඔබ ඇහු ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාවේ තිබෙන නිසා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා එම ධර්ම සාකච්ඡාවත් අහන්න කියන කාරණා. ඒ වගේම තවත් සිහිපත් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම ට්‍රැවල් නෙත් ආයතනය පිළිබඳව අපි සිහිපත් කරන බොහොම ගෞරවයෙන් බුද්ධ දේශයේ ඔබ සතුටින් වඳින්න යන අපේක්ෂාවෙන් ඉන්නේ. දඹදිව යන්න කොයි මොහොතේද මගේ ජීවිතය අවස්ථාව උදා වෙන්නේ කියලා ඔබ සිත සිත ඉන්නේ. ඉතින් එවැනි සිතුවිල්ලක යථාර්ථය බොහොම ගෞරවනීය ආකාරයෙන් තමන්ගේ ජීවිතේට ලං කරගන්නට කැමති පින්නතුන්ට අපි සිහිපත් කරනවා. ට්‍රැවල් නෙත් එක්ක එකතු වෙලා ඒ දඹදිව වන්දනාව ඔබ සිදු කරන්න. ට්‍රැවල් නෙත් ආයතනය කියන්නේ ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සහ විශ්වසනීය සේවයක් දඹදිව වන්දනාව පුරාවටම ඔබට ලබා දෙන ආයතනයක්. එනිසා ට්‍රැවල් නෙත් ආයතනයත් එක්ක එකතු වෙලා ඉදිරි වන්දනා ගමන් සඳහා යොමු වෙනවා නම් 011128336363 අංකයට කතා කරන්න. 011128336363, එහෙම නැතිනම් 0767613872 අංකයක් විවෘතව තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔබේ ගමේ නගරයේ පැවැත්වෙන්නා වූ විශේෂ වැඩසටහන් තිබෙනවා, ධර්මදේශනාමය වැඩසටහන්. ඒ ඇතැම් වෙලාවට ඔබේ නිවසේ වෙන්න පුළුවන්. ඔබේ මළගිය ඥාතීන් වෙනුවෙන්, මියගිය ඥාතීන් වෙනුවෙන් වාර්ෂිකව, මාසිකව, තුන්මාසිකව මෙයාදී කොටගත්තු ඕනෑම මතක ධර්මදේශනාවක් පවා, ඕනෑම ධර්මදේශනාවක් නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්නටත්, ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ රූදසුන් සහිතව වීඩියෝ ඔස්සේ විකාශය කරගන්නටත්, නෙත් සමඟ අපිත් සමඟ අත්වල් බැඳගන්න ඔබට පුළුවන්. ඔබේ ගමේ පන්සලේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව net radio ඔස්සේ විකාශය කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම net radio වෙමන කියන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩමවල ඔබේ ප්‍රදේශයේ ගමේ නිවසේ ධර්ම දේශනාමය පින්කම සිදු කරන්නට අපේක්ෂාවෙන් ඉන්නවා නම් එයත් net එක්ක එකතු වෙලා ඔබට කරන්නට පුළුවන්. ඒ නිසා එවැනි අපේක්ෂාවක් තියෙන අයට 0777 9806237 අංකයට කතා කරන්නට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් කරමින් අද මෙත්නෙත් පාමුල වැඩසටහන මෙලෙස නිමවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.

0: Subudasanak. Hello, hello, Satyanti Velavu, de Navai, Vinadi Klaiden.
1: Velavu, obaveta gena enne.
2: Saheli. Happily කියන්නකො ඔයාලගේ cashback කතාව fabricator ගේ quotation එක Swiss Tech එකට WhatsApp කරා.
3: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 076-7807 WhatsApp කරන්න.
4: O-level අවසන් කළ ඔබ A-level වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
5: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
7: Kills within the now Nishpatan Sandha Anumilak. Gova Gram Sia and Rupel Dasai. Kartkolumban Ampagram Sia and Rupel Visihatarai. Isogram Sia and Rupel Ikasihatanabai. Kills now Babai Anumilai.
8: Alutena Kartamumila Kasagil Green Super. Shaka. Mandali Aturkiri Mulleria Banaram Mulagani Mulakampula. Kasagil Green Super. Evitra Niri. Obeati Adimutal Surakshita Ayujana Kramiako Siomukara Vata the Hill of Pritilab and Lapagan. Then Makatakarana. Kasagil Plantation Bindua Ekaika Visai Hatsiata Hatai Asuhata. Kasagil Samukavia Parivitin.
9: Mobitel 1278 Vasi Double Dinner Superim non stop data package. Facebook, YouTube, WhatsApp, Saham Messengers on the non stop data. Amatara 10 GB anytime data. Una Majalikata unlimited calls. Dinatia.
10: Meltol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sahanaya, Meltol, Paracetamol Visheshaki.

0: වන්දනා මහා ධාතු නමස්කාරය ධාතු නමස්කාරය
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
0: බක්කුල සීවලී ඇතුළු මහා

0: ඉදිරියේදීම මහාවිහාර පින්බිමේදී
1: පුසුන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පුසුන් පොහෙට අපි බණ්ඩාර වෙල යමු. අපි බණ්ඩාර වෙල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
1: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසූයේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80 වේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 536

0: Sati Antea. Sati Antea.
1: මොකද මේ කෙටි පණිවිඩ කතාව?
2: කෙටි පණිවිඩයක් මම ඔයාට එවන්න කියලා හිටියේ.
1: ඇත්තද?
2: ඊයේ.
1: ඇයියේ. ඇයි කිව්වේ? ඔයා බොරු කියනවානේ.
2: ඉන්නවනේ.
1: මට උදේ නේද මට කෙටි පණිවිඩයක් එවන්න ඕනේ කම තිබ්බේ.
2: බලන්න බෑ මේ මිනිස්සයා ඉන්නවද කියලා සතියකට පස්සේ
1: ඉන්නවා ඉන්නව බොරුව ඉරිදවුදේට විතරක් හොයන්න එපා ඉතින්.
2: හරි. ඇලර්ට් එකේ ඉන්නේ.
1: හදිසියෙ මං නැති වුණොත් එහෙම ඔයා net news එකෙන් දැනගන්න.
2: ඒකින් කියනවද?
1: ඒකින් කියනවා.
2: ඉතින් good morning ඔයාට.
1: Good morning දිව්‍යට.
2: ඉතින් අදත් උදේම අපි දෙන්න ඇවිල්ලා ඉන්නවා.
1: පැටලෙන දවසක්දා.
2: ඉරිදර පොඩ්ඩක් පැටලිලි සහගතයි.
1: කිසි හේතුවකුත් නැහැ ඉරිදර පැටලෙන්න.
2: ඉතින් මේ අපි දෙන ලස්සන සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා
1: තියෙනවා.
2: තව ටිකින් අපි ලස්සන වෝල් පෝස්ට් එකකුත් දාන.
1: ඔව්.
2: ඔයාලා ලෑස්ති වෙලා ඉන්න ෆෝන් එක අරගෙන කමෙන්ට් කරන්න. තව
1: මොනවද මේ ඔබ තෙමේ කියාවයි ලෑස්ති කරගෙන ඉන්නේ
2: ලස්සනේ.
1: ඉතින් වහින්නේ නෑ.
2: ඉතින් කියන්නක අපිට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න කොහොමද
1: කියලා.
2: කෝල් එකක් දෙන්න 01 2 55 53 63.
1: අපි එන්නකොටම මේ බලන්න අපි ලං වෙන්නකොටම හෙලෝ හෙලෝ ගෑල් ළමයි. සුභ උදෑසනක් වේවා. මමත් හෙලෝ හෙලෝ සත්‍යන්තය හගෙන ඉන්නේ කියලා කියනවා සුජීව මදුරංග යටි අන්තොටින.
2: ඒ
1: කියන්නේ අපි කලෙලි බහිනකටම කට්ටිය ඇඳ ඇඳවලුඩින් නැගිටලා රෝසමල් වගේ එහෙනම් ඉතින් කමන්නේ ඉතින් මේ වැස්ස කාලේ වැඩියෙන් මිදිරි රෝසමල් පිපිලත් ඇති.
2: තෙමෙන්නේ පය වුණාට ඒව බලන්න
1: ගියානේ බලන්න කොච්චර සේවා කියලා දෙනවද. ඔන්න තෙමෙන්නේ පා හොඳේ මල් බලන්න ගිහින් උපදෙස් දිව්‍යාගෙන්.

0: නොවැලැක්විය හැකි හේතුවක් නිසා මේ දැන් දුරකථනේ චුට්ට විසන්දි වුණා. ඒතවතීට සමාවෙන්න
1: සමාවෙන්න නැවත වාරයක් ට්‍රයි කරන්න.
0: ට්‍රයි කරන්න.
1: මේම ලස්සන සින්දුවක් හොයාගෙන ආවන හින්දි.
0: ඇත්තද? එහෙනම් වටිනවා ඒක හංගින්න.
1: ඔය වෙනුවෙන්ම තමයි මම හොයාගන්නේ.
0: Thank you. ඔයා ඇත්තට මම කැමති විදිහට තෑගි.
1: අරගෙන ඉන්න.
0: ඔයා මට ලබා දෙනවා. මං අද ගුණකතනයක් කරන්න ඉන්නවා දිව්‍ය ගැන වැඩසටහන අවසාන වෙනකන් හංගින්න.
1: අවසානටද ගුණකතනේ පටන්?
0: ඔව් සාමාන්‍යයෙන් ගුණකතන කරන්නේ අන්තිම අවසාන කියන්නේ ඒක නට ඇහෙන්නේ නැහැ ඒක.
1: මං ඇහෙන්නතු ඉන්න මොකද්ද කරන්න ඕනේ?
0: මං කිව්වද ඔයාලට තේරුන්නේ
1: නැහැ හොඳ වෙලාවට. නෑ නෑ ඒක නට ඇහෙන්නේ නැහැ ළෝනේ ගුණකතනේදී. මට තේරුණා.
0: ඒ
1: කියන්නේ මේ පොතේ හැටියට මම මෙතනින් යන්න ඕනේ.
0: පාපේ. මගේ අවශ්‍ය ටිකක් දෙනවා මේ පොඩි කෙල්ලට. හරි දැන් කියන්න බලන්න.
1: අපි යනවා WhatsApp එකට.
0: මම බලන්න.
1: යටියන්තොටින් අපිට මැසේජ් එකක් එනවා තෙනුග, ඊට පස්සේ තෙනුගගේ අම්මා, නදීෂා, තාත්තා, අයියා මේ ඔක්කොම එකතු කරගන්න කියලා නදීෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ, නදීෂා නෙමෙයි.
0: හා.
1: ඒත් එක්කම කවුද? ආදරණීය තරංගට සහ දිව්‍යට දෙන්නටම සුබම සුබ උදෑසනක් වේවා. අදත් අපි ආව ඔය දෙන්නව අහගෙන ඉන්න. දෙනවද අපිට රසන සින්දුවක් කියලා තියෙනවා.
0: දෙන්නම් අනේ දෙන්නම්.
1: පසරින් ශෂි, දෙවුලි, රන්ජි, මාලි, අකේන්‍යා එක්ක රමණි සුමේද තමයි මැසේජ් එක දාන්නේ. ඊට පස්සේ කළුතරින් එකතු කරගන්නවා තුසිත්, කල්හාරි එක්ක පුංචි එවින් පැටියව. ඊට පස්සේ යනවා කැනඩාවට.
0: යං
1: කැනඩාවෙන් ඉන්නවා චන්න, ඇන්ජි, මිෂෙල්, ඇන්ජල්, ඒඩ්‍රියන් එක පුංචි සොෆියා.
0: ඕකේ.
1: ඉතින් මේ ඔක්කොම එකතු කරගෙන
0: අපි සින්දුවට යනවා. ඉතින් ඇත්තම කියනවා නම් අද අපේ ඉංජිනේරු වංශය පිරිලා හඳක් පායලා වගේ අද අමිල සහෝදරය ඇවිත් ඉන්නේ තව ටිකකින් අපි. එයා ගැන විස්තර ටිකකුත් කියන්න.
1: ඔය එතකම් මේ සින්දුව
0: අහන්නකෝ.

0: වෙලාව දෙන අවයයි විනාඩි 36යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636. වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. Speed, budget, usage, lifestyle. Okkotuma set SLC Mobitel Home 4G connection. Hamathima set.
5: Akma vitel fatty liver. Baya wenna epa. Sivanagala liver boosting capsule araganna. Ape vedakama ape urumaya. 40 wasaraka abhimanaya Sivanagala Ayurveda. 0247 31 33 540.
6: Coca-Cola රස දෙ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 15 තනමල්විල ජුනි 16 Surya Veva.
7: Love is in the air. Love is in the air. Enna adre allaganna.
8: Net FM. Hello, hello, Satyantaya.
9: එසැනින් ඕනෙම දෙයක් දැනගන්න නම් රටේ වටින කියන හරියට බැලන්ස් නිවුස් එකක් අහන්න ඕන නම් net news අහන්න ඕනේ. ඒ වගේම දැන් ඔයාට පුළුවන් ඔන්න අහගන්න. මෙන්න මේ විදිහටම කියන්න ඕනේ කියලා මම කල්පනා කරනවා. හැමදාම ප්‍රවෘත්ති අහනකොට බලනකොට මේ විශ්වාසදායක සත්‍ය තොරතුරුනේ අපි හොයන්නේ. අවුරුදු 21ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. කෙනෙක් තමන්ගේ සන්නාමය නම පවත්වා ගන්න එක ලේසි නෑ දිව්‍ය. net news එහෙම කරපු කෙනෙක්. ඉතින් ජූනි 15 වෙනි සඳුදා ඉඳන් net news තවත් ශක්තිමත්ව තවත් අලුත් විදිහකට ඕගලන්ට දකින්න බලන්න අහන්න ලැබෙනවා. මේ අලුත් අත්දැකීම එක එකතු වෙන්න ඔයාට net news YouTube නාලිකාව subscribe කරන්න පුළුවන්. මම දන්නවා ඔබ net news ගොඩක් විශ්වාසයෙන් වැළඳගත් පිරිසක් net ශ්‍රාවකීන්. ඉතින් ඔන්න net news YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම net news Facebook page follow කරන්න. එතකොට ඔයාට පුළුවන් යාවත් කාලීනවන ඕනෑම තොරතුරක් එසැනින් ලබා ගන්න. www.netnews.lk අපේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. දවස ගානේ net fm උදැසන 6:45ට දවල් 12ට ඒ වගේම හවස 6:30ට වගේම පැයෙන් පැය ඔබ වෙත ගෙනෙන net news සමගින් ඇත්ත දැනගන්න අපිත් එක්ක හසු වෙන්න. ඒ වගේම ඔබට තියෙන ඕනෑම ගැටලුවක් යොමු කරන්න මෙන්න WhatsApp අංකය 0772118865. net news කියලා කියන්නේ ඉතින් සන්නාමයක් තමයි, නමක් තමයි.
0: අනිවාර්යයෙන්ම හෙට ඉඳලා අලුත් මුහුණකින් net news ඔගලන්ට අහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම බලන්න පුළුවන් YouTube සහ Facebook පිටුව ඔස්සේ.
9: අන්න ඒකයි. දැන් news ඉඳන් මොකද විහිළු කරන්නත් බෑනේ. සීරියස් වෙන්න ඕනේ. අලුත් මුහුණකින් කිව්වෙ මොකක්ද?
0: විහිළු කරන්න බෑ කියලා.
9: ආ බෑ නේද?
0: ආලෙමු මේක.
9: හා යා යා යා.

0: ऑन करो माइक ऑन करो आंखें बंद करो क्या ने हंस देगा बहन माइक ऑन करो क्या ने माइक के ऑन कराने
1: ऑन कराने के अब तो मुखान कर ये रहा चॉकलेट क्या है वधर
0: ना हाँ उधर साइबर कड़े किन क्या मैं कहे अपे इंजीनियर वंशे इन्ना सोच की करो सुंदर अमिला सहोदरे आगे
1: हाँ
0: हाँ सोच की करो सोच की करो अत्तर මේ එච්චර හොඳ තාත්තෙක්ගේ ආදරණීය පුතාගේ උපන්දිනය ආද. හයිද?
1: හරි.
0: එයාගේ නම ලෂාන් අමින්ද බණ්ඩාර.
1: හරි.
0: නුගේගොඩ දෙල්කඳ ඉන්න දනු තාත්තිට කෝල් කරලා ඇහුවා බර්ත්ඩේ විෂය කිව්වද කියලා. ඔන්න ලෂාන් අමින්ද බණ්ඩාර ලස්සන පුතේ. ඔයා මේ මාත් එක්ක වැඩ කරලා තියෙනවා.
1: අහහ.
0: පුංචි උදෑසන දක්ෂ නිවේදකෙක්.
1: ආ.
0: තාත්ති අමිල අම්මි දනුෂ්කා ආදරණී ආච්චි අම්මා ජයන්ත ආච්චි අම්මට ගොඩාක් ආදරෙයි චූටි පුතත් ඒ වගේම අමිල තාත්තිත් ඊළඟට අපි යන්නේ දුල්නෙත් රශ්මිදු බණ්ඩාරට විශ් කරන්න චූටි බබා ඉන්නේ හෝමගම තාත්ති අසිත අම්මි කනිෂ්කා ආච්චි සියා සියලු දෙනාම ආදරයෙන් සුබපතනවා එහෙනම් ආච්චි ජයන්ත අපිත් ගොඩාක් ආදරෙයි
1: ඒ වගේම තමයි 0715 95 95 95 WhatsApp message එකක් දාන්න කෝල් එකක් දෙන්න.
0: ඔව්.
1: දෙන්න.
0: ඊට පස්සේ සින්දු අහන්න.

0: වෙලාව දෙන අපේයි විනාඩි 52යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: සුපිරිමව තහවුරු කරගන්න. දියවැඩියාව පරද්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
7: කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනීප වෙන්න දලවේ.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: මම ගාල්ලේ මාපල්ලගම්ම 3000 කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් bypass කරන්න කියලා. ඒකට බය වුණා. අයිය කෙනෙක් තමයි කිව්වා මම සේවන කරේ කමල් බන්දුළු මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා ඇල්වා. කරාපිරින් කියනවා මට එහෙම heart attack එකක් නැහැ කියලා. කමල් බන්දුළු මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
7: කතා කරන්න 0777 300 940.

0: හැපී එක යහන්න ජනී එක දේදුමාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
2: Net FM. Hello, hello, Satyantea.
3: අපි WhatsApp එක පැත්තට පොඩ්ඩක් යන්නයි හදන්නේ. Hello, hello, Satyantea. ගීත වලින් පටන් ගත්තා නේද කියලා දාලා තිනවා අපේ තරංගා එවැගේම දිව්‍යා එක කොමාරි සින්දු වලින් මොකද්ද කියන්නේ? සින්දු වලින් දවස කවර් කරනවා කියලා තමයි කියන්නේ. ලස්සන සින්දු ටිකක් දෙන්නලු. චන්දි ඇතුළු ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගුඩ් මෝර්නින් තරංග දිව්‍යා, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපි තෝල වහගෙන ඉන්නේ. දිනීකා තමයි මැසේජ් එක දාන්නේ. ඊට පස්සේ මම යනවා මට කෝල් කරපු ගට්ටියව මතක් කරන්න. අලව්වෙන් අපේ කරුණ මාමා කතා කරා. වයිස් මල්කාන්ති ඊට පස්සේ සුජාතා ඉන්නවා යාගේ හොඳම යාළුව. ඊට පස්සේ රුක්මන්, අම්බපාලි යාගේ දුව ඉන්නවා. ලස්සන නමක්, යුනික් නමක්. එත් එක්කම මත්තෙකුඩට යනා මත්තෙකුඩින් අපේ මලිති කෝල් කරා. ගෙදර හැමෝම වයි, නැත්නම් හැමෝම වයි එකතු කරගන්න කියලා. ඒ වගේම රාජාංගනින් අනුරුද්ධ, එයාගේ වයිෆ් ගීතාංජලි, ඊට පස්සේ පුතා, දුව, තරුක්ෂි, අම්මා, ඒ වගේම අපි දෙන්නත් එක්ක ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. ඕනේ ඉතින් මේ දවස්වල අපිට බොලිවුඩ් තරුවක් ඇවිල්ලා ඉන්නවනේ ලංකාවට ලස්සන සින්දුවක් කියන්න. ඉතින් අන්න එයාගේ ලංකාවේ ආටිස්ට් කෙනෙක්ගේ ලස්සන සින්දුවක් තමයි ලෑස්ති කරලා තියෙන්නේ. එහෙනම් අහලා බලලෙමු.

0: සුබෝදසනක් හෙලෝ හෙලෝ සතියන්තෙන් අපි අලුත් පැයකට යන්න හදන්නේ වෙලාව උදේ 10යි විනාඩි 1යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
2: Mobitel 368 budget එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් සති අන්තය සති අන්තය අනුහතරයි දශම අටෙන් නැත් FM.

0: ඉතින් අපි ලෝක හැමදාම ඩිජිටල් කරණය වෙනවා ග්ලෝබලයිස් වෙනවානේ
1: ඕනේ
0: ඉතින් එතකොට දැන් අපි ඉස්සරනේ හැම දෙයකටම අපි හම්බ කරන සල්ලි දාන්න ඒ වගේම අය ගන්න බැංකු ගන්න රස්තියද වෙන්නේ
1: හැබැයි
0: දැන් එහෙම කරන්න ඕනේ නැහැ NSB බැංකුවෙන් ඕගොල්ලන්ට ඩිජිටල් බැංකු කරණය ඉතාම කාර්යක්ෂම විදිහට හඳුන්වලා දීලා තියෙනවා
1: ඔව්
0: ආයනාදීන් ඩිජිටල් බැංකු කරන්නේ මේ දවස්වල යූස් කරනවා.
1: ඔව් ඔව්. ඇයි ඔය හිතුවද මම මේ ආදි කාලේ පප්පියෙක් කියලා.
0: පප්පි අලුත් අතරේ. ඉතින් අන ඩිජිටල් බැංකු කරන්නේ හඳුන්වනා දුන්න NSB මේ දවස්වල දවස් 15ක් පුරාවට NSB ඩිජිටල් ඩ්‍රයිව් එක ගැන ලොකු ප්‍රොමෝෂන් කැම්පේන් එකක් කරගෙන යනවා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ ඩිජිටල් කරණය ගැන කොහොමද මේ ඇප්ස් යූස් කරන්නේ? ඒ වගේම නවීන ක්‍රමවේදවලට ආරක්ෂිත සහ පහසු විදිහට බැංකු සේවාවන් පිළිබඳව දැනුවත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් මේ තැන්වලට ගියොත්. ඉතින් අද ජූනි මාසෙ 14 වෙනිදා ඒගොල්ලෝ ඉන්නවා මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් එක ළඟ. ඔගොල්ලෝ යවට ඉන්න නම් ගිහින් දැනුවත් වෙන්න පුළුවන්. හෙට ජූනි මාසෙ 15 වෙනිදා රාගම ගුවන් පාලව ගාව ඉන්නවා.
1: හහ්.
0: අතින් ඔය විදිහට දවස් 15ක් පුරාවටම මේ කැම්පේන් එක සිද්ධ වෙනවා. ඉතින් අතන මෙතන කියලා රස්තිය අදු වෙන්නේ නැතුව වාගේ වැඩත් ඇඟිලි තුඩක දුණී තියාගෙන
1: වළන්නේ වචන ඇස්වාක් වදින්න එපානේ.
0: ඩිජිටල් බැංකු කරන්නේ ගැන හොඳින් දැනුවත් වෙන්න මෙන්න මේ තැනට ගිහිල්ලා ඔයගොල්ලන්ට දැනුවත් වෙන්න පුළුවන්.
1: දැන් ඇත්තටම මේ සියලු මොකද කියන්නේ සංස්කරණ කටයුතු අවසන් අධීරයේ තියෙන්නේ. මොකද අපේ ඡායාරූප ගැනීමේදී අපිට කියන්නේ අපි මොන ඇංගල් එකේ හිටියත් අපිව ලස්සනට පින්තූර ගත කරන සහ අපි ලයිට් ඉල්ලුවොත් අපිට මූන්ට තව ලයිට් ටිකක් ඕනේ අපිව පේන්න කියලා.
0: ඔව්.
1: ඒ කියන්නේ ලයිට් එක අහසේ ඉඳන් හරි අපේ මූණට අල්ලලා අපිව ලස්සන කරන අමිල සහෝදරයා මම අපේ ෆොටෝ එකෙන් තියලා එයා ෆොටෝ එකෙන් තියන තමයි සෑහෙන වෙලාවක් ගියේ. නේ අපි දැන් ක්‍රියේට් කරලා ඉවරයි. අතරම තව ටිකකින් අපි සමාජ මාධ්‍යයට මුදා හරිනවා අමිල සහෝදරයා කොහොමද අපිව අද දවසේ ලයිට් ට්‍රිලින් ලස්සන කළේ කියලා. ෆෝන් එක කරන් ලෑස්ති වෙන්න දිව්‍යාව මේ මොහොතේ සර්ප්‍රයිස් කරනවා මට ලයිට් සැල්ලුවට පස්සේ වෙච්ච දෙමේ.
0: ඒ ෆොටෝ එක වල බලන්න ඕන ෆොටෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. අපි තව චුට්ටකින් Facebook එකට දානවා. එතකම් මේ සින්දු අහලා එන්න.

0: Och det är det här jag är vinnare idag, säger jag den.
1: Välav och bevete gärna henne.
2: Saheli. Happily kianno ko oyalage cashback kathawa fabricator ke quotation neka Swiss Tech ekata WhatsApp kara.
3: Million 2 hamara dakwa cashback laba ganna obe Swiss Tech aluminum quotation nekat 076 780 7000 WhatsApp karanna.
4: Nuwana dena kiyawumata samaajaya pelagassana me wasare kandu udarata maha nuwara poddakma June 29 wenada sita July 5 wenada dakwa Candy City Center hedi samvidhanaya Sri Lanka pod prakashikinge sangamaya sama samvidhanaya Candy City Center Nila Radio over Net FM
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න ආසා හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබත් අදම රස බලන්න
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
7: කොකාකෝලා රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කොකාකෝලා ස්ප්‍රයිට් ෆැන්ටා ඔරේන්ජ් ෆැන්ටා ක්‍රීම් සෝඩා නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 15 තනමල් විල ජුනි 16
8: Kills within the now Nishpatan Sandha Aduma Milak. Gova Gram C at Penrupel Dasai. Kartkolumban Ampa Gram C at Penrupel Visihatarai. Isogram C at Penrupel Ikasihatanabai. Kills now Babai Aduma Milak.
9: ඇයි ෂුගර් කියලා මූණේ නැගෙන? සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 047 31 33 540.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: FM 95 FM 94.8 Net FM
2: උදේ 10යි විනාඩි 19යි දැන්
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ඔබව ඔලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669 මෙම ගීතය

0: ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
0: අපි ගාව තියෙනවා අහස තරම් සින්දු. කාටද ඕනේ?
2: Net FM. Hello, hello, Satyantea.

0: හැමෝම දන්නවා නුවණ කියන වචනයට අපි කොයිතරම් කැමතිද කියලා.
1: අනිවාර්යයෙන්.
0: නුවණ දෙන කියවුමට සමාජය පෙළ ගැස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ගැන මේ මතක් කරන්නේ. ඒක නම් පොත් කියවන්න කැමති අයට, පොත්වලට ආදරය අයට හරිම සුභ ආරංචියක්. ජනි 29 වෙනිදායි පටන් ගන්නෙ. ළඟදිම පටන් ගන්නව නේද? ජූලි 5 වෙනිදා වෙනකල් තියෙනවා. කැන්ඩි සිටි සෙන්ටර් එකට එන්නානේ සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිලගුවන් විදුලිය දන්නවනේ කවුද කියලා. ආදරණීය net fm. ප්‍රශ්න තියෙනවා අහන්න.
1: අහන්න.
0: නුවණ කියන දේට අපි හැමෝම කැමතියි කියන එකට ඔයා අනිවාර්යයෙන්ම කිව්වේ ඇයි?
1: ඉතින් ඇත්තටම අපි කැමතියි. ඉංග්‍රීසි වෙනවා අහන ප්‍රශ්න.
0: මොකද අපි අපි අපි අතරේ තියෙන සමහර කතා කිව්වම මෙයා අනිවාර්යෙන් කියලා පැනලා දෙනවා. ඒවයි එළියට කියන්න බෑ. ඉතින් අසරණ වෙනවා. මහරිම කැමති ඒ විදිහට දිව්‍ය වාසනාව කරන්න.
1: ඉතින් මේ ඒ අසරණ කිරුණ එකට මම දුන්නා හොඳ පනිෂ්මන්ට් එකක්ද?
0: මොකක්ද?
1: නෑ යන්න ඔයගොල්ලෝ හැමෝම net fm official fan page එකට. මම අපේ ඉංජිනේර් සහෝදරයාටයි තරංගටයි චක්‍ර තැබ්බක් ගැන දාලා තියෙනවා. ඒකට දැන් මට මේ කිව්ව එකට පනිෂ්මන්ට් එක දීලා තියෙනවා.
0: හරි හරි හරි.
1: දැන්ම ගිහලා කමෙන්ට් එකක් දාන්න ඕනේ.
0: දැන් මෙහෙමයි, ඒ ඔක්කොටම කලින් මම කියන්නේ මේක නම් දකින්න ඕනේ FB live එකක් කරා. ලස්සන ක්‍රෝටන් කොලේකට පින් එකක් තියලා. හරිද? ඒකෙන් කවුරු හරි රවුමක් හදලා හොයව පින්තූර ගැහුවොත්.
1: ඒක ඇතුලින් කැමරාව දාලාද?
0: ඒකට කියන්නේ ආදරේ.
1: ආදරේ.

0: Good morning. උදේ 10යි විනාඩි 34යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636. වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: සන්ධි සොයේට නව පිවිසුමක්. අභ්‍යන්තරින් හා බාහිරින් සංධි ප්‍රදාහ සමනය තුළින් නොවර්තින සන්ධි සොය උදා කර ගන්න. 0710-397-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
4: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
5: අයියෝ, bicycle ගන්න එක හොඳ මූලික leasing මුදලත් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා. වැඩි වෙන leasing බර සහැල්ලු කරන්න KDRise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRise Lead 125 bike එකට discount එක රුපියල් ලක්ෂයක්. 0777-406-4497 කතා කරන්න.
7: ආ, කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්.
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න, win කරන්න. කොන්දේසි සානියම යන දළවේ.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය. සෙවනකල මදෝකා කැස්සට පැනිය. සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අපි මානය. සෙවනකල ආයුර්වේද. 0247-31-33-540.
11: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
12: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

0: මල්මල් විලේ රුන් සොයා ඇයි ගියේ? එහෙම කොහෙවත් යන්න එපා, තමන්ටම කියලා ගියක් හදාගෙන දෙයනේ කියලා ඒ උද්‍යානයක් කරගෙන ගෙදර සතුටින් ඉන්න.
1: දැන් ගිය සතිය ඔකට දුන්න උදාහරණ වලට මතකද ළමයි?
0: මතක නෑ.
1: මෙතන ගිය ලස්සන සින්දුව මට දැන් සින්දුව මතක නෑ. ඒක සින්දුවේ කියන්නේ අලුතින් මැරීඩ් කපල් එක හනිමුන් කියපුවාම ඒක තමයි ඒගොල්ලන්ගේ ෆස්ට් ඩ්‍රීම් එක. ඊට පස්සේ ඩ්‍රීම් එක තමයි මේක කියලා.
0: ඔව්, දැන් මෙහෙ බලන්න. ඇත්තට බලන්න මේ හිත් මේ ළමයින්ගේ හනිමුන් ට්‍රිප් එක මතක තියන් ඉඳලා මට ගිය සතිය මොනාද කිව්වේ කියලාවත් මතක නෑ.
1: ඒක මට මතකිට පිදිහවා දන්නේ
0: නෑනේ.
1: මං අපි දෙන්න ඒ එන්ඩෝස්මන්ට් එක ගන්න හැටි වීඩියෝ එකක් හදලා දැම්ම මගේ පෞද්ගලික ෆේස්බුක් ගිනුමේ. ඒක එඩිට් කරනකොට 10 පාරක් විතර මං ඕක කනටම ඇහුණා.
0: ඒකයි දැන් එහෙම කියවු ඉතින්.
1: ඉතින් කොහොම හරි අපි හැමෝටම තියෙන ලස්සන හීනයක් තමයි ලස්සන ගියක් හදාගන්න එක. පොඩියට හරි කැමර දෙකක් එක ෂූටි ගියා. ඉතින් මෙන්න මේ හීනේ තවදුරටත් හීනයක්ම නොවි හැබෑවක් කරගන්න වාට යන්න පුළුවන් මහරගම තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට. ඉතින් වාට ඉඩමක් තියෙනවා ලංකාවේ ඕනම තැනක. එයාලා සූදානමින් ඉන්නවා නිවසක් හදලා දෙන්න. හරිම කෙටි කාලයක් ඇතුළත වාට ඕන විදිහකට හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් රුපියල් 150,000 වගේ හරිම රීසනබල් ප්‍රයිස් එකකට මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. වට කොටස් වශයෙන් වාරික වශයෙන් ගෙවන්න පුළුවන් හැකියාවත් එයාලා හදලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්නතු ඔයාගේ සිහින නිවහනත් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා හදාගන්න. ඉතින් කැදල් එන්ටර්ප්‍රයිසස් තියෙන මහරගම ඇල් හේන පාරේ. යන්න කලින් අපේමන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න. 074-390-3250 එමත් නැත්නම් 074-390-3251 කියන දුරකථන අංකවලට. ඊට පස්සේ අපි යන WhatsApp එකට.
0: යංක යංක.
1: සුබ උදෑසනක් වේවා ආදරණීය තරංග දිව්‍ය.
0: හෙලෝ
1: වේවා. හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක. මනාද මේ
0: පංචුටක මේ අර ස්ලෝ මෝෂන් උත්තර දෙන්නේ අපේ TikTok එකේ එඩිට් කරන අතරේ මං ඉන්න නිසා.
1: ඔව් අද සර්ප්‍රයිසස් වැඩි. දැන් මුලින්ම වෝල් පෝස්ට් එක දැක්කම ඔගලන්ට වෙනම එකක් ආවා. තව ටිකින් TikTok එක දැක්කම තව එකක්
0: එනවා. ඒකයි යන්නේ ඒකයි.
1: ඉතින් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ අපේ තරංගා ඇහැලිය ගොඩ ඉඳලා.
0: හා හයි තරංගා. නංගි කෙනෙක් අක්කි කෙනෙක් වෙන්න ඇති. මං තාම චූටි බබේ.
1: ආ චූටි බබා සෝරි. ආ මට ලස්සන සින්දුවක් දෙන්න. ශාන්ත ටේලර්ස් එකකින් තමයි අපිට මැසේජ් එක දාන්නේ කෑගාල නිදහස් මාවතේ. හෙලෝ හෙලෝ සතියන්තේ නාදනීය තරංගා දිව්‍ය අපිත් අහගෙන ඉන්නේ සද්දටම. ඔයාල දෙනමත් එකතු කරගනවා. සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සඳරවල තේ කඩේ ගාමිණී අයියා සහ කඩේ සියලුම දෙනාම අහගෙන ඉන්නවලු. ඒත් එක්කම අපේ විශ්මියක්කයි කසුන් අයියයිත් අපි දෙන්න වහගෙන ඉන්නවල. තේ දෙනවත ආදරෙන් එකතු කරගෙන මේ සින්දුව අහලෙමු.
0: යන්

0: උදේ 10යි විනාඩි 50යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් යනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදාම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමදාම සෙට්.
8: ඉගෙනුමට හොඳ මාතෘකාවක් ලැබ මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
9: මුදලාලි
10: අලෝනා
9: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
11: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔතෝ මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ
10: විජේ දාන්න ඔක්කොටම
11: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
9: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහුවෙමු
12: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
13: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: FM 95 FM 94.8 Net FM
3: අපි වට්ස්ඇප් එක පැත්තට යන්නයි හදන්නේ අපිට මැසේජස් එනවා ඒ කෙලිම වට්ස්ඇප් එක උතුරල යන්න මැසේජස් ඇවිල්ලා තියෙන්නේ දැන් කවුද ඉන්නේ කියලා බලමු අපි හයි මම යටියන්තොටින් මැසේජ් එක දාලා තියෙන අපේ නදීෂ තෙනුග අම්මා ඒ වගේම නදීෂා තාත්තා අමිල තිසංග මේ හැමෝම කට්ටිය අපි වහගෙන ඉන්නවලු ඒත් එක්කම හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින් ඔලු මලි ඒ වගේම මානෙල් මලි ලස්සන දවසක් වේවා ඉතින් දෙන්නටම රේඩියෝ එකට මොකක් හරි වෙලාද මන් දන්නේ පොඩ්ඩක් මේ ඒගොල්ලන්ට ඇහෙන එක අඩු වෙලා තියෙන සමහර කිට එක එක පැතිවලට එක එක ප්‍රශ්න වෙන්න පුළුවන් එහෙට මෙහෙට කරව කරකව කොහොමරි බලනවලු ලස්සන සින්දුවක් දෙන්න කියලා අකුරැස්සෙන් අපේ යෂෝ තමයි මැසේජ් එක දාන්නේ ඊට පස්සේ නා මාකොල ගල්පත හන්දියෙන් අපේ ප්‍රියන්ත සමරවීර සින්දුවකට එකතු කරගන්න කියනවා සපුගස්කන්ද මහාවිද්‍යාලයේ 1981 ටීම් එක මේකතු කරගන්න කියලා තමයි කියන්නේ හෙලෝ හෙලෝ දෙන්නට කොහොමද හොඳින්ද කියලා අහලා තිනේ අපි හොඳින් ඉන්නා thank you සින්දු කිලෝ එකක් දෙන්න කියලා තමයි කියන්නේ ඉතින් කිලෝ එකක්ම දෙන්නම් ඉවර වෙනකම් අහගෙන ඉන්න කවුද මේ අපිට දාලා තියෙන්නේ බෝරින් නැතුව ලස්සනට අහගෙන ඉන්නවලු අපේ පබෝ තමයි මැසේජ් එක දාන්නේ ඒත් එක්කම අපේ හෙලෝ හෙලෝ සතියන්ති අහගෙන ඉන්නවා කියලා අපේ ලලිත් අයියා දුම්බර ලලිත් අයියාත් මැසේජ් එක දාලා තියෙනවා ඉතින් කලින් වගේ මාට මතක් කරන්න දැම්ම යන්න අපේ FB page එකට ගිහිල්ලා බලන්න අපි දෙන්නගේ ලස්සන වෝල් පෝස්ට් එකක් දාලා තිනවා තව අලුත් සහෝදරයෙක් එක්ක ගිහින් බලන්න ලස්සන කමෙන්ට් එකක් දාගෙන එන්න හොඳේ

0: ගුඩ් මෝනිං අපි දෙන්නගේ අන්තිම පෑට යනයි හදන්නේ වෙලා උදේ 11යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 6

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් සති අන්තය සති අන්තය
1: අපි මේ සින්දුවට යන්න කලින් ආය වතාවක් උගලන්න මතක් කරන්න ඕනේ. ඩිජිටල් බැංකු ගැන කතා කරනකොට අපිට NSB අමතක කරන්නම බැරි බැංකුවක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඉතින් දවස් 15 කර කිව්ව විදිහට මේ ගැන වැඩිපුර දැනුවත් කරන්න ඔබව දැනුවත් කිරීමේ අරමුණින් ප්‍රොමෝෂන් එකක් සූදානම් කරලා දෙන්න. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න මම දැන් සම්බන්ධ කරගන්න හදන්නේ සමන්ත නවරත්න මහත්මයා. අයිබෝවන් ඔබතුමාට.
2: අයිබෝවන් දේවියා.
1: අයිබෝවන්, ඉතින් අපිට කියන්නක මොකද වෙන්නේ මේ ප්‍රොමෝෂන් කැම්පේන් එක කොහොමද වෙන්නේ?
2: අත්‍යවශ්‍ය වාකි වගේ ඩිජිටල් ගැන කියනකොට NSP කියන නාමය අමතක කරන්න බෑ. මොකක් පෙරේ ඉහළින්ම තියෙන නාමයක් තමයි NSP කියන්නේ. අපි ඊයේ සාර්ථක වැඩසටහන කරා. අපි දෙල්ගොඩ නගරේ, අද විනුවන්ගොඩ නගර මැදදී අපි ඉන්නවා. හැබැයි අද ඊටත් වැඩිය කියන්න සන්තෝෂයි. ඊටත් වැඩිය ඉතාමත්ම සාර්ථක වැඩසටහනක් අපි ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනකොටත්. සෑහෙන පිරිසක්, මං කියන්නේ 250ක වගේ පිරිසක් මේ වෙනකොට වෙළඳ කුටියට පැමිණෙමින් මේ ඩිජිටල් කරණය පිළිබඳ ඩිජිටල් ප්‍රොඩක්ට් ගැන මේගොල්ලන් දැනුවත් වීම සිදු වෙනවා. දිව්‍යා, ඇත්තටම අද දිව්‍යා කිව්වාගේ ඩිජිටල් අද තමයි මිනිස්සු ගොඩක් කැමති ආසයි. ඩිජිටල් ප්‍රවර්ධනය කරගන්න, ඩිජිටල් පැත්තේ රැඩ කරන්න මිනිස්සු ආසයි. ඒක නිසාම අපි හඳුනලා දෙනවා මේ ඩිජිටල් ආර්ථිකයට යන ගමනේදී NSP Pay app එක. අපි අද නොමිලේම අපි ඩවුන්ලෝඩ් කරලා දෙනවා. මෙතෙන් ආව Pay app එක ඩවුන්ලෝඩ් කරගත්තා කියන්නේ ඔකගේ කාලය, ශ්‍රමය, වියද මේ සියල්ල ඉතුරු වෙනවා. ඇඟිලි තුඩේ දුරින් ගෙදර ඉඳලා මේ සියල්ල අපිට කරගන්න පුළුවන්. බැංකුවක් ගෙදර තිබ්බා වගේ තමයි දිවිලා
1: ඒක
2: දාගත්තොත් හැමෝටම. එහෙනම් මේ app එකේ උදාර නිවාරණ, බැංකුවෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න, ක්‍රෙඩිට් කාඩ් ගෙවන්න, උපයෝගිතා බිල් කියන්නේ ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල් මේවා ගෙවන්න, ඒ වගේම රීලෝඩ් එකක් දාන්න. අඩු ගානේ දිවිලා දැන් අපි යනකොට පොලිසියෙන් අපිට සමහරට රථ වාහන වැරදිවල දඩකොරයක් දෙනවා.
1: ඔව්.
2: හරි, දඩකොල දුන්නාම අපිට මේ ගෙවා ගන්න ට්‍රැවල් කන්තුරු අරනකන් ඉන්න ඕනේ.
1: ඒකට
2: රෑ වුණොත් මේක ගෙවා ගන්න බෑ.
1: හරි,
2: දැන් ඒක කොම් ප්‍රශ්න ඉවරයි. අපිට පුළුවන් දෙලිම මේක Pay app එක හරහා මේ දඩකොලෙන් ගෙවුවා. පොලිසියට ඒක පෙන්වුවා, අපේ ලයිසන් එක ගත්තා.
1: මේ
2: හරි පහසුයි මේ තැනට යන්න ඕනේ දිග. නැත්තම් මේ ආර්ථිකය අපි හිතන මට්ටමට ලෙවල් එකට අපිට යන්න බැරි නෑ.
1: ඒක
2: මේ ගමන්ට ඇත්තටම net FM ඔගොල්ලන් උදව් වෙනවා. මේක හරි සන්තෝෂයි. ඊයේ net FM අහපු සෑහෙන පිරිසක් මෙතෙන්ට ඇවිල්ලා අපි net එක අහගෙන ඉඳලා තමයි මෙතෙන්ට ආවේ
1: කියලා.
2: හරි සන්තෝෂයි දිග. අපිට හරි සන්තෝෂයි ඔයගොල්ලන්ගේ මේ channel එකත් අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන එක
1: පිළිබඳව
2: සන්තෝෂයි. ඒ වගේම වෙනද මාතෘකාවක් අපි කියන්න ඕනේ. QR කේතේ හරහා අපිත් එක්ක එකතු වෙලා ගනුදෙනු කරන්න. 100ක් රාජ්‍ය ආරක්ෂාව තියෙන එකම බැංකුව දිවිලා මේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඒ හින්දා මේ බැංකුවත් එක්ක එකතු වෙලා QR නොමිලේ දෙන්නේ අපි QR කේතේ. එයාට පුළුවන් විශ්වාසවන්තව තමන්ගේ ගනුදෙනු මේ QR කේතේ හරහා කරගෙන යන්න ඒක උදව් දෙනවා. අද අපි ප්‍රවෘත්ති නිලධාරීන් ඔබගේ කඩේට, ඒ කියන්නේ වෙළඳ සැලට මාද පැමිණි, ඒ ඇයට සහයෝගය ලබා දීලා මේ අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම කරන්නේ. ඒ වගේම නෙත්ති මහකරින්න සියලු දිනාම එන ආනේ ඉන්නවා නම් එන්න මේ මිනුවන්කොට නගරයට ඇවිල්ලා අපේ වෙළඳ කුටියට එකතු වෙන්න කියන ඉල්ලීම තමයි ජීවිත කරන්න තියෙන්නේ.
1: හරි, ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ ගැන කතා කරාට. ඉතින් ඔයගලන්ටත් යන්න පුළුවන් අද ජූලි 14 වෙනිදා මිනුවන්කොට අවට ඉන්නවා නම් ඇලිස් 5ක් එක අසල තමයි අද දවසේදී මේ ප්‍රමෝෂන් එක සිද්ධ වෙන්නේ. ඉතින් මේ මතක් කිරීමත් එක්ක මේ ලස්සන සින්දු අහලා අපි ආයවතාවක් මේ පැත්තට එකතු වෙමු.

0: මං ආසම ආසම ආසම හින්දි සින්දුක සද්දයක් ඇහෙනවා.
1: ඔව් එයාට තමයි ඒ සින්දු.
0: එහෙනම් කියන්න බෑන්න අපේ WhatsApp messages ටික අපේ ආලෝ පවුනේ මම සින්දු අහන්න මග බලාගෙන ඉන්නම් මෙහෙම.
1: හායි
0: දිව්‍යකි.
1: මං මිතු මගේ අම්මා දම්මිකාවයි නැන්දි නදීවයි අපේ චූටි නංගී දෙයේ අනම තේරෙන්නේ නිතහන හැමෝමයි ලස්සන සිද්ධියකට එකතු කරගන්න කියලා තියෙන අපේ මිතු තමයි මැසේජ් එක දාලා තියෙන චූටි බබේ. සුබ දවසක් net fm hello hello සතියන්තයට අපිත් අහගෙන ඉන්න ලස්සන සිද්ධියක් දෙන්න කියලා ත්‍රිකුණාමලේ පහේ කණුවෙන් අපේ පුංචි බණ්ඩයි යාගේ ෆැමිලි එකයි මැසේජ් එක දාන්නේ. ඊට පස්සේ දෙන්නටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ගලේ කඩේ රයිගම් සලස් චන්ද්‍රයිය. එතකම ගුඩ් මෝර්නින් අකිලා දෙන්නටම මාත් සද්දට මහන් ඉන්නේ ඔයාලව මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ අපේ සීදුවෙන් ශීසි. ඉතින් ඔයගොල්ලෝ දාන WhatsApp එකට මැසේජ් එකක් අපි දෙන්න තව විනාඩි 50ක් ඉන්නවා.
0: වව්!
1: බින්දයි 7:15 95 95 95ට වගේම කෝල් එකක් දෙන්න 0112 55 33 63ට.

0: FM 95.8 Net FM Divaina Pura
1: Net FM Hello Hello Satyantea

0: Og det er kolla hei min ali det här till dig.
1: Velav oba beta gena enne.
2: Saheli, happily kiyannako oyalage cashback kathawa
0: fabricator ke quotation එක Swiss check එකට WhatsApp කරා.
3: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss check aluminum quotation එකත් 076-780-7000ට WhatsApp කරන්න.
4: Meltol, hisratia, una sempratishava, angapata vedanava, apasudina sadaha, ikman sahalaya, Meltol, paracetamol visheshaki.
5: Rapunzel wage mannang inne, mawa beragana kawuru tenaka.
6: Ape daruan apata wada idirin, itin age kathawa liyanna, ayata idaharinna. Commercial credit.

0: කොවිසිතලු තුරයිද.
1: එක එක දේවල්වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G Connection. හැම අතින්ම සෙට්.
2: Kills within the now nishpadana sandha anuma milak Gova gram 100 and rupel 10ai Kart Colomban 50 gram 100 and rupel 24ai Isogram 100 and rupel 179ai Kills now babai anuma milai
3: Akma vitel fatty liver bay wenne pa Sivanagala liver boosting capsule laraganna ape vedakama ape urumaya 40 wasaraka abhimanaya Sivanagala ayurveda 0.47 31 33 540

0: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ.
1: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
0: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳ

0: දෙන්න, පුතන්න, සාදු නාද දෙන්න.
1: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී.
0: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
1: මේ පොසොන් පොහේට අපි බණ්ඩාර වෙල යමු. අපි බණ්ඩාර වෙල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
1: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: උදේ 11 විනාඩි 21යි දැන්.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: AAT නවශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 20% වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
0: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
4: පොතක් කියලා කියන්නේ ඇත්තටම පොඩි ප්‍රේම කතාවක් වගේ එකක් තමයි දිව්‍ය.
7: සමහර ප්‍රේම කතා තියෙනවා පොත්වල.
4: එහෙනම් මෙහම යවන්න මොනි කැන්ඩි සිටි සෙන්ටේකට. ජූනි 29 වෙනිදා ඉඳන් ජූලි 5 වෙනිදා වෙනකම් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සංවිධානය කරන බුක් ෆෙයර් එක තියෙනවා මහනුවර පොත් දැක්ම. හරිද? කැන්ඩි සිටි සෙන්ටර් යන්න අපි දෙන්න. යන්. මොකද නිලගුවන් විදුලියේ net FM
7: නේ.
4: කවුරු හරි මොකද net
7: FM
4: net FM ඉතන්නපා යාමහා
7: මා ඒ කියන්නේ ඒක පුදුම අවදානයි.
4: කාට හරි වැරදෙනකම් බලන් ඉන්න අපි යන් සින්දුවට.
7: ඉතින් එහෙනම් යන්න ඕගොල්ලෝ. හරිද? පොතක් ගන්න.
4: ඔව් net FM නේ ඉන්නේ. net FM

0: අපි WhatsApp එක පැත්තට ආය පාරක් යන්නයි හදාන්නේ නිගම්බෝ දනංසේ බණ්ඩාර ඇවිල්ලා ඉන්නවා සෙන් ඇන්තනිස් රෝඩ් එකකින් අපි දෙන්න වහගෙන ඉන්නවායි කියලා. Good morning තරංගනංගී දිව්‍යනංගී. මම සද්දෙන් අහගෙන ඉන්නේ කවුද මේ අද 16 වෙනි බර්ත්ඩේ එක සමරනවලු කාගෙද කියලා දාලා නැහැ හැබැයි.
1: දැන් මම යන්න ඕනේ Facebook එකට. මේක බෑනේ මෙහෙම දරා ගන්න අපේ ආලෝකු විතරක් කමෙන්ට් කරලා තියනවාද කියන්නේ. අපේ අමිල මල්ලි අපිව ලයිට් අරගෙන ඇවිල්ලා ලස්සන කරා. හරිද? හැබැයි ඒ ලයිට් පාර වැදිලා මොන් දැන් මං වගේ නෙමෙයි පින්තූරේ. හරි. චන්ද්‍රිකා කියනා ඉතින් අපිත් අහගෙන ඉන්න හැලහැල සතියන්තේ දිව්‍ය තරංග ලයිට් එක දැමම තවත් ලස්සන වෙලා කියලා කියනවා. ඊට පස්සේ කසුන් කියනවා අනිවාර්යෙන් අපි අහගෙන ඉන්නේ ඔගලන්ව කියලා. ඊළඟට තීලින ප්‍රබෝධ හાર્ට් කමෙන්ට්ස් දීලා තියනවා. පුෂ්ප කුමාර තරංගට මුකුත් වෙලා නැ වෙන්නත් එපාලු. අනේ thank you. දැක්කනේ ආදරේ.
0: ආදරේ.
1: දැන් එන්න තව ඉන්නවා කමෙන්ට් කරපු ලයික්ස් දුන්නෝ. ඇවිල්ලා අපේ Facebook page එකට අපේ post එක බලන්න. මේ අපේ ඉංජිනේරු අංශය අමිල සහෝදරයව අපි ගොඩක් ප්‍රොමෝට් කරලා තියෙන මේ දවස්වල.
0: එට අනිද්දා සත්‍යන්තේ ප්‍රෝග්‍රෑම් එකකටත් එන්න බැරි නෑ මේ අර විදියට.
1: අන්න ඒකයි. යාගේ රූපය මනරම් ස්වරූපය දැක ගන්න පුළුවන්. අපේ post එකේ මැද අපි දෙන්නට මැදි වෙලා ලයිට් එකක් උස්සගෙන ඉන්නේ යා තමයි.
0: ඉතින් හෙල හෙල සත්‍යන්තෙන් අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා කියන්නේ නුවරෙන් අපේ ප්‍රසන්නගේ wife සුභා දුවාෂිනී නෝලෝ එවගේ මියාගේ අම්මත් ඉන්නවලු. Good morning අපි අහගෙන ඉන්නේ.
1: Good morning.
0: කලවානින් විලුක්ෂ තමයි મેસેජ් එක දාන්නේ. ඉතින් ඔයගොල්ලෝ WhatsApp එකේ મેસેජ් එකක් දාන්නේ. ඒ වගේම අර කිව්ව විදිහට යන්න Facebook එකට ගිහිල්ලා comment එකකුත් දාන්න.

0: உதய் கொலஹாய் வினாடி ஸ்பாய் தேங்
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 වේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 වේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636 වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: අලුත් තැන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
5: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4397 කතා කරන්න.
6: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 15 තනමල්විල ජුනි 16 සූර්යවැව
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
7: ඒ ඩී පෙන්දාට ඇබිලිටිටි උන්නේ අමාරුවක් ආවා පිළිච්චත්තා මට වේදනාව අඩුුනේ නැහැ මට දැනගන්න ලැබුණා මේ සෙවන කළ ආයෙත් මා බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා ඊට පස්සේ ගියා බිරතරුන් මාත්‍ය මම ගෙහෙන්නේ මම වාර 4ක් වෙනකල් බෙහෙත්ත්තා මාත්‍ය තුනක වගේ කාලයක් ඉන්නකොට රෝගීත්වය සුව වුණා
3: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940
8: Wake up Saturday Hormones Alpha Studio
3: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
8: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
3: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න
9: Good morning
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live

0: ධාතු නමස්කාරය.
1: උත්තම මුනිදා වඳින්නට, පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු. බණ්ඩාර විල යමු. අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
2: ඕනේ? FM. Hello hello Satyantaya.
3: ඊළඟ සින්දුව අහද්දී අහන ගමන් මොනහරි බොන්න තිබ්බනම් හොඳයි වගේ එකක් උගලන්ට තියෙනවා නං. අපි හැමෝම කැමතිනේ මේ රස්නේ කාලයක් තියෙනකොට හැමතිස්සෙම හරිම ෆ්‍රෙෂ් වෙලා ඉන්න, ෆ්‍රෙෂ් මූමන්ට් එකකින් ලයිෆ් එක ගෙවන්න දෙනවා. ඒක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන දේ. ඉතින් අන්න එහෙම ෆ්‍රෙෂ් වෙලා නැවුම් බවකින් ඉන්න අපි නිරන්තරයෙන්ම තෝරගන්න බීමක් තමයි කොකා කෝලා කියන්නේ. ඉතින් ඔන්න කොකා කෝලා මේ දවස්වල රට වටේම යනවා. ඔගලන්ට තෑගි අරගෙන දී ගැන කතා කරන්න මාත් එක්ක ඉන්නවා අපේ දර්ශන කොකා කෝලා ටීම් එකෙන්. අයිබෝවන් දර්ශන.
4: අයිබෝවන් දිවි. අයිබෝවන් මොන හොයා කිව්වගේ මේ රස පොඩ්ඩක් ක්‍රාෆ්ට් වැඩි නේද?
3: ඒකනේ.
4: එයාගේ පොඩ්ඩක් අපි නිරතු ඉන්න උඩවලෝ පැත්තේ අද දවසේ ඔන්න අපි උඩවලවි. ආදරණීය උඩවල යාදරණීය හිතවතුන් තමයි දිව්‍ය. අද දවසේ ඉතින් මේ වාසනාවන්ත අවස්ථාව ලබා දෙන්නේ.
3: හරි.
4: FM 95.4 තවද අලුත් කාගෙත් මෙතන රට වට යන ගමනේදී අපි අද දවසේ මේ විදිහට සුන්දර උඩවලව ආවරණය කරන වෙලාවේ සුනාදී වෙළඳ මහත්වරුන්ට වගේම මහත්මීන්ට අවස්ථාව දෙනවා වටිනා ජීන සැලක්ස් දිනා ගන්න. ඔයා කිව්වා වගේම අපි ලොකු ලොකු දේවල් දෙන්නේ නැහැ
3: නේද?
4: අපි පොඩි හරි චූටි ලේසි දේවල් තමයි ලබා දෙන්නේ නේද? ඒක නිසා අපි එන්නේ කොකා කෝලා ටීම් එකේ ඊළඟට ඔයාගේ වෙළඳ සැලක් ගොඩ වේවි. ගොඩ වෙලා ඉන්නන්නේ කූල් ඩීන් එකක් දෙන්න කියලා. ඒ ඊළඟ වෙලාවේ ඔයා ලබා දෙන්නේ කොකා කෝලා එකක්, එන්න ස්ප්‍රයිට් එකක්, ෆැන්ට ඔරෙන්ජ් එකක්, ෆැන්ට ග්‍රීන් සෝඩා එකක්, එහෙම නැත්නම් කට හොඩක් අතු ගන්න නේද දිව. ඔන්න ෆෝන් කෝල් එකක් ලබා දෙනවා නම් ඔන්න වටිනා කියන මුදල් ටැග්ග්ක් එවලෙම දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ වගේ නවා දිව. මේ පැත්තට අපි අර කලින් කියන පොඩ්ඩක් සීගිත දේශ ගුණයක් එක්ක මේ පැත්තේ ඉන්න පොඩ්ඩක් අස්නේ වැඩි.
3: මුලින්ම
4: කැමති ආයත පුළුවන් ලංකා විතරක් නෙවෙයි, මොකද ලෝකෙ පුරාම හරි ප්‍රසිද්ධ පානයක් තමයි දිව්‍ය කොකා කෝලා කියලා.
3: අනිවාර්යෙන්.
4: මේක නිසා දැන් ඒ අතරේ දිව්‍යට දෙන්න කියලා පොඩි ටැග්ග්ක් හම්බුණා. ඉතින් ඒ ටැග්ග් එක මෙහෙදි ඉවරුණා. මොකද ඒක අපි එනකොට හරි ගෙනත් දෙන්න.
3: අනිවාර්යෙන් අරන් එන්න.
4: කොහොම වෙලා හරි දිව්‍ය. අනිවාර්යෙන්. ඉතින් කොහොම වෙලා හරි දිව්‍යටත් ඔන්න අවස්ථාව තියෙනවා කුංචියට විශ්වාසය පටන් ගන්න නේද?
3: කොහොමද
4: ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ටැග්ග් එක දිනා ගන්න අවස්ථාව තියෙනවා දිව්‍ය.
3: අද
4: දවසේ අපි සුන්දර උඩවල ආවරණය කරනවා.
3: ඉතින් ඔන්න
4: අපි ආදරණීය වෙළඳ මහත්වරුන්ට වගේම මහත්මීන්ට මතක් කරනවා අපි ඊළඟට ගොඩ වෙන්නේ වගේ වෙළඳ සැලර වෙන්න පුළුවන්. ඇවිල්ලා ඉන්නන්නේ කූල් ටීම් එකක් දෙන්න කියලා. ඒ ඊළඟ වෙලාවට ඔයාලා ලබා දෙන්නේ කොකාකෝලා සම්මානයට දෙන නිෂ්පාදනයක් නම් අපි එවලේම වටිනා කියන මුදල් තැග්ගක් ඔබට ලබා දෙනවා. ඉතින් ඒත් එක්කම අපි පුංචි වැටව හරි හරියට රත් බලන පානයක් තමයි දෙවිගල හෝටලෝ කියලා කියන්නේ. මොකද අර කට චුට්ටක් අතුරුනට පස්සේ මේ කන්නාඩි ගාව කියලා චුට්ටක් බලනවා.
3: මේ
4: වගේම අපි අර ඔක් නැතුව කෑම
3: පාගිනවනේ.
4: ඔව්. අපි ෆයිස් එකක් ගන්න ගියත් කොට්ටුවක් ගන්න ගියත් නේද? අපිට ඕනෙම එකක් තමයි කොකා කෝලා කියන්නේ. ඉතින්
3: ඒක
4: කැමති නැද්ද නයිට් අවුට් එකේ? හරි නැත්නම් දින අපි ලන්ච් එකට ගියම කොකා කෝලා එකක්ද වැඩිපුරම බොන්නේ කියලා ස්ප්‍රයිට් එකක්.
3: කොකා කෝලා දෙකම අවුලක් නැහැ බෑ. ඉතින් මට දෙකම බොන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
4: දෙකම ඕකේ නේද? ෆයිට් කොහොමද තමන්නේ? දිව්‍යටත් ඔන්න මම මේ පැත්තෙන් එනකොට ගෙනත් දෙනවා. වටිනා කියන කොකා කෝලා එක. ආ.
3: බොහොම ස්තුතියි දර්ශන. ඉතින් ඔගොල්ලොත් උඩවලව ප්‍රදේශයේ ආසන්නේ ඉන්න වෙළඳ මහත්මයෙක් නම් ඔන්න ජයග්‍රහකෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා මතක් කරන ගමන් අපි ඊළඟට ලස්සනම ලස්සන සින්දුවක් ලෑස්ති කරලා තියෙන්නේ. අපි සින්දුව බලලෙමු එහෙනම්. අහලෙමු.

0: Och det är kolla här, vi när på den.
1: Velav oba veta gena enne.
2: Rapunzel wage mannang inne. Mawa bera gana kawuru tenaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
5: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථාවක් දෙන කොටු දෙකට

0: කාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල්ල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: FM 95, FM 94.8, NET-FM.
3: වත්සප් එක පැත්තට ගියපහම හයි හෙලෝ හෙලෝ සතියන්තින් දිව්‍ය මැණික තරංග මැණික අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. සද්දෙන් අපි දෙන්න වහගෙන ඉන්නේ කියලා කඩවතින් ලක්මාලි මෙසේජ් එක දාලා තියෙන්නේ. සුබ උදෑසනක් කාලා දෙන්නටම ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ බලංගොඩින් චිත්‍රත් මෙසේජ් එකක් දාලා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපේ මකුලලුවේ රන්සෙත් අයියත් මතක් කරනවා. අපි දෙන්න යන්න ළඟයි. හැබැයි යන්න කලින් ඊළඟ සින්දුවේදී ආයෙනවා.

0: අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවානේ.
1: ඕ අපි දැන් ඇත්තටම මේ මැදිරියෙන් සමුගන්න එකත් දවසක නිවුස් එකක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි තේක අපේ net news එකේ නෑ යන්නේ ගන්න. මම කියන්නේ ගියේ අපේ net news වඩ hina වෙන්න මට පැටලුණා. net news YouTube නාලිකාව subscribe කරලා ඒ දින දයාවත් කාලීන නිවුස් බලලා අප්ඩේටඩ් කෙනෙක් වෙන්න.
0: ඉතින් එහෙනම් අපි අදට ගිහින් එන ඊට කලින් තුන් දෙනෙක් ඉන්න ටග්ගල මතක් කරගන්න. අපේ වල් පිට මුලෙන් උපාලි අයියත් මට කතා කරා, ගෙදර කට්ටියයි ඔක්කොම අහගෙන ඉන්නවා කියලා. ඒත් එක්කම සූර්ය වැවෙන් ලියනාරාසිත් කතා කරා, කන්නන් තොටින් නිලන්තිත් කතා කරා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි කතා කරාට, මැසේජ් කරාට.
1: මටත් ගොඩක් ස්තුතියි මාව නිදහස් කරලා කන්සෝල් එක තියාගෙන මාව ඇත්තටම සන්ඩේට හොඳටම රිලැක්ස් වෙන විදිහට ප්ලේලිස්ට් එකක් දෙනවට. Thank you.
0: බොහොම ස්තුතියි වට.
1: මොකද වැරදිච්ච පැටලිච්ච දේවල් වලට විතරක් hina වෙන්න නෙවෙයි මේ පොලවුඩින් දෙවියෝ අපිව තියලා තියන්නේ දිව්‍ය. ඒගොල්ලන් ලස්සන දේවල්, සුන්දර දේවල්, හොඳ දේවල් අගේ කරන්නත් එක්ක hina වෙවි කිව්වට.
0: යන්න කලින් පොඩක් යාමි. නිවිලා.
1: මොකද ඉස්සරහින් පන්සලක් වගේ කරන්නේ.
0: අමිල අයියට පින් සිද්ධ වේවා.
1: ඔව් අමිල අයියා ඉතින් ගොඩක් පින්තූරේම ගහලා දුන්නා. අපි ඉස්සරහට අපි අපේ Facebook ගිනම හරහා ඒවා
0: එලිදක්
1: වෙනවා.
0: එහෙනම් අපි අදට ගිහින් එන්නම්. අපි ලබන සතියේ මේ විදිහට හම්බෙමු. එහෙනම්
1: ආදරේ
0: ආදරේ මම දිව්‍යා
1: මතරංගා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: මොබිටෙල් 368 බජට් එකට සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
2: සුබ දහවලක වේලාව දවල් 12යි.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. අදත් දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් 12. මම ඉන්දුආශාරයාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: දසුන්ගේ ගිනිකෙලි සංදර්ශනයෙන් කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව ජයපැන් බොයි. දෙවෙනට රැගෙන සංවිධානාත්මක අපරාධකරුවන් වන බ්ලූමැන්ඩල් සංක සහ මෝතර චතුරගෙන් ප්‍රශ්න කිරීම මැරඹේ. ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසේ. ඩෙංගු රෝගීන් 50%ක් බස්නාහිර පළාතෙන්. ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ වුවත් අධ්‍යාපනය රැකගත යුතුයි අගමැති කියයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. Net News.
4: කොදෙව් දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය. ආක්‍රමණය.
5: Sri Lanka vs West Indies Cricket Saga 2026.
3: බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග අද පැවති 15/20 ක්‍රිකට් තරගය ලකුණු 37කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ දසුන් ශානකයි. කිංස්ටන් හි සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී මෙම තරගය අද දිනේ පැවැත්වුණා.
6: බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග බටහිර ඉන්දිය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තරඟ තුනකින් යුත් T20 ක්‍රිකට් තරඟාවලිය 1-1 ලෙස සමතත්වයට අරගෙන එන්න ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. පළමු තරඟයේදී ඔවුන් පරාජය වුණා. නමුත් අද වැරදි හදාගෙන ඔවුන් ජය පැන්බිව්වා. තරඟයේ පළමුවෙන් පඳුර පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. නියමිත පන්දුවාර 20දී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 18යි 1 පන්දුවකදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 157ක් පමණයි. ඒ අනුව තරඟය ලකුණු 37කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ නායකයා කුසල් මෙන්ඩිස්. වේගවත් ආරම්භයක් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන්න පැතුම් සහ කුසල් සමත් වුණා. නමුත් පැතුම්ගේ ඉනිම ලකුණු 7කට සීමා වුණා. කුසල් මෙන්ඩිස් පන්දු 19කදී ලකුණු 31ක් ලබා ගත්තා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 43ක් තිබියදී පවන් රත්නායකත් යළි ක්‍රීඩාගාරයට හැරී ගියා. ඔහුට ලබා ගන්න පුළුවන් වුණේ 1 ලකුණක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ හතරවන කඩුල්ල බිඳ වැටෙද්දී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 88යි. 12 පන්දුවාරයේ දෙවන පන්දුවේදී කමිදු මෙන්ඩිස් දැවි ගියා ලකුණු 24ක් ලබාගෙන සිටියේදී. අනතුරුව පිටියේ එකතු වුණා කමිල් මිෂාර සහ දසුන් ශානක. ඔවුන් දෙදෙනා තරංගිය උඩු යටිකුරු කළා. ඉනිමේ පස්වන කඩුල්ල වෙනුවෙන් මේ දෙදෙනා එකතුව ලකුණු 103ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගුවා. මේ ලකුණු 103ක සම්බන්ධතාව සඳහා ඔවුන් වැය කළේ පන්දු 41ක් පමණයි. දසුන් ශානක පිටියේ ගිනි කෙලි සංදර්ශනයක් පෙන්වුවා. පන්දු 24කදී ලකුණු 58ක් ලබා ගත්තා. 6-4 වැස්සක් එක්ක 6-4 සහ 4-5 දසුන් ශානකගේ ඉනිමට ඇතුළත් වුණා. කමිල් මිෂාර නොදැවි ලකුණු 61යි. ඔහු මේ ලකුණු 61 ලබා ගත්තේ පන්දු 40කදී 6-3 සහ 4-4 ඊට ඇතුළත් වුණා. ඉන් අනතුරුවයි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 195ක ඉලක්කයක් හඹා යන්න පිටියට එන්නේ. නමුත් ආරම්භයේ සිටම කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන දෙන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වෙනවා. පළමු කඩුල්ල බිඳ වැටෙනවා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 7ක් තිබියදී දෙවන කඩුල්ල බිඳ වැටෙනවා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 9ක් තිබියදී තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සබඳතාවක් ගොඩනගමින් කොදෙව්වන්ට යම් බලාපොරොත්තුවක් ගෙනෙන්න ෂිම්රෝන් හෙඩ්මයර් සහ රවුමාන් පවෙල් සමත් වෙනවා. නමුත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 90ක් තිබියදී ෂිම්රොන් හෙට්මෙයර් දැවි යනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 91ක් තිබියදී රවුමාන් පවෙල් දැවි යනවා. හෙට්මෙයර් ලකුණු 36යි, පවෙල් ලකුණු 43යි. ඊට පස්සේ කොදෙව්වන්ට යලි නැගිටින්න අවස්ථාවක් ලැබුණේම නැහැ. ඔවුන්ගේ ඉනිම ලකුණු 157කට සීමා වෙනවා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 9කට කඩුලු 3ක් දවා ගන්නවා. වනිදු හසරංග ලකුණු 38කට කඩුලු 3යි. දුනිත් වෙල්ලාලගේ ඔහු මේ තරඟයේදී ආරම්භක පොන්දු යවන්නා විදිහට යොදා ගනුණා. පන්දු වාර 3ක් යවා ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තා.
3: ඊයේ රාත්‍රියේදී දිවයිනට රැගෙන සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ආවරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුණ නැමැත්තාගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූ මැන්ඩල් සංක නැමැති අපරාධකරුවන් දෙදෙනා පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුඩ්ල මහතා පැවසුවේ මොවුන් දෙදෙනා රට තුළ සිදු වූ විශේෂ අපරාධ කීපයකටම අවශ්‍ය කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු බවයි. සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේදී මෙරටට රැගෙන එනු ලැබූ අතර එක්සත් අරාබි එමිරාජයේ අබුඩාබි නුවර රැඳී සිටියදී එරට ආරක්ෂක අංශන් නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අතරංගුවටගෙන එරටින් පිටුවහල් කර තිබුණා. මොවුන් මෙරටින් පලා ගොස් අබුඩාබි නුවර සැඟවී සිටින අතරතුරදී මැදපෙරදිගේ යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝනයානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන සිය ජංගම දුරකථනවල රඳවා තබාගෙන සිටියදී එරට ආරක්ෂක අංශන් නිලධාරීන් විසින් අතරංගුවටගෙන බන්ධනාගාරගත කර පසුව මෙරටට පිටුවහල් කර තිබෙනවා.
0: Weather news.
3: අද දිනේද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල තද සුළංග ඇතිවිය හැකි බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
7: අද දිවයිනේ බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලන්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලන් විටින් විට වැසි ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. එවැගේම මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවද පවතිනවා. දිවයිනේ සුළං තත්ත්ව සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර පැවුම් ප්‍රදේශවලන්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලන් විටින් විට 60 කිලෝමීටර් 40ත් 50ත් දක්වා වේගයෙන් හමන තද සුළං ඇති වෙන්න පුළුවන්. දිවයිනේ සෙසු ප්‍රදේශවලද විටින් විට 5 කිලෝමීටර් 30 40ක් දක්වා වේගයෙන් හමන තරමක තද සුළං නැතිවෙම හැකියාවක්ද පවතිනවා.
3: ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කරනවා. මේ අතර කළුගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුරු තත්ත්වයක් වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පැවසුවේ කැලණි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයක ඇතැම් ස්ථානවල ජලමට්ටමේ කිසියම් ඉහළාගයක් පවතින බවයි.
8: තෙත් කලාපයේ ගංගා ද්‍රෝණි වල වැඩි වර්ෂාපතනයක් පෙන්නුම් කරන, ඒ වගේම ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. ඉතා කුඩා මට්ටමේ ඇතැම් ස්ථානවලට කෙසේ නමුත් ඊයේ දිනේ වැඩිම වර්ෂාපතනය පෙන්නුම් කරන්නේ රත්නපුර ප්‍රදේශයේ මිලිමීටර් 50-75 අතර ස්ථාන කීපයක වර්ෂාපතනයක් පෙන්නනවා. ඒ වගේම කළුගඟ සහ කැලණි ගඟ ඉහළ ද්‍රෝණි වල මිලිමීටර් 50-25 අතර වර්ෂාපතනයක් තවත් ස්ථානවල පෙන්නුම් කරනවා. ඒ වගේම සමස්තයක් උදිර ගත්තොත් නිල්වලා ගඟ, ගින්ගඟ, කළුගඟ, කැලණි ගඟ, ආතන ගලෝය සහ මහවය ප්‍රදේශවල වැඩි වර්ෂාපතනයක් පෙන්නුම් කරන, ඒ වගේම මහවැලි ගඟ ඉහළ ද්‍රෝණියෙත් යම් මට්ටමක වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. කිසිදු ස්ථානයක විශාල ගඟ වතුරක වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. කළුගඟේ සහ මත්තන ගලෝයේ, ඒ වගේම කැලණි ගඟේ තැතැම් ස්ථානවල ජල මට්ටම කිසියම් ඉහළාගයක පවතිනවා. විශේෂයෙන්ම කළුගඟේ මිල්ලකන්ද සහ රත්නපුර, ඒ වගේම දූනමලයේ අත්තන ගලෝයේ මේ ජල මට්ටම් අවදානම් මට්ටම ඉක්මවා සහ සුළු ගඟ වතුර මට්ටමට ආසන්න මට්ටමක පවතිනවා. මහා ගම් වතුර තත්ත්වයක් හෝ ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් මේ දක්වා පෙන්නුම් කරන්නේ.
3: මෙම වසරේ ගෙවී ගිය කාලය තුළදී ඩෙංගු රෝගය හේතුවෙන් 23 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවිර මහත්මිය සඳහන් කළේ ඒ අනුව ඩෙංගු අවදානම් තත්වයක පවතින බැවින් ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
9: ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ඩෙංගු රෝගීන් 40,443ක් සහ මරණ 23ක් වාර්තා වෙලා තියෙනවා. මෙයින් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, නුවර යන දිස්ත්‍රික්ක වලින් තමයි. 50%ක්ම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කාලය තාමත් අවදානම් කාලයක් ඩෙංගු රෝගය සඳහා. ඒ නිසා තමන්ගේ පරිසරය පිරිසිදු කර ගැනීමෙන් රෝගය වැළැක්වීම සඳහා අපිට උදව් කරන්න කියලා.
3: මෙලෙස වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවිර මහත්මිය පැවසුවේ. දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල ඇති කේබල් කපා සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර ඇති වැටලීමකින් අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔවුන් සතුව තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 17ත් මිලිග්‍රෑම් 700ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් සම්බන්ධව සිදුකළ විමර්ශනවලදී මොවුන් විසින් රුපියල් 922,750ක් පමණ වටිනාකමකින් යුත් කේබල් කපා සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් අවුරුදු 27 සහ 34ක් වන රතුපස්වල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත සොරකම් කරන ලද කේබල් කොටස් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන රාගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර දුරකථන රැහන් කපා සොරකම් කිරීම ඇතුළු දේපළ සොරකම් කීපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකුද මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සම්බන්ධව සිදු කළ පරීක්ෂණවලදී මොරටුව පොලිස් වසමේදී රුපියල් 180,000ක් පමණ වටිනාකමකින් යුත් දුරකථන රැහන් කපා සොරකම් කිරීම, දේපළ සොරකම් කිරීම සම්බන්ධව කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු අවුරුදු 51 වූ රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි. සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද රූපවාහිනියක් සහ තඹ කම්බි කොටස් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මොරටුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ලෝකය තුළ උද්ගත වන ඕනෑම ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනයේ රැකගත යුතුයි යන හැඟීම රජයේ සතුව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා. අධ්‍යාපනයේ වටිනාකම හොඳින් අවබෝධ කරගත් රජයක් ලෙස විවිධ ආර්ථික අපහසුතා මැදියේ වුවත් රටේ මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන ඔස්සේ විශාල මුදලක් යොදවා ඇති බවද ඇය ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
10: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අපේ දරුවන්ට ලෝකයේ තියෙන අලුත් තාක්ෂණය ළඟා කර දෙන්න අපි මේ අධිෂ්ඨානයත් එක්ක ඉන්නවා. මේ රටේ ඉන්න සියලුම දරුවන්ට ඒ අනාගත ලෝකයට අවශ්‍ය ඒ තාක්ෂණික පහසුකම් වලට ළඟා වෙන්න අවස්ථා අපි ලබා දෙනවා. හැබැයි තාක්ෂණය කියන එක මෙවලමක් විතරයි. ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. ඒක අපි හොඳ දේ දරුවන්ට ලබා දෙන්න පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඒ අන්තර්ගතය දියුණු කිරීමටත් වැඩසටහනක් අපි සැලසුම් කරන්නේ. ගුරුවරුන්ට ඒ පුහුණුව දෙන්න, අපේ රටේ මානව සම්පත දියුණු කරන්න විශාල කැපවීමක් අපි කරනවා. ඒ කියන්නේ අපේ අයවැය තුල විශාල මුදලක් අපි මේ වෙනුවෙන් යොදවනවා. අපේ පාසල් පද්ධතිය දියුණු කරන්න, අපේ ගුරුවරුන් පුහුණු කරන්න, ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය පොත් හදන්න, මොඩියුල හදන්න, ඒකට අවශ්‍ය තාක්ෂණය නිර්මාණය කරන්න, මේ සියල්ලම වෙනුවෙන් අපි විශාල මුදලක් යොදවලා තියෙනවා. මේ 25 ඉඳන්ම අපි වෙනුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපි මේ මුදල් වෙන් කරමින් ඉන්නවා.
11: පාපන්දුවේ මහා මංගල්‍යය
12: FIFA World Cup 2026.
3: FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අද පැවති තරඟ දෙකෙන් ලකුණු අසම වීමෙන් අවසන් වුණා. මෙම එක් තරගයක් පැවැත්වුණේ බ්‍රසීලිය සහ මොරොක්කෝ අතරයි. අනෙක් තරගය ස්විට්සර්ලන්තය සහ කටාර් රාජ්‍ය අතර පැවැත්වුණා.
13: FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පැවති තරඟයකදී ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සමග ලකුණු සමකිරීමට මොරොක්කෝව සමත් වුණා.

0: තරංගයේදී සමත් වුණේ නැහැ. මේ තරංගය නරඹන්න රොනාල්ඩෝ, කාකා, රොබාටෝ කාලෝස් වැනි බ්‍රසීලයේ අතීත පාපන්දු වීරයන්ද පැමිණ සිටියා. ඒත් තරංගය පුරා බ්‍රසීල කණ්ඩායමෙන් දක්නට ලැබුණේ තරමක් පසුබෑමකට ලක් වූ ක්‍රීඩා විලාසයක් බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. වසර 92ක් තිස්සේ මේ දක්වා ලෝක කුසලාන ආරම්භක තරඟයකදී බ්‍රසීලය කිසි විටක පරාජය වී නැහැ. අද තරඟයේදී ඔවුන් සතුකරගෙන සිටි ඒ ජයග්‍රහණයේ වාර්තාවද තවදුරටත් රැකගැනීමට හැකිවුණේ විනීසියස් ජූනියර් ලබාගත් එකම එක ගෝලය නිසායි. බ්‍රසීලිය සහ මොරොක්කෝව අතර මෙම තරඟය පැවැත්වුණේ අමරිකාවේ නිව් ජර්සි නුවරදී. බ්‍රසීලියට පරස්පරව මොරොක්කෝ ක්‍රීඩකයන් තරඟය පුරා ඉතා ඉහළ දක්ෂතා දැක්වුවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ප්‍රබල බ්‍රසීලිය සමග ලකුණු සමකරගන්න ඔවුන් සමත් වෙන්නේ. තරඟයේ 21 විනාඩියේදීම මොරොක්කෝවේ ඉස්මායිල් සයිබාරි ගෝලයක් ලබා ගනිමින් මොරොක්කෝව පෙරමුණට ගෙන ආවා. ලෝක කුසලාන ඉතිහාසයේ මොරොක්කෝව දකුණු අමරිකානු රටකට එරෙහිව ගෝලයක් ලබාගත්තු පළමු අවස්ථාවත් මෙය වීම විශේෂත්වයක්. එතැන් සිට මොරොක්කෝ ක්‍රීඩකයන් දිගින් දිගටම බ්‍රසීලයට දැඩි පීඩනයක් ගෙන දුන්නා. දිගින් දිගටම එල්ල වූ මෙම පීඩනයෙන් බ්‍රසීලය ගලවාගත් ගැලවුම් කරුවා වුණේ විනීසියස් ජූනියර්. තරඟය නිමා වෙන්න විනාඩි 13ක් පමණක් ඉතිරි වී තිබියදී ඔහු බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් ලබා ගත්තා. ඒ සමගයි 1-1 ලෙස තරඟයේ ලකුණු සමබුණේ. මේ අතර ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අද පැවති තවත් තරඟයකදී ප්‍රබල ස්විට්සර්ලන්ත කණ්ඩායම සමග ලකුණු සමකර ගනිමින් මෙවර තරඟාවලියේ පමණක් නෙවෙයි ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ තමන් ලැබූ පළමු ලකුණ සටහන් කරගන්න කටාර් රාජ්‍ය සමත් වුණා. තරඟය පුරාවටම කැපී පෙනෙන වැඩි දක්ෂතා දැක්වූයේ ස්විට්සර්ලන්ත කණ්ඩායම. පළමු භාගයේදී ඔවුන්ට ලැබුණු පෙනල්ටි අවස්ථාවකින් බ්‍රීල් එම්බෝලෝ ගෝලයක් ලබා ගත්තා. තරඟය ස්විට්සර්ලන්තයේ ජයගනු ඇති බවයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වුණේ. එසේ තිබියදී කටාර් කණ්ඩායම ගෝලයක් ලබා ගත්තේ. තරඟයේ 94 විනාඩියේදී ක්‍රියාත්මක වුණු කටාර් හි බෝලේම් කූකි හිසෙන් එල්ල කළ පහරකින් මෙම ගෝලය ලබා ගත්තා. ඒ අනුව තරඟයේ අවසන් ප්‍රතිඵලය වුණේ ගෝල 1-1. මීට වසර 4කට පෙර තමන්ගේම රටේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදී කටාර් රාජ්‍ය ඔවුන් සහභාගී වූ තරඟ 3ම පරාජය වුණා. ඒ අනුව ස්විට්සර්ලන්තයේ හමුවේ අද ලැබූ ප්‍රතිඵලය කටාර් පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අවස්ථාවක් බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. කටාර් කණ්ඩායමේ ස්පාඤ්ඤ ජාතික පුහුණුකරු හුලන් ලොපෙටුගු ප්‍රකාශ කළේ තමන්ගේ ක්‍රීඩකයන්ගේ මේ නොසැලෙන මානසිකත්වය ගැන තමන් බෙහෙවින් ආඩම්බර වන බවයි.
1: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
2: Net News nemava milanga net news avasa 6:30ට වැඩිතරතුරු සඳහා net news youtube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3872.
6: Hello, hello.
7: Sati Antea.
6: Hello, hello.
7: Sati Antea.

ඔබ දහව ලක්වේවා. අපි පටන් ගන්න හදන්නේ හෙලෝ හෙලෝ සතියන්තේ. සතියේ දවස් පහක් එක දිගට වැඩ කරාට පස්සේ අපිට හම්බ වෙන විවේකයේ සතුටින් කාලය ගත කරන්න, විනෝදෙන් කාලය ගත කරන්න, මහන්සියක් නැතුව වැඩ කරන්න ඔයාට හම්බ වෙන හොඳම අත්වැල තමයි හෙලෝ හෙලෝ සතියන්තය කියලා කියන්නේ. ඉතින් මොකද කරන්නේ අද? ගෙදරට වෙලා පාඩුවේ ඉන්නවද? එහෙම නැත්නම් ගෙදර වත්ත පිටිය සුද්ධ කරනවද? වයිෆ්ට උදව් කරනවද? ගෙදරට බඩු ගේන්න කඩේ යන්න හිතාගෙන ඉන්නවද? නැත්නම් අදත් සුපුරුදු විදිහටම වැඩද? ඔය මොන දේ කළ කර හිටියත් හෙලෝ හෙලෝ සතියන්තයෙන් ඔයාව රිලැක්ස් කරන්න ලෑස්ති වෙලා තමයි මං ඔයාව හොයාගෙන ආවේ. අපි හැමෝටම ඉන්නවනේ මාසෙන් භාගයක්ම ලෙඩනි වාඩු දාලා වැඩට එන්නේ නැති යාළුවෝ. එහෙම යාළුවෙක් මටත් ඉන්නවා. අපේ චනු අදත් නැහැ. කෙල්ල අසනීපෙන්. හරි, ඒ වුණාට පාඩුවක් වෙන්නේ නැහැ. හෙලෝ හෙලෝ සතියන්තයේ වැඩ ටික මේ පැත්තෙන් ඔයා වෙනුවෙන් අරගෙන යන්න බලාගෙන තමයි මං ඇවිල්ලා තියෙන්නේ. අද මන්නම් හරි සතුටෙන් ඉන්නේ. මොකද මං ක්‍රිකට් ෆෑන් කෙනෙක් විදිහට අද උදේ පාන්දරම හොඳ නිවුස් එකක් එක්ක තමයි මට දවස පටන් ගන්න හම්බ වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව දෙවැනි T20 තරගයේ ලකුණු 37කින් ජයග්‍රහණය කර මල් වෙඩි වගේ මැච් එකක් බලාගන්න අපිට chance එක හම්බ වුණා. ඉතින් ඒකත් එක්ක හෙලෝ හෙලෝ සතියන්තය අහන ඔයා වගේම මමත් සතුටින් ඉන්නේ. ඒ සතුට දෙගුණ තෙගුණ කරගන්න එන්න මිත්‍රවරුනි මේ පැත්තට. කෝල් එකක් දෙන්න 0112255363. WhatsApp message එකක් දාන්න 0711959595. මං ගෙවනේ අපි හැමෝටම ඉන්නවා කියලා ලෙඩනි වාඩු දාලා මාසෙන් භාගයක් විතර වැඩට එන්නේ නැති යාළුවෝ. යන්න මිත්‍රවරුනි Facebook fan page එකට. මං දාලා තියෙනවා post එකක්. ඒ ආදරණීය මිත්‍රයව comment එකකින් mention කරලා අපිට කියන්න, පාවල දෙන්න. හවස 3 වෙනකන් එක දිගට ඔයත් එක්ක මං ඉන්නවා. අද පොඩක් calm සින්දු ටිකක් අහන්න ඕනේ කියලා හිතුණා. හවස 3 වෙනකන් අහගෙන ඉන්නකො මම ජනී.

හරි කට්ටිය එකතු කරගන්න හදන්නේ WhatsApp එක පැත්ත තමයි මම බලන්න හදන්නේ මොකද මේ පැත්තේ කට්ටිය ඉන්නව 11 මාරි විතර ඉඳන් මට messages දාලා තියෙන කට්ටිය ජනී බොස් මමත් ඉන්නවා මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මාපලගම පියල් ජේ අයියා message එකක් දාලා තියෙනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ බෙලියත්ත පැත්තට යන්න හදන්නේ බෙලියත්තේ අම්බල විද්‍යාල මාවත තියෙනව නේද අන්න එතන ඉන්නවා අපේ සුදත් ඉන්ද්‍රසේන අයියා ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට ඊළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට message එකක් දාලා දෙනවා ලේකක්ක මේ සින්දුවට මම එකතු කරගන්න හයි හයි ජනී අපිටත් ලස්සන සින්දුවක් දෙන්න net fm එක හැමදාම ඉන්න අපි දෙහිවල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දන් හොඳ සින්දුවක් දෙන්න කියලා කියනවා සුනිල් පෙරේර මහත්තයාගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ හවස 3 වෙනකන් වෙලාව තියෙන හන්ද අද අනිවාර්යයෙන්ම ඉල්ලීම් ඉටු කරන්න පුළුවන්ම ඊට පස්සේ හෙලෝ හෙලෝ ජනී කොහොමද අද චනෝ නැතුව පාළුයි නේද එහෙම පාළුවක් නෑනේ ඔයාලා ඉන්නේ අද ඉතින් නිවාඩු පාඩුවේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නවා කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මේ ඉන්නේ අපේ කඩවත ලක්මාල් දුව තිනුලිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන හන්දා ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා කට්ටියම හේතුවක් ඇතත් හේතුවක් නැතත් සමාව දෙන්නට බැහැල්ලු ඔය බොරුකාරිට තව පාර මෙහෙම කියන්නේ අපේ ඉෂාරා බදුල්ල ඉඳන් කමෙන්ට් එකක් දාලා තිනු අපේ Facebook post එකට චනෝ ගැන තමයි කියලා තියෙන්නේ අද මුලින්ම net fm අහනවලු විජේසූරිය මෝටර්ස් එකේ ඉඳන් අපේ රෂාන් හසන්ක ඇතුළු සෙට් එකක් ඒ කට්ටියම ඉතින් මල් මාල දාලා පිළිගන්නෝ ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට තාමත් මේ පැත්තට කෝල් එකක් දුන්නේ නැත්නම් ඉක්මන් කරලා කෝල් කරන්න 01125533 තමයි අපේ නම්බර් එක WhatsApp කරනවා නම් 0711959595 අර ඔෆිස් එකේ මාසෙන් භාගයක්ම නිවාඩු දාන්නේ හොර ලෙඩ දාන්නේ අන්නේ කට්ටියව මෙන්ෂන් කරන්න යන්න අපේ Facebook fan page එකට post එකෙන් comment කරන්නකෝ

0: FM Anu Paha, FM Anu Hatrai Tashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
4: වේලාව 12යි විනාඩි 39යි
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
6: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
7: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායමේ එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් වෙන්න ඉන්න අපි එන්නේ ජුනි 15 තනමල් විල ජුනි 16
8: Kills within the now Nishpatan Sandha Anumilak. Gova Gram CF and Rubel Dasai. Kart Columban Ampagram CF and Rubel Visihatarai. Isogram CF and Rubel Ikusihatanabai. Kills now Babai Anumilak.
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: NVQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුලදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112559669.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: වේලාව 12:42.
8: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
9: Net FM Hello Hello Satyante
2: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
7: හොඟ දැනේ කාස සින්දුව කහන්න යන්න හදන්නේ. මේ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න අවශ්‍යම දෙයක් තියෙනවා. ඒ තමයි NSB බැංකුව. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔයා වෙනුවෙන් අරගෙන එන NSB Digital Drive මේ වැඩසටහන් මාලාවේ 3 අදියර මේ දවස්වල ඔයා වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. හරියටම කිව්වොත් අද දවසේදී මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් එක තියෙන්නේ. අන්නේ හරිය තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මිනුවන්ගොඩ නගරයවට ඉන්න ඔයාට පුළුවන් NSB බැංකුව මේ ගෙනල්ලා තියෙන Digital Drive වැඩසටහනත් එක්ක එකතු වෙන්න. අද දවසේදී විතරක් නෙමෙයි මේ දින කිහිපය පුරාම පැවැත්වෙන මේ වැඩසටහන් මාලාවෙන් අර ඩිජිටල් බැංකු කරන සේවාවන් පිළිබඳ අපිට තියෙන දැනුම වර්ධනය කරගන්න වගේම ආරක්ෂාකාරීව ඩිජිටල් ගනුදෙනු කරන්නේ කොහොමද කියන දේ පිළිබඳව දැනුවත් වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඩිජිටල් මූල්‍යකරණය පිළිබඳ සාක්ෂරතාවය වර්ධනය කරන්න අරගෙන එන NSB Digital Drive 3 අදියර අද දවසේ මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් එක හරිය ක්‍රියාත්මක වෙනකොට හෙට දවසේදී රාගම ගුවන්පාල මසලදී තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් තෑගි භෝග දිනා ගන්නත් අවස්ථාව තියෙනවා ඩිජිටල් ඇප් එක ඩවුන්ලෝඩ් කරොත්. වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් යන්න රාගම අවට ඉන්නව නම් හෙට දවසේදී මිනුවන්ගොඩ අවට ඉන්නව නම් අද දවසේදී ඇලිස් පාර්ක් එක ගාවට ගියොත් මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මන් ටක් ගාලා අපිට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. පුංචි මල්ලි කෙනෙක් එකතු කරගන්න හදන්නේ තාම දෙකේ පන්තියේ ඉන්න. හෝමාගම ඉඳන් අපිට කතා කරා කිවෝන්. ලස්සන නමක් තමයි කිවෝන්ට තියෙන්නේ. මං හිතන්නේ කතා කරන හැමදාම මං ওই කතාව කියනවා. අම්මවයි අයියවයි අච්චි අම්මවයි සීයවයි නැන්දවයි මාමවයි සින්දුවට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. කිතුල් කොටේ සිට අපේ ප්‍රේමසිරි අයියා කතා කරා සුපුරුදු පරිදි ඉතින් අදත්. අම්මා ඉන්නව ගුණවති. ඊට පස්සේ දිනෝෂා ගණේෂා චමිලානි කිරණින්දු බිම්සර සෙට් එකම එකතු කරගන්න ඕනි. අසංක මල්ලිත් ඉන්නවා. එයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරේ. වල්පෙට මුල්ලේ ඉඳන් අපේ උපාලි අයියා කෝල් එකක් දුන්නා. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. වයිෆ් දම්මි එතකොට තුෂාන් සහ මිහිරංග පුතාලා දෙන්න. අම්බලන් තොට ඉඳන් අපේ අයිරාංගණී අක්ක කතා කරා. බලන්නකෝ මං කලින් දවසක ලොකු වැරැද්දක් කරලානේ. අම්බලන් තොටට අම්බලන් ගොඩ කියලා තියෙන්නේ. දන්නේ නැද්ද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා. එකතු කරගන්න කියලා කිව්වා දුලාංජලි. ඊට පස්සේ දෙව්මි පැතුම් මේ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් ඔයාලත් මතක් කරනවා මේ පැතර කෝල් එකක් දෙන්න කියලා 0112 552 63 63 අපේ නම් එක. ඊට පස්සේ WhatsApp කරනවා නම් 0711 95 95 95. Facebook එක පැත්තට යනවා නම් post එක තියෙනවා. අද ඔයාගේ යාළුවන්ව mention කරන්න පුළුවන්. නිකන් යාළුවන්ව නෙවෙයි බොරු ලෙඩ හදාගෙන මාසෙන් භාගයක්ම නිවාඩු දාන හොර ලෙඩ තියෙන යාළුවන්ව තමයි mention කරන්න තියෙන්නේ.

0: අනුපහ 94.8 net fm දිවයින පුරා
1: net fm hello satyantaya

හැමදාම රටේ තොටේ සිද්ධ වෙන දේවල් ගැන දැනගන්නකොට ඒ දේවල් පිළිබඳව අහනකොට අපිට විශ්වාසදායක මාර්ගයක් ඕනි ඒ දේවල් හරියටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් ඒ හින්දා තමයි අවුරුදු 21ක් පුරාවට net news සන්නාමයත් එක්ක ඔයා අත්වැල් බැඳගෙන ඉන්නේ. net news හෙට ඉඳන් අලුත් වෙනවා. හරියටම කිව්වොත් එහෙම හෙට දවසේ ඉඳන් අලුත් වෙන net news එක ඔයාට වෙනදටත් වඩා විශ්වසනීයත්වයෙන් ප්‍රවෘත්ති ගැන දැනගන්න අවස්ථාව තියෙනවා. වෙනදටත් වඩා වැඩි අවධානයකින් අපි ඒ පිළිබඳව ඔයාට අරගෙන ඉන්න සූදානම් ඉන්නවා. හරියටම කිව්වොත් අර ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත අරගෙන ඉන්න net news අපේ කණ්ඩායම දැන් සූදානම් ඉන්නවා. හෙට දවසේ ඉඳන් අලුත් විදිහට net news අහන්න ඔයාට අවස්ථාව තියෙනවා. මේ අලුත් අත්දැකීමත් එක්ක එකතු වෙන්න net fm රේඩියෝවෙන් ඔයා අහනවා වගේම තමයි net news youtube channel එක හරහා ඒ වගේම තමයි net news facebook පිටුව හරහා ඔයාට මේ දේවල් පිළිබඳව සවිස්තරාත්මකව දැනගන්න දැකගන්න අවස්ථාව තියෙනවා කියලා මතක් කරන්න ඕනි. ඒ වගේම තමයි www.netnews.lk අපේ නෙල වෙබ් අඩවියත් ඔයාට අලුත් විදිහට හෙට දවසේ ඉඳන් දකින්න අවස්ථාව තියෙනවා. හරියටම කිව්වොත් එහෙම සුපුරුදු විදිහටම උදේ 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය, ඒ වගේම තමයි දවල් 12 සහ දව හවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අලුත් විදිහට අරගෙන ඉන්න net news අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා. ඒ විතරකුත් නෙවෙයි, දැන් ඔයාට net news අපේ කණ්ඩායම එක්ක සම්බන්ධ වෙන්න WhatsApp number එකකුත් අපි ඔයාට කියන්න සූදානමින් ඉන්නවා. 0777 200 1865 0777 200 1865 කියන නම්බර එකෙන් ඔයාගේ ප්‍රදේශයේ සිද්ධ වෙන ඔබ දකින ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දේවල් අපිට එවන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ දේවල් වලට ප්‍රවෘත්තිමය වටිනාකමක් ලබා දෙන්න net news අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා කියන මතක් කිරීමත් ඔයාට කරනවා. අපි හෙට උදේ 6:45 ඉඳන් අලුත් වෙන net news අහන්න සූදානම් ඉන්න ජනතාව විශ්වාස කරන සත්‍ය net news අරහා අහන්න දකින්න සූදානම් ඉන්න කියලා ඔන්න ආයෙත් පාරක් මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක මං ටග් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. කෝල් කරපු කට්ටිය වගේම WhatsApp messages එවපු කට්ටිය මං දන්නවා බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ නම් කියනකම් කියලා. සුබ දහවලක් ජනී, මම තංගල්ලෙන් අප්සරා කියලා අපේ අප්සරා මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාට ඕනිලු මංජුල පුෂ්පකුමාරගේ සින්දුවක් දෙන්න බැරි කමකුත් නැහැ. ඊට පස්සේ ජනී අයියේ ලස්සන සින්දුවක් ඕනි. සඳලි අනුරාධපුරේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ආ ඊළඟ පැයේදී සඳලිට තියෙනවා හොඳ සින්දුවක්. හෙලෝ හෙලෝ ගුඩ් ආෆ්ටර්නූන් ජනී අයියේ. ඊයේ ඉඳන් අපිට වහින්නේ නැහැ ජනී අයියේ. දැන් නම් පට්ට රස්නේයි අප්පා. එහෙම තමයි අපේ අකුරැස්ස යශෝ කියලා තියෙන්නේ. අකුරැස්ස යශෝ තිල්ලලා තියෙන්නේ අපේ අර මේ අප්සරා ඉල්ලපු සින්දුවමයි. වැඩි ඉල්ලීම මත දෙන්න බැරි කමකුත් නැහැ. හොඳයි. ඊට පස්සේ අවිස්සාවෙල් ඉඳන් ඉවාන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනී අද තනියෙන් නේද? කොහොමද? මම තහගෙන ඉන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තින්නේ. මං ගොඩක් ආදරෙන් ඉවාන් ඔයාව එකතු කරගන්න. ඉවාන්ද අයිවන්ද දන්නේ නැහැ. හොඳයි. මං හිතනවා ඉවාන් වෙන්න ඇති කියලා. දුම්බර ඉඳන් අපේ ලලිත් ප්‍රියංකර මෙසේජ් එකක් දාලා තිනවා යවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හෙලෝ හෙලෝ ජනී, චනු නැතුව අපිට නම් පාළුයි අප්පා. ඔයා හරි සතුටුන්නේ ඒක කියන්නේ. කියන්නම්කො චනු ආවම වෙනස්කම් කරා කියලා. අන්න එහෙම අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ අපේ රමණී අක්කා. කළුතර ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. දෙව්ලි, ශෂි, තුසිත, කල්හාරි, එවින්, භාති මේ කට්ටියව එකතු කරගන්න කියනවා. ඊට පස්සේ කැනඩාවේ ඉන්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන්, පුංචි සොෆියා මේ සෙට් එකම ගොඩක් ආදරෙන් මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. මේ සින්දු අහගෙන අපි අලුත් පැයකට තමයි යන්නේ. අලුත් පැයේදී ආයෙත් හම්බ වෙමු. ඒ අතරේ මේ පැත්තට කෝල් එකක් දෙන්න 0112 55 33 63 WhatsApp message එකක් දාන්න 0711 95 95 95 Facebook post එක ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑනේ. පාවල දෙන්න මාසෙන් භාගයක්ම හොර ලෙඩ දාලා නිවාඩු ගන්න යාළුවා.

0: FM Anupaha, FM Anuhatarai Tashma Ata, Net FM.
1: Velava Dolahai Vinadi Panasnavayai.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
3: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
5: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
1: අලුත් පැයක් පටන් ගන්න වේලාව දවල් 1යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. සති අන්තය. සති අන්තය.
1: FM 95.8 නෙත් FM.

0: ගුප්පිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantaya.

හෙලෝ හෙලෝ සතියන්තයේ ඔයයි මමයි ගත කරන දෙවැනි පැයේ වැඩ කටයුතු ටික තමයි අපි මේ ආරම්භ කරන්න හදන්නේ. අද ඉතින් හස්බන්ඩ්ලට එහෙම ටිකක් වැඩ වැඩි දවසක්නේ. දැන් මේ දවස්වල කොහොමත් අපි ඩෙංගු රෝගය ගැන ටිකක් වැඩිපුර කතා බහ කරන හන්දා ගෙදර වටපිටි එහෙම අස්පස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය දේවල් වයිෆ් කරන්නේ නැහනේ නේ, හස්බන්ඩ් කියලානේ කරගන්නේ. ඕක තමයි ඉතින් යථාර්ථය පෞල් ජීවිතයේ. එහෙම නැතුවත් ඇති ඉතින් මන් දන්නේ නැහැ ගොඩ දෙනෙකුට වෙන්නේ ඕකනේ නේ. හරි, කොහොම හරි ඔය මොන වැඩේ කර කර හිටියත් හෙලෝ හෙලෝ සතියන්තයෙන් ඔයා කැමතිම සින්දු ටික දෙනවා කියලා මම කිව්වා. ඒ කියපු ඉල්ලීම් මෙහෙම ඉටු කරන්න තමයි ඉතින් මේ හදන්නේ. කටිය ගොඩ දෙනෙක් WhatsApp messages දාලා තියෙනවා, comments දාලා තියෙනවා, ඒගොල්ලන්ගේ නම් කියනකම් බලාගෙන ඉන්නවා. ඒ අතරේ මම Facebook live එකක් එන්න සූදානම් වෙනවා. ෆෝන් එකේ හැම බබාලට කැම කන්න දුන්නු ගමන් තාම බබාලගේ අතේ නම් තියෙන්නේ. ඔන්න බබෝ ෆෝන් එක අරන් තියාගත්. මම live එකක් එන්න හදන්නේ, ඒ ගැනත් මතක් කරා. හරි, මම WhatsApp එකේ ඉන්න කටිය ටට්ටක් ගාලා එකතු කරගන්නම්. නැත්තම් Facebook live එක පටන් ගත්තම WhatsApp එකේ ඉන්න කටිය miss වෙනවානේ. හෙලෝ හෙලෝ සතියන්තය, නිවාඩු පාඩුවේ මමත් අහගෙන ඉන්නේ. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. උකුවට තේ හදන උකුවෙලා ඉන්න මාෂි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. දැන් මං අමුතුවෙන් මාෂිට විහිළු කරන්න දෙයක් නෑ. මාෂිම දාලා එවනවා, එයා තමයි උකුවට තේ හදන්න කියලා. චනුකෝ කියලා අහනවා. චනු අසනීප වෙලා, චනු ඉතින් සතියකට දෙකකට එන එකක් නෑ. එලෝලා තියෙන එලෝලා. හෙලෝ හෙලෝ ජනි, සුබ දහවලක් වේවා. මමත් ආවා හෙලෝ හෙලෝ සතියන්තේ අහන්න. යටියන්තොට තිලින සැලුන් එකේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. දැන් ඉතින් යටියන්තොට පැත්තේ ගියෝතින් එහෙම කොණ්ඩ එක පැත්තක් එක සැලුන් එකකින් කපලා අනික් පැත්ත තව සැලුන් එකකින් කපා ගන්න තරමට සැලුන්ස් තියෙනවා අපිට. ටයිටනික් සැලුන් එකේ තුෂාර අයියව එකතු කරගන්න කියනවා. ඉස්සරහා ත්‍රිවිල් පාකේ ඉන්න ලසා බෝයි ඇතුළු සෙට් එක එකතු කරගන්න කියනවා. මුළු යටියන්තොට ටවුන් එකම එකතු කරගන්න කියලා කියනවා. ආ, සුජීව මදුරංග තමයි යටියන්තොට ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. එතකොට නෑ සුජීව මදුරංග කියනවා යටියන්තොට ඉඳන් මැසේජ් එක දාලා යටියන්තොට තිලින සැලුන් එකේ අයියවත් එකතු කරගන්න කියලා. තිලින සැලුන් එකේ ඉන්න අයියගෙනම තිලින වෙන්නේ නැතිනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සම්පත් බේකරි එක තියෙනව නේද දමුණු පොළ? අන්න එතන ඉඳන් අපේ මහේෂ් සම්පත් මට මැසේජ් එකක් දාලා තිනවා. අම්මවයි තාත්තවයි බාප්පවයි ලොකු අයියවයි ප්‍රදීප්වයි අමිලවයි එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. මේ සින්දුව බ්‍රෑන්ඩ් නිව් සින්දුවක් මිත්‍රවරුනි. දන්නවනේ රවි රොයිස්ට. ඔන්න රවි රොයිස්ටගේ අලුත්ම සින්දුව අපිට එවලා තියෙනවා. ජනි, මෙන්න අපේ අලුත්ම සින්දුව. හෙලෝ හෙලෝ සතියන්තය අහන යාළුවන්ට දෙන්න. එහෙම කියලා තමයි මට සින්දුව එව්වේ. මේ සින්දුව ලිව්වේ ෂෙහාන් ගලහිටියාව. මියුසික් කරලා සින්දුව කියන්නේ අපේ රවි රොයිස්ට. ඔන්න අද ඉඳන් නෙට් එෆ්එම් අහන අපේ යාළුවන්ට බාරයි. ලස්සන විෂුවල් එකක් තියෙනවා අපේ රවිගේ YouTube channel එකේ, ඒකත් බලන්න. එහෙනම් අපි අහමු සඳලි. අනුරාධපුරේ සඳලිත් අපි වහගෙන ඉන්නවනේ. ඔන්න සඳලි බලන්න ඔයාලට හොඳයිද?

Net FM Facebook fan page එකට ගියොත් මම මේ වෙලාවේ Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ. Facebook live එකත් එක්ක join වෙලා මේ පැත්තෙන් සින්දුව කිල්ල ගන්න ඔයාලට chance එක තියෙනවා. මේ වෙනකොට කට්ටිය Facebook live එකට හැමීර join වෙන ගමන් ඉන්නේ. ඒ කට්ටිය මේ පැත්තෙන් එනකම් මම tag ගාලා මේ පැත්තෙන් call කරපු කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. රාජාංගණී පැත්තට යන්න හදන්නේ. රාජාංගණී ඉඳන් අපේ අනුරුද්ධයි අපිට call එකක් දුන්නා. අම්මා විමලාවති, ඊට පස්සේ ගීතාංජලි ඉන්නවා wife, තරුක්ෂිදුව, තාරුකාදුව, ඊට පස්සේ සතීෂ් පුතා මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ නන්දන මල්ලිවයි, නන්දන මල්ලිගේ වයිෆ් රුවණිවයි, ඊට පස්සේ නිතූෂදුව, කියෝන් පුතා එකතු කරගන්න කියලා අපිට කිව්වා. ගල් ලක්ෂ්මීමනට ගියාට පස්සේ අපේ ලක්ෂ්මීත් අපිට කෝල් එකක් දුන්නා. ලක්ෂ්මීතෙන් කියන්නේ හැමදාම දිල්ෂාන් මදුශංක පුතාවයි, දිශාන් මදුශංක පුතාවයි එකතු කරගන්න කියලා. මං කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුව. ඉමදුව දෙල්ගහ තොට ඉඳන් අපේ කුමාරයියා කෝල් එකක් දුන්නා. කුමාර ඇතුළු පවුලෙ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. Right, Facebook live එක පටන් ගත්තා කියලා කිව්ව ගමන් කට්ටිය join වේගන යනවා. එහෙම join වෙලා ඉන්න කට්ටිය comment දාගෙන යනවා. අපේ ඉෂාරා කරුණාරත්න තමයි live එකේ comment කරන්න පටන් ගන්න තියෙන්නේ. හම්මෝ දෙයනේ ජනේගේ ලස්සන අද කියලා තියෙන්නේ. නෑනේ අර වෙනදට අඳුරට යොමු කරන කෙනා අද ඇවිල්ලා නැහනේ. ඒක හන්ද මං විතරයි ඉන්නේ, මං ලස්සනට පේනවා. හලෝ හලෝ ජනී මල්ලි, මම රත්නපුරේ ගල්ලෑලි ඉඳන් සශි කියලා අපිට කමෙන්ට් එකක් දාලා තිනවා සශි. ඊට පස්සේ අපේ ලක්මාලි ඉන්නවා, ඔය වගේ කට්ටි ඉන්නවා. ඉතින් මං ඉස්සරහදි මතක් කරන්න, දැනට Net FM Facebook fan page එකට ඇවිල්ලා මං ඇවිල්ලා ඉන්න Facebook live එකට join වෙන්නකෝ.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
4: වේලාව එකයි විනාඩි 19යි
2: අනුතන කඩුම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
2: ආ කොහෙන්ද මේ JBL එක
6: කීල්ස් එකෙන්
7: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න Nexus app එකේ QR එක ස්කෑන් කරන්න ස්පින් කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න කීල්ස් එන්න ස්පින් කරන්න වින් කරන්න කොන්දේසි සනියම යන දලවේ
8: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
2: වේලාව දැන් 1:22.
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
4: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
3: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
2: NSB බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔයා වෙනුවෙන් අරගෙන එනවා NSB Digital Drive. මේකත් එක්ක දැන් ඔයාට අවස්ථාව තියෙනවා අර මූල්‍යකරණය පිළිබඳව. දැන් අපි ගොඩාක් වෙලාවට ඇප් එක පාවිච්චි කරලා ඩිජිටල් ගනුදෙනු කරන්නේ. අන්නේ ඩිජිටල් ගනුදෙනු කරනකොට අපිට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. අන්නේ ප්‍රශ්න හැම දෙයකටම උත්තර ලබා දෙන්න ඩිජිටල් මූල්‍යකරණය පිළිබඳ ඔයාගේ සාක්ෂරතාවය වැඩි කරන්න NSB බැංකුවේ කණ්ඩායම මේ දවස්වල ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට එනවා. ඉතින් වෙළඳ මහත්වරුන්ට, වෙළඳ මහත්මීන්ට පුළුවන්කම තියෙනවා ඒගොල්ලෝ හම්බ වෙලා අර QR කේතය ඔස්සේ ගනුදෙනු කරන්න. කොහොමද ওই දේවල් පිළිබඳව දැනුවත් වෙන්න? හරියටම කිව්වොත් අද මිනුවන්ගොඩ ඇලිස් පාක් එක ගාව තමයි මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. හෙට දවසේදී රාගම ගුවන්පාල මසලදී වැඩේ සිද්ධ වෙනවා. ඒක හන්දා NSB කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා වැඩි විස්තර දැනගන්න, කතා බහ කරන්න, ඔයාගේ ප්‍රශ්න ගැටවුළු වලට පිළිතුරු ලබා ගන්න, තෑගි දිනා ගන්නත් අවස්ථාව තියෙනවා කියලා මතක් කරන්න ඕනි. ඒ අතරේ Facebook Live එකේ මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්න කස්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. ගොඩ දෙනෙක් අපේ Facebook Live එක බලාගෙන ඉන්නවා. ඒ කට්ටියව මතක් කරන්න ඕනි. සඳලි අනුරාධපුරේ ඉඳන් අපේ Facebook Live එක බලාගෙන ඉන්නවා. කමෙන්ට් කරා, ඊට පස්සේ අපේ WhatsApp message එකක් දැම්මා. ඒ මදිවට දැන් අපේ Facebook Live එකත් බලාගෙන ඉන්නවා. කමෙන්ට් ගොඩාක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ කඩවත ලක්මාලි ඉන්නවා Facebook Live එකේ සුපුරුදු පරිදි. ඊට පස්සේ අපේ ජානු රවීනා අනුරාධපුරේ ඉඳන් ඉන්නවා. ඊට පස්සේ අපිව ගල්ලෑල්ලේ, රත්නපුරේ ගල්ලෑල්ලේ ඉඳන් ශෂී බලාගෙන ඉන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. බදුල්ලේ අපේ ඉෂාරා කරුණාරත්න ඉන්නවා. ඊට පස්සේ නදීෂා දනු ලස්සන සින්දුවක් දෙන්න ජනිත් අයිය කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඕෂිත ඔෂින්ත නොසලන්න කඳුලක් දැසින් සින්දුව දෙන්න බලුවන්ද කියලා අහලා තිනු. බැරි කමක් නෑ, මම යන්න කලින් දෙන්නම්. අපිට තව පැය දෙකක් විතර වෙලාව තියෙනවානේ. තරින්දු සහන් අපිව බලාගෙන ඉන්නවා Facebook Live එකේ. දුම්බර ලලිත් අයියා ඉන්නවා. දිල්මි නිමායා, හයි ජනි අයියේ කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ අපේ චනොත් Facebook Live එකට ජොයින් වෙලා ඉන්නවා. ඕක දැකලා අපේ ඉෂාරා කරුණාරත්න කියලා තියෙනවා, වැඩට ඉන්න බෑ, ලයිව් එක බලන්න පුළුවන්. බොස්වත් මේකට මෙන්ෂන් කරා නම් හරි. ඕම කියලා Facebook Live එකේ කමෙන්ට් කරලා තිනවා. රමිනි සුමේදා ඉන්නවා. ඊට පස්සේ සුනේ තේකනායක, ජනි මල්ලි මටත් දෙන්නකෝ ලස්සන සින්දුවක් කියලා කමෙන්ට් කරලා තිනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ප්‍රසන්න ලොකුසූරිය Facebook Live එක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දුමින්ද ලක්ෂාන් ඉන්නවා. ඊට පස්සේ මේ වගේ ගොඩ දෙනෙක් Facebook Live එක බලාගෙන ඉන්නවා. ලසන්ත කුමාර ඉන්නවා. ඊට පස්සේ චන්ද්‍රිකා වර්ණ කුලසූරිය අපේ Facebook Live එක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අප්සරා ඉන්නවා. ගොඩ දෙනෙක් ඉන්නවා. හොඳේ, තව ඉස්සරහදී කට්ටියව අනිවාර්යෙන් මතක් කරන්න. තාමත් Facebook Live එක පැත්තට ආවේ නැත්නම් එන්න NetFM Facebook fan page එකේ. මම දැන් live වෙවිල ඉන්නේ. live එකට join වෙන්න වැඩි වෙලාවක් ඉන්නේ නැහැ. හොඳේ.

හරි නුවන දෙන කියවමට සමාජය පෙළ ගස්වන්න මේ වසරෙදිත් කන්ද උඩරට මහනුවර පොද්දැක්ම පැවැත්වෙනවා කියලා ඔයාලට මතක් කරන්න ඕනි. ජුනි මාසේ 29 වෙනිදින් නම් ජූලි මාසේ 5 වෙනිද වෙනකන් කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී තමයි පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සම සංවිධානය කරන කැන්ඩි සිටි සෙන්ටර් එකත් එකතු වෙලා සංවිධානය කරන මේ විශේෂ වැඩ කටයුත්තත් එක්ක පොත්පත් කියවන ඔයාට එකතු වෙන්න පුළුවන් කියන අවස්ථාව ගැන මතක් කරන්න ඕනි. ජුනි මාසේ 29 වෙනිදින් හරියටම කිව්වොත් ජූලි මාසේ 5 වෙනිද වෙනකන් දවස් ටික වෙන් කරලා තියාගන්න පොත්වලට ආදරය කරන නුවණ පාද ගන්න කැමති ඔයා වෙනුවෙන් තමයි මහනුවර ප්‍රදේශයේ ඉන්න ඔයා වෙනුවෙන් විතරක් නෙවෙයි මහනුවර අවට ඉන්න ඔයා වෙනුවෙනුත් තමයි මේ වැඩේ සංවිධානය කරන්නේ. කැන්ඩි සිටි සෙන්ටර් එක කියලා කියන අපි නොදන්න තැනක් නෙවෙයි මේ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්වෙන කන්ද උඩරට මහා පොත් දැක්මත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. මෙවරත් නිල ගුවන් විදුලිය විදියට ඉන්නේ නෙත් FM රේඩියෝ වේ අපි. ඒකටත් මතක් කරනවා ගොඩක් ආඩම්බරේ දවස් ටික වෙන් කරලා තියාගන්න. ජනි ගුඩ් ආෆ්ටර්නූන්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න හලෝ. හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න අපි කළුතරින්දා. එහෙම අපිට මෙසේජ් එක දාන්නේ මං හිතන්නේ චන්දි වෙන්න ඕනේ. දිලි, තිලා, කල්පි, ලකි, ඉන්දි, පද්මි මේ සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM, anu hatırayı da şuma ata. Net FM.
1: Velava oba beta gene enne. Rakshana ithihase alutma peraliya. Vayasasu yedit aarambha kala heki. Lankave prathama saha ekama jeevitha rakshanaya. Janashakti Life 80 yedit okay. Adama katha karanna 01112636636.
2: Velava ekai vinadi 41.
0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
5: Kills within the now Nishpatan Sandha Anumilak. Gova Gram Sia and Rubel Dasai. Kartkolumban Ampagram Sia and Rubel Visihatarai. Isogram Sia and Rubel Ikasi Hatanabe. Kills now Babai Anumilai.

0: Happening in a bit of a me.
1: හැපිය එක යහන්න ජනී එක දේදුු මාවත උදේ දහයිදන් දවල් එක වෙනකම් වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාවබේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
5: Net FM Hello Hello Satyantaya

හරි හෙලෝ හෙලෝ සතියන්තය හගනින් අතරේ මේ පැත්තට කෝල් කරන වට්සප් මෙසේජර්ස් එවන කටිය එකතු කරගන්න ඕනි. ඒ අතරේ මතක් කරන්න ඕනි තින් අද නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න අතරේ පහුගිය දවස් ටිකේම වැස්සනේ. ගෙදර අවට තියෙනවා නම් අර වතුර එකතු වුණු තැන් මේ දවස්වල පොඩි වෙලාවක් වෙන් කරගෙන ඔය ටික සුද්ධ පවිත්‍ර කරලා දාන්න. නිකම් බොරුවට ඩෙංගු හදාගෙන නිකම් බොරුවට වද විඳින්න අවශ්‍ය වෙන්නේ නැහෙනි. ඊට කලින් ගෙදර වත්තපිටිය පොඩ්ඩක් ඇවිදලා රවුමක් දාලා බලන්න. යෝගට් කප් තියෙනවා. ඊට පස්සේ තව මොනවාද වතුර එකතු වෙන තැන් තියෙනවද? අර ෆ්‍රිජ් එකේ යට තියෙන ට්‍රේ එකට මදුරුව විතර දාලා පැටවු හැදිලා ඉන්නවද? ওই දේවල් ටික බලලා සුද්ධ කරලා දාගන්න. එතකොට අමුතුවෙන් අපිට ලෙඩවලට බෙහෙත් ගන්න නිකන් රස්තියාදු වෙන්න කරදර වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නම් මතක් කරන අතරේ විහිළුවෙන් වගේ කිව්වට ඉතින් මේක සීරියස් දෙයක් හොඳේ. හෙලෝ හෙලෝ සතියන්තේ හගෙන ඉන්නේ ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා WhatsApp එක පැත්තේ මෙසේජ් එකක් දාලා තිනවා අපේ උදයන්ගි නෙතුමි. එකතු කරගන්න කියනවා ඉතින් සුපුරුදු විදිහටම මාතර ඉන්න කිංකිනි, චතුමි, යසාරා, ඒ වගේම DD කාස්ටීරියෝ එකේ සෙට් එක, බොස් ඉන්නවා ඩිලාන් බබී, මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් උදයන්ගි මං ඔයාව එකතු කරගන්නම්. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපි ඇහැලිය ගොඩ ඉඳන් කියලා තමයි අපිට චමාෂා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. චමාෂා මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. හයි අයියේ, අපිත් සද්දටම net අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ ඇහැලියගොඩ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙන. මං හිතන්නේ මේ අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ මලීෂා වෙන්න ඕනි. මලීෂාද නෑ, භාග්‍ය වෙන්න ඕනේ නේද? භාග්‍ය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මල්ලි මනෝජ්වයි නංගි මලීෂාවයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනි අයියේ, අපිටත් සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ ප්‍රියන්ත. ඒගොල්ලෝ අපිව අහගෙන ඉන්නේ කැප්පෙටි පොළ තියෙන UVA එකේ ඉඳන්. UVA T-Cent එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නා. ප්‍රියන්ත අයියා කියනවා එකතු කරගන්න කියලා. නයනා, ඊට පස්සේ ලුම්බිනි, සංජු, අනුෂ්කා, ඊට පස්සේ ඒ හැමෝම හිරු නංගිවත් ඉන්නවලු. ගොඩක් ආදරෙන් එකතු කරගන්නා කට්ටිය. හයි ජනි අයියේ, හෙලෝ හෙලෝ සතියන්තේට අපිවත් එකතු කරගන්න. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ ලාලනී ජයලත්. දුව ඉන්නවලු පංචාලි, පුතා ලක්ෂිත, අම්මා ඉන්නවා ඇහැලියගොඩ රෝහල් අම්මවයි, ඊට පස්සේ ඇහැලියගොඩ රෝහල් කාර්ය මණ්ඩලයේ සෙට් එකයි එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. තාමත් මේ පැත්තට කෝල් එකක් ගත්තේ නැත්තම්, WhatsApp මෙසේජ් එකක් දැම්මේ නැත්තම් මොකද්ද හලෝ කරන්න ඉක්මන් කරන්න. 011-2553-63 කෝල් කරන්න පුළුවන්. WhatsApp මෙසේජ් එකක් එවනවා නම් 011-95-95-95 WhatsApp මෙසේජ් එකක් දාන්න පුළුවන්. Facebook ෆෑන් පේජ් එකට ගියෝ තින්න එහෙම හොර ලෙඩ දාලා මාසෙන් භාගයක් විතර නිවාඩු දාන ඔයාගේ යාළුවවත් අනුකම්පා විරහිතව මෙන්ෂන් කරන්න ඔයාට පුළුවන්.

0: FM 94.8 Net FM Divaina Pura
1: Velawa ekai vinadi 58
2: Wasara 21 pura Satya samagin janata vishwasaya dinu Net News Shaktimatwa idiriyata
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: Kiehl's Crispy Fridays 8-piece chicken bucket එකක් දැන් රුපියල් 2690කට Kiehl's වෙතින්ම පමණයි. මෙම දීමනාව ජූනි 12 වන දිනට පමණක් වළංගු වේ. කොන්දේසි සහිතයි.
6: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
7: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4394 කතා කරන්න.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: ඔබට 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
1: වේලාව හවස 2:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. සති අන්තය.
1: Hello, hello.
0: සති අන්තය.

කවද තලුත් කාගෙත් නෙත් ඔයාට විශ්වාසයෙන් යුතුව දැනුවත් කරපු ඔයාව හැමවෙලේම අප්ඩේට් එකේ තියපු නෙත් නිවුස් හෙට ඉඳන් ආයෙත් පාරක් අලුත් මුහුණුවරකින් ඔයාව හම්බ වෙන්න එනවා. කොහොමත් අපේ උදේ 6:45 දවස පටන් ගන්නෙම නෙත් නිවුස් එක්ක. රටේ ලෝකේ වෙලා තියෙන්නේ මොනාද කියලා දැනුවත් වෙලානේ. ඊට පස්සේ දවල් 12ට දවස මැද මොනාද වෙලා තියෙන්නේ කියලා අපි දැනගන්නවා. ඊට පස්සේ ආයි හවස 6:30ට නෙත් නිවුස් එක්ක අපි දැනුවත් වෙනවා. දැන් නෙත් නිවුස් හෙට දවසේ ඉඳන් ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබට කියන්න සූදානමින් අලුත් මුහුණුවරකින් එනවා. ඉතින් නෙත් FM ඔස්සේ අහන්න වගේම තමයි ඔයාලට පුළුවන් නෙත් නිවුස් YouTube channel එක subscribe කරලා මේ පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වෙන්න. ඒ වගේම තමයි නෙත් නිවුස් Facebook පිටුව හරහා Facebook පිටුව follow කරලා නිරන්තරයෙන් දැනුවත් වෙන්න. ඒ විතරකුත් නෙමෙයි www.netnews.lk අපගේ නිල වෙබ් අඩවියත් එක්ක ඔයාලට තොරතුරු දැනගන්න අවස්ථාව තියෙනවා. හැමදාම උදේ 6:45 දවල් 12 හවස 6:30 ඒ වගේම තමයි පැයෙන් පැය ඔබ වෙත අරගෙන නෙත් නිවුස් එක්ක ඔයාලට සත්‍ය ප්‍රථමයෙන් දැනගන්න අවස්ථාව තියෙනවා. නෙත් නිවුස් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රදේශයේ සිද්ධ වෙන ඔයා දකින ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දේවල් ඡායාරූප, හඬපට, වීඩියෝ අපි රෙවන්න ඔයාලට පුළුවන් WhatsApp කරා 0.77 2018.65 නෙත් නිවුස් WhatsApp නම්බර් එක සේව් කරලා තියාගන්න. ඔයාට මේ දේවල් එවන්න. ඒ වගේම තමයි මේ වෙන දේවල් ජනගත කරන්න නෙත් නිවුස් අපේ කණ්ඩායම මේ වෙනකොටත් සූදානම්ව ඉන්නවා කියලා ඔයාලට මතක් කරන්න ඕනි. හරි, මේ පැය පටන් ගන්නකොටම මම ටග් ගාලා අපිට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්නම්. සෑහෙන දෙනෙක් ඉන්නවා නම් කියන බලාගෙන, නම් කියනකම් බලාගෙන. මං යන්න හදන්නේ ශාන්ත ටේලර්ස් එකට. කෑගල්ලේ නිදහස් භාවතිය තියෙන ශාන්ත ටේලර්ස් එක අමුතුවෙන් අපිට මතක් කරන්න දෙයක් නෑ. අපේම තැනක් වගේ තමයි. ඉතින් ගොඩක් ආදරෙන් අපේ ශාන්ත අයියෝ මං එකතු කරගන්නවා. ඊට පස්සේ අර විහඟ හෝටලේ නංගිලා දෙන්න ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනි. ඊට පස්සේ නාවල පිටි ඉඳන් අපේ නාලනී වීරසිරි කතා කරා. පවුලේ සීලොමු දෙනාව මුණුබුරු මිනිබිරියන්ව එකතු කරගන්න කියලා කිව්වා. කලවානේ සිට පුෂ්ප කතා කරා හස්බන්ඩ් ප්‍රියන්ත. ඊට පස්සේ දුවල දෙන්න චූලනී සහ චිනි එකතු කරගන්න කියලා කිව්වා. මහනුවරින් දැන් අපේ අයේෂා සඳමාලි ඔන්න කාලෙකට පස්සේ මාව මතක් වෙලා කෝල් එකක් ගත්තා. මං ගොඩක් ආදරෙට එකතු කරගන්න. වැලිවිටියේ ඉඳන් අපිට තරිඳු කතා කරා. අම්මවයි තාත්තවයි, අම්මගේ නම කුමාරී, තාත්තගේ නම අජිත්. මල්ලි ඉන්නවා. ඊට පස්සේ අයියා ඉන්නවා, මල්ලි හිරුෂ, අයියා පසින්දු. ඊට පස්සේ යාළුවෝ කට්ටිය කවින්දු, කසුන්, නාලක, ඉසුරු. මේ සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මත්තෙගොඩ ඉඳන් මලීති කතා කරා. මලීති සෑහෙන ට්‍රයි කරලා ඉතින් මට කෝල් එකක් ගන්න. එහෙම තමයි, ඉතින් නම්බර්ස් බිසි. හැබැයි ඉතින් කොහොම හරි කෝල් එක ගත්තොත් මං අනිවාර්යෙන් ආන්සර් කරලා හවස 3ට කලින් නම කියනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මලීති, හොයාබයි පවුලේ හැමෝමයි මම මේ සින්දුවට එකතු කරගන්නවා. වරකාපොල ඉඳන් මාලි කතා කරා. සුරංගි, හිරුන්, රුවනි, විදුමිනි. ඊට පස්සේ ඩුබායි වල ඉන්නවා ඉන්දික සහ ප්‍රියන්ත. ගොඩක් ආදරෙන් දෙන්නව එකතු කරගන්නවා. එගොඩ පිටි ඉඳන් අපේ කුසුමාවති අම්ම කෝල් එකක් ගත්තා. හස්බන්ඩ් කරුණාරත්නවත් එකතු කරගන්න. ඇතුල් ගොඩ පවුලේ සියලුම දෙනාවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. WhatsApp එකේ අපිව අහගෙන ඉන්නවා LPT ඉඳන් පුන්සර. අම්මා ලේකා, තාත්තා හිමසිරි, ඊට පස්සේ යාගේ යාළුවා මලින්දු, දෙනියායේ චන්ද්‍රිකා අක්කා, එයාගේ පුතා උතුම්, කැටපල ඉන්නවා දිනේෂි, ඊට පස්සේ ජනි ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් මං කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ මීගමු ඉන්නවා අපේ ධනංජය බණ්ඩාර. සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. මේ වෙලාවේ සද්දටම මාව වහගෙන ඉන්නවලු. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. දංකොටුවේ ඉන්නවා ශ්‍රී සුමංගල මාවතේ ඒගොල්ලන්ගේ අම්මා. ඉතාලියේ මිලානෝ වල ඉන්නවා රිෂියන් පුතා, සුබෝධන පුතා, එයාගේ නංගි චන්ද්‍රා, දෙමුතු පුතා, සුබෝධනී දුව. මේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ ඩුබායි ඉන්න අංජු පුතා. කට්ටියම මතක් කරගෙන අපි යමු සින්දුව අහන්න. තාම මේ පැතර කෝල් කරේ නැත්නම්, WhatsApp message එකක් දැම්මේ නැත්නම් ඉක්මන් කරන්න මිත්‍රවරුනි.

ගොඩාක් වෙලාවට අපි බැංකු සේවාවන් දැන් කරගන්නේ ෆෝන් එක හරහානේ. වෙලාව නෑ අපිට බැංකු ගාන ගිහිල්ලා පෝලිං වල ඉඳලා වැඩ කරගන්න. එහිඳ තමයි ඩිජිටල් බැංකු කරන සේවාවන් වලට අපි මාරු වෙලා ඉන්නේ. හැබැයි ඩිජිටල් බැංකු කරන සේවාවන් වලට ගියාට පස්සෙත් අපිට තියෙන පොඩි ප්‍රශ්නයක්. ෆෝන් එකෙන් මේ දේවල් කරන්නේ ආරක්ෂාව තියනවද? අතේ තියෙන සල්ලි ටික බැංකුවේ දාලා තියෙන්නේ? මොනා හරි වෙලා සල්ලි ටිකට ඇති වෙයිද? ප්‍රශ්න නම් එමටයි. එහිඳ තමයි ආරක්ෂාකාරීව ඩිජිටල් ගනුදෙනු කරන්නේ කොහොමද? ඊට පස්සේ ඩිජිටල් මූල්‍යකරණයේ පිළිබඳව ඔයා දැනගන්න ඕනි දේවල් මේ හැම දෙම ගැන කියන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුව. තේරෙන සිංහලෙන් කිව්වොත් NSB බැංකුව. NSB ඩිජිටල් drive වරගෙන ඔයාගේ ප්‍රදේශයට ඉන්න ඔයාව දැනුවත් කරන්න. අපේ වෙළඳ මහතුරුන්ට පහසුවෙන් ගෙවීම් කරගන්න QR කේත හරහා ගෙවීම් කරගන්නේ කොහොමද? මේ දේවල් පවා ඔයාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන තමයි NSB කණ්ඩායම මේ දවස්වල NSB ඩිජිටල් drive වරගෙන ඔයාව හොයාගෙන ඉන්නේ. හරියටම කිව්වොතින් අද දවසේ NSB කණ්ඩායම ඉන්නේ මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් එකක. හෙට දවසේදී රාගම ගුවන්පාල අසලදී තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. එතනොද ගිහිල්ලා ඩිජිටල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාට තෑගි දිනා ගන්නත් අවස්ථාව හම්බ වෙනවා NSB බැංකුවේ කණ්ඩායමේ. ඒක හන්දා ඉන්නවනම් ඔය ඇලිස් පාර්ක් එක ගෙට්ටුව අද දවසේ යන්න NSB කණ්ඩායම හම්බ වෙන්න, විස්තර දැනගන්න, තෑගි දිනා ගන්න. සින්දුවට යන්න කලින් ටග්ගාල කටි එකතු කරගන්න කියලා තමයි බැලුවේ. වැඩි වෙලාවක් ගන්න නැතුව WhatsApp එකේ ඉන්න කටි එකතු කරගන්නම්. හැමදාම වගේ මාත් ඔයාව අහගෙන ඉන්නවා. මගේ නම අයිවන් නනේ. අවිසාවේල් ඉඳන් අපි වහගෙන ඉන්නේ. මම අර කලින් කිව්ව ඉවාන් කියලා. ඉවාන් නෙවෙයි අයිවන්. රදාවාන් ඉඳන් අනුර මෙසේජ් එකක් දාලා තිනවා. සඳරු, ඕෂද, චමිලා, බුරම්පි, ඊට පස්සේ ලයනල් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ කැන්ඩි අම්බිටියට ගියාට පස්සේ අපේ ආර්ය ටේලර්ස් එකේ සෝමතිලක අයියා කොහොමද අමතක කරන්නේ? සෝමතිලක අයියා

0: FM Anupaha, FM Anuhatrai Tashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
4: වේලාව 2:21
5: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
8: Heels within the Nam Nishpatan Sandha Adumumilak. Gova Gram Sia and Rubel Dasai. Kart Columban Ampagram Sia and Rubel Visihatarai. Isogram Sia and Rubel Ikasi Hatanabe. Heels Nam Babai Adumumilai.
9: Coca-Cola rasa de notinano. Unna pe mudalali mahatpuruntai mahatmeintai tagi dinan niya machansekak. Vasi resak karanati ne punchima punchi deai. Koi mohotakahari oyagi velanda salatat ape net FM kandai main napuluat. Ehem avit mudalali gin cool beam ekak denna kela illuot. Oya denne Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda. Netnam portilo ekak nam oyaat e mohotema mudal tagak dinagan napuluan. Ehenam sudanam innin. Api enne Juni 15 Tanamalvila, Juni 10
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්

0: එකකට WhatsApp කරා.
1: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ Swiss Tech Aluminum Quotation එකත් 076-787-7000ට WhatsApp කරන්න.
2: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047-31-33-540.

0: නමස්කාරයා.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
1: තායිලන්ත සඟ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදුනාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී.
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ඒලවල් පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 0112559669.
4: වේලාව 2:24.
5: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Akpen.
6: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
8: ඕං ගුරුවරං ගුරු පත්‍ර කාලේවරං.
4: අලුත් සින්දුව කහණ්ඩයන් හදන්නේ. සින්දුව ගැන කතාව ඔයාලට කියන්න කලින් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න කට්ටියක් එකතු කරගන්න ඕනිනේ. ජනී බ්‍රෝ, අපිත් ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න අපේ සුදත් අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. සුදත් අයියායි ඊට පස්සේ රනූජ නුවෙන් පුතාවයි එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලෙවල තියෙන්නේ. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්න. ඊට පස්සේ යන්න හදන්නේ අතුරුගිරිය පැත්තට ගිහිල්ලා ඉන්න. අතුරුගිරියට කිව්වට අතුරුගිරියත් මං හරියටම යන්න හදන්නේ ලේක් ටෙරස් එක පැත්තට. අපේ මැනික් අපි වහගෙන ඉන්නවා කියන මෙසේජ් එකක් දාලා තියෙනවා. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඊළඟට ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා WhatsApp එකේ මෙසේජස් ගොඩක් එවිල්ලා තියෙනවා. මං යන්නම්කෝ යටටම කවුද මුලින්ම මෙසේජ් කරලා තියෙන්නේ කියලා බලන්න. සුබ දහවලක් වේවා ජනීත්, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කෑගල්ලේ හෙටි මුල්ලේ කංගිරි ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා අපේ රේණු අක්කා. එයාගේ මහත්තයා ලාල්, පුතාලා ඉන්නවා බිනුත්, යෙනුත්, එහස්, ඊට පස්සේ රුහෙළු දුව, ඊට පස්සේ රතඹලාවත්තේ ඉන්නවා අම්මා, ඊට පස්සේ ශාන්ති අක්කා, මාල අක්කා, දීප අක්කා, සුදු අක්කා, වසන්ත අයියා, අචිනි, දුල්මිනි, මේ සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මං ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ හන්සිව එකතු කරගන්න. වැලිමඩියෙන් තමයි හන්සි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ආතල් එකේ රොටියක් කන ගමන් ඔයාව හගෙන ඉන්නවා ජනී අයියා කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එහෙම මෙසේජ් එක දාලා තින්නේ හන්සි. හන්සි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මට පොඩ්ඩක් බඩගිනි වුණා හන්සි වා රොටි කනවා කියලා කිව්වට පස්සේ. ඔහොම තනියම කෑම කන්න හොඳ නෑ හන්සි. කනකොට ළඟ ඉන්න කට්ටියට ඔයාත් එක්ක ඉන්න කට්ටිය දෙන්න ඕන. ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා ආලෝක. රුවන්වැල්ලෙන් ඉඳන් තමයි ආලෝක මෙසේජ් එක දාලා තින්නේ. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නම් කට්ටියම මේ අපි අහන්න යන සින්දුවට. දැන් තමයි මේ සින්දුව අපි අහන්න කලින් විස්තරය කියන්න ඕන. මේ කාංචනා අනුරාදී සජිත ඇන්තනී එක්ක එකතු වෙලා කරපු අලුත්ම සින්දුව. මේ සින්දුව ඔයගොල්ලන්ට හන්න දෙන්න කියලා කාන්චනා අපිට ඉවලා තියෙන හන්දා ඔන්න අපි ගොඩක් ආදරෙන් මේ දවස්වල හැමෝම හොයාගෙන අහන සින්දුව දෙන්න හදන්නේ. මේ විෂුවල් එක ගැන හැම ගොඩාක් කතා කරනවා. ලස්සන විෂුවල් එකක් තියෙනවා මේ කාන්චනාගේ YouTube channel එකේ. ඉතින් ඒකත් බලන්න. හරි, මේක සින්දුව කියන්නේ කාන්චනා අනුරාධියක සජිත ඇන්තනි, ලිරික්ස් කරලා තියෙන්නේ සමිත පෙරේරා, මියුසික් කරලා තියෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. හරිම ලස්සන සින්දුවක්. සින්දුව අහන්න දැන් ඔයාට බාර වෙලා තියෙනවා. සින්දු අහන අතරේ මේ පැත්තට කෝල් කරන්න 0112553 63 ට WhatsApp message එකක් දාන්න 0711 95 95 95 ට. Facebook fan page එකට ගියොත් හොරලෙඩ හදාගෙන මාසෙන් භාගයක් විතර නිවාඩු දාන්න ඔයාගේ කම්මැලි අලුවවත් mention කරන්න පුළුවන්.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 වේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 2:45.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: අලුත් තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර්
6: ශකා
5: මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2767 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට. සතුටු හෝමෝන් ඇල්ෆා ස්ටුඩියෝ.
1: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
0: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
0: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන්ඩ් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: වේලාව 2:47.
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද?
5: Net FM. Hello, hello, Satyantaya.
4: කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන මතක් කරන්න හද. කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඔයාගේ ගෙදර හදාගන්න තියෙන සිහිනය සැබෑවක් කරගන්න තියෙන හොඳම අත්වැල. ලංකාවේ කොහේ කොතනක ඔයාගේ ඉඩම තිබුණත් එතනටම ඇවිල්ලා ගේ හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම්. සල්ලි ප්‍රශ්නයක් කරගන්නත් එපා. ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක් විතර අරගෙන වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දෙනවා. ගානත් බොහොම අඩුයි. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන ගියක් ඔයාට ලක්ෂ 50කින් විතර ගොඩ දාගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එක පුළුවන්. වෙන තැන් වලට දීලා බලන්නකෝ 50කින් කරගන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් යන්න. ගිහිල්ලා වැඩි විස්තර කතා කරගන්න. මහර්ගම එල්හේන පාරේ තමයි ඔෆිස් එක තියෙන්නේ. හැබැයි යන්න කලින් කෝල් එකක් දෙන්න. මොකද ඒ තරම් පිරිසක් එතෙන්ට එන හන්ද. 0744 390 3250. එහෙම නැත්නම් 0744 390 3251. රයිට්, කටස් ගාලා ටක් ගාලා හට්ටි එකතු කරගන්න තමයි හදන්නේ. නම් ගොඩාක් තියෙනවා කියවන්න ඉතුරු වෙලා. ජනි අපිවත් එකතු කරගන්න කියලා අපේ ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්න සරච්චන්ද්‍ර ඩයස් අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. බුලත් කොහුපිටි ඉඳන් මදු මෙසේජ් එකක් දාලා තියෙනවා. හස්බන් චාමර, පුතා මෙත්රු, ඊට පස්සේ ධෝනි, ෂෙනිරු එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ නිවිතිගල ඉඳන් නිශාන්ත මෙසේජ් එකක් දාලා තියෙනවා. පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. මටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා කුවේට් ඉඳන් අපි වහගෙන ඉන්න අචිනි මෙසේජ් එකක් දාලා තිනවා. පවුලේ සීලමු දිනාවත් එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. චාමර ස්ටෝස් එකේ කට්ටිය. කලුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ ඉඳන් අපේ සෙට් එක අහගෙන ඉන්නවා. කලුතර චාමර ස්ටෝස් එකේ ඉන්න චාමර සහ චාන තනෝජා මේ සින්දුවට බං එකතු කරගන්න. අනේ අයියේ අපේ නම් කියන්නකෝ. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. අම්මා ධම්මිකාවයි, නැන්දි නන්දනීවයි, අපේ චූටි නංගි දයානිවයි එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙන මෙතුණි. මෙතුණි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ වැලිමඩ චන්දි ෆැෂන් ටේලර්ස් එකේ කට්ටිය අපිට මෙසේජ් එකක් දාලා තිනවා සෙට් එක එකතු කරගන්න කියලා. ඕපනායක පැත්තට ගියාට පස්සේ ඕපනායක ඉඳන් මේ වෙලාවේ අපි වහගන්න ඉන්න කට්ටියක් ඉන්නවා. චංචලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අර මලිත් එක්ක මලිත් ගහනකොට අන්තර චංචලා නෙවෙයි, මේ වෙන චංචලා කෙනෙක්. අම්මා රමණී, තාත්තා කුලරත්න, ඊට පස්සේ අයියා සමිතා, අයියා සමිත, මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා මකුල්ලලුව රංජිත් දිසානායක මෙසේජ් එකක් දාලා තියෙනවා. මාත් සද්දෙටම අහගෙන ඉන්නවා කියලා අපේ අතුකෝරල අයියා. අම්පාර පරණ ගාමන්ට් හන්දිය හෙල්මට් ජැකට් කඩේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මොරොන්තුඩු ඉඳන් අපිට ලක්ෂ්මන් මෙසේජ් එකක් දාලා තිනවා. රොෂාන්, ශාමා, සෙනුක, ඍෂිකා මේ කට්ටිය තමයි එකතු කරගන්න කියන්නේ. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩායියා කොහොමද අමතක කරන්නේ? පවුලේ හැමෝමත් එක්කම එකතු කරගන්නම්. උහන තිස්සපුරේ ඉන්න නිලන්ත උල්ලුසු හේවාගේ අයියා, දුවේ ස්තුති ශානිකා, වයිෆ් සුමිත්‍රා එකතු කරගන්න කියනවා. මංකොල ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීර අයියත් එකතු කරගන්නම්. ඊට පස්සේ මාවත ගම ඉඳන් අපිට මෙසේජ් එක දාලා තිනවා ෂර්මිවත් එකතු කරගන්න ඕනේ. දුවේ ශනුල්්‍යවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලානේ කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් ඉන්නවා චමින්ද, ඊට පස්සේ රසින්දු, සනත් මේ කට්ටියම ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

වෙලාව දෙකයි විනාඩි 53යි. යන්න වෙලාව ඇවිල්ලා තියෙන. යන්න කලින් ජයවින්දා ගම ඉඳන් අපිට කතා කරපු අපේ ප්‍රේමසිරි අයියව එකතු කරගන්න ඕනි. දීප්ති ඊට පස්සේ පුතා ඉන්නවා නේවි කැම්ප් එකේ ත්‍රිකුණාමලේ බොයනාරායන. ඊට පස්සේ මත්තමගොඩ පවුලේ සියලුම දෙනා පියදෙලක ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියලා තියු. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න අපි මේ හන්න යන සින්දුවට. හරි, යන්න කලින් මතක් කරන්න ඕනි හෙට ඉඳන් net news ආය තලුත් වෙනවා. විශ්වාසයෙන් රට තොටේ වෙන දේවල් ලෝකෙ වෙන දේවල් දැනගන්න තියෙන හොඳම සෝස් එක තමයි net news කියලා කියන්නේ. net news YouTube channel එකෙන්, net news Facebook fan page එකෙන්, www.netnews.lk වෙබ් අඩවිය හරහා වගේම උදෑසන 6:45ට, දවල් 12ට, රාත්‍රී හවස 6:30ට net fm radio ඔස්සේ net news ඔයාට අහන්න පුළුවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබට අරගෙන එන net news හෙට ඉඳන් අලුත් මුහුණුවරකින් එනවා කියන මතක් කිරීමත් එක්ක ගිහින් එන්න තමයි හදන්නේ අදට. අපි ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. මේ පැත්තට කෝල් කරපෝ, WhatsApp message සේවපෝ හැමෝටම ස්තුතියි. ගිහින් එන්න මම ජනී.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: FM Anupaha FM Anu Hatrai Dashama Atta Net FM
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 136 636
5: ඔබ ඕ ලෙවල් අවසන් කළායකද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112 159 669
6: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
7: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතරව 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
3: Hello, hello. වේලාව සස 3:01 දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගිටාරෙන් අත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
2: Red FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: Hello.
1: Velam, how is it tonight, Vinadi? Hi.
0: Kaise ho tum, Nilam Kumari?
1: अच्छा है.
0: अच्छा है. अच्छा लगता है.
1: अच्छा लगता है सीनियास कुमारिया.
0: ओके
1: मैं आगे. हाउ हैव यू बीन?
0: सिंगरिंग ऑन प्लीज.
1: कोहमद आगे मैं पाहो के दावा स्टिक कोहमद.
0: मैं ठीक हूँ.
1: हरेर किया न को.
0: ठीक है.
1: बोलो ना.
0: बोलो मुझे.
1: අද තමයි World Birthday එක. මේක නොකර හිටියා තවල්. වැඩිපුර කරොත් ඒත් තවල්.
0: ඒ කියන්නේ දෙයියන්ගේ පිටින් මට ලබන සතියේ ඉඳලවත් මේ ස්ටුඩියෝ එකට එන්න හයක් තියාගෙන ඉන්න පුළුවන් කමක්
1: තියෙන්නේ. මෙච්චර කාලව නැහයි නැතෝද හිටියේ.
0: නම ගැල්ලපු යටේ ඉන්න එක්කෙනා පොඩ්ඩක්
1: මෙච්චර දවස් හැරි පොටර් එකේ විලන් වගේ අපේ කවිෂම අවා ගන්න. මෙතනින් ඉදිරියට තමයි මම නැහය එන්නේ.
0: මට මේ අර දකුණු කණෙන් පෙන්න තැහැ මට. දකුණු කණෙන් පෙන්න තැහැ මෙතන නාන්නේ තිය ඔන්න ඒක
1: තමයි. ඔව් ඉතින් මෙහෙමයි. අපි හැමදාම නෑවනම් ඔයාට මේ
0: ගංගතුර හතක් ගරලා මෙතන අපි ස්ටුඩියෝ එක යට වෙන තරමට
1: ඒ වගේම මේ මෙච්චර ලස්සන රැලි කොණ්ඩයක් මේන්ටේන් කරන්න වෙන්නේ අර ප්‍රනිෂා කියන
0: ඔයා පිළිගන්නවා නාන්න නැති නිසා තමයි කොණ්ඩේ රැලි වෙලා තියෙන්නේ කියලා.
1: ඔව් ඉතින් පොඩ්ඩක් විතර එහෙම තමයි. මං කියන්නේ ඒ යතර පිට රැලි කොණ්ඩයක් මේන්ටේන් කරන්න දවසක් නාන්න ඕනේ. ඒක තමයි අපේ රුටීන් එක. ඒව මේව කතා වැඩක් නෑ. දැන් වෙලාව හවස 3යි විනාඩි 8යි.
0: විනාඩි 8ක් ගිහලා 3 පහ වෙලා
1: අපි අරගෙන ඇවිල්ලා තිනවා සින්දු ගොඩාක් ඔය ආස කරන ඔයාට පුළුවන් ඔය ආදරේ කරන අයට ෆැමිලි එකේ කට්ටියට ෆ්‍රෙන්ඩ්ස් ලාට එතකොට ක්‍රෂ් එකට
0: ඩෙඩිකේට් කරන්න
1: බර්ත්ඩේ විෂස් එවන් ඒ වගේ මැනිවිසර විෂස් තියෙනවා
0: නේද කේක් එකක් මේ පැත්තට එවන්
1: එවන් අපි නම් තනියෙන් කේක් කෑව කවිය වෙලා හිටියේ
0: මං ආවට පස්සේ බොරුවට දෙකන කේක් එකක් ඉතුරු කරගෙන ඕකට තමයි කියන්නේ කුරිරු වැඩ කියලා.
1: ජීවිතේ කුරිරු වැඩ කරන තරමට අපි ඊට අත්දැකීම් වැඩි වෙනවා.
0: නෑ ජීවිතේ කුරුරු වැඩ කරන තරමට බඩ එනවා. බලන්නකො ලබන සතිය වෙද්දී.
1: හොඳ වෙලාවට බඩ එනවා කියලා කිව්වේ. තව චුට්ටක් එහෙම වුණා නම් ගෑන ළමයින්ට කේන්ති යන වචනයක් කියවෙන්නේ. හරි අපි එහෙනම් අද මේ විදිහට අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක ටිකක්
0: ඔන්න ඔය විදිහට හෙලෝ හෙලෝ සතියන්තයි මා ඊන්දුයි පැතුණක් පුරාටම ඇවිල්ලා ඉන්නේ ඔයාලගේ හිත අද්දරට. කවදත් අලුත් කාගෙත් නෙත් එක්ක.
1: ඔව් එහෙනම් ඔයත් නාලා කාලයෙම දැන් ලෑස් වෙන්න අපි දෙන්නවා හගෙන ඉන්න පැතුණක්.
0: Not on the last line.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 0.76

0: විරඳපොලි. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති.
1: යහතුන වඩන අපේ රස විජය.
0: විරඳපොලින් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: Meltdol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltdol paracetamol visheshayaki.

0: Happening been a bit of a me. Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
0: Love is in the air Love is in the air එන්න ආදරේ අල්ලගන්න
3: Net FM Hello Hello Satyantaya
0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 536 636

0: හීන වලට පනක් තියෙනවා.
1: පනක් තියෙනවා.
0: පනක් තියෙනවා කවි.
1: ඕකේ.
0: එනිසා තමයි ඔන්න දැනට ස්විට්සර්ලන්ඩ් ඉස්සරහින්ම ඉන්නේ FIFA World Cup board එකේ leadership
1: board. ඔය දැනට FIFA කියවහම මට මුලින්ම ඔලුවට එන්නේ මොකද්ද
0: කියලා. මකන්ද?
1: ශකීරා.
0: ශකීරා.
1: ශකීරා.
0: මේ දවස්වල ඉතින් උන්මාදයක් කළා.
1: ඒ වන් අන්න වෙනවනම් අන්න වෙනවනම් කැරක්ටර් එක. වාටත් පුළුවන් වයසට ගියාම ශකීරා වගේ වෙන්න. හැබැයි වාට බෑ.
0: මොකද ඔයා කියන්නේ අවුරුදු දැන් යාට වයස කීයද? පන් හිතන්නේ 50 plus නේ දැන්.
1: 50 plus.
0: 50 plus. ඒ වෙලාව තයාගේ එයා
1: ෆිට්නස් එක බලන්න.
0: ෆිට්නස් මේන්ටේන් කරන විදියක්. බියුටි එක මේන්ටේන් කරන විදිය.
1: ඒ විදියට ඉන්න එයයි. මෙතන පෑනක් බිම වැටුනහම අනේ අම්මෝ කියලා කොන්දාලගෙන නැගිටින ඔයයි. මට හිතාගන්න පුළුවන් අවුරුදු 50යිද කොහොමද ඉදීද කියලා.
0: ඒක ඉතින් මෙහෙමයි. ඒ හැමදේම තියෙන්නේ.
1: ඔව්.
0: ඒකින් Tamange අතේ තියෙනවා. හැබැයි ඉතින් තමන්ට හම්බෙන පාර්ට්නර් සපෝටිව් නම් ඉතින් සුපිරියා.
1: ඔය කැත්. ඒ කියන්නේ උදේ හවහා යවන්න ඕන මේ කන්දක් උඩ මුදුනක තියෙන කඩේකට හාල් කිලෝ එකයි පොල් කිරි දෙකයි.
0: ඔන්න බලන්න ඉතින් නේද ගෑනු ළමයි? ගෑනු ළමයි බලන්න කවීෂ අයියා අපි ගැන හිතන් ඉන්න විදිය. උඹ තමා වෙන්නේ මෙයා ගැන අගද පිරින්දාවට අර අපි කියන්නේ තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා.
1: ඉතින් ෆිට්නස් මේන්ටේන් කරන්න ඕන. ආවට ඒ අස කියන ෆිට්නස් මේ ෆිට්නස් මේන්ටේන් කරන අපේ අක්ක කෙනෙක් ඉන්නා මේ සජා කියලා. හරිද? සජා සජායිනි ගම්පහ. එයාට මේ එක්සර්සයිස් කරන්න කියලා කියලා තිනා ડોක්ටර් කෙනෙක්. කොහොමරි හරියට අමතක වෙනවා.
0: අමතක වෙනවා.
1: අමතක වෙන නිසා මේ මම ගෙදරට ගියා. ගෙදරට ගිහලා බලනකොට මුළු මුළු ගේ වටේම x x x x e x මම බැලුවා මෙයාට x මේ පොඩි ළමයි දෙන්නෙකුත් නේ යකෝ මේ x මතක් කර කර මේ මොකද්ද මේ කරන විගඩම. මම ඇයි මේ x කියලා ගහලා නෑ මල්ලි මට එක්සයිස් කරන්න අමතක වෙනවා. ඒකෙන් චූටි පුතා ගහලා දීලා එක්ස් කියලා මුළු ගේ වටේම
0: අම්මිට එක්සයිස් කරන්න ලේසි
1: වෙනවා. ලේසි වෙන්න.
0: අන්නේක තමයි අපි අවට ඉන්න මිනිස්සුත් අපි මොටිවේට් කරන්න ඕනේ මම කියන්නේ නේ.
1: නැත්නම් මොටිවේට් කරන්න
0: දැන් මේකනේ අපි අපේ යාළුව අපිව මොටිවේට් කරන්න එක්සයිස් කරන්න නෙමෙයි.
1: නෙමෙයි. කන්න. අද මාත් දැක්ක මම බලාගෙන ඉන්නේ
0: ප්‍රශ්නයක්.
1: දෙන්නෙක් එක්ක මේ එක්සයිස් කරන්න යනවා.
0: අපි එක්සයිස් කරන්න ගොඩක් ඔය ස්වීට්ස් තියෙන බේක් ෂොප්ස් වලට යනවා. ඒගවට සුප්‍රසිද්ධ මොනාද අපි නමම කියමුද ඔන්න ඔය
1: අපේ
0: බෑනේ නම කියන්න
1: බාෂී අක්කගේ මගේ දාපු අපේ අලුත්ම කැෆේ එක.
0: ඔව්.
1: මොකක්ද ඒකට කියන්නේ? නම මතකද නෑ අපරාදී.
0: අපි කැෆේ එකට
1: බම්බම් බෝලේ නෙවෙයි කැකිරි කැකිරි සීනි කැකිරි
0: සීනි කැකිරි
1: යා
0: සීනි කැකිරි කැෆේ එකට ගිහලා අපි සීනි කැකිරි ජූස් බොනවා.
1: ඒක නේ.
0: ඔන්න ඔයම තමයි ප්‍රශ්නේ. ඉතින් අපේ ෆිට්නස් මේන්ටේන් කරන්න බැරි ඒකයි. හැබැයි ඉතින් අපිට වඩා හොඳට මේන්ටේන් කරනවා නම් අපිට ප්‍රවුඩ් වෙයාගෙන
1: එනිසා
0: මේක හොඳට කරගෙන යන්න කියලා අපි විශ් කරනවා.
1: මේන්ටේන් කරනවා නම් ඔයා මේ පැතර කෝල් එකක් දීලා කියන්න ඕන.
0: කියන්න. ඒ වගේම WhatsApp එකට ඔන්න කට්ටිය මැසේජ් කරලා තියෙනවා. අපි දෙන්න ආව වෙලේ ඉඳන් අහගෙන අපේ නම් කියවන්න කියලා ඔන්න දැන් මම යනවා WhatsApp එක පැත්තට කවි.
1: යමු.
0: අපිත් හෙලෝ හෙලෝ සතියන්තය සද්දට අහගෙන ඉන්නේ ඇලියගොඩ චමින්ද මෝටර්ස් එකෙන් බොස් චමින්ද ඉන්නවා, රසින්දු ඉන්නවා, සනත් එක කොල්ල සෙට් එකම ඉන්නවලු. හෙලෝ හෙලෝ කවි මල්ලි ඉන්දු නංගි. හෙලෝ
1: හෙලෝ හෙලෝ
0: මමත් ආව හෙලෝ හෙලෝ සතියන්තයට නිත්තහන හැමෝම ඔයාලව එකතු කරගෙන සුපිරි සින්දු ගොඩක් ඕනේ කියලා තමයි අටියන් තොටින් සුජීව අය අපිට කියන්නේ. හෙලෝ හෙලෝ ගුඩ් ඊවනිං නෙළුම් කුමාරි සීනියස් කුමාරයයි ඔන්න ඉතින් සුපුරුදු මැසේජ් එක අපිට අශෝගෙන්.
1: අපේ අශෝ හරි ආදරෙන් එකතු කරගන්න අපි.
0: ඇයි සීනියස් ඔයා අයියේ රෝසමලීව නියෙන් දාලගේ වානතුයි අපිට හරි පාළු ඉන්නු.
1: අනේ ඉතින් බලන්නකො රෝසමලි රෝසමලි මට මාව ඩිවෝස් කරා.
0: ඕ නෝ.
1: ඔයාලා කියන්නේ ආයේ මේ රීමැරේජ් එකක් ගන්න කියලා.
0: රීමැරේජ් එකට යන එක ලේසි නෑ.
1: එහෙම තව නේද කතකින් එකක් ඇත්ත.
0: ලේසි නෑ.
1: ඔව්.
0: එනිසා ඔය මේ ඉන්න නංගිලා ටික බලාගෙන ඉන්න.
1: වෙලා තියෙන මට එකක් තෝරගන්න බැරි වෙලා තියෙන්නේ.
0: එක්කම මල් මල් වත්තකන ඉන්න මෙයා ඒකනේ. වැඩේ. ගුඩ් ඊවනිං කවිය බබා ඉන්දු බබා. තංගල්ලෙන් මම අප්සරා මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ඔයාලා දෙනවා net team එකේ හැමෝම එකතු කරගන්නවා.
1: හරි ආදරෙන් එකතු කරගන්නවා.
0: ඉන්දු කවිෂ්ව සින්දුවකට අපි දෙන්නවත් එකතු කරගෙන යන් කියලා කියන්නේ සුමিত্রා අක්කත් එක්ක ඉසුරිශානිකා ඒ වගේම නිලන්ත අයියා මෙන්න මේ කට්ටිය ඉන්නවා. කොහෙන්ද අපිත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ? උහන ලස්න සින්දුවක් අපිටත් ඕනේ කියලා අපේ ගෙදර යාළුවෝ මේ වෙලාවේ ගොඩක් ඇවිත් ඉන්නේ.
1: කවුද ඇවිල්ලා ඉන්නේ යාළුවෝ ගොඩ?
0: වාසනා ඉන්නවා, සෝමා ඉන්නවා, නිර්මිනි ඉන්නවා, සකුණී ඉන්නවා. ඊළඟට සකුණිකි
1: සකුණී අයියගේ දුව මැරි කරලද?
0: මැරි කරලාද? නිමාලියක් මැරි කරලාද? මැරි කරලා වෙන්න තිනේ.
1: ඕනේ.
0: අපි එමෙ හිටමු. නැත්නම් අපේ කවිගෙන් බේරුමක් නැහැ එකයි. අපිත් තහන හොඳ සින්දුවක් ඕනි කියලා සිරිපාලයි අයිනවා ගලේ ගලෙන් විඳුණු වැවෙන්. ඒ වගේම ඉන්දු කවි හෙල හෙල සතියන්තය අදත් අහගෙන ඉන්නේ මුළු net පවුලම අවිවත් එකතු කරගෙන සින්දු ගොඩක් දෙන්න කියලා
1: සම්පූර්ණයක් දෙනවා.
0: කියන්නේ තිනුලි දුව ලක්මාලිත් එක්කලා.
1: ඕකේ.
0: කඩවත ඉඳන්. ඒගවට මං යනවා හැමම බදුල්ල කොට ගොඩට. ගීතිකා අක්කවත් අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න ඕනේ හින්දා. ඔන්න ගීතිකා අක්කගේ ආදරණීය හස්බන්ඩ් අසංක. එතකොට පැටව දෙන්න සෙනු චෙනු. අම්මයි තාතයි අක්කගේ පවුල හැමෝමයි මල්ලිගේ පවුල හැමෝමයි මහියංගනේ අම්මා මල්ලි නංගි නංගිගේ පැටව දෙන්නවයි. කටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ net කාර්ය මණ්ඩලය හැමෝමත් ඔන්න එකතු කරගන්නවා කියලා කියන සඳ ලංකාවෙන් පූර්ණිමා විවාහගෙන ඉන්නවා. ඒ වගේම ඔන්න කවි මල්ලි කොල්ලෝ ඉන්දු අක්ක කෙල්ලේ මාත් ඔයාලා වහනවා. ඔයාලා නැතුව මේ පාළුවෙන්ලු හිටිය ඔය දෙන්නට අද තමයි ෆස්ට් මැසේජ් එක එවන්නේ. කම් ඔන් තෑන්ක් යූ.
1: බලන්න කොයාද ෆස්ට් මැසේජ් එක දාලා ආරම්භ කරපු ඒ ගමන.
0: ගමන සුබ
1: වෙන්නේ නැද්ද කියන්නේ?
0: රාත්‍රියේ සීතලෙන් අඩු වෙලා උණුසුම ඔබට ගෙන දේවා.
1: දේවා දේවා.
0: හරි හිනාව ෂෝක්ලු අයියාගේ මටත් සින්දුවක් දෙන්නලු.
1: අනේ තෑන්ක් යූ තෑන්ක් යූ.
0: අපේ අජිත් මුදුකුමාරණගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. රත්නපුරින් සුබ. අනේ අනේ එපා ඔයා එන්න භාෂ්‍ය අක්කත් එක්ක ආයිමත් මේ එන්නලු. හරිද?
1: එන්නගෙන භාෂ්‍යකට ඕක දාන්න. එතකොට හරි.
0: ඔව් එයා තමයි මග අරින්නේ. කවි බබා මග අරින්නේ නැමේ.
1: නෑ නෑ එතන පොඩි රිප්ලේස්මන්ට් එකක් සිද්ධ වුණා අපිට නේද? අපි සමාජිකාවකට නෑ නෑ ළමයි සමාජිකාව පැත්තකින් තියන්න මෙතන වැරද්ද කරපු එක්කෙනා මගේ දකුණට පැත්තේ ඉන්නේ.
0: එයා
1: නිසා තමයි මෙතන මේ ඉන්නේ පපෙතන මෙතන මෙතන මෙතන මෙතන
0: අපි මේ වයිකි වයි දිස් කොලවරි හරි.
1: යංග කොලවරි හගන්න. මෙතන ආයෙනික ප්‍රශ්න විසඳන්න කරන්න.
2: Super song.

0: FM Anu Paha, FM Anu Hatarai Tashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හලෝ හලෝ සත්‍යන්ත වේලාව හවස 3යි විනාඩි 46 දැන්.
0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
4: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: ආයුර්වේද කාලේ ඉරාලුකෝත් මාරෝද යනවා එක පරීක්ෂණ තියෙනවා කො බෑඩ් බ්ලොක් දෙක ආයෙත් පරීක්ෂණ කරලා ඔපරේෂන් එක කරනවා කිව්වා. නැත්නම් ඒ මං අහනවා එවන සම්මලවන්න මාර්ගගෙන කිව්වා විස්තර. ඉන්න දෙන්නේක පස්සකවන් ගත්ත දැන් හොඳයි. මේ මාන්සිය නැත්නම් පොඩි කල් ටිකක් නැත්නම් සම්බුළු ගලේ එම නැත්නම් ඉන්නකම හොඳයි දැන්.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940. මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
2: නෙත් FM. Hello, hello, Satyante.

0: Planet FM. Hello, hello, Satyantaya.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: වේලාව හවස 3:00 විනාඩි 46යි දැන්.
5: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
0: Net FM. Hello, hello, Satyantaya.

0: කවි
1: ඉන්න කවි ඉන්න හොඳින්
0: කවි හොඳින් ඉන්න නේද අර මේ පොඩ්ඩක් අර ටික්ටොක් එකේ වටයක් කැරකෙනකින් බිමට එහෙම වැටුනේ නැහැ
1: නේ නෑ නෑ
0: මම දැක වටයක් කැරකෙනකින් පොඩි ටික්ටොක් එකක් හදනවා ඔන්න අදත් වීකෙන්ඩ් එකේ සීන කුමාරයා ඉන්නේ මාත් එක්ක
1: තව
0: ටිකෙන් අපි පෝස්ට් එක දානවා මේ සීන කුමාරයා හොරකම් කරගත්ත කවුද කියලා කට්ටිය මට මොනවා කිසාප දෙයිද දන්නේ නැහැ එහෙම කරන්න එපා ප්ලීස් හොඳේ ඔව් මම එක දවසෙ ඉන්නේ මම තියාගෙන ඉන්නේ
1: ඔව් එකම එක දවසයි
0: ඊතර දවස් ඕන එකක වාට පුළුවන්
1: තියාගන්න
0: මම තියාගන්න මට පර්සනල් DM කරත් මට කමක් නැහැ නැත්නම් කමක් නැහැ අපිට අදාළ නැහැ
1: ඔකේ වදනත හොඳම වෙලේ කැගල් ශාන්ත රීලස්කින් අපේ ශාන්තයි කතා කරන්නේ කැගල් නිදහස් මාවතේ තියෙන්නේ
0: මොකද කියන්නේ
1: එයා කොහොමගේ වෙඩින් එක දවසට කෝට් එක ගන්න ෆ්‍රී දෙනවා කියලා
0: සීරියස්ලි
1: ඊට පස්සේ මම ඇහුවා වෙඩින් එක ගන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නද කියලා මම කිව්වා සෝරි අයියේ තාම නැහැ කියලා එයා ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුට හොයලා දෙන්නවා කිව්වා
0: එහෙම ආදරයක්
1: එහෙම එහෙම බලන්න මං ගැන කවිය පුතා ගැන කවි බබා ගැන දැන් හැමෝගෙම හිතේ ලොකු ආදරයක් තියෙනවා
0: ආදරයක් තියෙනවා මේ දැන් අපි තවදුරටත් කළු කුමාරයාට බය නැහැනේ ඒ වගේ දැන් මේ කියන්නේ කවිෂ්ටත් දිනක කවිෂ් මොකක් හරි අකර තැබ්බයක් වෙලා ඔය වගේ භූත ආත්මයක් වෙලා ඉපදුනත් අපි බය වෙන්නේ නැහැ කවි වාරි
1: නෑ බය වෙන්නේ
0: නැහැ අපි ආදරේ කරනවා
1: නෑ බය වෙන්නේ නැහැ කෙලින්ම ඒ කියන්නේ මම මේ ලෝකෙන් තුරන් වෙච්ච දවසට ඉඳු ඔයාලවත් එහෙට ගන්නවා
0: මොකන්ද ඔහුවට එන්න එපා
1: අපි මේ FM channel එකක් දාගමු
0: නෑ නෑ ඔහුවට එන්න එපා වෙන ඕන දෙයක් අපේ අම්මට ඉන්න එක ළමයයි
1: කෙලින්ම
0: කෙල්ල මම විතරයි
1: කෙලින්ම අපි තරුඳු බොසාවත් ගන්නවා ඊළඟට
0: ඔන්න මේ වෙලාවේ තරුඳු කට කට ගාලා වේවුලනවා දැන් මට ඇහෙනවා හකු දෙක එකට වදින සද්දේ මේ වගේ හිනායන කතා තියෙනවා සමහර ලස්සන පොත්වල ජෝකින්
1: කොහොමද මම නවල් එක ක්ලියර් කරගෙන යන්නේ මං අනිවාර්යෙන් වර්ධනයයි කියවන්න
0: ඔයාගේ ජීවිතේම විහිළුවක් කියලා නේද ඒක නම නවල් එක නම ජීවිතේම විහිළුවක්
1: ජීවිතේම දැන් මගේ විහිළුවක් කියලා කියලා වෙලා අල්ලපු ගෙදර එකා කිව්වා
0: එහෙමද අයගේ ඔයාගේ නෙමෙයි හොඳයි හොඳයි හොඳයි මේ ඒ මොකද දෙකට කියන්නේ ඒ අල්ලපු ගෙදර කෙනාගේ තියෙන කොන්ෆිඩන්ස් එකට අපි ඉස්සරම ආචාර කරන
1: තමන්ගේ
0: ජීවිතේ විහිළුවක් කියලා පිළිගන්න මේ මොක වුණත් ඇත්තටම මේ ජීවිතේ විහිළුවක් වුණත් ඒකිනු තඹ කරන්න පුළුවන් විදියක් තමයි පොතක් ලියනවා කියලා
1: කියන්නේ
0: හරිද ඉතින් ඒ වගේ ජීවිතේ ජයගත්තු මිනිස්සු වගේම ජීවිතේ පැරදිච්ච මිනිස්සුත් හරිද ඒ විදිහට පොත් ලියලා මිනිස්සු අතර ජනාදරයට පත් වෙලා තිනේ. ඒ කියන්නේ තමන් ජීවිතේ සාර්ථක වුණේ කොහොමද කියලා පොත් ලියපුවා ඇත්
1: තිනේ.
0: අසාර්ථක වෙච්ච අයගේ මිස්ටේක්ස් වලින් අත්දැකීම් අනිත් අයත් එක්ක ෂෙයා කරගෙන ප්‍රසිද්ධ වෙච්ච ඕනතරම් කතුවරු ඉන්නවා.
1: ඒ විතරද චපල ගෑනු කට්ටියකින් ගෑනු කට්ටියගේ ආදර මායම් වලට පැටලිලා.
0: ඒක තමයි කිව්වේ අත්දැකීම් වලින් ඉගෙන ගත්ත කට්ටිය පොත් ලියලා තිනේ.
1: යෝට කේන්ති.
0: චපල ගෑනු කියන්නේ පා. හැමෝම එක වගේ නෑ. ප්ලීස්. මේ අහන්න තිතින් දැන් ඔය වගේ පොත් ඔක්කොම ඔයා ගන්න දැන් රට වටේ ඇවිදින්න ඕනේ නැහැ
1: කොහෙටද යන්න ඕන
0: යන්න ඕනේ එකම එක තැනකට විතරයි හරිද හැමදාමත් වගේ ඔයා KCC එකට ගියොත් ඔන්න මේ පාරත් මහනුවර උඩරට පොත් දැක්ම එක වාට එකතු වෙන්න පුළුවන් මේ පොත් දැක්ම ඉතින් හැමදාම ජූනි මාසෙ තියෙනවානේ ඔන්න ජූනි මාසෙ මේ පාරත් 29 වෙනිදා ඉඳන් ජූලි 5 වෙනකම් KCC එකේ ඔයාට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් පවත්වන මේ කඳුඩරට මහනුවර පොත් දැක්මට ගියොත් ඔයාට ඕනේ කරන ඔක්කොම පොත් ටික එතනින් ගන්න පුළුවන් විශේෂයෙන් කියන්න ඕනේ මේ දරුවන්වත් එක්කගෙන යන්න ඕනේ පෙළ පොත් වගේ පෙළ පොත් නෙමෙයි සමාවෙන් ඉස්කෝලේට වැඩ පොත් ගන්න පුළුවන් ඒ වගේම අපිට අවශ්‍ය කරන ලියන පොත්ද චිත්‍ර පොත්ද පාඨ කතා කතා පොත්ද ඔක්කොම ගන්න පුළුවන් බබාලට ඕන කරන ස්කූල් අයිටම්ස් ගන්න පුළුවන් ඊට අමතරව ඉතින් ඔයා හොයන නවල්ස් කෙටි කතා එතකොට චරිත ප්‍රදාන මේ හැම දෙයක්ම චරිත කතා මේ හැම දෙයක්ම ගන්න පුළුවන් වාට දවසක කවිෂ්ක චරිත කතාවත් මෙතනින් ගන්න ලැබේවා කියලා අපි විශ් කරමු මේ ජීවිතේ විහිළුවක් කියන පොතත් වට නුදුරේදීම KCC එකේ මහනුවර පොත් දැක්මෙන් ගන්න පුළුවන්
1: ඒක ලස්සන නමක් දාලා තියෙනවා
0: අඩු ගානට දෙන්න කවි හොඳද
1: මට බෑ මං වැඩි
0: කරලා ලෝභ නම් වෙන්න එපා
1: කෙලිම ඉඳු ඇයත එනවා දැක ටග් ගාලා ප්‍රයිස් ටැග් එක වෙනස් කරනවා
0: What? No!

අපි බැංකුවට ඇද ඔකතම ප්‍රශ්නය ආය යන්න එන්න සල්ලි දාන්න මේක හරි කරදරයක්නේ. එනිසාවන ඊසි විදිහට කෑශ්ලස් ට්‍රන්ස්ක්ෂන්ස් කරන කල්චක ගොඩනගන්න ලංකාවවෙත් ඔන්න නිස්පී ඩිජිටල් ්‍රයි් තුන්වෙනි අදර සීසන් 3 එක දැන්වාටත් පුළන්කමක් තියෙනවා. ඉතින් නිස්පී ඩිජිටල් ්‍රයි් එක ඩිජිටල් විදිර ස්මාර්ට් විදිහට බැංකින් ට්‍රන්ස්ක්ෂන්ස් කරගන්න පුළන්වාට ඔයා ගාව හරිම ලේසි විදිහට ඇප් එකක් ඩවන්ලෝඩ් කරගෙන විතරක්. මොකද මේ ඇප් එක කියලා දැන් කෙනෙක් අහන්න පුළුවන්. NSB එකෙන් දීලා තියෙන ඇප් එක තමයි NSB Pay ඇප් එක. ඉතින් ඔයාට ඕනෙම තැනකට ගිහලා ඔයාගේ ඕනෙම device එකකින් Android device එකකින් Apple device එකකින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Apple App Store එකට ගිහලා එහෙම නැත්නම් Google Play Store එකට ගිහලා search කරන් තියෙන NSB Pay ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉක්මනටම ලේසියෙන් ඔයාගේ transactions කරන්න පුළුවන්. TT service එක නිසා එහෙම නැත්නම් telegraphic transfer service එක නිසා ඔයාට පුළුවන් වෙනවා ලංකාව කෙනෙක්ට cash transfer එකක් කරනකොට වගේම එහෙම නැත්නම් digital transfer එකක් අපි හිතමු foreign කෙනෙක්ට නැත්නම් foreign country එකක ඉන්න කෙනෙක්ට කරද්දිත් හරිම ලේසියෙන් වගේම ආරක්ෂිත විදියට easy විදියට මේ වැඩේ කරගන්න. ඒ වගේම ආරක්ෂිතව පහසුවෙන් විතරක් නෙවෙයි මූල්‍ය සේවාවන් ලබා දෙන්නේ NSB Pay app එකෙන්. ඔයාට හැමදාම වගේ QR එකකින් හරිම ලේසියෙන් මේ විදිහේ transactions කරගන්න පුළුවන් කමක් තියෙනවා. NSB විසින් තවත් ලබා දෙන service එකක් තමයි මේ letter of credit. එහෙම නැත්නම් LC service එක කියලා කියන්නේ. එතකොට ඔයා business කරන කෙනෙක් නම් ඔයාට ආනයන අපනයන වෙළඳාම් කටයුතු හරිම ආරක්ෂිත විදිහට මේකෙන් කරගන්න පුළුවන්. ඉතින් cashless payment ක්‍රමයට අපිත් දැම්මම update වෙමු.

0: FM anu hatırai taşmaata Net FM. Vasıra visi ekak pura satya samagin janta vishwase dinu Net News shaktimatva idriyata. දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01162863076677682 BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 01162125125 අමතන්න BYD ගරුසරු කොන්දේසිසහිතයි
1: Kills within that now nishpadan sandha anuma milak Gova gram 100 and rupel 10ai Kart Kolomban 50 gram 100 and rupel 24ai Isso gram 100 and rupel 179ai Kills now bavai anuma milai
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540
0: 98 Net FM Divaina Pura
3: Saheli happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak Swiss Tech ekata WhatsApp kara
4: million 2000 dakwa cashback laba ganna obe Swiss Tech aluminum quotation ekak 0.76787 WhatsApp karanna
3: welawa den hawas 4:02

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
2: Net FM. Hello, hello, Satyantaya.

0: ඔන්න විදිහ අලුත් පැයක් පටන් ගත්තා.
1: ඔව්.
0: අපි දෙන්න ඉන්නේ දෙවෙනි පැය. තව පැයයි. තුනෙන් දෙකක් ගියාම කියදෙන්නු?
1: තුනෙන් දෙකක් ගියාම එකයි ඉතුරු වෙන්නේ පොතේ හැටියට නම්.
0: දෙයනේ ගණන් පුළුවන්නේ.
1: චුට්ටක් පුළුවන්. වැඩි කොම්ප්ලෙක්ස් ප්‍රශ්න අහන්න එපා.
0: එපා නේ.
1: නිකන් අර මේ වීජ ගණිතය වගේ වහන්න යන්න එපා. ඔය ත්‍රිකෝණ මිතිය ගැන අහන්න යන්නම එපා.
0: ඕකේ.
1: ඉතුරු ඒවා ගැන නෙවෙයි.
0: මම ඔගේ ගණිතයේ මේ ප්‍රශ්නයක් අහන්න
1: හදන. හරි. XY set දින ඕන එකක්
0: අහන්න. XY set දින ඕන දෙයක් තමයි දැන් මේ අහන්න හදන. දැන් අපි වීජීය ප්‍රකාශන කියලා දෙයක් තියෙනවා අපි ඉගෙන ගන්න ඕන. ඒවැදී දැන් අපි නොදන්නා පදයකට ගොඩක් වෙලාවට x කියන පදේ භාවිතා ඔයා හිතන විදිහට ඇයි x කියන පදේ භාවිතා කරන්නේ?
1: වෙලාවකට හඳුනාගත් විදිහට ඉන්න නිසා ඊළඟ මොහොතේ අතුරුදහන් වෙන්නේ. වෙන මොකද? වෙන මොකක් හින්දා?
0: ඇත්ත. මොකද x කියන කද්දටත් අපිට අඳුරගන්න
1: බැහැ. අද මේ විදිහ එක විදිහක්. හෙට තව විදිහක්.
0: තව විදිහක්.
1: ඊට පස්සේ හිටියද නැද්ද කියලා මතක නැත වෙනවා. සමහර වෙලාවට හිසරදයක් වෙනවා. ඔළුව කැක්කුම හැදෙනවා මේ ප්‍රශ්න විසඳන්න ගියාම. x ගැන මතක් කරන්න එපා. නෙතට කඳුළු වෙනවා එච්චරයි.
0: එපා නෙතට කඳුළු. එපා එපා එපා පිස්සුද වලට. වඩ පිස්සුද.
1: මගේ කතාව මින් අවසානයි.
0: අසහා සිටි ඔබ සමට ස්තුති.
1: ස්තුති.
0: ඒ මුලින්ම ඉන්න අපිට කතා කරපු කීප දෙනෙක් එකතු කරගන්න.
1: හා යන්න අපි
0: එකතු කරමු නේද?
1: හරි.
0: අපේ සූර්ය වැවෙන් නීන ආරච්චි ඉන්න මං යාට ආදරයට දාපු නමක් දන්නවද?
1: මොකද්ද?
0: සූර්ය ආරච්චි.
1: සූර්ය සූර්ය වැවෙන් හින්දා ලියන ආරච්චි සූර්ය ආරච්චි කියලා දැම්මද ඔයා?
0: ඉතින් ඊට පස්සේ අපි යමු මාතරට.
1: සර්නේම් වෙනස් කරන්න එපා.
0: මාතරින් ඉන්න අපේ සෂාන්. ඊට පස්සේ අපි කුසුමාවති අම්මා ඉන්න එකට පිටි. හරිම ආදරණීය විදිහට කතා කරන අපේ එවර්ග්‍රීන් සමාජිකාවක්නේ.
1: ever loving.
0: ඔව් ever loving.
1: one and only one.
0: යා. හරි. ඊට පස්සේ අපි ඉන්න කෙලිම වල්පිට මුල්ලෙන් උපාලේ ඉන්නවා. ඊට පස්සේ wife ධම්මේ තුෂාන් මිහිරංග. ඔකින කට්ටියවත් එකතු වෙන අපි යන කොලියාපිටියේ ජයන්ත අයියා එකතු කරගන්න.
1: හරි.
0: ඊට පස්සේ ඉන්න අපේ අයේෂා සඳමාලි කැන්ඩි වලින්ද අපිට කාලෙකට පස්සේ කතා කරා.
1: හරි.
0: ඊට පස්සේ ආවත් ඔය ගොඩට මේකතු කරගෙන අපි යන ගාමිණී අයියා එකතු කරගන්න. ගාමිණී අයත් බොහෝ විට කතා කරලා සපදු ගහලා අපේ හොඳින් නරකින්ද කියලා බලලා හොඳක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි දිනපතා මහගින් එක්කෙනෙක් තමයි ඉතින්.
1: හරි. WhatsApp එකේ ඉන්න මෙන්න මේ කට්ටිය. උඩු හවුරින් හෙලෝ හෙලෝ කට්ටිය එකතු කරගන්න මාවත් එකතු කරගන්න කියලා බුද්ධික දේශාන් ඉන්නවා. ඊළඟට ඉන්නවා කෑගල්ලෙන් අපි වහගෙන ඉන්න සමිත නංගී, සවින්ද නංගී, අම්මා කුමාරි කට්ටියෝම එකතු කරගන්න අද තමයි ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකේ මේ පළවෙනි දවසට අහන්නේ. පළවෙනියට මැසේජ් කරේ අපේ ප්‍රෝග්‍රෑම් එකට කියලා තමයි දාලා තියෙන්නේ.
0: ෂා බොහොම ආදරේ බොහොම ආදරේ.
1: හදයි මෙහෙමයි. මුලින්ම මැසේජ් කරේ අපිට කියලා දාලා තිබ්බට.
0: ආ.
1: අපිට කලින් පැයවල් වල දාපු මැසේජ් පේනවා.
0: අපිට ඒව පේනවා.
1: අපිට ආ පේනවා.
0: අපි ඒව කිලිම හොයනවා.
1: අපි ඒව හොයනවා හරිද?
0: S.
1: S ඔයා නම කියන බැරි කම ටෙස් කියලා දාගෙන හිටියට
0: ඔයාගේ DP එක තේන මල්ලි. ඔයාගේ DP එක අරගෙන අපේ ඉඳු ඉඳු කිතර දේවාලයක් කරනවාලා දැන් නැතුණාට.
1: මට අංජනම් බලන්න පුළුවන්.
0: ඔව් කෙලින්ම ඉඳු. ඒ කියන්නේ අවස්වරුවට කෙලින්ම ආරූඪේ ගන්නවා. ඒ කියන්නේ FM එකකින් වෙරලා ගෙදර ගියාම ආරූඪේ ගන්නවා. කෙලින්ම රතු පාට සාටකයක් දාගෙන බෙල්ලේ මුළු ගම වටේම දුව දුව දුව දුව තමයි කෙලින්ම ඉඳු මේ දේවාලය කරගෙන යන්නේ.
1: අනේ මේ මට දොර ළඟ ඉඳන් කුස්සිය ගාවට යන ටිකට පණ නැහැ. ගෙදර ගියාම කෙලින්ම දුම්බල වර මතට අරගෙන යන්නේ අම්මේ මොනවද රැට කන්න තියෙන්නේ කියලා.
0: ශකීර වෙන්න කතාව. අනේ ඉතින්
1: මේ අහන්නකෝ ඉතින් තව ඉන්නවා කවි මල්ලිවයි මාවයි එකතු කර ගන්න කියලා ආදරේ ඔයාලා දෙන්නට කියලා අපිට මැසේජ් එකක් එවලා
0: තියෙන්නේ.
1: මේ අවිල සුභාෂීනි. ඒගවට සම්පත් මේකරකින් අපි වහගෙන ඉන්නවා දැමුණු පොළේ ඉඳන් අම්මා තාත්තා බාප ලොකු අය ප්‍රදීප් අමිල ජනිත් මහේෂ් සම්පත්.
0: ඔකේ.
1: කට්ටියම එකතු කර ගන්න කියලා අපිට මැසේජ් එකක්
0: තාත්තා
1: සම්පත් අයියා. චුටි පැටව දෙන්නෙකුත් ඉන්නවා අපි බබාලා දෙන්නවත් එකතු කර ගන්නවා.
0: ආදරේ.
1: නිගම්බු ධනංජය බණ්ඩාරසෙන් අන්තරින් රෝඩ් එකේ කට්ටිය අදත් අපි වහගෙන ඉන්නවා.
0: ශාරුක්ඛාන්ගේ මල්ලි වගේ නේද ටිකක්.
1: ඔව් නේද.
0: සල්මන් ඛාන්ගේ පොඩි ලුක් එකකුත් තේනවා. පැත්තෙන් බැලුවම
1: ප්ලීස් කන්නඩ දෙකලවන් කන්න. ඔය කන්නඩ දෙකට අමුතු විදිය රූප පේනවා. ඒක එයා කොච්චර ලස්සනද ඔය සල්මන් ඛාන්ලා ෂාරුඛ් ඛාන් වගේ ක්‍රීම් ගර්ල්ස් දෙවිචා නෙමෙයි.
0: මයි ගාඩ්.
1: අපේ ඔව් අපේ මේ හැමදාම වගේ අපිට මැසේජ් එක දාන්නේ මේ අපේ අයියා. නේද? කවුද දැම්මට අම්ම මතක නැහැ ධනංජය අයියා. ඊගාව ලස්සන සින්දුවකට මකුලොලේ රංජිත් අයවත් එකතු කරගන්න. හයි ලවින් ඩබල කොහොමද? ඒවියන් සූර්යා රාචි. අවිසා වෙලින්. ఐవన్
0: ఐవన్
1: ఐదత్ మం ఏవియన్ కిలకే
0: ఐదత్ మం ఐవన్ కిల హరి గస్సువా
1: ఐవన్ సూర్యారాచి దావి సావేలిందాం అపి వహగిని ఇన్నే
0: ఈ మనుసయావి ఏలియన్ కనేక్ కర్నవనే అమ్మ
1: ఏగావట నెతుల ఇన్నో అపి వహగిన అలునుగం వెహరింగ్ చాంపికావత్ ఎకుతు కరగన్న కిల తమై తీని హరి ఒన్నేనం కట్టి ఎకుతు కరగా తా అపి గావ సింధువట యన్న ఏగావ సింధు చెన్న కలిన్ తీనోమట ప్రశ్నయా కహన్
0: అన్న బలన్న
1: ఓయ ఆసమ కేక్ వర్గే ముకత్
0: ఓన కేక్ వర్గేకట మం ఆసై
1: ඇත්තමද?
0: ඇත්තමයි කියන්නේ.
1: ඒ කියන්නේ ඕනම එකක් කනවද?
0: ඕනම එකක් කනවා හැබැයි
1: රස නැත්තම්
0: ඕනට ඇඩිය අර විපින් ක්‍රීම් දාලා ඒක නිකන් අර විනාශ කරලා නැත්තම් කනවා හ්ම් හ්ම් ඒ කියන්නේ අර සමරක් කියලා තියෙන අර කේක්ස් නිකන් අර ඇඹුල් ගතියට හදපු ඒවසනේ
1: දැන් මේ ආද මේ මම කප් කේක් හදි අලුත් මේකක් ට්‍රයි කරා මම අනා හතවේ කියලා දුන්න විදිහට කප් කේකකින් සෑන්ඩ්විච් එකක් හදාගෙන කෑ
0: ඉතින්
1: ඔයාලටත් පුළුවන් ගෙදර කේක් ගෙනාපු වෙලාවට අර උඩ තියෙන ෆ්‍රොස්ටින් එක මැද රීටෙන විදිහට මැද්දෙන් කපලා අනිත් පැත්ත හරවලා සෑන්ඩ්විච් එකක් හදලා ගන්න
0: බ්‍රිටිෂ් කත්තේ කියන විදිහට ඒක තමයි කන්න තියෙන හරිම ක්‍රමය
1: හරිම ක්‍රමය නේ බ්‍රිටිෂ් කෙනෙක් තමයි අනා හතවේ කෙනා මම යාගෙන් තමයි ඉගෙන ගත්තා
0: so you have to follow her
1: yeah.
0: so but we have to do now our program
1: program oh අපි අපි program එක කරන්නේ මේ අපි දැන් පෝස්ට් එකක් දාන්න යන්නේ. ඔයාලා වැඩිපුරම කැමති ශ්‍රී ලංකාවේ නෙමෙයි. ඔයාලා වැඩිපුරම කැමති ක්‍රිකට්ද? නැත්නම් FIFA ආද කියලා? මොකද අද ඔන්න SL versus West Indies කණ්ඩායම් දෙක අතර තිබ්බ දවන්ත ද්වන්ද සටනින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 37කින් ජයග්‍රහණය කළා. දැන් ජයපැන් පානය කරන ගම අපි හඳගෙන
0: ඉන්නේ.
1: ඒ නිසා ඔන්න දාන්න බලන්න. දැන් ඒ අස්සෙම FIFA ත් යනවනේ. මේ වෙනකොට Team B එකෙන් ස්විට්සර්ලන්ඩ් කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. එතකොට මේ දේවල් එක්ක ඇයි ඔයා FIFA වලට කැමති ඇයි ඔයා ක්‍රිකට් වලට කැමති කියලා රීසනින් එකත් එක්ක අපිටත් පොඩ්ඩක් දැනගන්න අපේ පෝස්ට් එක ඇටින් කමෙන්ට් කරන්න මේ දැන් පෝස්ට් එක දාන්නයි හදන්නේ
0: වැඩිපුරම කමෙන්ට් දාන කෙනාට ඉඳුගානේ දොරදකේ ටීවී එකක් දෙනවා
1: ඔව් ඒ වගේම සඳුරේණු ගලන සැන්දෑවක කවිෂ්ගේ ගෙදර
0: සඳුරේණු ගලන සැන්දෑවක කෙලින්ම
1: අපේ කවිෂ්ලා ගෙදර අම්මා කැම් වෙලා ක්ලාසි කරලා දෙනවලු නිසා අපේ ගෙදර නැතුව එකලා ගෙදර යන්න
0: Very good.

0: පාලු හිතට මනමාල කතා අපි දෙන්න කිය හිරියට ඒ වගෙනින්න වාගෙන් වාගේ ප්‍රතිචාරය අපිට හම්බු නැත්තම් නිකන් මේක වැඩ කරන්න මං කියන්නේ හැම රිලේෂන්ෂිප් එකක් ඇතුළෙම ටූ වේ කමියුනිකේෂන් එකක් තියෙනවා ඒ නිසා අපි කියන ඒවට ඔයාගේ ප්‍රතිචාර කොහොමද බලන්න ඉවන්න බලන්න WhatsApp message එක
1: ඔයාගේ මනමාල කතාවත් අපිට කියන්න 012-55-33-63 ට කතා කරන්න පුළුවන්
0: ඒ වගේ WhatsApp කරනවා නම් 0711-95-95-95 message එකට
1: මනමාල කතාව අරගෙන එන්න

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.
1: හවස 4 විනාඩි 22යි දැන්.
2: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01112 125 125 අමතන්න.
3: Meltol හිස රථය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 01112 636 636.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
6: Kills within the now nishpadan sandha anumamilak Gova gram 100 rupel 16 Kart Kolomban amba gram 100 rupel 24 Instagram 100 rupel 179 Kills now bavai anumamilak
7: නුවර දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM.
1: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ. හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල්

ප්‍රයිසස් ළම මුණ ගැහෙන අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ල ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. ලක්ෂ 50කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774 390 3251. එහෙම නැත්නම් ගන්න 0774 390 3251.

0: සංස්කාරය
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
2: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
2: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
2: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
2: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
6: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
7: Net FM Hello Hello Satyante Hello Hello Satyante
8: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න අමතන්න 0112 559 669

0: ගිටාරයෙන් තත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: Net FM. Hello, hello, Satyantaya.

0: මේ දවස්වල සෑහෙන කතාබහකට ලක් වෙන වීඩියෝ එකක් තමයි අර රත්මලේ කතන්දරේ.
1: රත්මලේ කතන්දරේ
0: මනමාල කතා.
1: ඕකේ.
0: කාන්චන අනුරාධි සිං කරන්නේ
1: අලුත්ම song එක.
0: කාන්චනට එච්චර ලස්සනට act කරන්න පුළුවන් කියලා අපි දැනගෙන හිටියේ
1: නේද? Multi talented නේද?
0: Multi talented. ඒ වගේම සජිතේ acting ගැන සෑහෙන කතාව වෙනවා නේද? Jackson family එකේ pride එක. ඉස්සරහට අරගෙන යන්නේ සජිතද? නැත්නම් අකිලද?
1: කිලද?
0: ඒ වගේ ප්‍රශ්නයක් අපි අපේ post එකේ දාලා තිනවා. ක්‍රිකට් ෆෑන්ස් ලද? FIFA ෆෑන්ස් ලද?
1: FIFA ෆෑන්ස් ලද?
0: ඔය දෙකෙන් කොයි ගොඩේද ඔයා ඉන්නේ? කොයි කුලකේද ඔයා ඇත්තේ? මේ දෙක මැද්දේද ඉන්නේ?
1: මම නම් ෂකිරා ෆෑන්.
0: ෂකිරා ෆෑන් කියන්නේ FIFA ෆෑන් වෙන්නේ නැහැ. නෑ නෑ FIFA බලන්නේ නෑ මෙයා. ෂකිරාගේ අර එන්ට්‍රි පර්ෆෝමන්ස් එක බලනවා. එතනින් යන ටීවී එක ඔෆ් කරලා දානවා. මට වැඩක් තියෙන්නේ එච්චරයි. ෂකිරා විතරයි මම ෂකිරාගේ ෂකිරා මගේ කියලා නෙමෙයි.
1: එච්චරයි.
0: එච්චරයි. ඉතින් කවි.
1: කියන්න.
0: ඔයාගේ හිප්ස් බොරු කියනවත් are your hips don't lie
1: hips don't lie
0: don't lie නේද මගේ නම් hips don't lie ඔයාගේ නම් hips lie hips lie වෙනවා ටික වයසට යනකොට පිරිමි ළමයිගේ හරි හරි මේ අපිට කට්ටිය කතා කරා මේ පැතර ඊගවට whatsapp message දාලා තිනවා තව ඊළඟට දැන් ඔන්න කවි නම් සරින් සරේ බලනවා ඊයේ ආවෙ නැති හින්දා මොන වගේ ඉල්ලුමක්ද කවිර තියෙන්නේ කියලා whatsapp එකේ දැම්ම උඩ වහගන්න එපා
1: සෑහෙන්න දෙයනේ මම අපේ ගින්දරිව සනසවන්න ඇවිල්ලානේ
0: ඒකනේ කියන් මේ කියන්නේ ඔයා නෑ කියලා ගින්දරේට දුකක් ඒ කියන්නේ තනිකමක් පාළුවක් නැහැ
1: ඒ කියන්නේ අපේ කසාදි නැවත සිද්ධ වෙයි වගේ
0: ඔන්න අපිව දැන් අහගෙනනෝ ඉන්නේ සෙනුතිවත් එකතු කරගන්න අපේ තාත්තා අශෝකවත් එකතු කරගන්න සෙනුති කියන්නේ මේ නංගි ටෙෂාන් තමයි ගෝණ පොලි දැන් අපිට මැසේජ් එක දාන්නේ ටෙෂාන් ඔයාට වයස කීයද කියලා තනිය දාන්න අපි චුට්ටක් කතා කරමු නේද whatsapp එකට ඇවිල්ලා ඉන්නේ
1: මේ ඉන්නේ හොඳකට නෙවෙයි පුතේ ටෙෂාන් whatsapp එකත් අයින් කරගන්නමයි පුතා
0: DP ඉන්නෙත් මම එස්සකුර තියෙන්නෙත් මගේ නම හැබැයි නම කියන්නේ නැහැ කියලා මේ දාලා
1: තියෙන්නේ. නම කියන්නේ නැව නෝන හොයාගන්න වගේ එකක් දන්නේ
0: නැහැ. මට පේනවා ලොකු ටී-ෂර්ට් එකක් ඇඳන් ඉන්නද ජෙන්සි කොල්ලෙක් තමයි කියලා. ඕකේ. එස් අපි මෙහෙම බලාගෙන ඉන්නවාද හා? හරි හරි හරි ප්ලීස් අර හැරි පොටේ කියන නයා වගේ වෙන්න පමට යගේ නම මතක අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ වාහන යන ගමන් රිලැක්ස් එකේ අපි හගෙන ඉන්නේ තරින්දු හර්ෂණී එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ මේ ලස්සන කපල් එක අපි ආදරෙන් එකතු කරගන්න
1: බොහොම පරිස්සමින් දෙවියන්ගේ පිටින්
0: වාහන ධාවනය කරන්න
1: අන්න හරි
0: විශේෂයෙන් කපල් එකක් වාහනයක් ධාවනය කරනකොට ඉතාම පරිස්සම් විය යුතුයි මොකද ඔයාගේ අසිස්ටන්ට් Google Map එක වැඩි පාරවල් කියලා තාප්ප මැද්දෙන් කඩාගෙන යන්න පුළුවන්.
1: ඒ වගේ තියෙන හොඳ අත්දැකීම්.
0: මට හිම අත්දැකීම් තියෙනවා. මට වැරදිලා තියෙනවා. හැබැයි මම වැරදි හදාගන්න ගිහලා ආපහු වැරදිලා තියෙනවා.
1: මං ගිය දවසක් ක්ලාස් එකකට හරිද?
0: මොකක්ද?
1: අලුතෙන් ක්ලාස් එකක් පටන් ගන්න. ක්ලාස් එක යනකොට ඒ ආන්ටි කෝල් කරලා කිව්වා පුතා එන්න දෙකටම මං මැප් එක දාලා තියෙනවා. මං කිව්වා සාමාන්‍යයෙන් ආන්ටි මම මැප් විශ්වාස කරන්නේ
0: නැහැ.
1: පුතා මාව විශ්වාස කරන්න.
0: ඒක සමහර වෙලාවට මැප් වල මැප් බලාගෙන ගියාට පස්සේ මේ කෙරවල වෙන්නේ මේ මෙතනින් වැටෙන තියෙන මොහොතකට. ගඟක් මොහොතකට වැරෙන්න තැන
1: මම කතා කියන්නේ ගෙවල් දෙකක් අතර මැද්දිනුත් ගියා.
0: සමහර මිදුලවල් වලටම මැප් එක වැටෙනවා
1: ඩෙස්ටිනේෂන්. ඉවර උනේ රේල් පාරක් මැද්දේ.
0: අන්න නයිස්. ඒ කියන්නේ ජීවිතේම ඉවර වෙලා යන්නේ මැප් කියවිලා කේක. ඒ නිසා මැප් විශ්වාස කරන්න එපා. හායි ඔයාලා දෙන්නට කලවානෙන් පුෂ්පා ඉන්නවා අපි වහගෙන. හස්බන්ඩ් ප්‍රියන්ත වයි දොර දෙන්නවයි ඔයාලා වයි ඉන්නේ තන හැමෝම එකතු කරගෙන අපි සින්දුවක් අහමු කියලා කියන්නේ.
1: පුෂ්ප පිපිද පුෂ්පා
0: පුෂ්ප පිපි මකරන්ද සැලි ලස්සන බව්වෙක් ඉන්නේ දීපී එකේ හෙලෝ හෙලෝ සත්‍යන්ත මා තහගෙනානේ ඉන්නේ දුම්බර ලලිත් තුනේ ඉඳන් හය වෙනකන් ඉන්නවා කියලා කියනවා යස් නියමයි
1: ඕකේ
0: මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අචිනි
1: අනිවාර්යෙන් අචිනව ලස්සන සින්දු ගොඩකට එකතු කරන්න අපි භාෂිත් වගේ නේද ටිකක්
0: චක්ටකේ වගේ නේ භාෂයකගේ නැද නංගි කෙනෙක් වගේ එ නැද වෙනවද දන්නෙත් නැ මාත් නැද වෙනවනේ වත් දුරින් මට නැද වෙනව වෙන්න පුළුවන් අපි තව අහනවා තාත්තා අශෝක සනුති එකතු කරගන්න කියලා ටේෂාන් අපි කලින් මතක් කරා දැන් යන්න හදනේ
1: හයි
0: රශ්මිතා අපිත් සදර නැතිවෙ මහන කෑගල්ලේ හෙට්ටි මුල්ලේ මලවිට බෝ මලව ස්ටෝස් එකෙන් තමයි අපි මේ අහගෙන ඉන්නේ කසුන් අය අහගෙන ඉන්නවා අපේත් නම් කියන්නෝ
1: කියනෝන සද්ද වැඩි කරන්න ඔන්න ඉන්නවා කවුද අපේ රශ්මිකට වෙලා ඉන්නවා හැමෝම යන රශ්මී කඩේට
0: රශ්මී කඩේ මොනවද රශ්මී විකුණන්න තියෙන්නේ
1: අපිට ආවොතින් එහෙම රටකජි ගොට්ටක් එහෙම ගන්න පුළුවන් වේද
0: අනේ ඉතින් බලන්න ඔයාගෙන ඉතින් ඉන්නේ තම විදිය තමයි රශ්මියා
1: ඒ
0: කියන්නේ ලස්සන ඩීප එකක් දාලා පොෂ් කෙල්ලෙක් ඉන්නකොට රටකජි විකුණන කඩයක්ද කියලා අහනවා
1: ඉතින් මං කිව්වේ මට කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ කොච්චර ෂෝක් සුපර් මාකට් එකක් වුණත් කම වැඩක් නැහැ රටකජි නැත්තම්
0: රටකජි තියෙන්න මොනේද මාත් මටත් එක එක වෙලාවට පොඩි පොඩි මේ වීඩියෝ ක්ලිප් එවනවා මම දැන් කෝච්චි එනකම් රටකජි ලකයි ඉන්නේ
1: ඒ කියන්නේ ළමයි ඒක හොඳම වැඩේ කියන්නේ මෙයා එවනවා මේ ඔය මේ එක එක මේ අයිස්ක්‍රීම්ස් කාලේ හැම වීඩියෝස් එවනවා මේ ඔයා ඉඳලා ගියා විතරයි මෙතන අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා ඔයා ඉඳලා ගියා විතරයි මට මේකක් හම්බුණා
0: ඊට පස්සේ අපේ කවිය දානවා මටත් හම්බුණා රටකජි කොට්ට මේ අපි වහගෙන ඉන්නවා තම මේ අපේ කතන්දර අහන නෙමෙයි මෙයාලගේ නම කියනවාද කියලා මේ අහගෙන ඉන්නේ
1: කවුද
0: නේද අපිටත් සින්දුවක් දෙන්න සුදා කියලා
1: දෙන්න සුදා
0: අපේ SK TV representing පිළියන්දල මැසේජ් එකක් ඇවිල්ලා ඉනවා සජිත් තමයි අපිට මැසේජ් එකක් සජිත් සජිත්
1: සජිත්
0: සජිත් ඇන්තනි නෙවෙයිනේ
1: නෑ
0: මේ වෙන සජිත් කෙනෙක් හා හෙලෝ අයියා අක්කේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මායි අම්මයි ඔයාලා වහගෙන ඉන්නේ හැලිය ගොටින් සෙව්මිනි
1: අම්මයි තේ එකක් බිබීද එහෙම අපි වහගෙන ඉන්නේ
0: වෙන්න ඇතනේ ඔන්න රත්තරන් කඩේකින් අපි වහගෙන ඉන්නේ හරි අපි තාල වහගෙන ඉන්නේ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකෙන් මේක ඉන්දුට
1: වැඩක් වෙන්නේ
0: ගෝල්ඩ් ක්‍රියේෂන් එකක් ඉන්න ඒක මට තමයි
1: එහෙම අසාධාරණ නැද්ද කෙලින්ම මේ කවුද අපේ ජයන්ත අයියා
0: රත්තරන් වගේ කෙල්ලෙක් යහපැති ඉද්දි තව රත්තරන් මොකටද කවි ඔයාට
1: මැනිකක් වගේ මගේ ඉද්දි
0: හරි මේ ඉතින් මේ අපි සුබපතනවා නේද සජිත් ඇන්තනිගේ රංගන දිවියට අපි ගොඩාක් ආදරෙන් සුබපතනවා ඉතින් අපි බලමු කොහොමද ඉදිරියටත් මේ ඇක්ටිං ස්කිල්ස් කොහොමද මෙයාලා ලස්සන කරගෙන ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට අරගෙන යන්නේ කියලා එහෙම අරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගම අපි ඒ කළු කුමාරයට පුතා රංගපෑවගේ තාත්තත් රංගපාපු චිත්‍රපටයක් තිබ්බනේ මතකද ගරසරප
1: වෙන්නේ
0: චිත්‍රපටයේ සින්දුවක්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 011126636.
2: වේලාව හවස 4 විනාඩි 42යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්නියමන දලවේ.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 01112 125 125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
8: ඇයි ශුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-3131-540.
9: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් වෙන්න ඉන්න. අපි එන්නේ ජුනි 15 තනමල්විල, ජුනි 16

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේඉඳන් දවල් එක වෙනකන්
2: වසර විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නැත් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: Coca-Cola රස දෙ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 15 තනමල්විල ජුනි 16
6: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්.
7: Kiehl's වෙතින් දැන් ඔබට වැඩි ඉතිරියක්. ප්‍රීමා කොත්තුමී නයිමිරිස් නූඩල්ස් ග්‍රෑම් 400 පය පැක් එකක් සඳහා 125ක වට්ටමක්. මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් කිලෝ එකක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම Kiehl's Nexus ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
9: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
10: Net FM. Hello, hello, Satyante.

0: FM 94.8 Net FM Divaina Pura
1: Net FM Hello Hello Satyantea

0: වෙලා භව 4 විනාඩි 52 ළමයි.
1: මගේ පුංචි කුමාරිය නේද ආතරේ.
0: සමම් පිච්ච මල වාගේ.
2: සමම් පිච්ච මල් ටිකක් තියෙන එකතු කරගන්නත් මොකද කියන්නේ?
0: හා. ඒ කියන්නේ චරිතම හොඳ බොදු දරුවෝද?
2: ඔව් ඔව් හොඳ බොදු දරුවෝ සහ දැරිවියෝ.
0: පන්සලකට පූජා කරන්න දැන් වටිනවද?
2: මාබිම කාන්ති අම්මා ඉන්නවා.
0: හරි.
2: යාවත් එකතු කරගමු බොහොම ආදරෙන්. වශ අපේ ශාන්ත ටේලර්ස්ගේ අයියෝ මුලින්ම අපි එකතු කරගත්තා. මහර්ගම චන්දනී අක්ක ඉන්නවා. මහර්ගම දික්වැල් ගම්පා හැමෝම සෙට් එකම එකතු කරන්න කියලා අපිට කිව්වා.
0: ඕකේ.
2: ඊපස්සේ අපි ඉන්නවා අරකිල්ල ගස් කරින් අරුණ අයියා. යාවත් එකතු කරගෙන අපි කොහෙටද යන්නේ?
0: කොහෙටද යන්නේ?
2: කොහෙට හරි යමුවනේ ඔන්න ඔය.
0: එහෙම බෑ මම යන්නේ WhatsApp එක පැත්තට විතරයි. අපි කලින් කිව්වානේ 0795 95 95ට ඔයා මැසේජ් කරොත් අපි අනිවාර්යෙන් ඔයගේ මැසේජ් එක කියනවා කියලා. ඔන්නද ලෑස්ති වෙන්නේ ඉතුරු කට්ටියක මැසේජ් කියවන්න.
2: ඕකේ.
0: ඊට කලින් කියන්න ඕනේ අපේ ජයන්ත අය ගෝල්ඩ් ක්‍රියේෂන් හවුස් එකක් කරන කෙනෙක්. ඉතින් ඔන්න මට ලස්සන පෙන්ඩන්ට් එකක් තියෙන ලස්සන මාලයක ෆොටෝ එකක් ඉවර තිනෝ.
2: ඕකේ. මං තරහ යනවා. මේක
0: මේක ඉන්දුට කියලා.
2: මං කතා කරන්නේ.
0: කෆ්ලින් එකක ෆොටෝ එකක්වත් දෙවන්න මෙයාට.
2: අඩුම ගානේ කොෆින් එකකවත්.
0: ඔව් කෆ්ලින් ඕනේ කෆ්ලින් එකක ෆොටෝ එකක් එවන් ප්ලීස්. ඒක මාත් සත්‍රික්. හරිද? එපා එපා එපා මට ප්‍රෝග්‍රෑම් ප්‍රාර්ථනා කෙනෙක් නැතු වෙනවා. මෙහෙමයි හරිද? ජයන්ත අයියා. ඔයා ඉතින් මෙහෙම ෆොටෝ එකක් එවල විතරක් හරියන්නේ නැහැ. ඉතින් අපි ආසේ ඕක පේපර් මේ පාර්සල් එකක් විතර තැපල් කරලා හරිය වෙනවා නං.
2: මට හේතු නැතුව.
0: රිසර්ච් සර්විස් එකකින් හරිය වෙනවා.
2: ගොනි හැරෙන්න පොල් පැලේ කන්න කියලා.
0: එහෙම නෙවෙයි අනේ ඉතින් ආවේ මම කව කවුද කියන්නේ ගෝල්ඩ් දාන්න ඔස්ස නැත. මං කාලයක් ඇතරම කියනවා නම් ගෝල්ඩ් වලට ගොඩාක් හේට් කරපු කෙනෙක්. හැබැයි ඉතින් ස්කින් කලර් එකත් එක්ක පස්සේ ගෝල්ඩ් මට ලස්සනයි කියලා තේරුම් ඉතින් දැන් කිසි බාධාවක් නැතුව ජනන් ජාන්ත අයියට ඔකේ වන්න බලවම මට.
2: ජාන්ත අයියා වැඩ වැරද්ද ගත්තා.
0: හෙලෝ හෙලෝ කොහොමද ඉන්දු කවි?
2: ආදරේ ආදරේ.
0: දෙන්නටම දෙන්නම ලස්සනයි අනේ. දෙන්නටම ආදරේ. අපිවත් ලස්සන සින්දු කෘති කරන ඩාලින් කියලා තමයි තියෙන්නේ.
2: අනේ බාරින් ඩාලින් කියලා කරන ඔයාව ඩාලින්.
0: කලුතරින් චන්දි, දිලි, තිලා, කල්පි, ලකි, ඉන්ද්‍ර පද්මි අතර සියලුම දෙනා තමයි කරගන්න කියන්නේ. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මට ඉන්දුවක්ගේ උම්ම දෙකක් ඕනේලු. ඒවයිටින් අපිට තහනම් වැඩ.
2: තහනම් වැඩ තහනම්
0: වැඩ. ඔන්නයි කමන්නේ. ඊට
2: රහසින්
0: හොඳේ කාටවත් කියන්නේ පමම මෙහෙම දුන්නා කියලා. ඊගවට මොකද්ද?
2: ආසසකන විතරක් දෙන්නකෝ. ඒ කවුද?
0: හැලියකටින් වාග්ය. ඔයාගෙනත් එකක් ඔය ඉල්ල ගන්න ආසාවෙන් ඉන්නේ. හායි අයියේ. ඔයා ඊයේ. හායි අයියේ. ඔයා ඊයේ වාශි අක්කව දාලා ගියා නේද ඉන්දු අක්කි එක්ක ආවා නේද? ඔයා නම් හරිම නෝටිලු.
2: එහෙම නෑ නෝරා.
0: නෝරා තමයි කියන්නේ.
2: එහෙම නෑ එහෙම නෑ
0: නෝරා මම අර කියන්නේ සපත
2: කරනවා
0: දිවුරුම් අත ඉදිරියට යොදා මා සපත කරනවා මාත් එක්ක කවියෙක් ඔයවත් ගියේ නෑ කියලා කොහෙ ගියාද දන්නේ නෑ කියලා සපත කරනවා හැබැයි ජායි ගාවට ඉන්දු කවිය අපිත් අහගෙන ඉන්නේ මාසර නාමල් ටෙලසකේ
2: හලෝ හලෝ
0: ඔන්න නාමල් ටෙලසකේ ලස්සන්ට ඇඳුම් මහන අක්කලා අයියලා හැමෝම එකතු කරගන්නවා
2: ඔව් අනිවාර්යයෙන්
0: අක්ක මගේ වයස 21යි ටෙෂාන් මං අහා ප්‍රශ්න උත්තරේ ඔයා මටලා චුට්ටයි බාල
2: ටිෂන් මල්ලි ආවත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා
0: ඉතින් අනේ ආවත් එකතු කරගෙන අපි ඊගාව සින්දු අහන්නේ
2: ඔකේ
0: මට අහන්න දෙන්න ඉතින් මට දාලේ කියලා තමයි
2: නෑ නෑ වට නෙවෙයි
0: වෙන කාටද ආදරය කරන්නේ
2: මම කෙලිම ආදරේ බෙදලා දෙන්න හදන්නේ
0: ආදරේ අගේ දැනෙති මිනිස් තමයි ආදරේ බෙදන්නේ
2: මං ආදරේ කරන්න අවශ්‍ය නැහැ යන්
0: මං අසන්නේ

0: අලුත්ම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අපිකාව තියෙනවා අහසතරන් සින්දු කාටද ඕනේ?
2: Net FM. Hello, hello, Satyantaya.

ඇවිල්ලා ඔයා එක්ක බිව්වේ මාගරීටා මං ගමේ හිටිය කාලේ පැද්දේ හයර් එකට ආට අපේ එහා ගෙදර නීටා ගෙඩෝට තමයි රීටා මේ මාත් එක්ක පැනලා ගිහින් රැට නෑ පරාටා සල්ලි තරවෙලා මටම තිබ්බ සරට බූටා ඉතින් බෝට්ටුවට සල්ලි

0: ciao, ciao, ci vediamo presto.
1: Sati Antea. Sati Antea.

0: මිනිස්සුන්ට මනවනත් තින සැඟවුණු දක්ෂතා එලියට එන්න ඒ වයිබ් එකේම කෙනෙක්ෙන් ඉන්න ඕන
1: නේද? ඒක ඇත්ත. එක පිස්සුවකට ගැලපෙන තවත් පිස්සුවක් සෙට් වෙන්න ඕන.
0: වෙන්නම ඕන. ඒ වගේ තමයි. ඒ කියන්නේ මං වගේ පින්වත් දරුවෙක් ඔයාගේ යාළුවා වුණා හින්දා එතනින් මෙහාට ඔයාගේ ජීවිතේම පින්වත් වෙනවා. අක්කම අපි ඊයේ දානියක් දුන්න අපේ ගෙදර. සීරියස්ලි කියන්නේ? නැත්නම් මං මොකටද ඊනි වඩු ගන්නෙ?
1: ආඩුම ගානේ දාණයෙන් කැවුම් ගෙඩක් අතරන් ආවේ නැහැ.
0: කැවුම් ගෙඩි අරන් එන්න පුළුවන් ඉතුරු වුණානා. ඒවා ඉතින් අපි මෙහෙමනේ අපි දාන තිනකොට ඉතුරු කරගෙන දාන දෙන්නේ. දීලම දානවා. දානේ කියන්නේ දෙනවා.
1: ඔව් දෙනවා.
0: දීලා ඉවර කරන්නම දෙනවා.
1: දෙනවා. ඒ කියන්නේ සමහර ගෙවල් වල දාන ඉවර වෙලා බලනකොට මේ කනවනේ බත් එක යටින් මෙන්න මේ සමනේ අපි බත් එක උඩින්නේ ඔය ගොඩක් වෙලාවට මේ මාළු අනමනන් හොදිපිනි බෙදාගන්නේ.
0: බත් එක යටින් කට්ලට් එක.
1: බත් එක යටින් කට්ලට් එකක් මතු වෙනවා. බත් එක යටින් තලපත් බෙදපු කෑල්ලක් මතු වෙනවා. ඕන්න දාන.
0: ඔයා එන්න කලින් මම දානෙන් කෑම එකක් ගෙනාවා.
1: කරුණා කරලා ඔය ගැන මතක් කරන්නේ නැතුව මගේ
0: අපි ඉදිරියට යමු.
1: අපි ඉදිරියට.
0: අපි ඉදිරියට.
1: අපි ඉදිරියට.
0: අපි ඉදිරියට යමු. පන්දුවට වෙරෙන් පහරක් එල්ල කරන්න කලින්. FIFA මතක් වුණා වට. මේ අද තියෙනවා ඇත්තටම මං වගේ පින්වත් දරුවෙක් ඉන්නෝනේ මේක මතක් කරා. අද ලෝක World Blood Donation Day එක.
1: Okay.
0: ඒ නිසා මේ ඔන්න ගොඩක් තැන්වල මං හිතන්නේ ඩොනේෂන් ස්ටෙන් සෙන්ටර්ස් අද ඕපන් කරලා ඇති. බ්ලඩ් ඩොනේෂන් ඩේ එක අදට එදිලා තියෙන හින්දාම හරිනම් අපි මේක මෙච්චර පරක් වෙලා මතක් කරන්න හොඳ නැහැ. ඉතින් අද දවසේ අපි අන්තිම පැය ටිකේනේ මේක මතක් කරන්න. හෙට දවසෙත් උදේ වරේ ඔන්න බ්ලඩ් ඩොනේෂන් සෙන්ටර්ස් තියෙනවා නම් ඔයාගේ ගෙදර අවට එහෙමත් නැත්නම් ඔයාගේ ප්‍රදේශය අවට චුට්ටක් චෙක් කරන්න. ඔයත් තාම ඔයත් කැමති නම් නේද තවත් අසරණ ලෙඩෙක්ට එහෙමත් නැත්නම් ලෙඩ වෙලා ඉන්න කෙනෙක්ට එහෙමත් නැත්නම් අපි හිතන්න පුළුවන් පිළිකා රෝගියෙක්ට වෙන්න පුළුවන් අවශ්‍ය කරන ලේටික ඔයාගේ ඇඟේ දීලා ඒ පින ඔයාගේ කරගන්න. ඒ පින ඔයාගේ කරගන්න කියලා ලෝභකමෙන් ලේ දෙන්න එපා. ඒ මනුස්සයට සෙතක් වෙන්න කියලා හිතලා ලේ ටිකක් දෙන්න දන් දෙන්න. ඉතින් අද බ්ලඩ් ඩොනේෂන් ඩේ එක කියන එකක් මතක් කරනවා.
1: ඒත් එක්කම තව කියන්න පොඩි කාරණාවක් මතක් කරන්න සිද්ධ වෙනවා. සමනේ මගේ ලොකු ආසාවද ටැටූ එකක් ගන්න.
0: ටැටූ එකක් ගන්න.
1: අපේ අම්මනම් කේස්. ඒකෙන්ද අපි චුට්ටක කියන පොඩක් මගේරිය. හැබැයි මේ කියන්න යන දේ මේ දවස්වල ප්‍රමිතියෙන් තොර විදිහට ටැටූ ගහන ගැසීම හේතුවෙන් විවිධාකාර බෝ නොවන ලෙඩ අපි හිතමුකෝ HIV වගේ බෝ නොවන ඒ කියන්නේ
0: තාමත් ට්‍රාන්ස්
1: වෙන ඒවා බෝ වීමේ අවදානමක් විශාල අවදානමක් පැන නැගිලා තියෙනවා කියලා ඔන්න නවතම සමීක්ෂණයකින් හෙළිවිලා තියෙනවා.
0: ඔන්න ඩෙංගු වලට අමතරව තවත් එකක්.
1: ඔව් ඒ කියන්නේ මේ දවස්වල ඇත්තටම මම හිතන්නේ අර බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ලෝක විනාශයේ වීගෙනද මන්දා ඉන්නේ ටිකෙන් ටික.
0: මේ ඔච්චර දේවල් කියන්න බෑ අපිට. මේක අන්තිමට නෙත් එකෙන් ලෝක විනාශය වෙනවා කියලා කිව්වහම කොහමද? අනේ ඔයව ගණන් ගන්න පානේ. ලෝකෙ පෙරලුණත් අපි ජොලියෙන් ඉන්නේ. අපි ආසම සින්දුත් එක්ක ඉන්නේ.
1: මොකද
0: ඔයගේ අන්තිම චේතනාව හොඳයි නම් ආ දිව්‍ය ලෝකෙ උපදින්න කියලා විතරක්
1: මතකයි. විනාශ කරනවා නම් කරන්න අපේ ඉන්දු වගේ න බන්දු.
0: එහෙම ආ මේ වෙයාදාප මැසේජ් ඔයා කියවන්න ඔට්ටු නෑ හරිද? ඉන්දු ඔයා බන්දු දන්නවද කියලා SK TV repair center එකෙන් මේ අහනවා. ඒක මෙයා කියවනවා. ලැජ්ජ කරන්න එපා කවි මට. අපි WhatsApp එකේ ඉන්න කට්ටිය නම් දැන් හැමෝම ඇත්තටම කියොත් එකතු කරගෙන ඉවරයි. හරිද? දැන් ඔයාලා තමයි එකතු කරගන්න තියෙන්නේ. ඊට අමතරව අපිට පණිවිඩ කීපයක් තියෙනවා මතක් කරන්නේ. ඒක ටක්කාල කියලා ඉන. දැන් ඔයා තාමත් අර යල් පැනගේ විදිහට නම් ආදිකාලි විදිහට නම් තාමත් ඔයා බැංකුවත් එක්ක ගනුදෙනු කරන්නේ. පෝලිං වල හිටගෙන ඉඳගෙන එහෙමත් නැත්නම් තල්ලු වෙලා තෙරපිලා එහෙම කරන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකට මොබයිල් ෆෝන් එකට දාගත්තොත් NSB බැංක් account එකක් තියෙන ඔයාට පුළුවන් NSB pay app එකෙන් මේ transaction හරිම smoothly perfectly smart විදිහට කරගන්න. ඒ වගේම මූල්‍ය සුරක්ෂිතතාවයත් ඉහළම ඉහළයි. TT සේවාව හම්බ වෙනවා. ඒ වගේම LC සේවාව හම්බ වෙනවා. මොනවාද මේ TT LC services කියලා දැනගන්න පුළුවන් ඔයාට app එක download කරගත්තාම. TT service එක ගැන මම හිමීට මෙන්න මෙහෙම කියන්නම්කෝ ලේසියෙන් පහසුවෙන්. TT service එක කියලා කියන්නේ telegraphic transfer service එක. මේකෙන් ඔයාට රට ඇතුළත කාට හරි ඔයා මුදල් transfer කරන app එක through ඒ වගේම රටින් පිට කෙනෙක් transfer කරත් හරිම සුරක්ෂිත විදිහට ලේසියෙන් පහසුවෙන් easy විදිහට මනි ට්‍රාන්ස්ෆර් කරන්න හම්බ වෙනවා. ඒ වගේම LC කියන්නේ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්. ඒ කියන්නේ ඔයා වෙළඳාම් කරන කෙනෙක් නම් ඔයාට තියෙනවා නම් පොඩි බිස්නස් එකක් හරිද? ඔයා ආනයනෙක් අපනයන ඒ සේවාවන්. එහෙම නැත්නම් අපි කියනවා බඩු ගෙන්නනවා නම් රටේ ඉඳලා. එහෙම නැත්නම් මෙහෙන් බඩු යවනවා නම් එතකොට ඔයාට ට්‍රාන්සැක්ෂන්ස් කරගන්න සමහර ලාවට එක එක බැරියර්ස් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක් නම් ඔයාට ගොඩක් වෙළඳාම් කරන කෙනෙක් නම් ඔයාට මේ ඇප් එක තවත් ප්‍රයෝජනවත් වෙනවා. NSB Pay ඇප් එකත් එක්ක ඔයාට හරිම ස්මාර්ට් විදිහට දැන් ඔන්න ට්‍රාන්සැක්ෂන්ස් කරගන්න පුළුවන්, බැංක් පේමෙන්ට්ස් කරගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒත් එක්කම ඔන්න තියෙනවා ඔයාටයි මටයි වැදගත් තැනක්.
1: ඕකේ කොහෙද?
0: පුංචි මොලේ ලොකුවෙන් හැටි දන්නවද? පුංචි මොලේ ලොකුවෙන් හැටි කියලා කතන්දර පොතක් හම්බුණා මට ගිය අවුරුදු බුක් ෆෙයර් එකට ගියාට පස්සේ. ඒ ගිය අවුරුදු බුක් ෆෙයර් එක සංවිධානය කළා තිබේ තව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයම හැබැයි BMSH එකේ. මේ කියන්නේ BMSH එකේ අගෝස්තු වලින් පස්සේ තියෙන අගෝස්තු අන්තිම වගේ තියෙන බුක් ෆෙයර් එකට කලින් තියෙන කන්ද උඩ රට මහනුවර පොත් දැක්ම ගැන
1: කියවීම මිනිසා සම්පූර්ණ කරයිකොට මේ කියවන දෙන්න අපි කියන්නේ ඒ කියවීම ගැන නෙවෙයි.
0: නෙමෙයි. මේ අසම්පූර්ණ දෙන්න කතා කරන්නේ කියවන්න නැති හින්දා පොත් කියවීම ගැන. හරිද? අපි කියවන කියවිලිට අපි අසම්පූර්ණයි. ඒ නිසා ඔයා සම්පූර්ණ වෙන්න පොත් කියවලා. අපි තව ඉඳලා ඉරලා කියවනවා. වෙලාවක් නැති එක තමයි ප්‍රශ්නේ. ඊට වඩා අපි කියවනවා.
1: ඔව් ගොඩක් වෙලාවට මම ඔය ට්‍රේන් එකේදී හැම පොතක් කියව කියව ඉන්නේ බෑනේ කරන්න.
0: බෑ.
1: සමහර කෙනා නංගිලෙන්ද කියන
0: ලස්සනට පොත කියවනවා. ඒ පොත කියවන එකෙත් ලස්සන ගැන කියන්න ගියාම තමයි ඉතින්නේ.
1: පොත වහගන්න බෑග් එකේ දාගෙන මම නිදා ගන්නවා.
0: හරි. නුවණ දෙන කියවුමට සමාජයේ පෙළ ගස්වන්න ඔන්න වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වෙනිදා පටන් ගන්නවා ජූලි 5 වෙනිදා දක්වා තියෙනවා. ඔයාටත් පුළුවන් KCC එකට ගියොත් ඔන්න බුක් ෆෙයර් එකට ගිහිල්ලා ඔයාට ඕන කරන පොත් ටික ඔක්කොම ඩිස්කවුන්ට් එකම මිලදී ගන්න ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සංවිධානය කරන්නේ. ඉතින් කවුද නිල ගුවන් නිදුලිය?
1: වෙන කවුද? කවදත් අලුත් කාගෙත් නැත්.
0: මීඩියා පාර්ට්නර් අපි තමයි.
1: අන්න හරිය වගේම මේ දැන් අපි ලයිව් එකක් එන්නත් ඕන නේද?
0: ඔව් නේ. කීයට විතර දැන්?
1: අපි යමු හරියටම 5යි
0: 20ට.
1: 20ට වගේ.
0: ඕකේ. අපි එහෙනම් ඊට කලින් කටියම එකතු කරගත්ත ඒ දවස් සින්දුවට කියන් ආයි මේ පැත්තට එමු.
1: යමු.
0: වෙලාව හවස 5යි විනාඩි 13යි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: අලුත්තන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: මන් රපුන්සල් දුනාන කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection හැම අතින්ම සෙට්.
9: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
10: දුක් වෙන්න එපා, වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4394 කතා කරන්න.
11: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 011-2-636-636.
12: Kiehl's within the now nishpadan sandha anuma milak Gova gram 100 pen rupel 10 Kartkolamban amba gram 100 pen rupel 24 Instagram 100 pen rupel 179 Kiehl's now babai anuma milak
13: සංදි සෝයේට නව පිවිසුමක්. අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සෝය උදා කර ගන්න 0810 397 399 යාමට දීකායු ජොයින්ස්.

0: ජුනි 27 28 29 බණ්ඩාර වෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: A-Level වාණිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
2: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි. ගැම්මක් තමයි.
3: Net FM. Hello Hello Satyante.
2: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
3: Net FM. Hello, hello, Satyante.

0: වෙලාවස පහයි විනාඩි 25ක් වෙලා තියෙන්නේ. දැන් අපිට කතා කරපු ඔක්කොමලාගේ අපි නම් කියලා ඉවර කරා. තාමත් හිමීට ටයිප් කරන ගමන් දෙතුන් දෙනෙක් ඉන්න. අලගේ මැසේජ් දැම්මම අපි කියන්න. හරිද?
1: එවන්න එවන්න දග්ගාල එවන්න.
0: දග්ගාල එවන්න.
1: දග්ගාල එවන්න.
0: දග්ගාල එවන්න එහෙම. මේ අද තියෙන දවස ගත්තාම අද හරි මේ ස්පෝටි දවසක් හැමෝම බලාගෙන ඉන්නේ. දැන් මේ ලංකාව ජයග්‍රහණය කරා වගේ හැමෝම දෙපිලකට බෙදලා දැන් කට්ටියක් සපෝට් කරනවා අපේ මෙසීට, තවත් කට්ටියක් සපෝට් කරනවා රොනාල්ඩෝට, තවත් කට්ටියක් සපෝට් කරනවා කාටද?
1: අපේ ඉන්දුට කවිටයි.
0: ඔව්, මොකද දන්නවද? මෙන්න මෙහෙම පෝස්ට් එකට කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මං අපි දෙන්නම දැන් දාපු පෝස්ට් එකේ අපි ඇහුවේ මොකද්ද? මේ ෆිෆාද ක්‍රිකට්ද? ඇයි ඔයා ඒ දෙකෙන් එකකට ආස කියලා තමයි ඇහුවේ. එතකොට අපේ ආදරණීය
1: කවුද?
0: ආදරණීය නිත්‍ය ලිස්නර්ෂිප් එකක් තියෙන ආර්ක ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් එකෙන් ගාතින ඔය දෙකටම වඩා නෙත් FM ෆෑන්ස්ලා තමයි හොඳ කියලා. ක්‍රිකට් ෆෑන්ස්ලවත් ෆිෆා ෆෑන්ස්ලවත් නෙමෙයි, නෙත් FM ෆෑන්ස් තමයි හොඳ.
1: බර්ත්ඩේ එකක් තියෙනවා දෙමුද 20 එකක්.
0: ඕකේ.
1: හැබැයි අද නෙවෙයි තියෙන්නේ. 16 තමයි තියෙන්නේ. නට අපි දෙන්නකින් 20 එකක් ඉල්ලනවා. අපි 16 පහුවලනේ ආයි අපි
0: දෙන්නේ. නංජය අයියා තව දවස් දෙකක් තියෙනවා.
1: කොන්න හොය අපි දීලා දාමු අද.
0: නෑ, ඉතින් අපි දෙන්න නෑනේ සතිය.
1: අපි දෙන්න නෑ
0: නේ. සතිය මැද්දේ. හරි, අපි දෙන්න දෙමු. හරි.
1: ඕකේ.
0: මනම් කොහොමද මුලින්ම කියන්න?
1: 1 2 3. Happy birthday to you. Happy birthday to you.
0: Happy birthday to the Nanjiya Bandara.
1: ඔන්න එහෙනම් 50 වෙනි උපන්දිනයේදී දිගාසිරි පතනවා අපි දෙන්න එකතු වෙලා. අඩුම ගාන කේක් කැල්ලකින් භාගයක්වත් මේ පැත්තට එවන්න.
0: ඔව්, අපි ඒ කියන්නේ
1: early wishes කරේ මම
0: හිතන්නේ. early wish එකක් ඒ වගේම හරි මහන්සියෙන් අමාරුවෙන් සින් කරේ අපි දෙන්න. ඉතින් කේක් කැල්ල කෙවන්න දරන්නේ ඇයි? කිරිබත් කටක් හරි කමක් නැහැ. ඒ දෙවිස් ටිකක් එක්ක. ඔන්න එහෙනම් අවුරුදු 50ක් කියන්නේ ලේසි නෑ.
1: ලේසි නෑ නේ නෑ. බලන්නකෝ තරුණ භවයේ රහස රැකගෙන තාම ඉන්න අපූර්ව.
0: අර්ධ දශකයක් වර්තා කරලා තියෙන්නේ.
1: තාම මේ 20 ගණන් වෙනද ඉන්නේ ඉන්දු. නිකන් මේ ඕනේ නේද?
0: ඇති මං ගැන කිව්වද? කසුන් නාගහවත්ත අපේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා තිනු. සුබ සන්ධ්‍යාවක් වේවා දෙන්නට. හැමදාම නිත් සතියන්ත හගෙන ඉන්නවා. මං එක්ක අම්මා තාත්තා පොඩි මල්ලි නංගි නංගිගේ දුව පබලු. එතකොට ඊශ්‍රායලයේ මල්ලිත් එකතු කරගන්නවා. මොකද හැමෝම අහගෙන ඉන්නේ කියලා. ඒ වගේම සියලු රණවිරුවන්වත් එකතු කරගන්න හිතලා තිනවා අපේ කසුන්ට. හරි, ගාලින් තමයි කසුන් මේ මැසේජ් එක අපිට ඒ කමෙන්ට් එක දාලා තියෙන්නේ අපේ පෝස්ට් එක යටට. කමනියක් අයින්නවා. හායි හායි, හෙලෝ, අපිත් ඉන්න ආදරෙන් බලාගෙන කියලා අම්බලන් ගොඩින් හාද කෙල්ලේ කොල්ලෝ කියලා. හා හානේ බලාගෙන නෙමෙයි අහගෙන ඉන්න. අද අපිට බලාගෙන ඉන්න දෙන්න බැරි වුණානේ ඔයාලට. ඒගවට මදු ඉන්නවා අපිව අහගෙන, අප්සරා ඉන්නවා, පුෂ්පා ඉන්න ඔන්නේ කටිව තමයි අන්තිමට එකතු කරගන්න තියෙන්නේ.
1: ඉතින් අපි දැන් මොකද කරන්නේ? සින්දුවකට යනවද?
0: අපි යනවා ස්වභාව ධර්මයේ කියන දේ අහන්න.
1: ඕකේ.
0: සොබන
1: සොබන.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව හවස 5 විනාඩි 35 දැන්.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
4: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්නියම නදලවේ.
7: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා.

0: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරද්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
1: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112125125 මතන්න. BYD ගරුසරු. කොන්දේසි සහිතයි.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36.
4: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
5: Net FM. Hello, Satyam.

0: FM 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: දැන් වේලාව හවස 5 විනාඩි 45
3: Love is in the air. Love is in the air. Inna Adre Allaganna.
4: Net FM. Hello, hello, Satyante.

0: FM adu hatarai dashama ata net FM
1: taw vinadi pahakin ut havasa hayai
2: wasara 21 pura satya samagin janata vishwase dinu net news shaktimatwa idriyata
3: තන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
8: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
9: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
8: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් තමතන්න 011 2 862 363 076 716 3672
10: සත්‍ය අන්තය

0: මේ සින්දුවේ තියෙන වයිබ් එකම තමයි දැන් අපෙන් කට්ටිය ප්‍රශ්නයක් විදියට අහන්නේ. අපි දැන් යන්න ලෑස්ති වෙන්න කියද්දි කොහෙ යන්නද
1: ඉන්නද
0: අපි කොහෙ යන්න දානේ ඉතින් ඔයාලගේ හදවතල තමයි අපි ජීවත් වෙන්නේ.
1: සතියක් පුරාවට අපි ඔය දෙන්නේ ඔයාලගේ හදවතේ ඉඳලා ලබන සතිය එනවා අපි.
0: ඊට කලින් ඔන්න යන්න කලින් මතක් කරන්න තියෙනවා හැමදාමත් වගේ මේ පාරත් ඔන්න පොසොන් එකට බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්මවිෂය පොසොන් උදානේ තියෙනවා. ජූනි මාසේ 26 වෙනිදා හරියටම තව සතියක් වගේ තියෙනවා. සතියකට දවස් දෙකක් අඩුවෙන් හරි රාත්‍රී 7ට බණ්ඩාරවෙල පොසොන් පෙරහැර වීදි සංචාරය ආරම්භ වෙනවා. ඊළඟට 27 වෙනිදා හවස 4 ඉඳන් 29 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 වෙනකම්ම නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පූජාව තියෙනවා. ඒ වගේම සර්වඥ අස්ති ධාතු ධාතුන් වහන්සේ බුරුමදේශයෙන් පූජා කළ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ, තායිලන්තයේ සංගරාජ නායක ස්වාමින් වහන්සේ පූජා කළ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ, ඒ වගේම බක්කුල මහරහතන් ධාතුන් වහන්සේ, සීවලි මහරහත් ධාතුන් වහන්සේ කියන ධාතුන් වහන්සේලා දැක බලා ගන්න වන්දනාමාන කරන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. ජූනි 27-29 බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානේ පොසොන් කලාපයට ගියොත්. ඒ වගේම ශ්‍රේත පූජාව සජීවී වැඩසටහනත් උන නිතෙෆෙම් අපි ප්‍රමුඛවම මෙවරත් පැවැත්වෙනවා. 29 වෙනිදා පොසොන් පොය දවසේ උදෑසන 6 ඉඳන් රාත්‍රී 9 වෙනකන් පොසොන් තොරණ සදැහැගී මග පොසොන් නිර්මාණ දැක බලා ගන්න බණ්ඩාරවෙලට එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයෙන් තමයි මේක සංවිධානය කරන්නේ. අනුශාසකත්වය අතිපූජ්‍ය පොල්කම්පුල ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේකින්. ඉතින් හැමදාම වගේ අපි තමයි මීඩියා පාර්ට්නර්ෂිප් එක විදිහට ඉන්නේ නැතිවෙ. අපිට එහෙනම් ඔන්න දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා යන්න. WhatsApp එකේ ඉන්න හැමෝමත් අපි එකතු කරගෙන ඉවර හින්දා දැන් ඉතින් මෙන්න තව දෙන්නෙක් මැසේජ් දාලා එයාලවත් එකතු කරගෙන මෙයා ගම්පහින් ඉමේෂා ඉන්නවා අපිව බලාගෙන. උදාරි උපුලි මානි, යාපා ෘෂි, සමීක, පිනි, රිසාන්, නස්ලි, මනෝජ්, එතකොට මාලිකා කටියව එකතු කරගන්න කියලා කියනවා.
1: ඔකරම දාගම අපි මොරටුවේ වසන්තිය, දිනිත් මාතලින්, ඒ වගේම අකුරසි අශෝ, හැදියකුරු උපුල් හිටියාරච්චිවත් දාගමු.
0: හරි, ඒත් එක්කම ඔන්න අගෝස්තු මාසේ ළඟ ළඟම, ඒ කියන්නේ තව මාසෙකින් නේද, තව මාසයකට පස්සේ අපේ ශිෂ්‍යත් පහිෂ්‍යත් විභාගයට මුණ දෙන්න ඉන්න පුංචි පැන්ෂොන්ට සුවපතන ගමන්. අද ඕලෙවල් රිසල්ට් එන දවස කියලා මතක් කරන ගමන් හැමෝටම ඔන්න එහෙනම් අම්මලාගෙන් බණුම් අහන්න වෙන්නේ නැති ඔයා බලාපොරොත්තුන විදිහම රිසල්ට් එකක් හම්බ වෙන්න කියලා මේ කඩේමත් හොඳින් ජය ගන්න ලැබෙන්න, ඒලෙවල්ස් හොඳට කරන්න, ආස විෂයන් කරන්න, ඉසෙඩ් එකක් හම්බ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම්
1: අපි ගින්න
0: මම ඉන්දු
1: මම කවි.

0: තවතත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සවසහයයි විනාඩි 1යි.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 011 12 536 6

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: Kills within the nobody vadi tiriak. Prima kotumi naimiris noodles gram harasia pie pack ekak sandaha, siata visipaka vatamak. Medoli fat spread kilo ekak sandaha, siata tiagavatamak. Ovat adama Kills Nexus appika download kara pratilava rasak dinaganna.
2: Ika ika deval vala seat vela inna ayata hama athinma set connection ekak genai me. Speed, budget, usage, lifestyle. Okkotuma set SLC Mobitel Home 4G connection. Hama athinma set.
3: Brand new three-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට leasing පාසුකම් then LB Finance within. අමතන්න 0112 200.
4: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
5: කවදත් අලුත් කාගෙත් නෙත්

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරද්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
2: ආයුබෝවන්. දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස් 6:30 සමගින් මම ඉන්දු ආශ්‍රයා ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය දිල්ශාන් තුෂාර රත්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
2: බ්ලූමෙන්ඩල් සංක සහ මෝදර චතුර වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම විමර්ශන කොට්ටාසයට. පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් පරීක්ෂණ රැල්ලක් ගැන ආණ්ඩුවෙන් අනාවරණයක්. එල්නිනෝ තත්ත්වයේ බලපෑම ගැන අලුත්ම පුරෝකථනය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම කල්‍යාණ ලකුණු. Net News හෙට සිට අලුත් වෙයි.
0: Net News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
2: ඒ රාත්‍රියේදී දිවයිනට රැගෙන සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුණගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූමෙන්ඩල් සංක නැමැති අපරාධකරුවන් දෙදෙනා පැය 72 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වූට්ල මහතා පැවසුවේ මොවුන් දෙදෙනා රට තුළ සිදු විශේෂ අපරාධ කීපයකටම අවශ්‍ය කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු බවයි. සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේදී මෙරටට රැගෙනු ලැබූ අතර එක්සත් අරාබි එමිරාජයේ අබුඩාබි නුවර නැදී සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවටගෙන එරටින්ද පිටුහල් කර තිබුණා. මොවුන් මෙරටින් පලාගොස් අබුඩාබි නුවර සැඟවී සිටින අතරතුරදී මැදපෙරදිග යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන යාන සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන සිය ජංගම දුරකථනවල රඳවා තබාගෙන සිටියදී එරට ආරක්ෂකාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඔවුන් බන්ධනාගාර ගත කර පසුව මෙරටට පිටුහල් කර තිබෙනවා. මේ අතරේම සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත හා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසය වෙත භාර දී තිබෙනවා. පවතින දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වුණා. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ පාස්කු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ විනිවිද භාවයෙන් යුතුව සිදුකරන බවයි.
3: රටේ අපරාධ කල්ලිය මේ පිටකොටුවට අරගෙන විනා මේ අපේ රටේ අපරාධයේ පිළිබඳ නාටකම් නටන්න පටන් ගත්තා. හැබැයි මොකද උනේ, අපේ රටේ ස්වාධීන මිනිස්සු ඇවිල්ලා තනිතනින් අභියෝග කරා. ඇයිදී මිනිස්සුට කැක්කුමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දන්න විදිහට විශේෂම කටුවා පිටිය විශේෂම මේ අපරාධයට ලක්වුණු ඍජු අපරාධයට පත්වුණු 200 ගණකට වඩා මියගිය අපේ ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවක් ඉන්නවා. 500කට වඩා වැඩි පිරිසක් මේක ඇතුළේ තුවාලින් ලක් වෙලා. ඒක නිසා මම හිතන්නේ ඔවුන්ගේ විරෝධය සනිටුහන් කරමින් මම හිතන්නේ එතනට ඒගොල්ල අපේ රටේ අපරාධකරුවන් හම්බෙන්නේ නැහැ ඇති. හම්බෙන්නේ මම කියලා දැනගත්තට පස්සේ මේ රටේ මිනිස්සු ඇවිල්ලා ඒවට අභියෝග කරන්න කියලා දැනගත්තට පස්සේ අපේ රටේ අපරාධකාරී මොනවා හරි එක ඉල්ලීලා ඊට පස්සේ ගලෝගන කිව්වේ නොපඩවා මේක එන්නකම් ආයි මේ නැකිටින්නේ නැහැ සත්‍යත්‍රාය අඛණ්ඩ කියලා.
2: සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වර්තමාන රජයෙන් ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන ලෙසයි.
4: ඇත්ත හොයන්න දේශපාලනය මැදිහත්වයෙන් සම්පූර්ණයෙන්ම නතර වෙලා ඒ වගේ රජයත් අපි දැනගන්න ඕනේ දේශපාලන සංදර්ශන නොපවත්වා විපක්ෂයත් දැනගන්න ඕනේ දේශපාලන සංදර්ශන නොපවත්වා රාජකාරිය ඉටු කරන්න අවස්ථාව සැලසීම. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා, අපේ රටේ මේ ආයතන පිළිබඳව විශ්වාසනීයත්වය බිඳවැටීමක් තියෙනවා. ආණ්ඩුව පත් වුණාම සැකකරුවන් එක පිරිසක් වෙන්නත් තවත් ආණ්ඩුවක් පත් වුණාම සැකකරුවන් තවත් පිරිසක් වෙන්නත්.
2: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව වේදිරිමාන මහතා අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධව මෙවන් අදහස් පළ කළා.
5: ජෙනරල් සලේ සම්බන්ධයෙන් සිද්ධ කළේ මහජන මැදිහත්වීම නිශ්චිත ලෙසම කේන්ද්‍රගත වුණේ ත්‍රස්තවාදයේ වැළකීමේ පනත යටතේ ජනාධිපතිවරයාගේ නියෝගයේ මත පුද්ගලයෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී ඇතැම් විමර්ශකයන් අතින් සිදුවන මානුෂීය නොවන විමර්ශන මැදිහත්වීම සම්බන්ධව විරෝධය ප්‍රකාශ කිරීමක් විදිහට ඒක කිසිසේත්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් සිදු කළ බලපෑම් සහගත මැදිහත්වීමක් නෙවෙයි. ඊට අදාළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අදාළ මැදිහත්වීමක් නෙවෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඉන්න ඒ වගේම අධිකරණ නියෝගයකින් මෙපිට රඳවාගෙන තබාගෙන සිටින පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිද්ධ වන මානුෂීය නොවන විමර්ශන මැදිහත්වීම සම්බන්ධව තමයි පාර්ශ්ව කිහිපයක් ඒ විරෝධය පළ කළේ. ඉතිහාසයේ පුරාම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටි පුද්ගලයන්ගේ නිදහස සහ ඔවුන්ට සිද්ධ වන ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් මේ හා සමාන සමාජයේ මැදිහත්
2: පාස්කු ප්‍රහාරයේ මහමුලකරු මෙන්ම ඊට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ජාතික ජනබල වේග රජය කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රුපියල් මිලියන 81ක් වියදමින් සංවර්ධනය කෙරෙන හොරණ කනත්තගොඩ මාර්ගයේ සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
6: CID එක සහ නීතිගත දෙපාර්තමේන්තුවේ ගැන කරුණු අපි ආණ්ඩු එන්න කලින්ම කරුණ ඉදිරිපත් කළ අධිකරණයෙන් අප ලබාගෙන තිබුණා. ඒ අවශ්‍ය නම් පරීක්ෂණ විදියට යලිත් ඔහු අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරා. කොහොමවත් අපිට ඕම නැව තිබෙන්නේ මේකට සම්බන්ධ හැමදෙනාම පිළිබඳව පරීක්ෂණ කරලා මහමුලකරුවන් සහාය මුලකරුවන් මේක උදව් කරපු අය සියලු දෙනාම නීති හමුවට පමුණලා දඬුවම් පැමිණීම.
7: ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ආදරණීය ආණ්ඩුව
6: හම්බන්තොටේ චන්දේලෝනේ බලාගෙන තිබ්බා මොකද වෙන්නේ කියලා. පෞගේ කාලේ දිස්ත්‍රික්කෙන් චන්දේලක් නැතුව මුල් රටේම චන්දේක තෝරන ජාතික ලැයිස්තුවෙන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඉතින් මම හිතන්නේ ඌට මේ දේශපාලනේ පක්ෂයේ ඇතුළේ වැඩ කරන්න ගොඩක් දේවල් තියෙනවා. මන්ද කොහොත් වාඩිලා ඉන්නවා සලේ නිදාස් කරගන්න කියලා පිටකොටුවේ. දැන් තව ඕනම් අට්ටාල ගොඩක් ගහන්න පුළුවන්. ශෂි වීරංශෝටෙන් අට්ටාල ගහන්න පුළුවන්. එස්එෆ් ජන්සේනුවෙන් අට්ටාල ගහන්න පුළුවන්. තව ගොඩක් අය මම හිතන්නේ අධිකරණයෙන් සර්වගුණවර්ධනෙන් අට්ටාල ගහන්න පුළුවන් තමයි. ඒගොල්ලන්ට පුළුවන් තමයි දේශපාලන ව්‍යාපාරයේ අට්ටාල ගසමින් ඉස්සරහට යන්න.
2: අද දිනේද බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන මහතා පවසනවා.
8: දිවයිනේ බස්නාහිර සබරගමුව ඒ වගේම වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි කියලා බලාපොරොත්තු වෙනවා. අපි පහුගිය දිනවල කිව්වාගේ මිලිමීටර 50 වගේ අගයක් කියන්නේ වැසි තරම අඩුවීමක් තියෙනවා. ඒ වගේම අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් තැන් තැන්වල වැසි ස්වල්පයක් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ දිවයින හරහා හමන තුලඟ නිරිත දිශාවෙන් හමන තුලඟ තුරු මැද වයඹ පළාත සමහර කොටස්වල ඒ වගේම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල හම්බන්තොට ත්‍රිකුණාමලයේ වගේ දිස්ත්‍රික්කවල 5 කිලෝමීටර 40-50ක් වගේ දක්වා තරමක තද තුලම් පවතිවි. ඒ ගැන අවධානයෙන් ඉඳගෙන මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ වටා මුහුදේ කාලගුණයේ සැලකුවහම කොළඹ ඉඳලා ගාල්ල හම්බන්තොට හරහා හම්බන්තොට දක්වා වගේ වෙලට ඔබ වෙනන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි යෝගී ගුරුන් සහිත වැසි ඇති වේවි. ඒ වගේම දිවිනොට මුහුදේ සුලං හමන්නේ නිරිත දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් හම්බන්තොට සිට ත්‍රිකුණාමල මලේ දක්වා වන මුහුදු ප්‍රදේශ හැර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය 5 කිලෝමීටර 50ක් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මෙම මුහුදු රළු වෙන්නත් පුළුවන්.
2: ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කරනවා. එමෙන්ම මේ වන විට එල්නිනෝ තත්ත්වය පවතින්නේ දුර්වල මට්ටමක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේහි අධ්‍යක්ෂ අජිත් විජේමාන පවසනවා. දුර්වල මට්ටම පවතින මෙම එල්නිනෝ තත්ත්වය එළඹෙන පෙබරවාරි මාසයේ පමණ වන විට අති ප්‍රබල තත්ත්වයකට යාමේ හැකියාවක්ද පවතින බව පුරකථනය කරන බවයි ඔහු සඳහන් කළේ.
8: එල්ලිනෝ තත්ත්වයක් දැන් හටගෙන තියෙනවා ලෝකයේ දැන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා නෝවා සෙන්ටර් එකනොත් මේ එල්ලිනෝ වල අපි කියනවා දුර්වල මධ්‍යස්ථ ඒ වගේම ප්‍රබල අත්තා ප්‍රබල ඒ විදිහට අපි මේ වර්ගීකරණය කරනවා මේ වන විට එල්ලිනෝ තත්ත්වයේ තියෙන්නේ වීක් ඒ කියන්නේ දුර්වල මට්ටමක එල්ලිනෝ තත්ත්වයක් තමයි තියෙන්නේ නමුත් අපි මේ වන විට පුරෝකථනයක් තියෙනවා ඒක මොඩරේට් දක්වා වැඩි වෙලා ඊට පස්සේ ඒක ප්‍රබල අති ප්‍රබල තත්ත්වයකට යන තියෙන හැකියාවකුත් නොවැම්බර් වලින් පස්සේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වගේ කාලයේදී මේ අති ප්‍රබල තත්ත්වයකට යෑමට තියෙන සම්භාවිතාව මේ වන විට 60%කට වඩා පුරෝගතනය කරනවා. කොහොම වුණත් මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑමෙන් අපට ජූලි අගෝස්තු වැස්සේ ගොඩාක් අඩු වේවි. අගෝස්තු මාසයේ උෂ්ණත්වයත් ඉහළ යන්න පුළුවන්. නමුත් ඒ වගේම ගත්තොත් සැප්තැම්බර් මාසයේ දැනට තියෙන ලක්ෂණයක අපට වැස්ස අඩුවෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
2: මේ අතර කළුගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උපද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්ද වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පැවසුවේ කැලණි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයකද ඇතැම් ස්ථානවල ජලමට්ටම් කිසියම් ඉහළාගයක පවතින බවයි.
9: තික්කලාපේ ගංගා ද්‍රෝණිවල වැඩි වර්ෂාපතනයක් පෙන්නුම් කරන ඒ වගේම ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. ඉතා කුඩා මට්ටමේ ඇතැම් ස්ථානවලට කෙසේ නමුත් ඊයේ දිනේ වැඩිම වර්ෂාපතනය පෙන්නුම් කරන්නේ රත්නපුර ප්‍රදේශයේ මිලිමීටර 50-75 අතර ස්ථාන කීපයක වර්ෂාපතනයක් පෙන්නනවා. ඒ වගේම කළුගඟ සහ කැලණි ගඟ ඉහළ ද්‍රෝණිවල මිලිමීටර 50-25 අතර වර්ෂාපතනයක් තවත් ස්ථානවල පෙන්නුම් කරනවා. ඒ වගේම සමස්තයක් දරගත්තොත් නිල්වලා ගඟ, ගින්ගඟ, කළුගඟ, කැලණි ගඟ, ආතන ගලෝය සහ මහවය ප්‍රදේශවල වැඩි වර්ෂාපතනයක් පෙන්නුම් කරන ඒ වගේම මහවැලි ගඟ ඉහළ ද්‍රෝණියෙත් යම් මට්ටමක වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. කිසිදු ස්ථානයක විශාල ගඟ වතුර වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. කළු ගඟේ සහ මත්තන ගලෝයේ ඒ වගේම කැලණි ගඟේ තැතැම් ස්ථානවල ජල මට්ටම කිසියම් ඉහළ අගයක පවතිනවා. විශේෂයෙන්ම කළු ගඟේ මිල්ලකන්ද සහ රත්නපුර ඒ වගේම දූනමලයේ අත්තන ගලෝයේ මේ ජල මට්ටම් අවදානම් මට්ටම ඉක්මවා සහ සුළු ගඟ වතුර මට්ටමට ආසන්න මට්ටමක පවතිනවා. මහගම් වතුර තත්ත්වයක් හෝ ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් මේ දක්වා පෙන්නුම් කරන්නේ.
2: අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විටත් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් මීට පෙර තොරතුරු වාර්තා වුණේ එම විභාගයේ ප්‍රතිඵල හෙටින් ඇරඹෙන සතියේ මුල නිකුත් කිරීමට සූදානම්ව පවතින බවයි. 2025 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විභාග අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටියා. පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා කාලය තුලයි එම විභාගය පැවැත්වුණේ. වසර 21ක් පුරාවට සත්‍ය වාර්තා කරමින් ජනතා විශ්වාසය දිනාගත් නෙත් නිවුස් හෙට සිට තවත් ශක්තිමත්ව වඩාත් නැව් මුහුණුවරකින් ජනගත කරනවා. නෙත් නිවුස් මෙලෙස අලුත්වන්නේ ජනතාව විශ්වාස කරන සත්‍යයන තේමාව යටතේ. වසර 21ක් පුරාවට කුමන බාධක සහ තර්ජන පැවතියද අභීතව සහ නොසැලී නෙත් නිවුස් සත්‍ය වෙනුවෙන් පෙනී සිටියා. කිසිදු තර්ජනයක් හමුවේ හෝ වරප්‍රසාදයක් උදෙසා ජනතාව නොමග යැවීමට හෝ මුලා කිරීමට නෙත් නිවුස් කටයුතු කළේ නැහැ. ජාතිකත්වය ජාතිකවත් ජාත්‍යන්තරවත් නැවත නැවතත් අවස්ථා ගණනාවකදීම නෙත් නිවුස් සම්මානයට පාත්‍රවන්නේද ඒ සුවිශිෂ්ට මෙහෙවර හේතුවෙන්. ඒ අනුව ජනතාව විශ්වාස කරන සත්‍ය ලෙස අප තෝරා ගන්නා තේමාව හුදෙක් වචනවලට සීමාවන්නක් නොවේ. වසර 21ක් පුරාවට කලක් මෙන් ඉදිරියටත් නෙත් නිවුස් මෙම තේමාව ක්‍රියාවෙන් ඔප්පු කරනවා ඇති. ඊට ඇති සූදානම පිළිබඳ වැඩිදුරටත් මේ කරුණු දැක්වීම නෙත් FM රේඩියෝවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නුවන් ලියනගේ මහතාගෙන්.
10: අවුරුදු 21ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්. ඉතින් net fm ඔබේ විශ්වාසය දිනාගත හා සමානවම net news උත් ඔබ දන්නවා ලංකාවෙන් පිට ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙනුත් විශාල විශ්වාසයක් දිනාගත්තා. net යම කිව්වොත් යම් ප්‍රවෘත්තියක් ප්‍රකාශ කළොත් මේ ජනතාව ඒක එකපයින් පිළිගන්න තරම් විශ්වාසවන්ත වුණා. ඉතින් දශක දෙකක් ඒ විශ්වාසය අඛණ්ඩව අපි තියාගත්තේ අපි ජනතාව නොගැලපෙන අසත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් නොකරපු හින්දා. ඇත්තටම දැන් සංස්කෘති කියන එක මීට දශක දෙකකට කලින් අපි net fm පටන් ගන්න කාලයට වැඩිය විශාල වශයෙන් ලෝකේ පුරත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි හෙට 15 වෙනිදා සඳුදා දිනේ net news අලුත් ආරම්භයක් අලුත් ජවයක් ගන්න. ඔබ දශක දෙකකටත් අධික කාලයක් වාසමන්තව ඇසුරු කරපු net news ඊටත් වඩා නවීනත්වයෙන් සහ වේගයෙන් සහ විශ්වාසයෙන් යුතුව සත්‍ය ඔබගෙන එන්න අපි අවංකවම කැප වෙනවා. ඒ වෙනුවෙන් තාක්ෂණික කාරණා වගේම අපේ මානව සම්පත් වඩා පොහොසත් කරලා තියෙනවා. ඉතින් ඒ වෙනස හෙට උදේ net news ප්‍රකාශයේ ඉඳලා දැනෙයි. මේ නවමු වෙනස පිළිබඳව ඔබට දැනෙන හැඟෙන දේ අපිත් එක්ක බෙදා ගන්න. මොකද අපි ඔබ වෙතගෙන එන්නේ ඔබ විශ්වාස කරන සත්‍ය. ඒක අපි නිරන්තරයෙන්ම හිතේ තබාගෙන තමයි වැඩ කරන්නේ.
2: net news වාර්තාකරණය ආරම්භයේදී රේඩියෝවට පමණක් සීමා වූවක්. එහෙත් දැන් රේඩියෝවට සීමා නොවී net news digital මාධ්‍යයට ජයගෙන තිබෙනවා. මේ සඳහා net news නූතන උපාංග සහ යෙදීම් සමග තාක්ෂණිකවද බලගන්වා තිබෙනවා. ඒ පිළිබඳ මේ වැඩිදුරටත් කරුණු දැක්වීම net fm රේඩියෝවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉංජිනේරු නිලන්ත ප්‍රදීප් මහතාගෙන්.
11: වසර 21ක් පුරා net news වෙත තිබූ විශ්වාසය ඒ වගේම තවදුරටත් තහවුරු කිරීම සඳහා net engineer වන්සේ අපිට තියෙන සම්ප්‍රේෂණ පද්ධති අටම මේ වෙනකොට අපි අලුත් තාක්ෂණික මේවලම් භාවිතා කරලා යාවත් කාලින් කරලා ඉවරයි. ඒ වගේම අපේ මැදිරි සංකීර්ණයට මීට පෙර අපිට තිබුණා පහසුකම, කියන්නේ අපි හැමෝම දන්නා විදිහට අපිට voice cut එකක් කියන්නේ එහෙම නැත්නම් audio message එකක් අපිට එවන්න පුළුවන්. හැබැයි මේ අලුත් තාක්ෂණික මේවලුත් එක්ක අපිට පුළුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ඕනම වෙලාවක ඕනම තැනක ඉඳලා වීඩියෝ තාක්ෂණය සජීවීව අපේ මැදිරිය හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම net news වෙනුවෙන්ම අපි ඩිජිටල් ස්ටුඩියෝ එකක් නිර්මාණය කරලා තියෙනවා. මේක ඇත්තටම කිව්වොත් AI තාක්ෂණයෙන් යුතු කැමරා අතරකින් සමන්විතයි. මේක අපිට අලුත් නිර්මාණ අලුත් විදියට කරගන්න පුළුවන්. මේකේ තවත් වැදගත් කාරණයක් තමයි අපේ වාර්තාකරුවන් ප්‍රාදේශීය වාර්තාකරුවන් හෝ ඒවැනි කට්ටිය කීප දෙනෙකුට එක වතාවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අපේ මැදිරියට එකම වෙලාවකදී සම්බන්ධ වෙන්න පුළුවන්.
2: සෑම දිනකම උදෑසන 6:45ට, දහවල් 12ට සහ සවස 6:30ට net fm රේඩියෝවෙන් තවදුරටත් ඔබට net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් ශ්‍රවණය කළ හැකි. ඊට අමතරව සෑම දිනකම උදෑසන 8 සිට සවස 5 දක්වා net news පැයෙන් පැය යාවත් කාලීන කිරීම්ද ඔබට ශ්‍රවණය කළ හැකි වෙනවා. මීට අමතරව net news YouTube නාලිකාවෙන් සහ net news Facebook පිටුවෙන්ද අලුත්වන ලෝකයේ අලුත්තරතුරු එසැනින් යාවත් කාලීන කෙරෙනු ඇති. ඒ අනුව net news YouTube නාලිකාව තවමත් subscribe කර නොමැති නම් අද මේ subscribe කරන ලෙසත්, net news Facebook පිටුව තවමත් follow කර නොමැති නම් නැවත ඒ follow කරන ලෙසත් අප ඔබට ආරාධනා කර සිටිනවා. 0777-21-65 අංකයෙන් WhatsApp ඔස්සේද net news සමග සම්බන්ධ වීමට ඔබට හැකි. ඔබ පෙළෙන පොදු ප්‍රශ්න මෙම අංකයට දැනුම් දිය හැකි වනවා. ඔබ නෙත ගැටෙන හෝ ඔබ කන් වැකින ප්‍රවෘත්තිමේ වටිනාකමක් සහිත ඕනෑම දෙයක් හඬ පටිගත කිරීමක්, ඡායාරූපයක් හෝ වීඩියෝවක් ලෙස net news වෙත එවීමටද WhatsApp හරහා ඔබට පහසුකම් සැපයෙනවා. මෙන්න මේ WhatsApp අංකය නැවතත් 0777-21-65. වසර 21ක් පුරා සත්‍ය වාර්තා කරමින් net news ආ අභියෝගාත්මක ගමනේ අපේ සවියත් අපි උපයා ගැනීමත් ශ්‍රාවක ඔබයි. ඔබට ස්තුතියි. තවදුරටත් ඔබේ විශ්වාසය රකිමින් ජනතාව විශ්වාස කරන සත්‍ය සමග ඔබ සමගම සිටින බවට net news ප්‍රතිඥා දෙනවා. net news නිමව මෙලග net news හෙට උදෑසන 6:45ට. වැඩිතරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.
0: net news ඔබ වෙනුවෙන් දිවිහිමියෙන් net news ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-7672.
12: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
13: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
14: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
13: මාරයිනේ.
15: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
16: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
17: එහෙයි
16: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
17: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
16: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
18: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
14: Mobitel roaming plan එකක් activate කර දින 5කට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. Activate කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.satmobitel.lk වෙතින්.
1: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට. කවදත් අලුත් කාගෙත් නෙට්.

0: කවතත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත් අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨපුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්ලේ සමාගමකි
2: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112 863 863 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර වෙල යමු බණ්ඩාර වෙල යමු
1: කවදත් අලුත් කාගෙත් නෙත්

0: Sit mit Assepoel. Mit Assepoel.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරයුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත අරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව Subscribe කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සිත්නෙත් අසපුවෙන් මේ අමයුරු ධර්මදානමේ පින්කම අද දවසේ සිද්ධ කරන්නට යෙදෙන්නේ අංක 16 බටබල පාදුක ලිපිනෙහි පදිංචි දයාබර ස්වාමි පුරුෂයා පුතණුවන් ලේලියසා මුණුපුරා ඇතුළු ඒ පවුලේ පිරිස. ඒ අය බලාපොරොත්තු වෙනවා මීට වසර දෙකකට පෙර අභාව ප්‍රාප්ත වූ කුසුමා පද්මිනී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ උතුම් අරමුණ මේ පිවිතුරු ධර්මදානමේ පුණ්‍ය මහිමයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරමින් දහම් කතාව ආරම්භ කරමු. හැමෝගෙම හද සන්තානවල බුද්ධාලම්බන ප්‍රීතිය, බුද්ධානුස්සතිය වෙනදාටත් වඩා අතිරේක වශයෙන් ඉස්මතු වෙන කාලවකවානුවක් නිසා බුදුරජාණන් වහන්සේ ගැන ඒ උතුම් බුදුගුණ මෙනෙහි කිරීම වඩාත් අපි හැම දෙනාගේම චිත්ත සම්පහන්සණයට උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව, මහා ප්‍රඥාව, විස්මිත දේශනාව, ඒ ඇසූ ශ්‍රාවකයන් ලැබූ ශාන්ත සැනසීම, මෙව ගැන ඇහෙද්දී අපේ ජීවිතවලට දැනෙන්නේ විරාගී සුවයක්. ලෝකයේ සාමාන්‍යයෙන් ගත්තහම අඬන මිනිසාගේ ඇසට කඳුළු නැංවීම, නැත්තම් අඬන්න සෝදානමින් සිටින මිනිසා ඇඬවීම අපහසු දෙයක් නෙමෙයි. හිනා වෙන්නට බලාපොරොත්තුෙන් ඉන්න මිනිසා මොකක් හෝ කියලා හිනස්සවන එකත් අමාරු දෙයක් නෙමෙයි. හැබැයි හඬන වැළපෙන මිනිසා සදාකාලයට හැඳීම් වැළපීම් වලින් අතමුදවාලීම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම සිනහවෙනු කැමැති මිනිසා, හසරැල්ලෙන් ජීවත් ගෙමුණු කැමැති මිනිසා, හසරැලි මතින් ජීවත් වෙන්න කැමැති මිනිසා, එහුගේ සන්තෝෂයට කැමැති බව, සැපතට කැමැති බව හඳුනාගෙන විරාගී සැපතක් වෙත ඒ ජීවිතය පමුණුවා විරාගී හසරැලි මතින් ජීවිතයේ ගෙවෙන්නට සලස්වා උතුම් පරිනිර්වාණ පුරයට ගමන් කරන්නට සැලැස්වීමත් ලෝකයේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකී කටයුතු නැත්තං ඒකේ පුකාරණා දෙකම ඉෂ්ට සිද්ධ කරන්නට පුළුවන් එකම මුනිවරයෙකුට පමණයි මේ ලෝකේ. ඔබ දන්නවා ඒ කවුද කියලා? ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පුළුවන් අමා ධර්මයෙන් දෙවි මිනිසුන්ගේ හැඳීම් වැළපීම් සදා කාලයට නතර කරන්න. දෙවි මිනිසුන් සොයන්නා වූ සතුට, සැපත, සුවය, සහනය, සොම්නස වෙනස් නොවෙනසේ සදාකාලික සොම්නසක් බවට පත්කර දෙන්නට භාග්‍යවතුන් වහන්සේට පුළුවන්. මොකද හේතුව? භාග්‍යවතුන් වහන්සේ සදාකාලයට හැඳීම් වැළපීම් වලින් අතමිඳුනා. හැඳීම් වැළපීම් උපද්දවා දෙන ජාති, ජරා, ව්‍යාධි, වියසන, මරණ සමුදායෙන්ද අතමිදුනා. කොහොමද අතමිදුනේ? නැවත නැවත ඉපදීමට හේතුවන්නා වූ යම් හේතුවක් වේද, ඒ හේතුව මෙවන් අසිරිමත් වෙසක් සමයක බෝධි මණ්ඩලයේ සිට පරාජය කළා, නැත්නම් ප්‍රහාණය කළා. එකී ප්‍රහාණය හේතු කරගෙන භාග්‍යවතුන් වහන්සේට ආයේ කිසිදාක් ජරා මරණ දුක් උරුමවන්නේ නැහැ. ඒ බව පසක් කොට අත්විඳිමින් තමයි සිරි මුව මඩලින් අමයුරු ධර්මය දේශනා කළේ. ශ්‍රාවකයන්ගේ ජීවිතවලටත් ඒ හැඳීම් වැළපීම් ඉක්මවා යන මාර්ගය තෝරා පහදා දීම් වශයෙන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සදාතනික සුවය ලැබූ නිසා, පරම නික්ලේශී විරාගී ඇති සුවදායක බවත් පින්දපු නිසා, ශ්‍රාවකයන්ටත් ඒ උදෙසා ධර්මයේ දේශනා කරපු නිසා, ඒ අනුව පිළිපැදීමෙන් ඒ විරාගී රමණීය ශාන්ත සුවය ස්පර්ශ කරන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට ඒ විස්මිත හැකියාව තියෙනවා. ඒ බව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පිළිගන්නට ඕන. ඒ වගේම ඕනම මිත්‍යා මතයක් මර්ධනය කරලා සත්‍යයේ ආලෝකය දල්වන්නට භාග්‍යවතුන් වහන්සේට විශේෂ විස්මිත මහ විසරද ඥානයක් හදවතේ පිහිටලා තියෙනවා. ඒකේචි මේ වාද පතහා පොතුස්සිතා යන්නි සිතා සමන බ්‍රහ්මනාච තථාගතම් පත්වා නතේ භවಂತಿ විසරදං වාද පතාති වත්තං. විසරද වූ
වාද පතාති වත්තං වාද පත නැත්තං මිසදිටු වාද මතනය කරන්නට පුළුවන් තථාගතයන් වහන්සේ වෙත කවුරුන් හෝ කෙනෙක් මේ ලෝකේ වාද විවාද කරන්න පැමිණුණොත් ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා මිනිසෙක් වේවා දෙවියෙක් වේවා ඒ සියලු වාද විවාද බුදු සෙනෙපා අභියස පරාජයටපත් වෙනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාවම ඉරසේ සඳසේ බබල බබලා ඒ සත්‍යාලෝකය පැතිරලා යනවා කියලයි ඔය ගාථාවේ කියවුනේ යෝ ධම්ම චක්කං අභිභුය කේවලී පවත්තේ සම්භූතානුකම්පී තන්තාදි සම් දේව මනුස්ස සෙට්ටං සත්තා නමස්සන්ති භවස්ස පාරගුම් එවන් දහම් චක්‍රයක් ලෝකයේ දේශනා කරපු සියලු කාමෝග යෝග ආදිය මර්ධනය කරමින් මර බල විධමනය කරමින් එවන් ධර්මයක් ලොව දේශනා කරපු බුදුරජාණන් වහන්සේ සම්භූතානුකම්පීවයි ඒ දේශනාව දේශනා ප්‍රාතිහාර්ය දහම් සක ප්‍රවර්තනය කළේ තන්තාදි සම් දේව මනුස්ස සෙට්ටං දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ ඒ මහ මුනිවරයාට දෙවියන් සහිත ලෝකය වන්දනා කරනවා කියලයි ඔය ගාථාවෙන් මාතෘකා ගාථාවලින් කියවුනේ. එතන කියවුනා විසරදං වාද පතාති වත්තං කියන වචනය. විසරදයි වාද විවාද මඩිමින් සත්‍යයේ හඬ මතු කරන්නට සත්‍යයේ හඬ පතුරවන්නට බුදුරජාණන් වහන්සේට ඇති විසරද බව ලෝකයේ කිසිම සත්වයෙකුට ඇත්තේ නැහැ. දේශනා කරනවා චත්තාරි මානි භික්කවේ තථාගතස්ස වේසාරජ්ජානි. තථාගත බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ විසරද භාවයන් හතරක් තියෙනවා. මොනවද මේ විසරද භාවයන් හතර? සම්මා සම්බුද්ධසතේ පටිජානතෝ ීමේ ධම්මානපි සම්බුද්ධාති. తత్ర వతమం సమనోవా బ్రాహ్మణోవా దేవోవా మారోవా బ్రహ్మామా కోచివా లోకస్మిన్ సాధమ్మేన పటిచోదస్సతీతి నిమిత్తమే తం భిక్కవేన సమనుపస్సామి. ఉన్న పలము విసారద భావయ మహానిని మమ మే లోకయ అభియస సమ్మా సంబుద్ధత్వే లబువేమి ప్రకాశ కరేమి ప్రతిజ్ఞా దేమి. ఎసే ప్రతిజ్ఞా దెన్నా ఓ మాహట మే లోకే ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා දෙවියෙක් මාරේක් බ්‍රහ්මේක් වේවා කවුරුන් හෝ වේවා මේ ලෝකේ කෝචිමා ලෝකස්මින් කවුරුන් හෝ කෙනෙක් ඉදිරිපත් වෙලා සම්මා සම්බුදුයයි ප්‍රතිඥා දුන්නාට මොකද මෙන්න මේ ධර්මය මෙන්න මේ දහම් මෙන්න මේ කාරණා තාම භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරලා නැහැ කියලා කිසිම කෙනෙකුට කරුණු සහිතව සහධම්මේන චෝදෙස්සති තිනිමිත මේ තම් භික්කවේන සමනුපස්සාමි කරුණු සහිතව චෝදනා කිරීමක් තථාගතයන් වහන්සේට විද්‍යමාන නැහැ. ඒ කියන්නේ කරුණු සහිතව කිසිවෙකුට පැමිණ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට අභියෝග කරන්නට බෑ. නිමිත්ත මේතං නිමිත්තක් පත්තේ පිළිබඳව පේන්නේ නැහැ. මිනිසු විතරක් නෙමෙයි, දෙවියෝ විතරක් නෙමෙයි, බ්‍රහ්මයෝ සකලවිධ සත්ව ප්‍රජාව අතර එබඳු අභියෝගයක් බුදුරජාණන් වහන්සේට නැහැ. එනිසා කෙහෙමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි. නිර්භය භාවයට පත් වෙලා ක්ෂේම ස්ථානයට පත් වෙලා විසරදෝ මහණෙනි මම වාසය කරනවා. බලන්න පුදුම සහගත විස්මිත ප්‍රකාශය. ලෝකෙ කිසිවෙකුට මේ ප්‍රකාශයේ සේයාමක්වත් කොහොම කරන්නට බෑ. සියල්ලම අවබෝධ කිරීමනේ සම්මා සම්බුද්ධත්වයේ ලැබීම කියන්නේ. සියල්ල දැන ගැනීම. නොදන්නා කිසිත් නැති සියල්ල දත් උත්තම පදවියයි සම්මා සම්බුද්ධත්වයේ. සම්මා කියන්නේ මනාව, සම්බුද්ධ කියලා කියන්නේ තමා විසින්ම සියල්ල අවබෝධ කළ යන අර්ථය. තවත් ආකාරයෙන් ඒ අර්ථ නිරූපණ තියෙනවා. නමුත් මනාව භාග්‍යවතුන් වහන්සේ විසින්ම සියල්ලම අවබෝධ කරා. ගුරුවරයෙකුගේ අසුරක් මගේ පෙන්වීමක් පතක් පොතක් කියවීමක් හෝ වෙන යම් කෙනෙකුගේ මගේ පෙන්වීමක් තුළ ඉඳගෙන පුරුදු කරලා ලබපු අවබෝධයක් නෙමෙයි. එහෙම නැත්නම් පරායත් අවබෝධයක් නෙමෙයි. අනුන් පාදක කරගෙන ලැබුව අවබෝධයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ හද මඩලෙහිම පහළ වූ විස්මිතම අවබෝධය. ඒක සම්මා සම්බුද්ධත්වය. ඒ සම්මා සම්බුද්ධත්වයට නොපෙනෙන නොදැනෙන මානයක කිසිවක් නැහැ. දැනෙන පෙනෙන මානෙමයි සියල්ල පවතිනවා නම් පවතින්නේ. සියල්ල කිව්වහම අතීතගත වර්තමානයට අයිති අනාගතගත යම්බඳු ධර්ම වේනම් යම්බඳු ධර්ම කිව්වහම සංඛාර විකාර ලක්ෂණ ප්‍රඥාප්ත නිර්වාණ කියන මෙන්න මේ පංචවිධ නේජ මණ්ඩලය. මේ පංචවිධ නේජ මණ්ඩලයට සියල්ලම අයිති. තවත් සරලව කියනවා නම් ලෞකික ලෝකෝත්තර සියලු ධර්ම
බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. චතුරාර්ය සත්‍ය වශයෙන්, හේතුඵල වශයෙන්, කර්මඵල වශයෙන් අවබෝධ කළා. ඒ බව විසරදයි. කිසිම කෙනෙකුට සදොස් තැන් පෙන්වන්නට බැරි බව බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ආශ්චර්යමත් වූ පිහිටීමක්. ඔන්නෝ පිහිටීමේ ඉඳගෙන තමයි මේ උත්තම ධර්මය ලෝකයට දේශනා කළේ. ඒ විසරද භාවයේ ලැබුවේ මෙන්න මේ වාගේ පින්බර වෙසක් සමයක. ඊළඟට කෙහිනාස වස්සතේ පටිජානතෝ ඉමේ ආසව අපරික්කේනාති තතර වතමන් සමනෝවා බ්‍රහ්මනෝවා දේවෝවා මාරෝවා බ්‍රහ්මාවා කෝචිවා ලෝකස්මින් සහ ධම්මේන පටිචෝදෙසතේති නිමිත්ත මේතම් බික්කවෙන සමනුපස්සාමි. ඔන්න දෙවනි විසරද භාවය මෙම හොඳට සිහි කරන්න. භාග්‍යවතුන් වහන්සේ ලොව අභියස අකම්පිතව දේශනා කරනවා සියලුම කෙලෙස් ධර්ම අකුසල ධර්ම පහවගිය ජීවිතයකුයි මෙමා ලැබුවේ. මේ සම්මා සම්බුද්ධත්වයේ ලැබීමත් සමග අනන්ත සසරේ බල පැවති රාග ద్వේස මෝහ මදමාන පාප හිංසා සියලු අකුසල ධර්ම සදාකාලයට සහ මුලින්ම වාසනා සහිතව දුරු කළා. කවුද මෙහෙම ප්‍රකාශ කරන්නේ දේශනා කරන්නේ? භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ. සාමාන්‍ය ලෝකේ කෙනෙකුට මේ ප්‍රකාශය කරන්න පුළුවන් නම් ඉඳුරාම රහතන් වහන්සේ නමක්නේ. යටමාර්ගඵලලාභී උතුමෙකුටවත් මේ ප්‍රකාශය කරන්න බෑ. ආශ්‍රවයන් සියල්ලම ප්‍රහීනයි, කිහිනාසවයි කියලා කියන්න පුළුවන් රහතන් වහන්සේ නමකට පමණයි. ඒ වගේම සම්මා සම්බුද්ධත්වයේ තුල ලැබූ ක්ෂීණාශ්‍රව භාවය, ක්ෂීණාශ්‍රව වෙමින් ලැබූ සම්බුද්ධ රාජ්‍ය පිළිබඳව කියන්න පුළුවන් ලෝකේ එකම එක ආසම සම මහෝත්තමයන් වහන්සේට පමණයි. ඒ අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ විදිහේ ප්‍රකාශයක් සිද්ධ කළාම දෙවියන් බඹුන් මරුන් සහිත සත්තා ප්‍රජාව අතර කිසිම කෙනෙකුට ඉදිරිපත් වෙලා ඒකේපු කාරණය කරුණු සහිතව මඩින්නට, ඒකේපු කාරණේ කරුණු සහිතව නිෂ්ප්‍රභ කරන්නට, කරුණු සහිතව ඒ කාරණය වැරදි කියන්නට ලෝකෙ කිසිම කෙනෙකුට බැරි බවයි මේ උතුම් වදන් වලින් කියවෙන්නේ. ඒ එතකොට දේශනා කරනවා නිමිත්ත මේතම් භික්කවේන සමනුපස්සාමි, මාගේ ක්ෂීණාසර්ව භාවය අභියෝගයට ලක් කළ හැකි නිමිත්තක්වත් මා දකින්නේ නැහැ. නිමිත්තං අසමනුපස්සන්තෝ, එසේ නිමිත්තක්වත් නොදකිමින් කෙහෙමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි. ක්ෂේම ප්‍රාප්තව අභයප්‍රාප්තව විසාරද ප්‍රාප්තව මහණෙනි මම වාසය කරමි. ඔන්න දෙවන ආශ්චර්යමත් සම්බුද්ධත්වයේ සිහනද. මේක ලෝකයේ කෙනෙකුට, සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මේ කාරණය වටහා ගන්න එකත් පහසු නෑ. මොකද වටහා ගන්න තියෙන්නේ සක්ලේශී මනසකින්නේ. ඒ නිසා මේවා ගැන බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්

සම්බුද්ධත්වයේ ආශ්චර්යමත් විසරදත්වය පිළිබිඹු වෙන තුන්වන කාරණයක්. ඒ තමයි යේ කෝ පනතේ අන්තරායක ධම්මා බුත්ත භාග්‍යවතුන් වහන්සේ සිරිමුව මඩලින් දෙවි මිනිසුන් අභියස අන්තරායක ධර්ම දේශනා කළා. අන්තරායක ධර්ම දේශනා කළා. අන්තරායක කියන අනතුරුදායක කියන එකනේ. අනතුරුදායක කරුණු පෙන්වා වදාලා ජීවිතයකට මෙන්න මේවා කළොත් මෙන්න මෙහෙම විපතක් එනවා. අන්නේක් පෙන්වීමට කියන අනතුරුදායක කරුණු පෙන්වීම. තේ පටිසේබතු ඒ පා කියපු අනතුරුදායකයි කියලා කියපු දේ සිද්ධ කිරීම තුළ නාලං අන්තරායාය අනතුරක් වන්නේ නැත කියලා ලෝකයේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. ඒක පින්වතුන්ලාට වැටහුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේම අකුසල් මේව අන්තරාය කරයි මේව සිද්ධ කිරීමෙන් මතුමතුත් විශාල අනතුරකට භාජනය වෙනවා, සතර අපා දුකට නියම වෙන්න පුළුවන්. ඒ විදිහට දේශනා කරාට පස්සේ කාටවත් කියන්න බෑ මේ ලෝකේ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් වෙනියම් සත්වයෙකුටවත් ඒ අන්තරායකන ධර්ම එපා කියපු දේ සිද්ධ කළොත් එයාට අනතුරක් වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. එතකොට සහ ධම්මේන පටිචෝදසතියේ නිමිත්ත මේ තම් භික්කවේ න සමනුපස්සාමි නිමිත්තක්වත් ඒ පිළිබඳව පේන්නේ නැහැ. එබඳු චෝදනාවක් කරන්න පුළුවන්. එනිසා එබඳු නිමිත්තක් වන් නොදකින විසරද දේශනා විලාස ඇති බුදුරජාණන් වහන්සේ කෙහෙම ප්‍රාප්තව අමය ප්‍රාප්තව විසරද ප්‍රාප්තව මේ ලෝකේ වාසය කරනවා. ඒක තමයි තුන්වන සම්බුද්ධත්වයේ විසරදත්වය. ඊළඟට සම්බුද්ධත්වයේ සම්බුද්ධ රාජ්‍ය ලැබූ ධර්ම රාජයන්ගේ සතරවන විසරදත්වය තමයි යස්ස කෝ පනතේ අත්ථාය ධම්මෝ දේසිතෝ. යම් බඳු අරුතක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා නම් සෝ ඒ ධර්මය න නීයාති තක්කරස්ස. ඒ ධර්මය පුරුදු කරන කෙනාට ඒ පුරුදු කිරීම තුළ උතුම් නිවන් මගේ ගමන් කරලා මනාව සම්මා දුක්ඛකයයි මනාව දුක් අවසන් කිරීම පිළිබඳව නැත්නම් මනාව දුක් අවසන් කිරීම පිණිස ඒ දේශනාගත ප්‍රතිපදාව හේතු වන්නේ නැත කියා ලෝකෙ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ සත්වයාගේ දුක් නසනු පිණිස අනුදැන වදාළ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අංග 8කින් යුතු නිවන් මඟ. ඒ නිවන් මඟේ පිළිපන් ශ්‍රාවකවරයාට ඒ පරම සැනසීම ලැබෙන්නේ නැත කියලා කිසිවෙකුට ඉදිරිපත් වෙලා කරුණු සහිතව පෙන්වන්න පුළුවන් හයියක් තියෙන කෙනෙක් ලෝකේ නැහැ. මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ. එසේ පෙන්වන්න පුළුවන් හයියක් තියෙන කෙනෙක් ලෝකේ නැහැ කිව්වහම එහෙම හයියක් තියෙන කෙනෙක් හිටියොත් පෙන්වන්න පුළුවන් කියලා අදහසකුත් මේ තුල නැහැ. මොකද මේ පරම සත්‍යයේ සිහනද භාග්‍යවතුන් වහන්සේ යමා ධර්මයේ දේශනා කළේ යම අරුතක් වෙනුවෙන් නම් පිළිපදින්නා ඒ අරුත වෙත ඒකාන්තෙන් ටිකෙන් ටික සමීප වෙනවා. හැබැයි ඒක ශ්‍රාමකයාගේ හැකියාව මත කැපවීම මත පුහුණුවේ පමණ මත එව නැත්තම් දක්ෂතාවය මත රඳාපවතින දෙයක්. ශ්‍රාවකත්වය සත්පුරුෂ ධර්මවලින් පිරුණොත් ශ්‍රාවකත්වය කුසල වීරිය මත දිවුණුව රඳාපවත්වාගත් ඒ ශ්‍රාවකයාට ඒ ධර්මමාර්ගයේ සැනසීමක් විඳින්නට පුළුවන්. වගේම සංසාර ගමනේදීත් ශ්‍රාවකවරයා සම්පාදනය කරලා තිබිය යුතු කරුණුත් තියෙනවා. නිවන් පිණිස එකට කියනවා ශ්‍රාවක පාරමිතාව කියලා. ඒ ශ්‍රාවක පාරමිතාවත් කුළුගන්වාගෙන තිබුණොත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය සම්මුඛ වූ වහාම එදහම් සවනත වැකුණ වහාම ඒ ශ්‍රාවකයා ඒ අනුව සුවචව පිළිපැද්දොත් නැතිරස්සේව වැඩි කාලයක් යන්නට කලින් ඒ ධර්මයෙහි ප්‍රත්‍යක්ෂය අත්විඳිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කරලා ලෝකෙ කිසිම කෙනෙකුට මේ ධර්ම මාර්ගයෙන් සැනසීම ලැබෙන්නේ නැත කියා චෝදනා කරන්නට බෑ. ඒ චෝදනාවෙහි නිමිත්තක්වත් පේන්නේ නැහැ. එබඳු නිමිත්තක්වත් නොදකින්නාව බුදුරජාණන් වහන්සේ ක්ෂේම ප්‍රාප්තව, අභය ප්‍රාප්තව, විසරද ප්‍රාප්තව මේ ලෝකේ වාසය කරනවා. ඔන්න ඔය කියන ලද විසරදත්වය තමයි සම්මා සම්බුද්ධත්වයෙහි පදනම බවට පත්වෙන එක පැත්තකින්. සම්මා සම්බුද්ධත්වයෙහි පදනම මේ විසරද කරුණ වලින් යුක්තයි සම්මා සම්බුද්ධ රාජ්‍ය නිසා ඒ සම්මා සම්බුද්ධ රාජ්‍ය මත ගොඩනැගෙන්නා වූ විස්මිත සැනසෙලි ගමන ඒකාන්තයෙන්ම සුවදායකයි. මක්නිසාද ශාස්ත්‍රඥ වහන්සේ සම්මා සම්බුද්ධයි, ශාස්ත්‍රඥ වහන්සේ ක්ෂේණාශ්‍රමයි, ශාස්ත්‍රඥ වහන්සේ සියල්ල දැනගෙනමයි ධර්මයේ දේශනා කළේ. පිළිපදින්නාට ධර්මයේ පසක් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ ගැන ආන්නේ ශ්‍රද්ධාව ඒ ගෞරවය

අපේ ජීවිතයේ තිබිය යුතුමයි. එතන කියවුණා එක කාරණයක්, කුමක්ද? අන්තරායකර ධර්ම. බුදුරජාණන් වහන්සේ එපා මෙම කළොත් මෙන්න මෙහෙම විපතක් වෙනවා කියලා දේශනා කරපු දේ එසේ අන්තරායකර නොවේය කියා ලෝකෙ කාටවත් කියන්න බෑ කියලා. ඒ කාරණය ටිකක් ගැඹුරින් විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රාණඝාතේ විපාක මෙන්න මේවා. සොරකමේ, වැරදි කාමසේවනයේ, බොරුවේ, කේලමේ, හිස්වචනවල, සුරාමේ විපාක මෙන්න මේවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම අකුසලේ විපාක මෙන්න මේවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ අකුසල විපාකත් අකුසලයක් පෙන්වා වදාරලා තියෙනවා. කාටවත් ලෝකේ කියන්න බෑ අකුසලය නිසා ඒ අකුසල විපාකය ඔව් කරා පැමිණෙන්නේ නෑ කියලා. ප්‍රාණඝාතය කරන කෙනෙක් නිරේ යන්නේ නෑ කියලා කාටවත් ලෝකේ කියන්න බෑ. හැබැයි ප්‍රාණඝාතය කරන හැමෝම ඒකාන්තයෙන් නිරේ යනවා කියන එක නෙමෙයි. ඔව්, ජීවිතය අන්තිම ඇසිල්ලේ හැරි ප්‍රාණඝාතයෙන් වෙන් වුණොත් ඔහුට සුගතියේ ද්වාරයේ මෙවර වෙන්න පුළුවන්. එහෙම ඉඩකුත් තියෙනවා. හැබැයි ඒ කර්මය කරපු කර්මය සසරේ ගැඳෙන තාක් කෙදිනක හෝ විපාක වෙනස ඉදිරිපත් වෙනවා. කලේ අකුසලයක් නම් විඳින්න වෙන්නේ දුක් කියන එක නෝ කියවුනේ. ආන්න ඒක එහෙම නෙමෙයි කියලා ලෝකේ කාටවත් කියන්න බෑ. අකුසලයේ කයින් කළත්, අකුසලයේ වචනයෙන් කළත්, අකුසලයේ සිතින් කළත්, ද්වාරත්‍රයෙන් කෙරෙන අකුසලයට විපාකයේ බෙහෙසුණුයි. උපත් වශයෙන් සතර පායට වැටෙනවා. විඳීම් වශයෙන් අන්ත දුක් විඳින සිද්ධ වෙනවා කියන එක තමයි මේ දේශනාවේ කියවුනේ. එතකොට ඒ කාරණයට අභියෝග කළා එහෙම වෙන්නේ නැහැ, අපායක් නැහැ, දෙව්ලොවක් නැහැ, කර්මඵලයක් නැහැ, ඔය ඔක්කොම මිත්‍යා කතා කියලා කෙනෙකුට එහෙම කියන්න බෑ. ඒක මිනිහෙකුට නෙමෙයි දෙවියෙකුටවත් ඒ ප්‍රකාශය කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ විසරදත්වය. එතකොට තථාගතයන් වහන්සේ ওই විසරදත්වය සොයා, ඒ અભීත බව, අකම්පිත බව සොයා සංසාර ගමනේ විස්මිත පාරමිතාම් ගවේෂණය කියදුණා. ඒකත් මෙතනදී සිහිපත් වෙන්න ඕන. සංසාර ගමනේ ওই විසරදත්වය ලබන්න ජාති ජාති ඒ උතුම් ප්‍රතිපදාවට අමැසි නැත්තං ඒ පාරමිතා පුහුණුවේ යෙදුණා. ඒ බව මේ අමා ධර්මයේ මනාම සනිටුහන් කළා. එකපාරට ලැබූ අවබෝධයක් නෙමෙයි. එහෙම නැත්තං ආකස්මිකව ලැබූ විසරද බවක් නෙමෙයි. ඒ විසරදත්වය සොයා විසරද පූර්ණෙහිලා කරුණු සම්පාදනය කළා. ආන්න එකත් මෙතනදී කියවෙනවා. එනිසායි භාග්‍යතුන් වහන්සේට ඕනම පුද්ගලෙක් ඉදිරියේ විසරදව ඒ උතුම් හඬ අවදි කරන්න පුළුවන් වුණේ. එක්තරා කාලවක වානුවක භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ කොසල් රතුමා නිමිති කරගෙන අතීත දේශනාවක් නැත්තම් අතීතයේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් පාරමි පිරීම පිළිබඳව ආශ්චර්යමත් කතාවක් දේශනා කළා. කොසල් රජතුමා රජ ඉසුරින් මත්වෙලා කෙලසුන්ගේ වසඟයට පත්වෙලා එක්තරා කාලවක වානුවක හරි හැටි රාජ්‍ය විචාරණය කළෙත් නැහැ. කෙලසුන්ගෙන් මත් වුණාම, බලයෙන් මදයෙන් මත් වුණාම තනාමතක වෙනම. ඒ කෙලසුන්ගෙන් මත් වෙලා රාජ්‍ය විචාරණය කළෙත් නැහැ. සමීප වෙහෙරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. නමුත් බුද්ධෝපස්ථානයට ගියෙත් නැහැ. ওই විදිහට දින ගාණක් ගෙවුණා. සාමාන්‍යයෙන් කොසල් රජතුමා දිනකට අඩුම තරමින් වතාවක් දෙවතාවක්වත් මොන තරම් වැඩ තිබුණත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ගියා. සැප දුක විමසමින් භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන කළා. ඒ රජතුමාගේ හැම මහා ගුණයකුත් තිබුණා. එතුමාට දේශනා කරපු ධර්මය කොසල් කෝසල සංයුක්තයේ වගේ අදටත් අපිට කියවන්න ලැබෙනවා. ඉතින් දවසක් කොහොම හරි ප්‍රමාද වෙලා වෙලා මේ රජතුමාට සිහිය උපන්න මං කාලයකින් දෙවුරම් මෙහෙර පැත්තේ ගියේ නෑ. කාලයකින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට බොහොම තකහණියක්ම පිරිස සමග මේ රජතුමා ගමන් කළා. ගමන් කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරලා එකත් පස් එක වාඩි වුණා. වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, කිං මහරජ චිරංන පඤ්ඤායසි, බොහෝ කාලයකින් ඔබ දැක්කේ නැහැ, කුමක්ද හේතුව? අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නේ, බහුකෙච්චතායනෝ භන්තේ බුද්ධපට්ඨානස්ස ඕකාසෝ න ජාතෝ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ වැඩ තිබුණ නිසා බුද්ධෝපස්ථානයට ඉඩක් ලැබුණේ නැහැ කියලා ප්‍රකාශ කළා. බලන ජීවමාන කාලෙත් එබන්දු ප්‍රමාදයට පත්වෙච්ච උදවිය සිටියා. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න එන්නු ලැබුණේ ප්‍රමාදය නිසා, නැත්තම් බොහෝ වැඩ තිබුණ නිසා. වැඩ කියලා අදහස් කරන්නේ මොනවද? සාමාන්‍ය දෛනික ජීවිතයේ කරන වැඩ. එදාටත් අදටත් ඔය දවසටත් ඔය වැඩ ටික තියෙනවා. ඉතිහාසයේ මීට කල්ප කෝටිකින් එහා පැත්තේ අපගේ ජීවිතය දෙස බැලුවත් ඔය වැඩ ටික ওই විදිහටම තිබුණා. අද දවසේ බැලුවත් එහෙම. අපේ හිතමුකෝ තව කල්ප කෝටියක් අපි සංසාරේ යනමයි කියලා. ඒ අනාගත කල්ප කෝටි අනාගතේම යෝගී බැලුවත් ওই වැඩ ටික තමයි යෙදෙන්නේ මනුස්ස ලෝකෙ ඉපදුණු.
අය අමුතු දේවල් නෑ. කෑම බීම අනුභව කිරීම, නැත්තම් හරි හම්බ කිරීම, නැත්තම් කුඩා කාලයේ පටන් ඉගෙන කියා ගැනීම, රැකී ආරක්ෂා කිරීම, හරි හම්බ කිරීම, ගේ දොර හැදීම වැඩිම, අමු දරුවන් පෝෂණය කිරීම, ඒ වගේම සාමාන්‍යයෙන් ජීවිත හටනට මුහුණ දීම, දුක ශෝකේ පාළුව තනිකම ආදී දේවල් වලට මුහුණ දීම, ලාභය අලාභය, යසසායස, නින්දාව ප්‍රශංසාව, සැප දුක කියන මෙන්න මේ ලෝක ධර්ම අටට නතු වීම තමයි මුළු සසරේ කොයි කාලෙක බැලුවත් උපන් සත්වයාගේ පොදු උරුමය. ඉතින් ඒ රජතුමා ඒ බව මෙනෙහි නොකරහර කේ වුණේ බොහෝ කටයුතු තිබුණා මට එන්න බැරි වුණා කියලා ඔන්න ඔය ටික. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහරජ මහරජුනි මාදිසේ නාම ඕවාද දායකේ සම්බඤ්ඤෝ බුද්ධේ දුර විහාරේ විහරන්තේ. මහරජුනි මාවැනි සර්වඥ විසරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ ළඟම විහාරයේ, දුර විහාරයේ ළඟම විහාරයේ වාසය කරන කල්හි අයුක්තං තව පමජ්ජිත, ඔබ වගේ කෙනෙක් ප්‍රමාදයට පත්වීම සුදුසු නෑ, එසේ නොවිය යුතුයි. රඤ්ඤා නාම රාජකිච්ඡේසු අපමත්තේන භවිතම්බං. බලන්න මේ බුදුසිරි මොහොමඩල් මදාලදී හජවරයා රාජ්‍ය කෘත්‍යෙහි අප්‍රමාදී විය යුතුයි. රජතුමාට තියෙනවන්නේ රට පාලනය කරද්දි කළ යුතු දේවල්, ඒවායි අප්‍රමාදී වෙන්න ඕන. ඒ වගේම රටවාසීනම් මාතා පිතු සමේන අගති ගමනම් පහය, රටවාසී සීනු දෙනාටම පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සීනු දෙනාටම අගති ගමනම් පහය, ඡන්දයෙන් ද්වේෂයෙන් භයෙන් මෝහයෙන් අගතියට නොයා දසරාජ ධම්මේ අකෝපෙන්තේන. පුරාණ ශ්‍රේෂ්ඨ රජවරු පිළිහිටපු ධර්මතා 10ක් තියෙන, ඒවට කියනවා දසරාජ ධර්ම කියලා. සීලා සීලයිව සීම ත්‍යාගය සත්පුරුෂකම ඒ ගුණවල තියෙනවා. ආන්‍ය දසරාජ ධර්මයන් කෝපණය නොකර රාජ්‍ය කරන්නට සුදුසු රාජ්‍ය කළ යුතුයි කියලා භාග්‍යතුන් අපි දේශනා කළා. ඒ වගේ මෙතෙන්දී පදාළ තවත් කාරණයක් තමයි, රඤ්ඤෝහි ධම්මික භාවේ සති පරිසාපිස ධම්මිකා හොන්ති. රජතුමා දැහැමි භවයේ පිහිටනකොටම ඔහුගේ රාජ පිරිස, ඔහුගේ ඉන්න පිරිස, නැත්තම් ඔහු අනුව ඉන්න පිරිස ධාර්මික පිරිසක් වෙනවා කියලා දේශනා කළා. අනත්හරියං කෝපනේතං යම්මයි අනුසාසන්තේ ත්වං ධම්මේන රජ්ජංකාරේයාසේ. මාවන් ධර්මරාජ මුනිවරයන් වහන්සේ අනුශාසනා කරන කල්ලි ඔබවන් මේ සාමාන්‍ය රජවරයෙක් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරවනවා කියන එක පුදුමෙන දෙයක් නෑ. අවශ්‍ය කරන අනුශාසනාව, මඟ පෙන්වීම, උදේහවා ඔබට ලැබෙනවා. එසේ ලැබී තිබේදී ඔබ ඒ මඟ පෙන්වීමේ පිහිටා රාජ්‍ය කරවන්න කියලා භාග්‍යතුන් අප දේශනා කරලා ඊළඟට වදාරනවා, පෞරාණික පණ්ඩිතා අනුශාසක ආචාරියේ අවිජ්ජමානීපි. පෙරවිසෝ පඬිවරු එසේ අවවාද අනුශාසනා ලබන්න සුදුසු ආචාර්යවරයෙක්, ගුරුවරයෙක්, මඟ පෙන්වන්නේ කියා දෙන්න කෙනෙක් නැතුව සිටියදී පවා අත්තනෝ මතියාව තමාගේම ස්වයංජාත මතයෙන් ත්‍රිවිධ සුචරිත ධම්මේ පතිද්ධාය, ත්‍රිවිධ සුචරිතයෙහි පිහිටලා මහජනස ධම්මං දේශෙත්වා, මහජනයාට අමෘතය වන් ධර්මය දේශනා කරලා සංඝ පතම් පූරේමානාගමසු සුගති මඟ පුරමින් ගමන් කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ දහම් අසන කොසල් රජවරයාට දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන්න මඟ පෙන්වීම අහස වගේ ලැබෙනවා. නමුත් එසේ බුදුරජාණන් වහන්සේ නමක් නොමැති ලෝකයේ කියා දෙන්න, දහම් කියා දෙන්න කෙනෙක් නොහිටපු ලෝකයේ පවා ඉපැරණි රජවරු, ඇතැම් පණ්ඩිත රජවරු දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කළා. එසේ රාජ්‍ය කරන්නට මේවා යහපත් දේ, මේවා අයහපත් දේ කියලා හඳුනාගත්තේ නැත්තම් තමාගේම නුවණින් යහපත අයහපත හඳුනාගෙන අයහපත අයහපතෙන් වෙන් වෙලා යහපතේ පිහිටනවා කියන එක ලෙහෙසි පහසු කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් බලන්න අපිට මේ අපි හැමෝටම දැන් මේ එළඹිලා ගත වෙන්නේ 2670 සම්බුද්ධත්ව ජයන්තිය කියලා අපි කිව්වොත්, එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල අනුශාසනාවේ හඬ තාම මේ දෙරණේ පැතිරෙනවානේ, තාම මේ අමා ධර්මය ඇසෙනවානේ. කුසලය අකුසලය මනාම තෝරා තාම අපට දහම් අසන්න කියවන්න ලැබෙනවා. ඒ තිසරණේ තාම විද්‍යමානයි. මෙසේ විද්‍යමානම තිබියදී පවා අමයුරු ධර්මය ඇසෙද්දී පවා මොනතරම් පුද්ගල මනස් අධ්‍යාචාරවලට බැඳෙනවද, අයහපතට කොච්චර හසු වෙනවද, මෙහෙව් පිවිතුරු ධර්මයක් ඇසෙද්දී පවා මිසදිටු මත කොයි තරම් තියෙනවද පුද්ගල සන්තානවල. හිතලා බලන්න, එහෙව් දහමක් නැසෙන යුගයක මිසදිටු අඳුර කොච්චර කළුවර වෙයිද හිතලා බලන්න ඕනි තැන. එතකොට එවන් යුගයක, ඒක මෙන්න මෙහෙමයි උපමාවකින් කියනවනම්, අහසේ ඉරත් නැහැ, අහසේ සඳක් නැහැ,
කොහේ හරි කලාතුරකින් තැනක මලානික තරු කැට කිහිපයක් විතරක් පායලා තියෙනවා. එතකොට ඒ තරු කැට වලින් එළියක් ලැබෙන්නේ නැහැ කියන එක ආය අමුතුවෙන් කිව යුතු නැහැ. එතකොට ඒ අඳුර තුල කොහොමද සත්‍ය අසත්‍ය හඳුනා ගන්න? එතකොට ඒ අසත්‍ය තුල රජ වෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි. ඒ අඳුර තුල බලවත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඒක තමයි සාමාන්‍ය මනසක ස්වභාවය. ඉතින් එවන් යුගයක පවා පාරමි පුරණ බෝසතාණන් වහන්සේලා සත්‍ය හඳුනා ගන්නවා, කුසලයේ හඳුනා ගන්නවා, අකුසලයේ හඳුනා ගන්නවා. ආන්න එකයි බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ ඇති විස්මිත ප්‍රතිහාරය. අන්න එහෙම ඉතිහාස කතාවක් තමයි මේ කුසල රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් දේශනා කරන මහරජුනි, අතීත කාල වකවානුවක මේ භාරත තලයේම බරණැස් කියන රාජ්‍ය බල ප්‍රදේශයේ ඒ බ්‍රහ්මදත්ත රාජ පරම්පරාව රජකම් කරන කාලේ මාද බෝසතාණන් වහන්සේ ඒ රජපවුලේ රජකුමරෙක් වෙලා ඉපදුනා. බොහොම පරණ යුගයක සිද්ධ වෙච්ච දෙයක් දේශනා කරනවා. ඒ කාලේ මාහට ලැබිලා තිබුණ නම තමයි ජනසන්ධ කුමාරයා, මහබෝසත් ජනසන්ධ කුමාරයා. ඉතින් මේ ජනසන්ධ කුමාරයා රාජ්‍ය විචාරණය කරපු හැටි තමයි මේ කතාවෙන් කොසල් රජවරයාට දේශනා කළේ. සැබවින්ම මේ ජනසන්ධ කුමාරයා මහ රජවරයෙක් තමයි. හැබැයි ජනසන්ධ කුමාරයා ධර්ම දේශනා කරපු මහා ධර්ම කතිකයි. ඒ බව මේ කතාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සුදුසු කාලයේ ශිල්ප කලා සියල්ල ඉගෙනගෙන මේ ජනසන්ධ කුමාරයා බරණැස නගරයේ මහා රජතුමා බවට පත් වුණා. රජතුමා බවට පත් වෙච්ච මුල්ම කාලේ ඉඳන්ම එතුමාගේ හැසිරීම බලන්න නගර මැද්දේ නගරද්වාරේ චතුසු නගරද්වාරයේසු නගර මැද්දේ කියන මෙන්න මේ තැන් කිහිපය, ඒ වගේම නගරයට ඇතුල් වෙන හෝ පිට වෙන ඒ ප්‍රධාන දොරටු හතර අසල සහ නගරයේ මැද සහ ඒ වගේම රාජ මන්දිරයේ පිහිටි ප්‍රදේශය කියන මෙන්න මේ ස්ථාන පහේ, ඒ කාලේ රාජ්‍ය සීමාවක නැත්තම් රජධානක සැකැස්ම මේ පිළිබඳ මේ කාරණෙන් ඉස්මතු වෙනවා. විශාල ප්‍රාකාර සහිත නගරයක් තමයි මේ අනුව අපේ සිතේ මැවෙන්නේ. එතකොට ඒ නගරයට ඇතුළු වීමේ දොරටු හතරක් තියෙනවා. විශාල මහජනකායක් ඒ නගරය ඇතුළ ජීවත් වෙනවා, නගරෙන් පිටත් ගම්මානවල ජීවත් වෙනවා. එතකොට ඒ නගරයට ඇතුළු වන දොරටු හතර අසල දානශාලා හතරක්, විශාල දානශාලා හතරක් හදලා දහස් ගණන් දස දහස් ගණන් දෙනාට නොමිලයේ ආහාර පාන ලබා දෙනවා. කොහමද ලබා දෙන? රජතුමාට ලැබෙන බදු මුදල් ආදිය තියෙන වියදම් කරනවා. කිසිම කෙනෙක් බරණැස් නගරේ බඩගින්නේ ඉන්නේ නැහැ. ඊළඟට නගරය මැද, හරි විශාල නගරයක්නේ. එතකොට නගරයේ මැද ඉන්න අයට ඒ නගර ද්වාරවලට ගිහිල්ලා ආහාර පාන ගන්න එක වෙහෙසයි. නිසා නගරයේ මැදත් විශාල දානශාලාවක්. ඊළඟට රජතුමාගේ රාජමන්දිරයේ සමීපයේ රාජාංගණයක මෙතනක් දානශාලාවක් තියෙනවා. ඒ දානශාලාවේ රාජසේවකයන්ට වටපිටාවෙ ඉන්න අයට ආහාර ගන්නට පුළුවන්. තුන් වේලටම ආහාර දෙනවා. කෙනෙක් එක වේලක් එහෙම නෙමෙයි. ඒ වගේම අර දානශාලාවල තියෙනවා ගැබිනි මාතාවරුන්ට වෙනම, දරුවන්ට වෙනම, කිලනුන්ට වෙනම, ඒ වගේම ඇඟපත මහන්සි වෙලා වැඩ කරන අයට වෙනම, දොගී මගී යාචකාදීන්ට වෙනම. ඔන්නෝම ඒ දන්සල් බොහොම සංවිධානාත්මකව දීපු දන්සල්. එහෙම නැත්තම් ලුණු ඇඹුල් නැතු ඔහේ බෙදන්නම් වාලේ බෙදපු දන්සල් නෙමෙයි මේ කියන්නේ. බෝසතාණන් වහන්සේ දන් දීපයට මුළු බණ පොත පුරාවට විස්තර වෙනවා. සකසා දන් දුන්න, ශ්‍රද්ධාවෙන් දන් දුන්න, සක්කච්ඡාකාරීව දන් දුන්න, සුදුසු කාලයේ දන් දුන්න, ආගමන දිට්ඨිකව දන් දුන්න, ආන්හිම පොර පෝජා කරපු දානයක්. එලෙසින් දානශාලා හදලා දන් දෙනවා. කවුද? ජනසන්ධ මහබෝසත් රජතුමා. එසේ දන් දෙමින් සකල ජම්බුද්වීපන් සංකෝබෙත්වා, මුළු ජම්බුද්වීප මේ කියන්නේ ඒ කාලේ මුළු භාරතයේම අධිපති රජවරයා තමයි ජනසන්ධ මහබෝසත් රජතුමා. ඉතින් ඔහොම දන් දෙනකොට මුළු භාරතයේම මේ පිළිබඳ ප්‍රසිද්ධියට පත් වුණා. ඒ වගේම විස්මිත දෙයක් ඒ රාජ්‍ය ප්‍රදේශයේ සිද්ධ වුණා. කුමක්ද? බන්ධනාගාරානි නිච්ඡං විවටානි කාරාපෙත්වා. දැන් සාමාන්‍ය හිරගෙවල් බන්ධනාගාර මේවා කොයි වෙලාවෙත් ඇරලා තියෙන්නේ. මොකද ඒවට මිනිස්සු යන්නේ නැහැ. යන්නේ නැති හේතුව තමයි යන වැරදි වැඩ කරන්නේ නැහැ. හේතුව තමයි චතුහි සංඝවත්තුහි ලෝකං සංගන්හන්තෝ, සතර සංග්‍රහ වස්තු වලින් මුළු ලෝකයටම අපක්ෂපාතීව සැලකුවා. ඒ වගේම පංචශීලානි රක්ඛන්තෝ උපෝසත භාසං වසන්තෝ ධම්මේන රජ්ජං කාර්යසි. නිතර නිති පංචශීල රකින්නවා මහබෝසත් රජතුමා. ඒ වගේම උපෝසතේ බ්‍රහ්මචාරී සීල් රකින්නවා. එතකොට මේකට අනුගත වුණා අර කියපු මුළු රටවාසී පිරිසම.
කෑම බීම තියෙනවා, දුර්භීක්ෂයක් නැහැ, අගහිඟකම් බොහොම අඩුයි. ඒ වගේම කාටත් අවශ්‍ය කරන විදිහට සමසේ සලකනවා. සමසේ කිව්වේ සුදුසුකම් බලා සලකනවා. ඒ වගේම ප්‍රිය වචන තියෙනවා මහරජතුමාගේ, අර්ථතරියාබිනිතරිය දෙනවා. මේ රජතුමාගේ උතුම් භාවිතය නිසා ඒ රජතුමා ඇසුරු කරන් සිටින සීනු දෙනාම ඒ ඇසුර නිසාම සත්පුරුෂයන් බවට පත් වුණා. එනිසායි අර බන්ධනාගාර හිරගෙවල් අවශ්‍ය වුණේ නැත්තේ. ඔය විදිහට දැන් එහෙම යුගයක් තිබුණා කියවහම අපේ කාලේ ඉන්න උදවියට ඒව අදහ ගන්නට තැතැම් විට බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි සත්‍ය. ඊළඟට ඒ මහබෝසත් ජනසන්දරතුමා ආශ්චර්යමත් දෙයක් සිද්ධ කළා. කොමක්ද ආශ්චර්යමත් දේ? කලින් කලට අපි තුමු පොය දවසට කියලා කලින් කලට රටවාසී පිරිස් එකතු කරනවා. ඒ කියන්නේ පුළුවන් විදිහට ඒ තැන්වල එකතු කරනවා. කොහෙටද එකතු කරන්නේ? විශාල ජනකායක් එකතු වෙන්න පුළුවන් ඒ බඳු අංගන ප්‍රදේශයකට එකතු කරලා මහා බෝසතාණන් වහන්සේ දැන් මේ ධර්ම කථිකයන් වහන්සේලා ධර්මාසනේ වාඩි වෙලා ධර්මයේ දේශනා කරනවා වගේ ධර්ම දේශනා කරනවා. දැන් මේ කාගෙන්වත් ඉගෙන ගැනීම නෙමෙයි. බලන්න මහා බෝසතාණන් වහන්සේගේ වැටහීම අර මම මුලින් කිසේ කළේ භාග්‍යවතුන් වහන්සේගේ ඒසා විසරද භාවයන් ලැබුණේ සංසාරේ පුරාමට වැඩු ධර්මය නිසා කියලා, පාරමී ධර්මය නිසා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ඒ පාරමී පුරපු සමයේ දවස දේශනාවේ ස්වභාවය විස්තර කරනවා මේ බණ පොතේ. කොහොමද දේශනා කළේ? දානං දේතවන දේශනා කරපු හැටි රජතුමා. දන් දෙන්න කාටද දේශනා කරන්නේ? මහා ජනතාවට. සීලං සමාදියත, සිල් සමාදම් වෙන්න කාටද දේශනා කරන්නේ? රටේ පාලිත මහා ජනතාවට. ඒ කියන්නේ රටවාසී පිරිසට. භාවනම් භාවේත, භාවනා කරන්න. දැන් භාවනා කරන්න කියලා කුමන භාවනා ගැනද ඒ කාලේ දේශනා කරලා තියෙන්නේ? මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව, මෙන්න මේවා තමයි ඒ කාලේ කරන්න කියලා උගන්වලා තියෙන භාවනා. ඊළඟට ධම්මේන කම්මන්තේච මෝහාරේච පයෝජේත, දැහැමින් සෙමින් කර්මාන්ත කරන්න, අසාධාරණෙන් අයුක්තියෙන් කරන්න එපා. වෙළඳාමුණත් එහෙමයි. මෝහාරේ කියන්නේ වෙළඳාම් කිරීම. වෙළඳාම් කරත් මේ වංචනික විදිහට වෙළඳාම් කරන්න එපා. බලන්න මේ රටවාසීන්ට ලබා දෙන පරමාදර්ශය. ඒ වගේම දහර කාලයේ යෙම සිප්පානේ උගන්නත තරුණයන්ට කියනවා, නැත්නම් සාමාන්‍ය මිනිසුන්ට කියනවා, ආරුණත් පොදුවේ කියනවා, දහර කාලේ පුංචි කාලේ අපතේ යවා ගන්න නැතුව සිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න. කොහොම කාරුණික රජවරයෙක් වෙන්න ඇතිද? බලන්න ධර්ම රාජයන් වහන්සේ වෙන්න එන ගමනේදී සාමාන්‍ය රාජ්‍ය ලැබූ වෙලාවේ පිළිපැදපු හැටි. ඊළඟට ධනං උපාදේත. ධනං උපාදේත කියන්නේ ධනය රැස් කරන්න. පුළුවන් කාලේ තරුණ කාලේ ධනය රැස් කරන්න. හැබැයි අධාර්මිෂ්ඨව නෙමෙයි. ගාම කෝට කම්මං වා පිසුනා වාච කම්මං වා මා කරිත. ඔය ගම්පහරණ වැඩ, කේලාමාදී කියලා ඕනෝන් කොටවන වැඩ කරන්න එපා. චණ්ඩා පරුසා මාහුවත්, චණ්ඩයෝ පරුසයෝ රෞද්‍ර වූවෝ වෙන්ට එපා. චණ්ඩි වෙන්න එපා. කවුරුව ආන්න බලන් දේශනා කරපු හැටි. මාතුපට්ඨානම් පිතුපට්ඨානම් පූරේත, අම්මට සලකන්න, තාත්තට සලකන්න. කුලේ ජෙට්ටප්පචායිනෝ භවත, කුල දෙටුවන් පුදන්න. බලන්න දැන් ඒ ජන සමාජයක්. එතකොට අම්මට සලකන ජන සමාජයක් කළා, තාත්තට සලකන ජන සමාජයක් කළා, කුල දෙටුවන් පුදන ජන සමාජයක් කළා. දැන් මේ මගේ ජන සමාජයක බලන්න වෛරය පැතිරෙයිද, කුවකකම් පැතිරෙයිද, ඉරිසියා පැතිරෙයිද, ඔවුනොවුන ඇනකොටා ගනීද, ක්‍රෝධ ඇසින් බලයිද, ඉරිසියා මසුරුකම් වලින් කටයුතු කරයිද? ඒ සියල්ලම වාගේ දුර වෙලා බොහෝම සංසුන් ජන සමාජයක් ඇති වෙච්ච හැටි. ඊළඟට මෙන්න මේ විදිහට සාමාන්‍ය ජීවිතයක් යහපතේ පිහිටුවල එමගින් සුගතියේ ගිහිලා උපදින්න පුළුවන් විදිහට මහා ජනතාවම සුචරිත ධර්මයේ පිහිටෙව්වා. කවුද? ජනසන්ද මහබෝසත් රජතුමා. ඒ වගේ මේ මහරජතුමාට දේශනා කරනවා ඒ මහබෝසතාණන් වහන්සේ එක දවසක් පන්නරසී උපෝසතේ, ඒ කියන්නේ උපෝපත පුන් පොහෝ දවසක උපෝපතේ සමාදම් වෙනවා. එතකොට ඒ කාලේ උපෝපතේ කියලා සමාදම් වෙන්නේ ඔය අට සීලේ තියෙන දැන් උපෝපත අෂ්ඨාංග සීලේ, ඒක සමාදම් වෙනවා. සමහර වෙටිටින් උපෝපත දස සීලේම සමාදම් වෙනවා ඇති. එසේ දැන් උපෝපත සීලේ සමාදම් වුණාට පස්සේ බ්‍රහ්මචාර්ය සිල්වතෙක්නේ රජතුමා, එසේ සිල් සමාදම් වෙලා මහා ජනස්ස බිහියෝ හිතසුඛත්තාය, මහා ජනතාවට බොහෝ සෙයින් හිතසුව පිණිස අප්පමාද විහාරත්තාය ධම්මං දේශෙස්සාමි, අප්‍රමාදී විහරණය පිණිස ධර්මීය දේශනා කරනවා කියලා හිතලා මුළු නගරයේම බෙරකරුවෙකු හසුරු වුණා. හැබැයි පින්වතුනි මෙහෙම රජවරු අතිශයින් දුර්ලභයි. බුදුවරු යම්සේද දුර්ලභ ලෝකේ, එලෙසෙම මේ බෝසත් රජවරු දුර්ලභයි. ඉතින් හැම යුගයකම මේ වාගේ දහම් දෙසන රජවරු, පොහොත දින සමාදම් රජවරු හිටියේ නැහැ. හැබැයි නොහිටියා නෙමෙයි, හිටපු කාලවක වාවනුවක් ගැන තමයි මේ අපට විස්තර කරන්නේ. ඉතින් රජතුමාට හිතුණා අද දවසේ පුන් පොහෝ දවසේ බෙරකරුවෙකු හසුරුවලා සියලු දෙනාටම සියලු නගර වාසීන්
පරිජනයා එකතු කරලා රජ මෙදුල සරසලා මණ්ඩපයක් හදලා ධර්මාසනයක් පනවලා දෙවි මිනිසුන්ට ධර්මයේ දේශනා කරන්න ඕනි. දැන් මේ බණ පොත්පත් කියවලා ඉගෙනගෙනත් නෙමෙයි. දැන් අපිට නම් බුදුසිරි මෝමල්ලින් වදාළ සූත්‍ර විනය අභිධර්මයේ තියෙනවා. ඒවා ඉගෙනගෙන දේශනා කරන්න පුළුවන්. මහබෝපතාණන් වහන්සේ මේ ස්වයම්භෝ ඥාණයෙන් දේශනා කරන්නේ. එහෙම එකතු කරලා දැන් ඔය විදිහට මහා රාජාංගනේ නැත්තම් රජ මෙදුල දහස් දසදහස් ගණනින් පුරවලා මහරජතුමා දැන් ධර්මාසනේ වාඩි වෙලා ධර්මයේ දේශනා කරනවා. කොහොමද දේශනා කරන්නේ? ඔන්න මාතෘකාව තමයි අම්භෝ නගරවාසිනෝ එම්බා නගරවාසීනි තුම්හාකං නුඹලාට තපනීයේච අතපනීයේච ධම්මේ දේශෙස්සාමි. තපනීය ධර්මත් අතපනීය ධර්මත් දේශනා කරන්නේමි. අපමත්තා හුත්වා අප්‍රමාදීව ඕහිත සෝතා කන් යොමාගෙන සක්කච්ඡන් සුනාත සකසා සවන් දෙන්න කියලා ඔන්න ධර්ම දේශනාවේ මාතෘකාව. මහබෝසත් ජනසන්ද පොපතාණන් මහාම්පේ දේශනා කරපු තපනීය ධර්ම සහ අතපනීය ධර්ම දේශනා කරනවා. තපනීය ධර්ම කියලා කියන්නේ මේ ධර්මයේ පසුතැවීමට හේතු වන දේ. අතපනීය ධර්ම කියන්නේ පසු නොතැවීමට හේතු වන දේ. දැන් ඒ දේශනා කරපු තපනීය අතපනීය ධර්ම අදටත් එලෙසින්ම වලංගුයි. දැන් මේකේ හිතනවන තවත් කාරණයක් තමයි එදවස ඒ විදිහේ විසරද භාවයක් තිබුණා නම් තපනීය ධර්ම අතපනීය ධර්ම තමනුවනින්ම වටහාගෙන දේශනා කරන්න පුළුවන් විසරද භාවයක් ඒ බෝසත් රතුමාර තිබුණා නම් මෙදවස සම්මා සම්බුද්ධ රාජ ලැබපු සම්බුදු රජාණන් මහාපේට කොහොම විසරද භාවයක් තියෙනට ඇතිද? අනන්ත සසරේ සත්‍යයෙන් පරිභාවිත මුඛ රතනය විවර කරලා එදා මధుරස්වරයෙන් දේශනා කරපු දහම් ගාථා කිහිපයක් අපිට මේ ධර්මයේ අදටත් අසන්නට කියවන්නට ලැබෙනවා, ඉගෙන ගන්න ලැබෙනවා. ඒ ගාථා ටික මේ උතුම් දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. දස කලෝ ඉමානි තානානි යානි පුබ්බේ අකාරිත්වා. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් සපත්තා මනුතප්පති ඉච්ඡාහ රාජා ජනසන්දු. ජනසන්ද රජතුමායි දා මෙන්න මෙහෙම කිව්වා, මේ ලෝකේ කවුරු හරි කෙනෙක් මෙන්න මේ කාරණා 10 සිද්ධ කළොත් ඔහු ඒකාන්තයෙන් පස්සේ කාලෙක පසුතැවෙනවා. පස්සේ කාලෙක මේ කල්ප ගානක් හැමෑමෙන් නෙමෙයි, ඇතැම් මිටේ ක්‍රියාව සිද්ධ කිරීමත් සමගම පසුතැවීමත් එන්න පුළුවන් ජීවිතේ. එනිසා කරුණු 10ක් වෙත මුළු ජන සමාජයක අවධානය යොමු කළා. ඒ යොමු කරපු හැටි තමයි මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරන්නේ. අලද්ධා විත්තම් තපති පුබ්බේ අසම්මුදානිතම් නපුබ්බේ ධන මේ සෙස්සං ඉතිපත්ථානු තප්පති. ඔන්න ඉස්සෙල්ලාම තැවෙන විදිය. කොහොමද පුද්ගලයා තැවෙන්නේ? තරුණ කාලයේ, එකන අතේ පයේ ගතේ දෑතේ සවිය ශක්තිය තියෙන කාලේ ධනිය රැස් කරන්න නැතුව ඔහි කම්මැලි කමින් කාලය නාස්ති කර ගන්නවා. එසේ නාස්ති කරගෙන වයස්ගත වෙනකොට හම්බ කරගත්ත දෙයක් නැහැ. අතේ මිටේ හම්බ කරපු දෙයක් නැහැ. ඉතුරු කරගත්ත කිසි දෙයක් නැහැ. එතකොට දැන් ඉතින් වයස්ගත වෙලා මහලු වෙලා අන්තිමට අනුන්ට අතපාමින් ජීවත් වෙනවා. එතකොට ඒ පුද්ගලයා මම තරුණ කාලයේ ධනිය රැස් කරන්න පුළුවන්කම තිබුණා, කම්මැලි කමින් කල් ගෙව්වා, අසත්පුරුෂ ඇසුරට වැටුණා, නොමග ගියා කියලා පසුතැවමින් දුකටපත් වෙලා තමයි ඒ පුද්ගලයා ජීවත් වෙන්නේ. ඔන්න බලන්න සිද්ධ වෙන දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශ මේ කියන කාරණයට කී දෙනෙක් අද වෙනකොට බඳුන් වෙලා තියෙනවද බලන්න ලෝකේ. කී දෙනෙක් අද වෙනකොට මේ කාරණ නිසා පශ්චාත්තාපයට පත් වෙලා තියෙනවද? ඊළඟට ඔන්න දේශනා කරපු ඊළඟ කාරණය තමයි සක්‍ය රූපම් පුරේ සන්තම් මයා සිප්පන්න සික්ඛිතා කිච්ඡා බුද්ධි අසිප්පස ඉතිපද්ධානු තප්පති. ඔන්න දෙවන පසුතැවීම පුද්ගලයාට එන හැටි. මොකක්ද මේ පසුතැවීම? බාල වයසේ ගුරු ඇසුරේ ඉගෙන ගන්නට හැකියාව සහ අවස්ථාව තිබුණා. දැන් අපේ රටෙන් ගත්තොත් මේ අවස්ථාව තියෙන ඕනම ළමයෙකුට. ඒ අවස්ථාව තිබියදී මම ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගන්න පුළුවන් කාලේ, ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගත්තේ නැහැ. ශිල්ප ප්‍රගුණ කළේ නැහැ. ශිල්ප ප්‍රගුණ කරේ නැති පුද්ගලයාට ඒ ශිල්පයක් නැති නිසා, ප්‍රගුණ කරපු විද්‍යාවක් නැති නිසා ඉතා දුකසේ තමයි ජීවත් වෙන්නේ. අනුන්ට අතපාමින් සමාජ කුලිය වැඩ කරමින් දුක්සහිත ජීවිතයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉගෙන කියාගත්තේ අය, දැනුම් හදාගත්තේ අය සැපසේ ජීවත් වුණා දකිනකොට ඔහුට පපුතැවීමක් ඇති වෙනවා. දැන් මේක බලන්න, එදාටත් එහෙමයි අදටත් එහෙමයි. දැන් මුලින්ම කියවුනේ ධනෙ පුළුවන් කාලේ හරි හම්බ කරගත්තේ නැහැ. දෙවනුව කියවුනේ පුළුවන් කාලේ ඉගෙන ගත්තේ නැහැ. දැන් මේ දෙකෙම ඇති වෙන්නේ පපුතැවීමනේ. ඊළඟට ඔන්න බලන්න, කූටමේදී පුරේ ආසෙන් පිසුනෝ පිට්ටිමන්සිකෝ චණ්ඩෝච පරසෝචාසෙන් ඉතිපත්ථානු තප්පති. ඊළඟට දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ ඒ පුද්ගලයෙක් මේ ලෝකේ ඔන්න කූට කර්මය කියන්නේ තුලා කූට මාන කූට ආදී වැරදි දේ කරනවා. ඒ කියන්නේ හොර කිරුම් මිනුම් ආදී දේ කරලා එහෙම වෙලෙහෙළඳාම් කරනවා. එහෙම වෙලෙහෙළඳාම් කරලා අල්ලස් ගන්නවා. ඒ වගේම ඡණ්ඩ වෙනවා, පරස වෙනවා, මෙර වැඩ කරනවා. මෙන්න මේවක් කරලා මරණාසන්නයට එනවා.
මරණාසන්නයට ආවහම ආන් එනව පසුතැබීම. අභ්‍යන්තරයෙන් ගින්න මතු වෙනවා. මම මෙහෙම කළා මෙහෙම කළා කියලා. ඔය ගින්න හැම ලේසින් නිවන්න බෑ. බුදු කෙනෙක් මුණ ගැහෙන්නුනේ ඔය ගින්න නිමා ගන්න. රහතන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණොත් පෙර කළ පින්ති මුණ තමන්ට මුණ ගින්නක් ඇති වුණා තරමක් කර නිමා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ජනයා ඔය ගින්නේ දැවිලා තමයි මරණයටපත් වෙන්නේ. මරණයටපත් වුණාට පස්සේ කොහොමද දහානය තමයි. ඒ කියන්නේ සතර අපාය තැනක් තමයි ඌට නමා තැන වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පානාතිපාති පුරේ යාසින් ලුද්ධෝ චාසි අනාරියෝ භූතානං නාවදායිස්සං ඉතිපත්ථානු තප්පති. මම අතේ පය හය තියෙන කාලේ ප්‍රාණඝාතය කළා, පරපණ නැසුවා, ඒ වගේම රෞද්‍රකම් කළා. සතු සත්වයෝ කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් නැතුව නිෂ්කාරුණිකව මම හැසිරුණා. ආන පහුත වෙනවා. ප්‍රාණඝාතය කළා, සත්ව ඝාතන කළා, මිනිසුන්ට දුක් දීලා, පත්වයන් දසබද දීලා අන්තිමට මරණාසන්න සමයේ පසුත වෙනවා. ඒ පහුත වීම එන්නේ ඒ වාගේ දුස්සීලකම් අකටයුතුකම් සිද්ධ කරපු පුද්ගලයන්ට. දැන් මේ කියපු පහුතැවීම අදත් කී දෙනෙකුගේ ජීවිතවල තියෙනවද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බහූසු වත සම්තිසු අනපාදාසු ඉතිසු පරදාරං අසේවිස්සං ඉතිපත්ජානු තප්පති. දැන් පරදාර සේවනය කරන අය සම්බන්ධයෙන් එන්නව පසුතැවීම. ඔහුට එන්නේ කොහොමද පසුතැවීම? ඒ කියන්නේ විවාහයටපත් නොවිච්ච, එමෙ නැත්තං කාගේවත් භාර්යාවක් බවට පත් නොවිච්ච කාන්තාවන් නැත්තං තරුණියන් ඕනතරම් සිටියේදී ලෝකේ අනුන්ගේ භාර්යාවන් කරා ගියා, අනුන්ගේ භාර්යාවන් වෙත වර්ධවා පිළිපැද්දා කියන පසුතැවීම වැරදි කාම සේවනය කරන උදවියට ජීවිතයේ අන්තිම කාලය හැරියනවම තමයි. ඒ වගේම ගැහණු පිරිමේ ભેදයකින් තොරව ඔවුන්ට පසුතැවීම එන්න පුළුවන්. ඉතින් ඒ පසුතැවීම නොවෙන්න නම් අර බලන්න තපනීය ධර්ම අතපනීය ධර්ම එසේ නොකළොත් අතපනීයයි, එසේ කළොත් තපනීය ධර්මයක් වෙනවා. එනිසාන්නේ කාරණේ භාග්‍යතුන් වහන්සේ අවධාරණෙන් දේශනා කළා. ඒ වගේම මේ දවසාර ජනසන්ද මහරජතුමා දේශනා කළා. ඊළඟට දේශනා කරනවා බහුම්මි වත සන්තම්මි අන්නපානේ උපට්ඨිතේ න පුබ්බේ අද දින්දානං ඉතිපත්ත්‍යානු තප්පති. කෑම බීම ආහාර පාන ඕනතරම් තිබුණ ජීවිතේ දන් දෙන්න පුළුවන් කමක් තිබුණ නමුත් දුගී මගී යාචකයෙකුටවත් කන්න වේලක් දුන්නේ නැහැ කියලා දන් නොදීපු නිසා කෙනෙකුට කවදා හරි දවසක පහුතැවීමක් ඇති වෙන්න පුළුවන්. මේ ජීවිතයේ තේරුන්නේ නැතත් නිරේ ගිහිල්ලා හරි මේ දුක විඳින දාට මේක කල්පනා වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට මාතරම් පිතරම් මාපේ ජින්නකේ ගත යොබ්බනේ පහූ සන්තෝන පෝසිස්සං ඉතිපත්ථානු තප්පති. දැන් අම්මා තාත්තා ඉන්නවනේ, අම්මා තාත්තා වයස්ගත වුණාට පස්සේ පෝෂණය කරන එක දරුවන්ට බාරයි, ඒයින් එකසේත්ම මගහැරලා යන්නට බෑ. එතකොට වත්කම් තිබුණා, හැකියාව තියෙද්දි වයසට ගිය අම්මා තාත්තට බැලුවේ නැහැ කියලා අවදාහරිය දරුවන්ට පසුතැවෙන සිද්ධ වෙනවා. ඒ පශ්චාත්තාපය තමා කරා ඒකාන්තයෙන් එනවා. එමගෙම ආචාර්ය මනුසද්ධාරං සම්බකාම රසාරහං පිතරං අතිමඤ්ඤිස්සං ඉතිපත්ථානු තප්පති. තවත් පහත වෙන කාරණයක් දේශනා කරනවා කුමක්ද? ආචාර ධර්මයන් පුහුණු කරවන ගුරු උතුමෝ, ඒ වගේම මේ ලෝකේ ඉන්නමනේ ආචාර ධර්ම පුහුණු කරන ගුරු උතුමෝ, ඒ වගේම තමන්ගේ ජීවිතයේ ගතත් අම්මා තාත්තා යැති විශේෂයෙන් අම්මයි තාත්තයි දෙන්න දරුවන්ට යහපත අයහපත කියලා දෙනවනේ. එසේ යහපත අයහපත කියලා දෙද්දි ඒ අවවාද අනුශාසන පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැතුව ඉඳලා පස්සේ කාලේ පවුත වෙනවා. මේ දේ කළාන එදා කියපු දේ, අම්මා කියපු දේ ඇහුවනම්, තාත්තා කියපු දේ ඇහුවනම්, ගුරුතුම කියපු දේ ඇහුවනම්, මේ වගේ කාලෙක නම් මහා සංඝරත්නය කියපු දේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නැහැ කියලා එයාට පවුතවීමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමනේ බ්‍රහ්මණේ වාපි සීලවන්තේ බහුසුතේ නපුබ්බේ පෛරුපාසිස්සං ඉතිපත්ථානු තප්පති. හැබැයි මෙන්න මේ කියපු කාරණා පිළිබඳ පසුතැවීමක් කෙනෙකුට එනවා නම් එන්නේ මේ සත්පුරුෂයෙකුට. මේ කියපු පසුතැවීම යමෙකුට එනවා නම් එන්නේ කිසියම් වූ ගුණසාරයක් හිතේ තියෙන කෙනෙකුට. නැත්තම් එහෙම හිතෙන්නේ නැහැ. මම ශ්‍රමණිය බ්‍රාහ්මණිය මේ ලෝකෙ හිටියා, සිල්වතුන් ගුණවතුන් හිටියා, මං එයා ඇසුරු කළේ නැහැ, ධර්මය ඇහුවේ නැහැ කියලා එහෙම පසුතැවීමක් එනවා නම් ඒක කලාතුරකින් එන පසුතැවීමක්. ඒක හැමෝටම එන එකක් නෙමෙයි. ඊළඟට සාදු හෝති තපෝ චින්නෝ සන්තෝච පෛරුපාසිතෝ නචපුබ්බේ තපෝ චින්නෝ ඉතිපත්ථානු තප්පති. කුසල ධර්මවල යෙදීම තපස කියලා කියන්නේ ත්‍රිවිධ සුචරිතය යෙදීමනේ. ත්‍රිවිධ සුචරිතය යෙදීම වශයෙන් ගුණ පුරුදු කිරීම, සිල්ලොතුන් ඇසුරු කිරීම, මේ ඔක්කොටම අවස්ථාව තිබුණා. ඒත් ඒවා ගණන් ගන්න නැතෝ හේ කාලේ මරලා දැම්මා. දැන් ඉතින් පශ්චාත්තාපයට පත්වන හැටි. ඉතින් ඒ වාගේ දේශනා කරලා යෝච ඒතානි තහනනෝ ඒ කියපු කරුණු ස්ථානවල නැත්තම් ඒ කියපු කරුණු පිළිබඳව යෝනිස්සෝ පටිපජ්ජති. යම් කෙනෙක් නුවණින් පිළිපදිනවා නම් කරම් පුරිස කිච්ඡාන සපත්තානානු තප්පති. ඔය කියපු කරුණු හොඳට අවබෝධ කරගෙන යම් පුද්ගලයේ දැන් මුලින් ඉඳන් කියවන කරුණු දන් නොදුන්නොත් පහතැවෙන්න වෙනවා. ප්‍රාණඝාතය කළොත් පහතැවෙන්න වෙනවා. වැරදි කාම සේවනය කළොත් පහතැවෙන්න වෙනවා. බොරු කේලමෙන් ජීවත් වුණොත් පහතැවෙන්න වෙනවා. දස අකුසලෙම වගේ මෙතන කියවුණා දස අකුසල් පිද්ද වුණොත් පහතැවෙන්න වෙනවා. එතකොට දැන් නුවණින් මේ ගැන අහලා දැනගෙන එහෙනම් මීට ප්‍රතිපක්ෂ කර්ම කරන්න ඕන. ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ඕන.
අකුසලයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න ඕනේ. ආන්න එක තමයි අතපනීය ධර්මය. එතකොට ඒ අතපනීය ධර්ම වල යම් කෙනෙක් පිළිහෙටනවා නම් එයාට කවදා පහුතැවෙන්න ඕම නැහැ. ඒ වගේම කාරණයක් මෙතන සිහි කරන්න ඕනේ. දැන් සිද්ධ වෙච්ච දේවල් කිසිසේත්ම සිද්ධ නොවුනා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තුන පහුතැවීම වෙනකුත් නැහැ. සිද්ධ වෙච්ච දේ සිද්ධ වෙట్లా තියෙන අකුසලය පසුතැවීම තුන සිද්ධ නොවිච්ච දෙයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ගැන හිතලා පහුතැවෙල වැඩකුත් නැහැ. අකුසලයේ බිහිසුණු බව දැනගෙන ඒ බඳු අකුසල් යලි කිසිදාක සිද්ධ නොවෙන තැනට තම ජීවිතය ශක්තිමත් කර ගන්න ඕන. ඒ අකුසලයේ ආය පහළ නොවෙන තැනට හිත හදන්න ඕන. ඒ වගේ අධ්‍යාචාරයකට නොයන මට්ටමට කය වචනය සිත සංසුන් කරන්න ඕන. ඒ උදෙසා ධර්මය අහන්න ඕන. ධර්මයේ පුරුදු කරන්න ඕන. සමතු විපස්සනා භාවනා වේදෙන්න ඕන. ඔන්නෙ විදිහට එදා භාග්‍යවතුන් වහන්සේ අර කොසල් රජතුමාට දේශනා කළා. බුදු කෙනෙක් ඉඳලා නෙමෙයි, බණ ටික කියා දෙන කෙනෙක් ඉඳලා නෙමෙයි, ඒ යෝගේ හිටපු පුරාණ පඬිවරු මෙන්න මෙහෙමයි රට ජාතියට අනුශාසනා කළේ කියලා. බලන්න එහෙමත් රජවරු ලෝකේ පහළ වෙලා හිටියා. ඉතින් අර කිව්ව වගේ බෝසත් රජතුමන් වහන්සේ ජනසන්ද මහ බෝසතාණන් වහන්සේ. ඉතින් මේ විදිහට එදා ඒ රජතුමා අන්වද්ද මාසම් මාසයකට දෙපාර, ඒ කියන්නේ දින 15කට වතාවක් පොය දවසේ එන මේ පොය දවසේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙම රජ කෙනෙක් ධර්ම දේශනා කරනකොට රටවාසීන්ට දින 15කට වතාවක් ඒ රට තපෝ වනයක් බවට පත්වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් ඒ විදිහට ඒ කාලේ මැරෙන තරමක් මිනිස්සු කුසලයේ පුරුදු කරලා දෙව්ලෝ ඉපදුනා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උතුම් කතාව රජතුමාට දේශනා කරලා අවසානයේදී වදාරනවා, මහරජුනි ඒ දවස මාගේ අවවාද අනුශාසනා පිළිපැදපු පිරිස තමයි බුදු පිරිස. ඒ දවසේ අවවාද අනුශාසනා පිළිපැදපු පිරිස පාරමී පුරණ බුදු පිරිස. බලන්න එකතු වුණේ පාරමී පුරණ බුදු පිරිසක් නිසා කියපු දේ විශ්වාසයෙන් ඇහුවා. ඒ පිරිසම ඒ මහරජතුමා කෙරේ ගෞරවයෙන් ධර්මයේ පිළිපැදියා. පාරමී පිරුව එකටම පාරමිතා පිරි රජතුමා ධර්මයේ දේශනා කරමින් එදා පාරමී පිරුව දේශනා කරමින් ඒ ධර්මයේ හැසිරෙමින් රටවාසීන් ඒ ධර්මයේ අසමින් හැසිරෙමින් රජතුමාගේ පැත්තෙන් බෝසතාණන් වහන්සේගේ පැත්තෙන් දේශනාවෙන් චරණයෙන් රටවාසීන්ගේ පැත්තෙන් ගත්තොත් ශ්‍රවණයෙන් චරණයෙන් ඒ ධර්මයේ හැසිරෙලා ඒ ජීවිතයේ තේ නිවන් හම්බ වුණේ නැහැ. මොකද චතුරාර්ය සත්‍ය දේශනා කරන්න බැරි වුණානේ. දේශනා කළේ මෙලොවෙන් පරලොවට යන ගමන සුගතිය යන. එතකොට මේ සුගතිය යන දේශනා කරපු ධර්මයේ යමෙක් පුරුදු කළා නම් දැන් ඒක කියවුණානේ. ඒ තුල ශ්‍රද්ධාව දිනු වුණා, කුසල වීරිය දිනු වුණා, බ්‍රහ්ම විහාර ගුණ දිනු වුණා, ඒ වගේම කුසල ඡන්දේ, කුසල වීරිය, කුසල චිත්තේ, ඒ ප්‍රඥාව දිනු වුණා. ඒ තුල ඇත්තටම සතිපට්ඨානයත් වැඩුණානේ. ඒ තුල සතිපට්ඨානයට අදාළ අංග දිනු වුණා. සියල්ලම කියන එක නෙමෙයි. ඒ වගේම බොජ්ජංග ධර්මත් ඒ තුල වැඩලා තියෙනවා. දැන් කුසල ප්‍රීතිය ඉස්මතු වුණා. ඒ වගේම ප්‍රඥාව මෙතන ඉස්මතු වුණා. ඒ වගේම කුසල සමාධිය දැන් භවනම් භාවයට කියවන්නේ. බ්‍රහ්ම විහාර ධ්‍යාන උපදවා ගන්න විදිහත් ඉතින් කියලා දෙන්නේ නැති. එහෙම බලනකොට එවකට ශ්‍රාවක පාරමී භූමියට ශ්‍රාවකයන්ට ශ්‍රාවක පාරමී තම මෝරවන්ට අවශ්‍ය කරන ධර්මය බුදුරජාණන් වහන්සේ පාරමී භූමියේ සිටම දේශනා කළා. එනිසා මහ බෝසතාණන් වහන්සේගෙන් උපකාර ලබාගෙන පාරමී පුරපු අය බුදුරජාණන් වහන්සේගේ උපකාරයෙන් මේ ජීවිතේ සව් කෙලසොන්නස සසර දුකෙන් අත මිදුණා. ඔන්නෝග තමයි කෙටි වැකිය මේ දේශනා පිළිබඳව. එතකොට ඒ එසේ සසර දුකෙන් අත මිදෙන්න ඒ දවස භාග්‍යවතුන් වහන්සේගේ පාරමී භූමියේ තිබුණ විස්මිත ප්‍රඥා විස්මිත කරුණාව ශ්‍රාවකයන්ට හේතු වුණා. මේ දවස සම්මා සම්බුද්ධ රාජ්‍යතුල් ලබා තිබුණ ඒ අකම්පිත විසරද භාමේ අනන්ත ප්‍රමාණ සම්බුද්ධ ගුණ මහිමේ තේජස් මහිමේ ඍදි මහිමේ ඥාන මහිමේ දේශනා මහිමේ මේ සමස්ත හේතු වුණා. පැහැදිලිව මෙවන් වෙසක් සමයක අපි මේ කාරණේ හිතට ගන්න ඕනේ. බුද්ධ රාජ්‍යයක් තැනීම, බුද්ධ රාජ්‍යයක සදය සමාජිකයන් වීම, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වීම, මේවා ඉතාම දුර්ලභ දේවල් ලෝකේ. හැමෝටම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි නම් මේ සම්බුද්ධ ශාසනයේ කාගේ ශ්‍රාවකයෝද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබීම, ඒ දහම් අසන්නට ලැබීම, ප්‍රගුණ කරන්න ලැබීම අප ලැබව භාග්‍යයක් වට සලකන්න ඕනේ. ගෞරවයෙන් අදහරි පිළිපැද්දෝ, එකම සිකපදයක් හරි රැකගත්තෝ, එකම බුදු ගුණයකට අනුසිත යොමු කළෝ, එවැගේම එකම සත්පුරුෂකමක් කර ජීවිතේ වගා කරගත්තෝ, අවදාහරි දවසක යන ගමනට නිවන් ගමනට ඒක පාරමිතාවක් වෙනවා. අන්න ඒ කාරණේ තමයි මේ උතුම් දහම් කතාවෙන් අද දවසේ අවධාරණය කළේ. හැම දිනාටම ආශිර්වාද කරමින් මේ උතුම් අමා දහම් අවදන් වැළ මෙතකින් නිමාවටපත් කරනවා. සියලු දෙනාටම ධර්මාවබෝධයම වේවා. අද සිටනේ තසපුවෙන් ඔබට ඇසුන මේ උතුම් ධර්ම පරයාය ධර්ම දානයක් ලෙස ලබා දීම සඳහා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ අංක 16 බටවල පාදුක ලිපිනේ පදිංචි ස්වාමි පුරුෂයා, ඒ වගේම පුතණුවන්,
ලේලිය සහ මොනුපුරා කියන පවුල සියලු දෙනා බලාපොරොත්තු වෙනවා. අංක 16 බටවල පාදක ලිපිනේ පදිංචිව සිට මීට වසර දෙකකට පෙර අභව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කුසුමා පද්මිනී මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට යෙදෙනවා. ඒ උතුම් අරමුණ මේ පිවිතුරු ධර්ම දානමේ පුණ්‍ය මහිමයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරමින් මේ පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන්නට යෙදෙනවා. දෙවියන් සහිත ලෝකයේම මේ අති උදාර පුණ්‍ය සම්පදාවේ උරුමය ලබාගෙන පාරමිතාවක් කරගෙන නිවන් මඟ ගමන් කොට සදාතනික සුවයෙන් සැනසෙත්වා යන ප්‍රාර්ථනාවෙන් අපි දැන් පුණ්‍යානුමෝදනාම සිද්ධ කරනවා.

0: සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ධර්මශ්‍රවණානි සංස බලයෙන් හැම දෙනාගේ ජීවිත සහන්සුවයෙන් සැනසෙත්වා මෙලොව පරලොව ජයගෙන සසරම ජයගන්නට වාසනාව පෑදේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
1: සාධු සාධු සාධු. ඉරිදා සිරිනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. මිල කල නොහැකි උතුම් දායාදය ධර්ම දායාදය ඔබ ලැබුවේ. ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ. ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා. ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිත් සනසවාලෝ ගරුදේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නැත් FM රේඩියෝවේ මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා. 0174252014 අංකයට කතා කරන්නට. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නැත් FM බණ වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව ඉරිද සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: සිත්නේ තසපුව
3: කවදත් අලුත් කාගෙත් නෙත්
4: තන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
6: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
7: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
8: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
7: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
8: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
2: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
2: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පිණ්ඩිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
2: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවෙල යමු.
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
2: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: Sit mit Assapur. Mit Assapur.
1: අයිබවන් අපි ඉරිදා සිට තසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ වෙසක් මාසයේ වෙසක් පුර වසලසක පොහොය ගෙවිලා දැන් අපි පොසොන් මාසයට ඇවිල්ලා තිබෙන්නේ. පොසොන් මාසය කියන්නේ අපිට හරි වැදගත් කාලයක්. ඒ තමයි අපි මේ මහා ගෞරවනීය භාවයක් හිතේ රඳවාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කාරණා සිහිපත් කරන, නිතර සිහිපත් කරන අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අපේ ලක්දරණී තලයට ලැබුණු මාසය තමයි පොසොන් මාසය කියන්නේ. හරිම වටිනව නැත්නම් අපි කොහේ කොතනක මොනව කරාවිද කියලා අපිවත් දන්නේ නැහැ නිසා අර මේ ලෝකේ රටවල් අච්චර ප්‍රමාණයක් තියෙද්දී මගේ පුංචි මේ ශ්‍රී ලංකාවට මව් රටට ඒ වගේ භාග්‍යයක් ලැබුණේ මහා පුණ්‍ය මහිමයක් නිසා. ඒ වාසනාවන්ත පුණ්‍ය මහිමේ කොටස්කරුවෝ අපි. අපිටත් බුදුදහම මුණ ගැසිලා තිබෙන වෙලාවක ඒ බුදුදහමේ නියම හරය හොයාගෙන යන්නට මේ කරන සාකච්ඡා අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා ඔබට අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපිත් එක දිගටම රැඳෙන්නට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවෙත් මේ වැඩසටහන තිබෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලත් ඔබට මේ ධර්ම සාකච්ඡාව, ධර්ම දේශනාව සිත්නේ තසපු අහන්නට බොහොම හෘදයාංගමව ගෞරවයෙන් ආරාධනා කරනවා. මොකද අපි එහෙම කියන්නේ ධර්මය අහන්නට අවස්ථාව උදා කර දීම ඔබට වගේම අපිටත් පින් වැඩෙන කුසල් වැඩෙන අවස්ථාවක්. ඒ නිසා අපි මේ මාර්ගය ඔබට මතක් කරන්නේ මේ තරම්ම අපිටත් කුසල් ඕන, අපිටත් පින ඕන. ඉතින් ඒ නිසා ඔබ මේ ධර්මයට ලං වෙන්න අනිත් පස්සෙන් අපේ හිතට ලොකු සතුටක්. අපි ඔබව ධර්මයට යොමු කළායිනේ කියලා සෑහීමකට, හිතකට සැනසීමකටපත් වෙන්නට හොඳ අවස්ථාවක් උදා වෙනවා. කොහොම නමුත් අපි දැන් පසුගිය සතියේ ධර්ම සාකච්ඡාවේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අපි කාරණා විමසා දැනගත්තේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ගුණ කදම්බය විදහා දැක්වෙන ශ්‍රී ශරීරය දරාගෙන හිටි ඒ ලක්ෂණයන් පිළිබඳ, සුවිශේෂී අංග ලක්ෂණයන් පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියේ 16 වන ලක්ෂණය දක්වා, මහා පුරුෂ ලක්ෂණය දක්වා අපිට සාකච්ඡා කරන්නට හැකියාවක් ලැබුණා. ඉතින් අද ඉතුරු ටිකත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අපි අසා දැනගනිමු. මගේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ගුණ කදම්බය රැඳි ඒ කාරණා එකින් එක සිහිපත් කරනකොට හිතේ මනාව අපි මෙච්චර කාලයක් පහුගිය වැඩසටහන් මාලාව පුරාවම සාකච්ඡා කරපු බුද්ධානුස්සතිය වැඩෙන්නට බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය සිහිපත් කිරීමේ අවස්ථාවක් බවට පත්වේවි. ඒ නිසා ඒ සාකච්ඡාවයි අපි දැන් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. බොහොම ගෞරවයෙන් අදත් ඉරිදා සිටින තසපුවේ මේ දහම් පිළිසඳරට අපි අතිපූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්ස ඇත්තටම මේ දැන් මේ පොසොන් මාසයට ආපු නිසා මට හිතෙනවා එතනම පිවිසුමක් ගත්තොත් හොඳයි කියලා. අපේ රටේ මිනිස්සු කොච්චර වාසනාවන්තද කියලා හිතෙන ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපේ රට තුළ ස්ථාපිත වුණු මාසය. ඉතින් ඒ ස්ථාපිත උනේ නැත්නම්, ධර්මය අපේ රටට ආවේ නැත්නම් අපි කොතරම් අසරණ වෙනවද? අපි කොහේ ඉසව්වක කොයි විදිහට ගමන් කරාවිද? මේ සසරේ ආදීනව අපිට හඳුනා ගන්නට බැරි වේවිනේ. අපි සොන්නසේ නිසා ඒ භාග්‍ය පිළිබඳ, ඒ වාසනාව පිළිබඳව සිහිපත් කරලම අද සාකච්ඡාව ආරම්භන්නට ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසර අපි ස්වාමීන් වහන්ස.
2: හැම දිනාටම තෙරුවන් සරණින්, සියලු යහපත උදාපත් වේවා කියලා නැවතත් මම සිත්නෙත් අසපුව මේ උතුම් දහම් පිළිසඳර ආරම්භ කරන මොහොතේදී මෙත් සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, ඔබ ඉතාම හොඳ පූර්වාරම්භයක් සනිටුහන් කළා මේ අපි මේ දෙරණේ මොන තරම් වාසනාවන්තද කියන කාරණේ. ඔක කියනකොටම වරුණ මගේ මනසට නැගුණ කාරණයක් තමයි, දැන් අපිට පෝය 12ක් තියෙනවනේ අවුරුද්දේ. ඔය පෝය 12ේම වරුණ මේ අපි ජීවත් වෙන රට සම්බන්ධයෙන්, මේ රටේ පිහිටපු බුද්ධ ශාසනය සම්බන්ධයෙන් අසිරිමත් ඌම සටහන් පෙළක් තියෙනව නේද? වෙසක් මාසේ තෙමගුල සිහි වෙනවා, පොසොන් මාසේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනිය සිහිපත් කරනවා, ඇසළ පෝය වෙනකොට වරුණ උතුම් වස් කාලේ උදාපත් වෙනවා. එතකොට ඒ වස් කාලේ පුරාවටම අපේ ගිහි පැවිදි සියලු දෙනාට බුදු සසුනේ යෙදෙන්න හොඳම හොඳ මිහිරි අරමුණු ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට බස් පවාරණ පෝය ආවා මෙතනින් පස්සේ වරුණ චීවර මාසේ එනවා පින්කම් වලේ දෙන්න ඊළඟට දෙසැම්බර් වගේ කිට්ටු වෙනකොට සිරිපාදයේ පටන් ගන්නවා වන්දනාව ඊළඟට ඒ ආයේ මේ මාසේ වගේ වෙන කම්ම එසක් මාසේ වෙන කම්ම සිරිපාදේ වන්දනාව යන අවස්ථාව සැලසෙන ඔය අතර වරුණ අපේ මිනිස්සු මොන තරම් වාසනාවන්තද කියලා බලන්න සාමාන්‍ය පොඩි වෙලාවක් ඇතුළත ඔය සොරස්ම ස්ථාන වලින් එක තැනකට අපි ඔක්කොටම යන්න බැද්ද කියලා බලන්න වරුණ දැන් වරුණ ඉන්න ප්‍රදේශයේ ඉඳන් කැලණියට පොඩි වෙලාවකින් යන්න පුළුවන් අපි ඉන්න ප්‍රදේශයේ ඉඳන් කිරිබහෙරට මුතියංගනට පොඩි වෙලාවකින් යන්න පුළුවන් බලන්න මේ අපිට මේ ලබා දීලා තියෙන දායාදය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සිතලම අදිෂ්ඨාන කරලම ලබා දීපු දෙයක් බලන්න සොළොස්ම ස්ථානවල ස්ථානගත වීම වරුණ ඒ වායේ මුළු මේ රටේ ඉන්න සියලුම බෞද්ධ මහා ජනතාව ආවරණය වෙන්න ඔවුන්ට පහසුවෙන් ගිහිල්ලා සෑය වැඳ ගන්න බෝධීන් වහන්සේ වැඳ ගන්න මේ සියලු පහසුකම් අපට සලසා දීලා තියෙනවා මෙන්න මේක තමයි මේ පුංචි රටේ අප ලැබපු සුබිසල්ම ලාභය වරුණ. රොබ කිව්වා වගේ. ඒ නිසා ඒ ගැන හිතට අරගෙන අපි ඇත්තටම නිහතමානී ආඩම්බරයක් ඇති කර ගන්න ඕනි. මෙහෙම උතුම් ප්‍රතිලාභයක් අප සියලු දෙනාට ලැබීම සම්බන්ධයෙන්. ඉතින් එහිලා විශේෂ කෘතවේදීත්වයක් අපට තියෙන්න ඕනි. දැන් ඉදිරි එළඹෙන පොසොන් සමයේ වරුණ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ දායාදය අපට නොදෙන්නට අප කොයි පැත්තකට ගිහිලා අසරණ වේද කියලා කියන්න බෑ. එතනින් ආරම්භ වෙච්ච උතුම් පුනරුදය තමයි වරුණ මේ දක්වාම අපි මේ අස්වනු නෙලන්නේ. පෑතිස්ස රජතුමා තිසරණයේ පිහිටපු මොහොතේ පටන් අද දක්වාම මේ රටේ මිනිස්සු තිසරණයේ පිහිටලා ධර්මයේ පුරුදු කරනවා, දාන ආදී පාරමී කුසල් ටික කරගන්නවා. ස්වාමීන් වහන්සේලගේ පැත්තෙන් විශාල පාරමිතාවක් පුරාගෙන මේ ජීවිතේම මගපල නිවන් ලබමින් ලබපු උතුම් ප්‍රතිපදාව පුහුණු කරනවා. මෙහෙම බලනකොට වරුණ මීට වඩා සැනසෙල්ලක් ලෝකේ තියෙනවද වෙන රටක ඔබ කිව්වා වගේ. ඒ නිසා මේ ගැන අපිට ඉතාම හොඳ ඇගයීමක් පුද්ගලිකව අපි අපේ හදවත්වල පිහිටුවා ගන්න ඕනි. වරුණ ඒ ඇගයීම නොවන්නට හැම වෙලාවකම අපි මනසෙන් උදාසීන වෙනවා. හැම වෙලාවකම ඒ ඇගයීම නොවුනොත් එහෙම අපට දැනෙන්නේ නැහැ මේ උතුම් මහත්වය. මේ ලැබිලා තියෙන ප්‍රතිලාභ මහත්වය, අවස්ථාලාභය, ක්ෂණ සම්පත්තිය, සත්පුරුෂ උපනිශ්‍රය, පතිරූපදේශ වාසය මේ සමස්තය ගැන අපි කතා කරන්නේ වරුණ. නිසා මේවා ගැන වඩාත් වැඩි පිබිදුන මනසකින් නිතර පිළිපදින්න ඕන.
1: ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපිට ඔය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සිහිපත් කරන අපේ කම, අපේ ගෞරවය, අභිමානය මේවා අපේ ජීවිතවල රැඳුනේ බුදුදහම කේන්ද්‍ර කරගෙන. ඒ වටානේ අපේ සමාජයේ සංස්කෘතිය මේ හැම එකක්ම ගොඩනැගුණේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපිට මතකයි අපේ රට ආක්‍රමණය කරපු විවිධ ජාතීන් හිටියා. ඉංග්‍රීසි, ලන්දේසි, මේ ආදී විවිධ විදේශිකයන් අපේ රට ආක්‍රමණය කළා. හැබැයි ඔවුන්ට ආක්‍රමණය කරලා එය තහවුරු කරගෙන දිගින් දිගටම රැඳී හිටිනට අභියෝගයක් වුණේ, ප්‍රශ්න වුණේ, ඒ කියන්නේ මේ ශ්‍රී ලාංකීය මිනිසා එකට එකතු වෙලා හරි ලිංගතුකමින් හිටපු අවස්ථා නිසා තමයි ඔවුන්ට ලොකුම බාධාවන් වුණේ යම් ඔවුන්ගේ අරමුණක් ඉෂ්ට කර ගැනීමට යෑමේ. ඊට ප්‍රධානම හේතුව වුණේ මේ බුදුදහම. වර්තමානයේ අපි සොනස් අපි දකිනවා මේ අපේ රට බිඳවන්නට, ශාසනය විනාශ කරන්න ඕන කියලා, එහෙම නැතිනම් අපේ රටේ තිබෙන මේ එකමුතුභාවය නැති කරන්නට විවිධ කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වන අවස්ථාවන් අපි දකින සොනස් බහුල වශයෙන් අද මේ මොහොත වෙන විටත් ඒ සඳහා ක්‍රියාත්මක වන අවස්ථාවන් සමාජයේ ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ස්වාමීන් වහන්සේලා පිළිබඳව, එතකොට අපේ ශාසනය පිළිබඳ, විහාරස්ථාන පිළිබඳව අපේ බෞද්ධයන්ගේ හිතේ යම් පළුදුවන විශ්වාසයක් ගොඩනගන්නට, විශ්වාසයේ පළුදුවන අවස්ථාවක් මතු කරන්නට උන් කටයුතු කරනවා. මේ වගේ අවස්ථාවක ස්වාමීන් වහන්සේ අපි බෞද්ධයෝ විදිහට කොයි ආකාරයටද අපි පෙළ ගැසෙන්නට ඕන? සමහර විතරක් ඉන්නවා අපි ඔවුන්ට අභියෝගයක් විදිහට ගහමරා ගන්න යා. තව සමහර අය අපි සියම නියම සිංහල බෞද්ධයෝ කියලා කෑ කොස්සන් දෙන්නට බලන. මේ වගේ අවස්ථාවල මොනවද අපි බෞද්ධ විදිහට කරන්නට ඕන ස්වාමීන් වහන්සේ? මම හිතන්නේ මේ අපිට ලැබුණු මහා දායාදය රැක ගන්නට අපි පැත්තෙන් ඉටු විය යුතු යුතුකමක් වගකීමක් කියලා හිතෙනවා. ඒ පිළිබඳ මඟ පෙන්වීමක් අපිට ලබා දෙන්න.
2: පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉතාම දුෂ්කර අවදීන් වල මේ රටේ ආරක්ෂා වෙච්ච විදිහ ඔබ නුවණින් බලන්න. විදේශ ආක්‍රමණ වලදී, දුර්භීක්ෂයන්හි, අභ්‍යන්තර කලකෝලහල වලදී මේ සසුන රැකුණේ කා කෙරෙන්ද, කා අතින්ද, කොහොමද වරුණ? හොඳට බලන්න, සමගි වූ සංඝයා, සමගි වූ ගිහි ශ්‍රාවක පිරිස නේද ශාසනය ආරක්ෂා කරලා අපේ පරම්පරාවට දායාද කළේ? එනිසා මෙතන සමගි වූ සංඝයා, සමගි වූ ගිහි ශ්‍රාවක පිරිස, ඒ දෙපිරිස අතර ගෞරවනීය සෙනෙහවන්ත සබඳියාව කියන මෙන්න මේ කාරණා මත තමයි වරුණ ශාසනයක් රැකුණා නම් රැකුණේ, මතුම අතර රැකිනවා නම් රැකෙන්නේ. එතකොට මේ ශාසනය අතුරුදන් කරවීමට කවුරු කොහොම ප්‍රයත්න දරුවත් මහා සංඝරත්නය සිල්වත්ව සත්පුරුෂව සමගිව වැඩ ඉන්න තාක්, ගිහි ශ්‍රාවක පිරිස සත්පුරුෂව සිල්වත්ව සමගිව වැඩ ඉන්න තාක් ඒ දේ කරන්න බෑ වරුණ. එනිසා මේ අපිට තියෙන ලොකුම පලිබෝධය තමයි මිත්‍ර ભેදය. ඒ කියන්නේ සිව්වනක් පිරිසම කඩා බෙදා ඉහිරවන්නට යම් යම් දේ සිද්ධ වෙනවා නම් ඒක විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේම වරුණ, දැන් ඉස්සෙල්ලාම ඔබ වේවා මා වේවා අපි දෙන්නම මේ ධර්මයේ නොපිහිටා ශාසනයක පැවැත්මක් ගැන කතා කළ හරියයිද වරුණ? ඔබ හෝ මා හෝ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් පරිබාහිරව ගිහිල්ලා කලකෝලහලයෙන් හරි වෙන යම් දෙයකින් හරි සසුනකට දිගාසිරි දෙන්න කතා කළොත් ඒක ඉෂ්ට වෙයි කියලා ඔබ හිතනවාද? ඉෂ්ට වෙන්න හේතු නෑ වරුණ. දැන් අපි හැම වෙලාවකම මේ සිද්දේ දසබෝ ධර්ම සාකච්ඡාව අරන් ගියේ උතුම් ශ්‍රී සද්ධර්මයට අනුයාතවමනි වරුණ. ඔබේ හෝ මගේ හෝ පුද්ගලික අදහස අපි ඉදිරිපත් කළේ නැහෙනි වරුණ. ඔය කිමිල කියන සූත්‍ර දේශනාවේ තියෙනවා භාග්‍යවතුන් වහන්සේගෙන් රහතන් වහන්සේ අසා සිටිනවා ස්වාමීනි බුදු සසුනක් දිගාසිරි ලබන්නේ කුමන කරුණ වලින්ද කියලා. ඉතහා පැහැදිලිව එතෙන්දී සිරි මුවමඩලින් දේශනා කළේ වරුණ, භික්ෂුව භික්ෂුණී උපාසකතුමා උපාසිකාව කියන මේ හතර දෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඉන්න තාක්, ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් සංඝයා කෙරෙහි ගෞරවයෙන් ඉන්න තාක්, අප්‍රමාදෙහි ගෞරවයෙන් යෙදෙන තාක්, සීලය ගෞරවයෙන් ආරක්ෂා කරන තාක්, සහ වරුණ අවසාන කාරණයේ උතුම් පිළිසඳරේ යෙදී වාසය කරන තාක් මේ ශාසනය පසුබසින්නේ නැහැ. මම මේ ලොකු කරුණ ප්‍රමාණයක් කෙටි වැකියකින් කිව්වේ වරුණ. තුනුරුවන් ගෞරවය, ශික්ෂා ගෞරවය, අප්‍රමාද ගෞරවය සහ වරුණ අවසාන කාරණය පටිසන්තර ගෞරවය. අපි කලිනුත් මේ ගැන කතා කරන්න ඇති. මෙන්න මේ කරුණ ටික තමයි අදටත් අපි ගලප ගන්න ඕනේ වරුණ. ඒක තියෙනවා පටිසන්තරය කියලා කාරණේ. ආන්න එකට අන්තර්ගත වෙනවා අපි ඔක්කොගෙම සමගී වරුණ. එනිසා අපි ભેද බින්න වුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස කල්ලි කණ්ඩායම් වලට බෙදිලා ගියොත් ඉතා පහසුවෙන් මේක යටපත් වෙන්නට පුළුවන් වරුණ. ඊළඟට වරුණ මෙතන අපිට තියෙන එකම හුස්ම ටික තමයි මේ ශාසනයට බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානය මත තමයි මොනවා කොහම වුණත් මෙතුවක්කල් මේ ශාසනය සුරැකුණේ. ඒ අදිෂ්ඨානය තාම පණ තියෙන අදිෂ්ඨානයක්. ආයක එහෙම්මම තමයි නිසකයි. නමුත් ඒ අදිෂ්ඨානය අපි දැනගන්නට ඕනි අපේ පැත්තෙන් අපේ සහයෝගය දීලා ඒ අදිෂ්ඨානයෙන් තවත් ප්‍රාණවත් කරලා මේ බුද්ධ ශාසනය රැක ගන්නට. එහිලා උපසබන් භික්ෂුවගේ කාර්යභාරය, ගිහි ශ්‍රාවකයාගේ කාර්යභාරය වෙන වෙනම බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
1: එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ සිහිපත් කරන කාරණා තුලදී දැන් අපිට එතකොට අපි නියම බෞද්ධයෙකු විදිහට ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේ කෙරෙහි විශ්වාසයකින් අදිෂ්ඨානයකින් යුතුව කටයුතු කරනවා නම් ඔය කියන බාධා වලට අපිට ඔරොත්තු දෙන්න පුළුවන්, ඒවට හිත බිඳවා ගන්නේ නැතුව මුහුණ දෙන්නට පුළුවන්, අපේ ශාසනය ආරක්ෂා කරන්නට අපි විසින් ලබා දෙන ශක්තිමත් පදනමක් බවට පත් වෙනව නේද?
2: ඉතා පැහැදිලි පෙන්වත් වරුණ, ඒ ශක්තිමත් පදනම බාහිර ලෝකෙන් අපිට ලැබෙන්නේ නැහැ. අපි අපිම සත්පුරුෂෝ විදියට දහම් පිළිසඳරේ යෙදිලා ඇති කරගන්න ඕනි. දැන් ඒකට ගිහි අයගේ පැත්තෙන් වෙන්න ඕනි කාර්යභාරයක් තියෙනවා. දැන් හිතන්න

මේ උතුම් පුණ්‍ය භූමිය මේ දහම් කතාව පවා ලැබෙන වරුණ. එනිසා අන්නේ වගකීම හඳුන ගන්න. එතකොට ගිහියාගේ වගකීම කොමක්ද? ඒක ඉෂ්ට සිද්ධ කරන්න ඕනි. අපි දෙපිරිසම ආය කියන්නේ වරුණ ભેද බින් වෙලා ඉන්න තාක් අපටමයි වරදින්නේ. ඒ වගේම දැන් පරිහානියේ කරුණ ඉදිරිපත් කරද්දී බුදුරජාණන් වහන්සේ ඉරිසියාව, ඊළඟට ගුණමකුකම, මසුරුකම, යුගග්‍රහය, ඊළඟට තම්බ තාරම්භ වගේ කාරණා, මාන අතිමාන වගේ කාරණා, ඊළඟට වරුණ ගුණමැකීම, ඊළඟට දැන් අපි ගත්තොතින් සංඝයාගේ නැත්තම් ස්වාමීන් වහන්සේලාගේ, ඊළඟට ගිහි අයගේ දොස් නුගුණ පැතිරවීම, මෙන්න මේ මතත් විශාල පරිහානියක් එල්ල වෙනවා අපේ ශාසනයට. එනිසා වරුණ මේ අපි අපේ ගුණධර්ම පරම්පරාව අමතක කරලා කෝපයෙන් ආවේගෙන් යුක්තව කටයුතු කළයි කියලා පරදින්නේ අපිමයි. එහෙම දිනපු ඉතිහාසයක් කවදාකවත් නැහැ. එක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ওই බ්‍රහ්මජාල සූත්‍රයේදී, මහණෙනි මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ ඒ කරුණ දෙස බලාගෙන ඉඳි බුදුරජාණන් වහන්සේගේ දොසක් පෙන්වන්න කාටද පුළුවන් කියන වරුණ ලෝකේ? ඉතින් ඇත්තම දොසක් නැහැ නේ. නිසා තුනුරුවන් මහන්සියලා විසේ කිසි දොසක් ඇත්තේ නැහැ. සංඝ රත්නයේ කිසිම දොසක් කොටින් නැත්තේ නැහැ. සංඝයා කිව්වම වරුණ අපි හොඳට තේරුම් ගන්න ඕනි, පුද්ගලයෙක් නෙමෙයි, පුද්ගලානුබද්ධ සරණක් නෙමෙයි බුදු සසුනේ තථාගතයන් වහන්සේ අපිට දායාද කළේ. එකම පුද්ගල සරණ තමයි බුදුරජාණන් වහන්සේගේ සරණ වරුණ. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමාන උපජ්ජතිනි. එනිසා ඒ අසහාය පුද්ගලයන් වහන්සේ තමයි අපි උතුමන් වහන්සේ නමක් ලෙස තනි සරණක්, තනි පුද්ගලයෙකුගේ සරණක් හැටියට ගන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සරණ. ඒ සරණට යටත්ව තමයි ධර්මයේ සරණේ, සංඝරත්නයේ සරණේ අපිට ලැබෙන්නේ. එතකොට වරුණ ඔබ කියවානේ දැන් මේ සංඝයා පිළිබඳව එල්ලවන අපවාද උපවාද. කිසිසේත්ම වරුණ මේක හොඳට හිතර ගන්න ඕනි. සංඝ කියන වචනේ පරාමර්ශනය කරලා කිසිම තැනක දොසක් චෝදනාවක් ගොනු කරන්නට එපා. ඒක ඉතාම බැරෑරුම් අකුසලයක්. සංඝ කියනකොට අයිති වෙන මුළු පරම්පරාව. මොකද වරුණ ඔය අග්ග ප්‍රසාද සූත්‍රයේ තියෙනවානේ යාවතා භික්කවේ සංඝවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේසං අග්ග මක්ඛායති. මහණෙනි මේ ලෝකේ පිරිස් සමූහ ඉන්නවනම් ඒ පිරිස් සමූහ පුද්ගල සමූහ අතර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝය, ඒ කියන්නේ අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නය තමයි අග්‍රම පිරිස කියලා දේශනා කළා. ගුණයෙන්, තේජසින්, ආනුභාවයෙන්, සත්පුරුෂත්වයෙන් අග්‍රම පිරිස වරුණ. එතකොට ඒ පිරිස පිළිබඳව භාග්‍යතුනම දේශනා කරනවා යේ භික්කවේ සංඝේ ප්‍රසන්න අග්ගේතේ ප්‍රසන්න. ඒ උතුමන් වහන්සේලා කෙරේ පැහැදුනොත් අග්‍රම තැන පැහැදුනා වෙනවා. අග්ගේ කොහොපන ප්‍රසන්නානම් අග්ගෝ විපාකෝ හෝත්. සංඝයා කෙරේ පැහැදුනාට පස්සේ අග්‍ර විපාක ලැබෙනවා ශ්‍රාවකයාට. ඒ පැහැදීමට තියෙන අවස්ථාව තමයි ගිලිහෙන්නේ සංඝ රත්නේ විවේචනය කළොත්. අනිත් එක වරුණ සංඝයා කියන තැනින් පරාමර්ශනය කරාම කිසිදාක සංඝ රත්නේ දුස්සීල වෙන්නේ නැහැ. සංඝෝයි නාම දුස්සීලෝ නත්ති. සංඝයා දුස්සීල වෙන්නේ කොහොමද කියන්නේ? සරියොත් ස්වාමීන් වහන්සේලා දුස්සීලද? මුගලන් පරපුර දුස්සීලද? එතකොට ඔබේ හෝ මගේ හෝ වැරද්දක් තියෙනවා නේද? ඒක පුද්ගලානුබද්ධ වැරද්දක්. එහෙම කරන අයට සතර පහයක් තියෙනවා. එතකොට ඒ වැරද්ද නිසි දඬුවමක් තියෙනවනේ. අකුසල කර්මයක් කරොත් කර්මය කරලා අවසන් වෙනකොටම විපාකයේ නියම වෙලා ඉවරයි. එතකොට අපි ඒව ගැන උදහසටපත් වෙලා අපි ඒ සිත් කෝපාවිෂ්ඨ කරගෙන අහක යන පව්කම් දාගන්නේ අභ්‍යන්තරයට දාගන්නේ. සංසාරේ මොනතරම් දුරදිග ගමනක්ද වරුණ? ඔන්න වගේ පැටලීම් වල තමයි සංසාරෙම පැටලුනේ. නිකන් ඔබ නුවණින් බලන්න වරුණ, සිදුවීමක් ඉවර වෙනකොට සිදුවීමක් ඇවිල්ලා මිනිස් මනස වෙලා ගන්නේ නැද්ද? නිකන් ඉතිහාසය බලන්න, සිදුවීමක් ඉවරනකොට මොකක් හෝ සිදුවීමක් කිසමත් වෙනවා. මේ සිදුවීම් මාලාව ඔස්සේ ගෙවෙන්නේ මිනිසාගේ ආයුෂ නෙමෙයිද? මිනිසාට ධර්මයේ පුරුදු ගන්න තියෙන අවස්ථාව නෙමෙයිද? ශ්‍රද්ධාව උපදින්න තියෙන සිතේ ඉඩකඩ නේද මේ ඇහිරිලා යන්නේ? සීලයක් ගුණයක් දරා ගන්න තියෙන ඉඩකඩ නේද මේ ඇහිරිලා යන්නේ? දෙතිස් කතා ඇහි ඇහි අභ්‍යන්තරයේ කුණු වෙවි පළුදු වෙවි මේ වන විනාශය වරුණ තමා දකින්න ඕන. මේක ලොකු විනාශයක් අභ්‍යන්තරයට සිද්ධ කරන. එනිසා කරන අය ඒ වැරද්දක් කරා නම් කරපු අයට තියෙන සතර අපාය. මෙලොවින්ම තියෙන විපාකයක්, පරලොවින්ම තියෙන විපාකයක්. අපි එමර උදාහසරපත් වෙන්න ඕම නෑ. අපේ ශාසනය, අපේ සංඝය අපි රැක ගන්න ඕනි වරුණ. ඉතිහාසය ගත්තත් වරුණ ඕන තරම් කතා කියන්නට පුළුවන් මේ ශාසනයේ මේ ඇතැම් පුද්ගලයන් ඇති කරපු පළුදු පිළිබඳව. නමුත් ඒ වානිසා මේ ශාසනය අතුරුදන් වුණාද? දෙව්දත්ගේ ක්‍රියාකාරකම් නිසා ශාසනය අතුරුදන් වුණාද? අතුරුදන් වුණේ නැහැ. ඊළඟට භික්ෂුන් වහන්සේලා සිය දහස් ගණන් ඉතිහාසයේ ඝාතනය කළා. ඔය මිලේ චාක්‍රමණ නිසා බුදුසාවනේ නැති වුණාද? වැඩිය නෙමේ වරුණ. නුවර යෝගයේ අවසන් වෙනකොට මේ රටේ උපසම්පදාවක් තිබුණාද? උපසම්පදා වරන් ආවෙත් බුරුමයෙන්නේ. බුරුමෙන් තායිලන්තේ මේ රටවලින් අරන් ආපු උපසම්පදාවෙන් දැන් ආයෙමත් මේ ප්‍රාණවත්ව පවතින්නේ. කසාවතක් නුදුටු පාළු භූමියක් බවට පත් වුණ එක්තරා සමයක මේ භූමිය වරුණ. නමුත් ආයෙ කසාවතින් බබලනවානේ. ඉතින් ඒ නිසා මේ හැම දෙයකටම හේතු උනේ වරුණ සත්පුරුෂය පහළ වෙනවා කලින් කල. ඒ සත්පුරුෂය පහළ වෙන විශාල පාරමිතාවක් එක්ක. ඒ පාරමිතාව තුළ තියෙනවා අප මහා ධර්මරාජන් වහන්සේ ගොඩනගපු සම්බුද්ධ ශාසනය නැමැති නගරය ගරා වැටෙන්නට නොදී ප්‍රතිෂ්ඨාපනය කිරීමේ හැකියාව. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ බුදුනේ තින් මේ

0: ඔක්කොම දැකලා මේ පිළිබඳව අවශ්‍ය කරන අදිෂ්ඨාන බල පිහිටුවල අනුහස් පිහිටුවලනේ පිරිනිවන් පෑවේ. ඒක එහෙමම තමයි. බුදුසසුන රකින්නවා නම් ඔබ හෝ මා හෝ කරන්න තියෙන අවංකවම අභ්‍යන්තරයේ තියෙන වැරදි අඩුපාඩු දකිමින් දුස්සීලකම් අයින් කරමින් සිල්වත්කම් මේ මෙනුවට ලබා ගනිමින් භාග්‍යතුන්සේ පුරුදු කළ යුතු ප්‍රතිපදාවක් දේශනා කළානේ. වරුණහලා තියෙනවා නේද නාථ කරන ධර්ම කියලා. අන්නේ නාථ කරන ධර්ම 10 පිටන්න ඕනේ ගිහි පැවිදි ඔක්කොම. ඊළඟට ඒකී භාවයේ පිණිස සමගී භාවයේ පිණිස උපකාර වන ධර්ම වෙනම දේශනා කළා තියෙනවා. ඒවැය පිටන්න ඕනේ. මේ ධර්මයේ වරුණ හරියට ඉගෙන ගත්තාම අපට සෑම අංශයක්ම ජීවිතේ ඉතා සොඳුරුව ඔබනම්වා ගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම තියෙනවා. එනිසා මේ ධර්මයෙන් ඈත් වීම සීල විපස්සනියන්ට මූලය. ධර්මයෙන් ඈත් වෙනකොට තමයි ඉරිසියා මතු වෙන්නේ, කුවකකම් මතු වෙන්නේ, ඕනෝන් අතර අසමගිය මතු වෙන්නේ, ද්වේෂයෙන් පරවස ඇසින් බලන්න පුරුදු වෙන්නේ, අපි අපිම වරුණ ඕනෝන් දෙස, අපේම සහෝදර මහජනතාව දෙස, අපේම බුදු සව්වන් දෙස වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන් බැලුවොත් මොන වගතුවක්ද අපේ ජීවිතවල? අපිම කසාවන් දරාගෙන ඒ වගේම කසාවන් දරාගත් පිරිසක් දෙස උදහසින් බැලුවොත් මොන සැපතක්ද? එනිසා වරදට නිසි දඬුවම එදාටත් අවශ්‍යයි, අදටත් අවශ්‍යයි, අනාගතයටත් අවශ්‍යයි. වරදට නිසි දඬුවම කිරලා මැනලා අනුදැන බදාලේ යථාපරාධ ශාසනය වන මෙන්න මේ සම්බුද්ධ ශාසනයෙහි විනය ප්‍රතිපදාව තුළ. ඒකේ පුදුමාකාර විදිහට වරණ වරද පෙන්නවා, වරදේ පමණින් දඬුවම පෙන්නවා, නිවැරදි වීමත් පෙන්නවා. ඉතින් එනිසා වරුණ මේ ඔබ වේවා මා වේවා අපි ගිහි පැවිදි දෙපිරිසක්නේ. එතකොට ඔබ ඔබේ ප්‍රතිපදාවේ මම මගේ ප්‍රතිපදාවෙන් බැහැරුණොත් තමයි ලොකුම ප්‍රශ්නේ. මේ සියල්ල අභියස වරුණ එක දෙයක් ගන්න ඕනේ. පේනව නේද සංස්කාරයන්ගේ විපරිණාමය? පේනව නේද සංසාරයේ නැමැති කටෝර ගමනේ ඇති වෙහෙස කර බව? පේනව නේද සිත් කඩහා වැටෙන, කම්පිත වන, දෙදරා යන අරමුණු කලින් කලට ඇවිල්ලා අභ්‍යන්තරේ නසාලන හැත්? මෙන්න මේක තමයි සංසාර මායාවට හසු වෙනවා කියන්නේ. ඉතින් ඕවාගේ මනස් පැටලෙනවා, ඒ වෙනුවෙන් වචන කතා කරනවා, ඒ වගේම සෑහෙන තරම් පුද්ගල මනස් විශාල ප්‍රමාණයක් ද්වේෂයෙන් ගිනිපත් වෙනවා. ඉතින් පෞරස් කරගන්නවා, ඊළඟ පරම්පරාවටත් ඒ පෞ සමාදම් කරවනවා. ඉතින් ඔන්නම තමයි වරණ මේ අඳුරට යන්නේ. මේක හඳුනා ගන්න ඕන.
1: සැබවින්ම ඇත්තටම මම හිතන්නේ මේ කාලයට අනුචිතව ඔබ වහන්සේ මේ කරපු අනුශාසනම හරිම වැදගත් ස්වාමීන් වහන්ස. අපේ රටේ භික්ෂුන් වහන්සේලා 40,000කට ආසන්න සංඛ්‍යාවක් වැඩහිඳිනවා. ඒ අතරින් ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට පුද්ගලානුබද්ධව යම් කෙනෙකුගේ වරදක් මත මුළුමහත් සංඝ සම්මුතියම නැත්නම් සංඝ සමූහයම වැරදියෙන් දකින්නට පොළඹවන අවස්ථාවන් අපි දකිනවා. අපි ඇතැම් සමහර තැන්වලදී අර මේ අපේ ශාසනය තමයි ලොකුම හානිය, අපේ රටට තියෙන ලොකුම බරපතලම ප්‍රශ්නේ තමයි ශාසනය. භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේ දැන් මම දැක පහුගිය දවස්වල කියන කතාවක් තිබුණා අපේ ස්වාමීන් වහන්සේ, ඔය මේ මහා සෑය, එතකොට දරදා මාලිගාව මේවා රජයට පවර ගන්න ඕන, රජයට පවරගෙන ඒක භික්ෂුන් වහන්සේලා අයින් කර ගන්න ඕන, ඒ තියෙන අයිතිය අයින් කරන්න ඕන, මෙන්න මේ වගේ අදහස් පවා මේ සමාජයේ කතිකාවක් බවට මතු කරන්න උත්සාහ කළා. දැන් මේ හැම උත්සාහයක් තුළම ස්වාමීන් වහන්සේ දැන් අපි බෞද්ධ ප්‍රබෝධයකුත් තියෙන රටක් ස්වාමීන් වහන්සේ, දැන් සිංහල බෞද්ධ ජනපදනම පිළිබඳ කතා බහ කරනකොට අපේ රටේ ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ රජුන් තනන බලය තියෙන, එහෙම නැතිනම් ධාර්මික පාලකේ ගේන්න ඕන ශක්තිමත් පදනම හදන්න පුළුවන් උත් සිංහල බෞද්ධ පදනම, නැත්නම් අපි මේ බෞද්ධ කියන ජනතාවට. එතකොට ස්වාමීන් වහන්සේ මේ එහෙම මේ බෞද්ධ ප්‍රබෝධයක් අපි පහුගිය ඉතිහාසයේ දැක්කනේ. එතකොට අර සමහර අවස්ථාවලදී අපි දැක්ක කියනවා ඔය සිංහල බෞද්ධ පදනම දෙදරා යන පහරෙන්නකොට බෞද්ධකමත් එක්ක තමයි මේ රට හදන්න බැරි කියන තැන මතුනේ. ඔය ඒ මතුවීමත් එක්ක මේවට යම් මාරාවේශ, මිනිසුන් මාරාවේශ ඇති වෙන්න, නැත්නම් මාර්යාගේ බලපෑම, මේ වගේ දේවලුත් ඇති වෙන්නට හේතු වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එහෙම අපි හොඳ ධර්ම මේ ගමනක් යනකොට අපේ රට ධර්මයත් එක්ක ස්වයං පෝෂිත වෙනකොට මිනිසුන් ඒ මත තමන්ගේ ජීවිත ගමන ගෙන යනකොට සමාජ මට්ටම ඉහළ නංවා ගන්නකොට ඒව හිටි අඩියේ කඩා වැටෙන්නේ එහෙම මාරාවේශයකින්, මාරතර්ජනයකින් අපිට බලපෑමක් එන්න අවස්ථාවක් වෙනවද?
0: පින්වත් වරුණ, ඉතාම වටිනවා ඒ අහපු කාරණය. ශාසන ඉතිහාසය දෙස බලද්දී එබඳු කාලවකවානු තිබුණ මම මුලින් කිව්වා වගේ. එතකොට වරුණ, ඒ බඳු මාරපාක්ෂක බලපෑම ඉඳුරාම තියෙනව නැතුව නෙමෙයි. හැබැයි කුසලානම් භික්කවේ ධම්මානම් සමාදාන හේතු ඒව මිදම් පුඤ්ඤම් පවඩ්ඩති. කුසල් දාම් සමාදන් වුණාට පස්සේ උපදිනා වූ පුණ්‍යස්කන්ධයේ බලයෙන් ඒ බලපෑම් අවම කරගන්න පුළුවන්. හැබැයි වරුණ, එහෙම එකක් තියෙනවා. ශාසනය අතුරුදන් වෙනවා දකින එක ඔය කියපු මාරපාක්ෂක බලවේගවල ලොකුම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරනවා. අර උසිගැන්වීම කරන්න පුළුවන්. ඒ වගේම මේ ශාසනයේ ගුණ පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේලා විසයෙහි අපවාද උපාද එල්ලවන විදිහේ වැඩ දේවල් කරන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ හැමදේම වගකීම මාරපාක්ෂික බලපෑම් වලට පවරනවා කියන එක නෙමෙයි. ඔය කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වරුණ ඒ කාලේ ඒ බුදුසසුන විපුල බවට ඉර්ධියට පත් වෙනකොට ඒ කාලේ හිටපු මේ මාරපාක්ෂික බලවේග වලට ඒක ප්‍රුස්සන්නේ නැති වුණා. ඊට පස්සේ මොකද කළේ දන්නවද වරුණ? භික්ෂූන් වහන්සේලා වැරදි විදියට හැසිරෙනවා ගියහට පේන සැලැස්සුවා. මේ මනපොතේ තියෙන කාරණයක් වරුණ. භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාචාර ඇත්තට මේ භික්ෂුන් වහන්සේලා එහෙම කරන්නේ නැහැ. දැන් ඔන්න දානේ වන්දන නමුත් ගිහය දකින්න මේ 12 පහ වෙලා දානේ වන්දනෝ වගේ එහෙම පේන්න සලස් වෙනවා. ඊළඟට උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තියෙනනේ විනය. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ගහකොලේ අතු සිඳීම ආදී දේවල් කරනවා පේන්න සලස් වෙනවා. කාටද මේ ගිහියට ආරාමෙට එන දානි පූජා කරන ගිහියට පේන්න සලස්. ඉතින් ගිහිය කල කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ මේ බව දැක්ක වරුණ. කකුසන්ධ බුදුරජාණන් වහන්සේ දැකලා මහා සංඝයා රාශීභූත කරලා බුද්ධ ආඥාවක් නිකුත් කළා. මහණෙනි මෙන්න මෙහෙම මාර්යා දැන් විශාල පිරිසකට අබැඩ පිනිස පිළිපැදලා ඉන්නේ නිසා නුබලා දැන් මෛත්‍රී වඩන්න කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා ඉතාහායික මනින් මෛත්‍රී ධ්‍යාන වලට සමවැදුණා. ධ්‍යාන උපද්දවා ගත්තා. එතකොට දැන් ලං වෙන්න බැරි වුණා. ඊට පස්සේ මොකද කරිය දන්නවද? භික්ෂුන් වහන්සේලාට විශාල ලාභ සත්කාර ලැබෙන්න පෙළඹෙව්වා. ලාභ සත්කාර වලින් අල්ල ගන්න ඕනේ කියලා. අන්නේ වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේ දේපනා කළා දැන් මහණෙනි මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඒ නිසා අසුබය කායගතාපතිය මෙව වඩන්න කිව්වා. උපන් ලාභ සත්කාරයන් මඩිමින් ඒව අභිභමණය කරමින් වාසය කරන තැනට දැන් පත් වෙන්න ඕන කිව්වා. දැන් බලන්න වරන මේ දෙපැත්තින් මෙන හැටි. දැන් ඕකෙම සේයා නෙමෙයිද දැන් අද තියෙන්නේ? හොඳට බලන්න වරන ඒකේප කතාවත් එක්ක ගලප ගන්න පුළුවන් නේද වරුණ හබ ප්‍රශ්නෙට උත්තරේ?
1: එහෙමයි ස්වාමීන් වහන්සේ.
0: ගලප ගන්න පුළුවන්. හැබැයි කියන්න ඕනි වරුණ, දැන් එහෙනම් මොකද්ද කරන්න ඕනි? අපි දැන් මෙත් සිත් වඩන්න ඕනි. ඊළඟට මෙත් සිත් වඩන්න ඕනි. සීලු දෙනා සීලු සත්වයා කෙරෙහි මෙත් පතුරවන්න ඕනි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සමූහය ගියේ උනත් පැවිද්ද උනත් ඕනෝන් කෙරෙහි උරණ බෙලන් ඉඳලා හරියන්නේ නැහැ. කාට හරි වරදෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේම කිසිම කෙසියම්මම තැනක කාට හරි වැරදුනාට පස්සේ ඒක අනුමෝදන් වෙන්න හිතනව නම් ඒක වැරදි වරුණ. වැරද්ද වැරද්දමයි කවදා කවුරු කළත්. ඒක නිසි දඬුවම් මෙලොවෙනුත් ලැබෙයි පරලොවෙනුත් ලැබෙයි. ඔබ කළත් මා කළත්. හැබැයි වරුණ අපි දක්ෂ වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම පිළිපදලා මේවට උත්තර හදාගන්න. ඒකෙදි තියෙන එකම දේ තමයි ප්‍රතිපත්ති පූජාව. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ කොමකට ඔබෙන් මගෙන්? ප්‍රතිපත්ති පූජාව. ඒ කියන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් ඔබ නැන් වූ ආමිස පූජාව. ප්‍රතිපත්ති පූජාවක් නැති තැනක කෙරෙන ආමිසය අගය කළේ නැහැ. එනිසා මේ පූජා දෙකම යුගනන්ද වශයෙන් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. එනිසා ප්‍රතිපත්ති පූජාව කියන්නේ වරුණ මෙත් සිත ලැබීම, කරුණා දහන ලැබීම, මුදිතා දහන උපදවා ගැනීම, මෙන්න මේ වගේ උලාර ගුණ මේ ශ්‍රාවක පපු මඩලේ පිහිටනකොට 10,000ක් ප්‍රශ්න එතනින් විසඳෙනවා. ඇයි බලන්න දැන් මෛත්‍රිය කියන කාරණේ ගන්න. මිනිසුන්ට ප්‍රිය වෙනවා නම්, දෙවියන්ට ප්‍රිය වෙනවා නම්, ඊළඟට ඔවුන් ඔවුන් අතර සතුරු සාමීච්ය මිත්‍රත්වයේ තහවුරු වෙනවා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. දැන් මෛත්‍රිය නැතිකම නේද බලන්න වරුණ මේ ව්‍යසනයේ? අපි අතර මෛත්‍රිය නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? සමගිය නැති වෙනවා. ඒතකොට විශ්වාසය නැති වෙනවා. විශ්වාසය නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඊළඟට බාහිර උවදුරු වලින් ඒ බඳු පිරිස් බිඳවන්ට හරි ලේසි. එතකොට පන්සලෙන්, ආරාමෙන්, අරණෙන් ගිහ ඈත් කරන්න හරි ලේසි. නමුත් වරුණ කවුරු කොහොම කිව්වත් බලන්න අපේ මිනිසුන්ගේ තියෙන ඒ ගුණවත්කම, ඒ අපේ මිනිසුන්ගේ තියෙන ඒ බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය විශේෂයෙන් ගිහි මා ජනතාවගේ, ඉතින් එයයි අඩු කරගෙන නැහැ. කෙනෙක් දෙන්නෙක් යම් කිසි බලපෑමකට නතු වෙන්න පුළුවන්. නමුත් එදා වගේම අදත් දන් දෙනවා, එදා වගේම අද සංඝපස්ථාන කරනවනේ. ඒ ඇගීම එයයිට තියෙනවා වරුණ. එනිසා ඔබ දන් හැන්දක් පෝජා කරගත්තොත් ඒක ඔබට තියෙයි ඒක වරුණ. මම සිල් ගුණ රැකගත්තොත් පැවිද්දේ කැරිලා ඒක මට තියෙයි. අපි තනි තනිවම මේ ගමන යන්නේ. තනි තනිවම ආවා, තනි තනිවම යනවා. ওই සරල කාරණේ තේරුම් ගත්තාම ඕවා ප්‍රශ්න නෙමෙයි වරුණ. එනිසා ඔබ අමුතුවෙන් ඔළුවේ පුරවගෙන ඒවා ගැන කල්පනා කරන්න ගියාම තමයි අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. සංසාරේ ආදීනව දකින්න ඕනි වරුණ සෑම සිදුවීමකින්ම. අහෝ මේ ගමන් මගේ ඇති බිහිසුණු බව බලන්න. අද සිල්වතා හෙට දුස්සීලෙක් වෙනවා. අද දුස්සීලයා හෙට සිල්වතෙක් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ සසරේ හැටි එහෙම තමයි. ඔය කැලණිතිස්ස රහතන් වහන්සේ කියපෝ තේල කටහ ගාතාවලෙම හරි අපූර්ව විස්තරයක් ඒ පිළිබඳව තියෙනවා. ඉතින් වරුණ එහෙම ගමනක් දැන් අද දැන් හිතලා බලන්න. මාතික මාතා කතාව වරුණ, මාතික මාතා කතාවේ මාතික මාතාර භික්ෂුන් වහන්සේගේ පෙර ජීවිත 99ක්ම බිරිඳ වෙලා කිසියම් අනියම් සම්බන්දතාවයක් නිසා හෝ ඒ ස්වාමියා ඝාතනය කරනවා. ඊළඟට එතනින් එහා සීවිනී ආත්ම භාවයේ බලනකොට ජීවිතේ බේරගන්න තමයි මේ කාන්තාව තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ආත්ම භව 100ක් මෙහා පැත්තට ආවට පස්සේ මේ භික්ෂුවට රහත් වෙන්න උදව් කරන්නේ මේ මාතික මාතා ආර්ය ශ්‍රාවිකාව. ඉතින් බලන්න මෙරුම් කන්නට හේතු වෙච්ච කාන්තාව මේ ජීවිත සසරින් මත මෙදෙන්නත් මඟ පෙන්නවා. මෙන්න මෙහෙම ගමන් මගක් මේක. මේ අත්ත කියා දෙන තමයි 45 වසරක් ශ්‍රී සද්ධර්මයේ බුදුසිරි මොහොමල්ලින් දේශනා කළේ. ඒව ගැන කල්පනා නොකර මේ එදවස මේ කොහොම හරි පහු කර ගැනීම පිණිස මොනවා හරි දේවල් ටිකක් අපේ කල්පනාවට ගන්න එක නෙමෙයි කල යුත්තේ. ධම පුරුදු කෙනකෙනාගේ නිති අනුස්සතිය මොකද්ද වරුණ? අනුස්සති කියන වචනේ තේරුම මොකක්ද? නැවත නැවත සිහි කළ යුතු කරුණු. සිහි ගැන්විය යුතු කරුණු. මොනවද අනුස්සති? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වන බලන්න. සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, උපසමානුස්සති. අන්න ඒවනි නැවත නැවත සිහි කරන්න ඕනි. එතකොට එව්වා බහැරට දාලා වෙනමෙනේම සිහි කළොත් විපත් ඇති වෙන එකේ පුදුමයක් නැහැ. ඒව මිනිසුන්ට මේ මහ පොළවේ හෝ අහස හෝ මේ වහින වැස්ස හෝ ගලන දොළ පහර හෝ පහසුවක් වෙන්නේ නැහැ ජීවිතේ පිණිස. දැන් ඉතිහාසය ගත්තාම වැඩි නෙමෙයි ඔය මේ අනුරාධපුර යුගයට යනකොට ඒ කාලේ සඳහන් වෙනවා බණ පොතේ වරුණ වැස්ස මහින්නේ මැදම රාත්‍රියේ පොළොවට උරණ ප්‍රමාණයක් වැහැලා ඊළඟට දහවල් කාලේ බැහි වහින්නේ නැහැ. අර මම ඒ කාලේ තෝ සිත්නේ තස්බේ කතාවක් කියව වරුණ මතක ඇති. ඒ මගේ කතා තියෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලි මිනිසාගේ භාවිතය මිනිසාගේ සිත භාවිතා කරන විදිය, කය භාවිතා කරන විදිය, වචනේ භාවිතා කරන විදිය ධර්මානුකූල වෙච්ච සෑම කාලවකවානුවකම හමන සුළඟ පවා මෘදු සුළඟක් බවට පත් වුණා. වැවෙන පැලවෙන බහුභෝග පවා ඕජෝ ගුණයෙන් සමන්නාගත වුණා. ඇදහැලෙන වැස්ස පවා මහා පොළවට ආශිර්වාදයක් වුණා. අන්නේ කාලවකවානු මෙනෙහි කරගන්න. සමීපේම තියෙනවා සැනසීම උදා කරගත් මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්ති පිළිබඳ සනිදර්ශන. තිංවරණ ඔය ටික ගලප ගන්න බැරුව තමයි ව්‍යසනයටපත් වෙන්නේ.
1: එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇතරම දැන් මම හිතන්නේ ධර්මය කියන්නේම ඉතින් මේ එහෙට එයට අවනත වීමම කියන්නේ සබහව ධර්මයටත් අවනත වීම. එතකොට අරෝ වහන්සේ කිව්ව ආකාරයට අපි ඒ අපි ධර්මයට අවනත වීම කියන්නේ ස්වාමීන් වහන්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වූ යථා ස්වභාවයට අවනත වීමක්. ඒ කියන්නේ යථාර්ථය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්ක මුළු මහත් විශ්වයම බැඳී පවතිනවා කියන හැඟීමනේ එතකොට අපිට ඉන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ඔබ වහන්සේ ඒ කාරණා මතක් කරනකොට මට හිතුනේ අපේ පෙර දවස අපේ රට ශාස්ත්‍රීක වුණේත් ඒ ධර්මානුකූල පිළිවෙත නිසාම වෙන්නට ඕන. සහ අර වත්කම පිළිබඳ ඔබ වහන්සේ සිහිපත් කරපු තැන මට හිතුනේ ඇත්තටම ගුණවත්කම, නැනවත්කම, පැනවත්කම මේ සියල්ල අපතුලට යම් ආකාරයකට කේන්ද්‍රගත වුණේ බුදුදහම පදනම් කරගෙන. ඉතින් ඒ නිසා ඒ ගුණවත්කම අද පිරිහියන්නට නොදී ආරක්ෂා කරගන්නට අපි අපේම කැප වෙන්නට ඕන. තව කවුරුත් කියන පළියට අපේ හිත ඒ මත වාදෝස්සේ හෝ ඒ මග පෙන්වීම ඔස්සේ හෝ යනෝ නම් අපි මෙච්චරකල් රැස් කරපු ගුණවත්කම ඇති වැඩක් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ධර්මයට නැඹුරු වුණු මිනිසුන් විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙළද්වීපය තුල බොහොම සමීපව ඊට ලංව ජීවිතේ සොයපු මිනිසුන් විදිහට ඒ මගම යන්නට අපි මේ අවස්ථාවක් කරගනිමු. ඔහේ බොහෝ විවිධ මතවාද කල්ලි කණ්ඩායම් විසින් මතු කරාවි. හැබැයි ඒවා අපිට අර අලුයමලූ කෙල පිටක් වගේ හක දාන්නට පුළුවන් මානසිකත්වයක් අපතුලම ගොඩනගා ගන්නට පුළුවන් එකම අවස්ථාව තමයි ධර්මයත් එක්ක සමීපව කටයුතු කිරීම. සවිංහස මේ අද අපි සාකච්ඡා ආරම්භයේදී මා සිහිපත් කළේ අපි පසුගිය සතියේ මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව සාකච්ඡා කළා. දහස් කාරණා දහසයක් පිළිබඳ ඉතුරු ටික කතා කරන්න කියලා. කෙසේ නමුත් අපිට අද ඒ සඳහා වැඩි ඉඩ කඩක් ලැබුණ නැති වුණත් මේ සාකච්ඡාව මම හිතන හරි වැදගත් වෙයි කියලා වර්තමානයේ මේ උද්ගත වෙලා තිබෙන විවිධ මතිමතාන්තරත් එක්ක යම් ආකාරයකට තමන්ගේ ජීවිතයේ විවිධ පැති ඔස්සේ හිතන්නට පෙළඹෙන ජනතාවක් ඉන්න නිසා විවිධ පැතිවලට හැරෙන්නට යොමු වෙන හිතක් ඇති වෙන නිසා මේ සාකච්ඡාව හරි වැදගත් වුණාය කියලා මම විශ්වාස කරනවා. කොහොම නමුත් මේවාට විසඳුම් සොයන්නට පෙළඹෙනකොට අපේ භික්ෂුන් වහන්සේලා කියන මහා සංඝරත්නය කෙරෙහි ලොකු ගෞරවයක් තබාගෙන ධර්මයත් එක්ක මොසුණු ජීවිතයක් ගත කරමින් යන මඟ පිළිබඳව අපිට ස්වාමීන් වහන්සේ පොඩක් පැහැදිලි කරලා දෙන්න. අපි කොහොමද යන්න ඕන ඉදිරි ගමනට? දැන් මේ මෙහෙම විවිධ මතවාද එක්කෙනකොට තව සමහර වෙලාවට පරම්පරාවක් දෙකක් යනකොට සමහරුන්ගේ හිතේ සැකේ අබ්බියක් ඇති වෙලා තිබෙනවා. අපේ උපනූපන් පරපුරට ධර්මයේ නැති වේවිද, ශාසනයේ නැති වේවිද, එහි උරුමයේ නැති වේවිද, අපි වෙනත් මතවාද ඔස්සේ ගිහිල්ලා අසරණතාවයට පත් වේවිද, සහ විවිධ අර අපි මෙච්චර කාලයක් රැකගත්තු සම්මාදිට්ඨියෙන් බැහැර වෙලා මිත්‍යා දෘෂ්ටික මතවාද වැළඳගනීවිද? මෙහෙම බයකුත් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. බොහෝ දෙනාගේ තුළ අපිත් එක කතා කරන සමහර මිනිසුන් කියන කතාවම තමයි අනේ අපේ දරුවන්ට අනාගතේ බුදුදහම නැති වේද කියලා ලොකු බයක් තියෙනවා කියලා. ඒ සඳහා ඇත්තටම අපෙත් යුතුකමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි ඒ සඳහා ප්‍රයතින් ඉටු විය යුතු යුතුකමක් වගකීමක් ඉටු කරන්නට පෙළඹෙන්නට ඕන කියලා. ඉතින් එහෙම හිතෙන අපි බෞද්ධ ජනතාව අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කොහොමද? ඒ සඳහා ගත යුතු පියවර මොනවද? කොහොමද අපි කටයුතු කරන්නට ඕන?
0: පින්වත් වරුණ, කරුණු දෙකකින් ශ්‍රී මුක දේශනාවට අනුව ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. දැන් ඔය සිදුවීම් සියල්ල ඔබ කියන ආකාරයේ සිදුවීම් සියල්ල මත සංවේගයක් නේද ඇත්තටම හතගන්නේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා සංවේගයක් හටගන්නවා. ඊළඟට සංවේගය ඇති කරගත්තාට පස්සේ ඊළඟට මොකක්ද කරන්න ඕනේ අපි? සංවිග්ගස්සච පධාන සංවේගය ඇති කරගෙන කුසල වීරිය වර්ණ උපද්දවන්න ඕනේ. ඔබමා කෙරෙන් එබඳු වැරදි කිසිදාක ඇති නොවීම පිණිස. ඒක වර්ණ හරි ලස්සනට මේ ධර්මයේ පෙන්වනවා. ඔන්න දැන් කවුරු හරි වැරද්දක් කරලා අපි හිතමු වැරද්දක් කරලා ඒ වැරද්දට අහු වෙලා ඒ පුද්ගලයා ගිහි වේවා පැවිදි වේවා කිරේ බිලංගුවේ වැටෙනවා දකින්නවා. අපවාදවලට උපවාදවලට නතු වෙනවා දකින්නවා. එහෙම දකිද්දී බලන්න ඕනි මගේ ජීවිතෙත් මෙහෙම වැරදි තියෙනවද? තියෙනවා නම් වරුණ මොහොතකින් ඒ වැරද්ද පමාවන වේ නිවැරදි කර ගන්න ඕනි. ඒක පළමු කාරණේ. ඊළඟට ඔබේ මගේ ජීවිතයේ බඳු වැරදි නැත්නම් ඒ බඳු වැරද්දක් කෙසේසේත්ම මගේ හදවතේ මගේ ජීවිතේ මං ඇති වෙන්නට නොදී වග බලා ගන්නවා කියන තැනින් හිග්මෙන්ට ඕනි. ඔන්න ඔය කරුණු දෙක තුනොත් වරුණ අපිට එළඹෙන ඕනම තත්වයක් හසුරුවා ගන්නට පුළුවන් ඉදිරි කාලවකවානු යහපත පිණිස. ඒකට හැබැයි නුවණින් බැස ගන්න ඕන. එහිලා වරුණ දැන් අපිට තියෙනවානේ ධර්මමය සහ විනයමය නියාමනය. ඒ කියන්නේ වරුණ පැවිද්දන්ටත් ගිහියන්ටත් තියෙනවනේ මේ සාසනේ. ඒ ධර්මමය නියාමනය හැම තත්පරයකම යාවත් කාලින කරන්න ඕන. හැම තත්පරයකම. ඒකට හොඳම උදාහරණයක් දැන් දසධම්ම සූත්‍රය තියෙන වරුණ මේ ධර්මයේ. දසධම්ම සූත්‍රයේ කරුණු 10ක් දේශනා කරනවා. ඒ කරුණු 10 පැවිද්දා නිතර මෙනෙහි කර කර බලන්න ඕනි. මම පැවිදි වෙලා ඉන්නේ විවරණ භාවයට පත් වෙලා ඉන්නේ අනුන්ගෙන් ලැබෙන සිව්පසයෙන් මම යැපෙන්නේ. ඒ වගේම මගේ සීලය පිළිබඳව මටම මම චෝදනා කරනවද? මගේ සීලය පිළිබඳව අනුන් මට චෝදනා කරනවද? ඔන්න විමසන්න ඕනි තැන්. ඉතින් මෙහෙම විමසුවොත් ගිහියා හෝ පැවිද්දා හෝ පිරිහෙයි කියලා හිතනවද වරුණ? පිරිහෙන්නේ නැහැ. ඊළඟට ප්‍රියමනාප සීලු දෙයින් මට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. කර්මයක දායාද කරගෙන මම මේ ගමන යන්නේ නිසා මගේ හිතෙන් කයින් වචනින් කරන කර්මයට විපාකයක් බැඳෙනවා. ඊළඟට මම ශුන්‍යාගාරයේ හුදකලා තැනක ශ්‍රමණ කෘතිය යෙදෙන්නට කැමැත්ත අභිප්‍රාය යෙදීම මගේ ජීවිතයේ තියෙනවද කියලා පැවිද්දා විශේෂයෙන් බලන්න ඕන. අනුවන්න පැවිද්ද බලන්න ඕනේ විදිය. ඊළඟට පැවිද්දා බලන්න ඕනි ශ්‍රමණයා බලන්න ඕන මරණ මංචකය. ජීවතුන් අතර සිටියේදී බලන්න ඕනි. මරණ මංචකයට ගිහිල්ලා කෙඳිරිය මැද හෝ වේදනාවන් මැද හෝ ජීවිතෙන් සමුගන්නා මොහොතේ කවුරු හරි පැවිද්දෙක් හෝ ගිහියෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ මෙච්චර කාලයක් සසුන් ගුණ දම් පිරුවා කසාවතක් දැරුවා. දැන් ඔබ වහන්සේ මේ ලෝකෙට දෙන පණිවිඩය මොකක්ද? ජීවිතෙන් සමුගන්නට පෙර ඔබ වහන්සේ උතුරු මිනිස් දහම් උපද්දවාගෙන තියෙනවද? ඊළඟට සමාධියක් උපද්දවා ගත්තද? ධ්‍යාන වැඩුවද? මාර්ගඵල ලැබුවද? ආන්හිම අහන තැන මකු නොවි සිංහෙක් වගේ කතා කරලා මැරෙන්න පුළුවන් වෙන්න ඕනි කියන වර්ණ මේ ධර්මයේ. ඉතින් මෙන්න මේ කරුණ ටික අපි ප්‍රත්‍යවේක්ෂා කරා නම් ආයේ වරදීද වරුණ? ඉතින් දැන් පැහැදිලි නේද මේ ප්‍රතිපදාවෙන් බැහැරට ගිය හින්දානේ හැම ව්‍යසනයක්ම එන්නේ. හැම ව්‍යසනයක්ම එන්නේ බුදුරජාණන් වහන්සේට කීකරු නොවීම නිසා. ධර්මයට කීකරු වුණේ නැහැ, සංඝරත්නයට කීකරු වුණේ නැහැ, ආර්යයන් වහන්සේලට කීකරු වුණේ නැහැ. ඒ වගේම වරුණ අපි දැන් නිතර නිතර උදේවා මෙනෙහි කරනුනේ රහතන් වහන්සේලගේ චරිත, රහත් උත්තමාවියන්ගේ චරිත, අනේ පිඬු ආදී මහා සිතානන්ගේ චරිත, සොඳුරු විසාකාවගේ චරිත. ඒවා මෙනෙහි කරනකොට තමයි ආදර්ශ ලැබෙන්නේ. නැත්තම් මේ සමකාලීනව කාගේ ආදර්ශයක් කොහොම අරගෙනද ඒ උතුමන් වහන්සේලාගේ ජීවිතවලින් ලැබෙන ආදර්ශය ලබන්නේ? මම කියන්නේ අද කාලේ එම ආදර්ශ නැහැ කියන එක නෙමෙයි වරුණ. හැම වෙලාවකම අන්න එතනට යන්න ඕනේ හිතින්. එහෙම දකින්නකොට තමයි ධර්ම මේ ජීවේ මතු වෙන්නේ හදවතේ. ඒ වගේම තමයි වරුණ ඔබට ඔබ ආදරය කරන කෙනෙක් වෙන්න ඕනේ, මට මම ආදරය කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම ඔබට ඔබ සහ මට මම සෙනෙහෙන් කටයුතු කරනකොට ඔබ ඔබේ දුකට කැමති නැහැ, මම මගේ දුකට කැමති නැහැ ඉස්සරහට. එතකොට ඔබ ඔබ හෝ මා හෝ දුකට අකමැති නම් කිසිසේත්ම දුක උපදින දේ කරන්නේ නැහැ. අනිත් එක වරුණ යන්න තියෙන ගමන තව කොච්චරද කියන්න බෑ. ඔබටත් මටත් යන්න තියෙන ගමන මේ ජීවිතේම නිම වුණොත් හොඳයි. නිම වෙන්න නම් ඉබේ නිම වෙන්නේ නැහනේ. අරහත් ඵල විමුක්තිය දක්වාම යන්න ඕනේනේ. යටත් පිරිසින් සෝතාපන්න වෙන්න ඕනේනේ. ඒ වෙන සෝතාපන්න වීම පින් සෝතාපන්න වීමට අදාළ කරන ඒ සෝතාපන්න වීමට උපකාර වන අංග ජීවිතේ පිටලා තියෙන්න ඕනේනේ. ඒ ඒව පුරුදු කරන්න ඕනේනේ. සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර ධර්මානුදන් ප්‍රතිපදාව. එතකොට ඒවා දිවි හිමියෙන් පූජා මේ දිවි හිමියෙන් දිවි පූජා කර පුරුදු කරන්නේ නැත්තම් ඒ සනසිල්ල හිමි වෙන්නේ නැහැ වරුණ. ඒව පුරුදු කරන්නේ නැතුව සංසාරේ කොච්චර කාලයක් තමයි යන්න වෙයිද කියලා කවුද දන්නේ? මේ ඉන්න පුංචි අවුරුදු 50ක 60ක 70ක කාලය කරන කෙරුවාවල් ටික ඔය සංසාරයේ නැමැති අඳුරු ගමනට වැටිච්චාම වරුණ කොහොම විපාක එයිද? එනිසා නුවණින් කටයුතු කරන්න මේ පුංචි කාලයකට ආවේ. මෙතනින් පවුකන්දක් එකතු කරගෙන මෙතනින් එහා පැත්තට ගියාට පස්සේ තනි වෙනවා. කාත් කවුරුවක් නැති වෙනවා. වැටුනොත් තිරිසන් ලෝකෙට, වැටුනොත් ප්‍රේත ලෝකෙට ඔන්නම තමයි ප්‍රශ්න වරුණ. ඊළඟ ජීවිතේ නිරේබරණ ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. අවුරුද්දකින් ගොඩ එනවද? දෙකකින් ගොඩ එනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකනේ වරුණ මහා අනුකම්පාවෙන් දේශනා කළේ. අන්න එතෙන්ටයි අපි සූදානම් වෙන්න ඕනි. ඒ වෙන්න තියෙන විශාල ව්‍යසනයක් අනතුරක් වළක්වා ගැනීමට අවශ්‍ය කරන හේතු පුරුදු කරන්න ලැබුණේ මේ බුද්ධ ශාසනය. සතරාපා දුකෙන් අත මිදෙන්න ලැබිත තන බුද්ධ ශාසනය. සතරාපායට වැටෙන්න කටයුතු කරගන්න තැනක් නෙමෙයි. කෙනෙක් කරගන්නවා නම් පුද්ගලානුබද්ධයි. ඒකට අපි වුණොත් අපිත් ඒ රොත්තට අහු වෙනවා වරුණ. එනිසා මේ හොඳට නුවණින් කල්පනා කළා මේ ලැබිච්ච තප්පරේ එකම මෙත් සිතක් හරි වඩා ගන්න ලැබෙනවා නම් එකම දන් හැන්දක් හරි පෝජා කර ගන්න ලැබෙනවා නම් ඒ දේ කරන්න ඕනි වගේම වරුණ නුවණින් සමගියෙන් උපාය උපක්‍රම දැනගෙන පිළිපදින්නත් ඕනි. එතකොට තමයි ශාසනයේ අපිත් ප්‍රයෝජන ලැබුවා වෙන්නේ මතු පරම්පරාවට දායාද කරන්න හැකියාව ලැබුණා වෙන්නේ. ඒක වරුණට තේරුණාද මම කියපු කාරණේ? දැන් පැවිද්දෝ හෝ ගිහිව අපිට අපි හැමෝම ඒ උදෙසා උපක්‍රමශීලීව කටයුතු කරන්න ඕනි. ඒක මේ ධර්ම මාර්ගය තුල අනුදැන වදාහරලා තියෙන්නේ නුවණින් වැඩ කිරීම. දැන් වරුණ තියෙනවා ඔය සබ්බාසව සූත්‍රයේදී කියබල බලන්න පුද්ගලයෙකුට ප්‍රශ්න ඇතිවන ආකාර. ඒ ප්‍රශ්න ඇතිවන ආකාර වර්ජනය කරන්න ඕන. ඒක ධර්මෙයිම තියෙනවා වරුණ. දැන් හිතන්නකෝ මද්ද්‍රව්‍ය භාවිත කරොත් යම් පුද්ගලයෙක් මෙලොවීම පරිහාණයටපත් වෙන්නේ නැද්ද? මෙලොවීම පරිහාණයටපත් වෙනවා. වගතුවක් ඇති වෙන්නේම නැහැ. විනාශයක්ම වෙනවම තමයි. ඒකෙන් අයින් වෙන්න ඕනේ. අසත්පුරුෂයෙක් ඇසුරුවොත් වගතුවක් වෙන්නේ නැහැම තමයි. ඊළඟට වරුණ විසම භූමියකට ගියොත් වගතුවක් වෙන්නේ නැහැ. විසම චක්‍රයට හසු වුණොත් වගතුවක් වෙන්නේ නැහැ. මෙලොවින්ම අයහපත, මෙලොවින්ම විපත, ඇසුරු කරන හැටත් විපත. ඉතින් අනිත්‍යද ඊළඟට වරුණ අනිත් කාරණේ තමයි දැන් පැවිද්ද වුණාම දැන් අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපිට ඉන්නවා වැඩිහිටි ගුරු කුලයක් ලොකු ස්වාමීන් වහන්සේලා ටිකක්. ඒ උතුමන් මහා පැලගේ නිත්තර අවවාද අනුශාසනා ලබන්න ඕනි. ඉන්න තැනකට හරි ගමන් කළ ස්වාමීනි මට අවවාදයක් ලබා දෙන්න අනුශාසනාවක් ලබා දෙන්න කියලා යතහ භූතං අත්තානං ආදි කරෝති. මගේ ස්වභාවය ගැන අවංකව මම කියන්න ඕනි ස්වාමීනි මේ කාලේ මගේ හිත ද්වේෂයෙන් මැඩෙනවා. එහෙම නැත්නම් රාගයෙන් මැරෙන කාලයක් මේ තියෙන්නේ. එනිසා මට මේකට අවවාදයක් දෙන්න. අන්න එහෙම අවංක වෙන්න ඕනි කවුරු ළඟද? පැවිද්ද වුණාම ඒ ලොකු ස්වාමීන් වහන්සේ ළඟ, ගුරුවරු ළඟ. එතකොට එහෙම අවංක වෙන්න එහෙම ගුරුවරු ඉන්නව නැත්තේ නෑනේ වරුණ. එහෙම අවංක වෙලා ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඔඩු දුවන්න කලින් ගියහත් එහෙම තමයි. ඉතින් අන්න එහෙම කටයුතු කරපුවාම බොහෝ දේවල් විසඳිලා යනවා. පිටුර දන් පිළිතුර තියෙනවා මේ ධර්මයේ. ඒක ගලපා ගන්නේ නෑ. ධර්මයේ මිහිරිම මధుරම මනෝහරම ධර්මයේ තියෙනවා. ජීවිතවලින් ධර්මයේ බැහැර කරලා ධර්මයේ බැහැර කරලා තියෙනවා. සැපත අපේක්ෂා කරනවා. ලැබෙන්නේ නෑ. මේක තේරුම් ගන්න ඕනේ වරුණ අපි ඔක්කොම. ඒ නිසා මොන ප්‍රශ්නය ආවත් පන්සල තනි කරන්න එපා. සංඝයා තනි කරන්න එපා. ඊළඟට සංඝයා විසින් ගිහියා තනි කරන්නේ නෑ. අපේ සමගිය හැමදාම තිබුණ සමගියක්. අවම වශයෙන් මේ සමගිය මේ වෙනකොට අවුරුදු 2670ක් පරණ සමගියක්. එහෙම බිඳින්න බෑ.
1: එහෙමයි අපි ස්වාමිනාස ඇත්තටම මම හිතන්නේ මේ කාලයට අනුව මම හිතන්නේ ඔබ වහන්සේ මේ පෙන්වා දුන්නු කාරණා හැම බෞද්ධයෙකුගේම හිතේ තදින් තැන්පත් වෙන්නට ඕන. නැත්නම් අපිම දන්නේ අපිට වෙන වින්නේ ඇයි. ඒ නිසා මේ සාකච්ඡාව අහන්න ඔබ හොඳට අහන්න. දෙපාර තුන්පාර අහන්න. සහ තව බොහෝ පිරිසක් ඒ වෙතට යොමු කරවන්න. ඒක යුගයේ අවශ්‍යතාවයක්. නැත්නම් අපේ භික්ෂුන් වහන්සේලා දකින්නකොට හිතේ මතුවෙන්නේ ක්‍රෝධය නම් වෛරය නම් ඒකට හේතුත් නෑ සමහරලාට. තවත එක පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් සවිශේෂයෙන්ම සිහිපත් කරන ඕන මේ වෙන විට අපේ ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. ඒ උතුම් වූ අරහත් ධජය අවභාවිත කරමින් පොරවා ගන්නට උත්සාහ කරන ඇතැම් මිනිස්සු ඉන්නවා. ඒක මේ භික්ෂුන් වහන්සේලාට යම් ආකාරයකට ඒ උන්වහන්සේලා කරෙහි තිබෙන ගෞරවය බිඳවට්ටවන්නට සැලසුම් සහගතව සිවුරු පොරවාගෙන කටයුතු කරන පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසා මේවා නිසා අපේ බෞද්ධ ජන සමාජයේ හිත් කැඩෙන්න හොඳ නැහැ. ඒ නිසා ඔබ හොඳ අවබෝධයකින් කටයුතු කරන්න. ධර්මානුකූල පිළිවෙත් අනුගමනය කරනකොට මේ සෝතාපට්ටි අංග දියුණු කරනකොට අපිට ඔය බලපෑම් වලට මේ මහා අමාරුවකින් තොරව මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙවි. ඒ සඳහා තමයි මේ ශක්තිමත් පදනම අපි බෞද්ධයන් කෙරෙහි අනුකම්පාවෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අසා දැනගන්නේ. උන්වහන්සේලා අනුශාසනා කරන්නේ. ඒ නිසා අපි ඉදිරියටත් ඒ මගේ යමු. ඒ සඳහා ශක්තිමත් මඟ පෙන්වීමක් අද දවසේ සිද්නි දසපෝ ධර්ම සාකච්ඡාවේදී ඉස්මතු කරන්නට අපට හැකියාවක් ලැබුණා. අපි ලබන සතියේ නැවතත් තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණවල ඉතුරු කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ඉතා වටිනා සමාජ මතවාදයන් එක්ක බුදු දහමේ නියුතු අපි බෞද්ධයෝ විදියට අනුගමනය කළ යුතු පිළිවෙත කුමක්ද කියන කාරණේ මනාව පැහැදිලි කරලා දුන්නු අපේ ගෞරවනීය පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේට. මෙය ශසුන රකින්නට කළ මහා කැපකිරීමක්. උන්වහන්සේගේ අනුශාසනාව සඳහා හොඳ රුකුලක්, තවත් උතුම් මඟ පෙන්වීම් අපේ බෞද්ධ ජන සමාජයට ඉදිරියටත් සිදු කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා ධර්මානුකූල මාවතක තව බොහෝ කල සුවසේ ගමන් කරන්නට ඒ තුල අපේ ජන සමාජයත් ධර්මයට තව තවත් යොමු කරවන්නට ඔබ වහන්සේට හැකි වේවා ඒ සෑම සියලු කුසලයක්ම උතුම් නිර්වාණ ශාන්තියටම හේතු වේවා කියලා බොහොම ගෞරවයෙන් අත වැඩසටහන නිම කරන මොහොතේ ප්‍රාර්ථනා කරනවා අපේ ස්වාමීන් වහන්සේ
0: සාදු සාදු සාදු බොහෝම සතුටින් මම අනුමෝදන් වෙනවා පින්වත් වරුණ ඇතුළු පවුලේ සියලු දෙනාටම net fm කාර්ය මණ්ඩලයට මේ දහම් පිළිසඳරහා ඒකාත්මීය වූ සියලු දෙනාටම බුදුසසුනෙන් වැඩ ගනිමින් බුදුසසුන මතු පරම්පරාවට දායාද කර දීමේ මෙහෙවරත් ඉෂ්ට සිද්ධ කරන්නට මේ සාකච්ඡා කළ දහම් කරුණු ඒකාන්ත මඟ පෙන්වීමක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට නිරෝගී සුව දීර්ඝායුෂ ශ්‍රී සම්පatti සැලසේවා ධම්මග ගමන් කොට චතුරාර්ය සත්‍යම අවබෝධ කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි
1: සාදු සාදු සාදු බොහොම සතුටින් අපි අනුමෝදන් වෙනවා අපේ ශ්‍රාවකයන්ට අපි ආරාධනා කරන අනුමෝදන් වෙන්න ඔබ ඔබව නොමග යවන්නට උත්සාහ කරන උගුලකින් ඔබව ගලවගෙන හරි යහපත් මාර්ගයක් ධර්මානුකූල අපේ ස්වාමීන් වහන්සේලා පින්නේ සඳහා අප සියලු දෙනාටම ධර්මයේ හික්මෙන්නට මේ අවදන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩසටහන නිමා කරන වෙලාවේ අපි ඔබට මතක් කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවේ මේ වැඩසටහන තිබෙන නිසා නැවත නැවත ගිහිල්ලා අහන්න. තව එක්කෙනෙක් දෙන්නෙක්ව ඒකට පොළඹවන්න. මේ අපිට වාසියක් ගන්න කියනෝනේ මේ එහෙමනම් අපිට ඕනෑ තරම් අවස්ථා තිබුණානේ. එහෙම නෙමෙයි. අපි මේ කියන්නේ ධර්මයට මිනිසු ලං කරන්නට ඕන. අපි බෞද්ධයෝ යුතුයකමක් වගකීමක් ඒක. මෙහෙම වැඩසටහනක් කරන මේ සාකච්ඡාව අහන්න මේ අහන්න ඕන හේතු මෙන්න මෙහෙමයි කියලා පැහැදිලි කරන්න ඔබට හැකියාවක් තියෙන්න ඕන. ඒක තමයි කල්යාණ මිත්‍රත්වය සහ හොඳ බෞද්ධයෙකුගේ පෞරුෂ ලක්ෂණය. ඒ නිසා අපි බෞද්ධයන්ට අපි බොහොම ආදරෙන් ඒක ගැන මතක් කරන්නේ ඒ නිසාම තමයි. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා වැඩසටහන් නැවත අහන්න. එමනම් අපි වැඩසටහන නිමා කරන වෙලාවේ ට්‍රැවල් නෙත් ආයතනයේ පිළිබඳවත් සිහිපත් කරන්නම් ට්‍රැවල් නෙත් ආයතනය කියන්නේ ඒ ශ්‍රද්ධාව ඔබේ හිතේ ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේගේ නාමයට ගොඩනංවන්නට තවත් ශක්තිමත් පදනමක් සකසා දෙන ආයතනයක්. දඹදිව බුද්ධ භූමි කරා වුණ අපේ ජන සමාජය ගෙන යන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා වුණු ආකාරයට සතර ස්ථාන දැකලා පැහැදා හිත පහදා ගන්නට තිබෙන අවස්ථාවක් උදා කර දෙන්නට. ඒ සතර ස්ථාන පමණක් නොවේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සිද්ධස්ථාන කරා දඹදිව තිබෙන සිද්ධස්ථාන කරා බොගෙන ගිහිල්ලා ඒ තැන් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීලා ඒ වගේම ඒ ස්ථාන පිළිබඳ අවබෝධයත් එක්කම සූණු අර අපි ස්වාමීන් වහන්සේ කිව්වා අපි ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන්න ඕන කියලා ආමිසියත් මුසුකට ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් පින්කම් කරලා ඔබට කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කර දෙන්න ට්‍රැවල් නිත් ආයතනයේ කටයුතු කරනවා. අගෝස්තු මාසයේ ඉඳලා ආපහු දඹදිව වන්දනා ගමන් ආරම්භ වෙනවා නොවැම්බර් දක්වා. ඒ අතර කාලේ ඔබේ වන්දනා ගමන දැන් තියාම වෙන් කරගන්න ඒ සඳහා සුදුසුම ස්ථානය ට්‍රැවල් නිත් ආයතනය කියලා මා වගකීමෙන් කියන්නේ. ඊට හේතුව තමයි ඉන්දියාවට ගියාම ලැබෙන කෑම බීම ඉඳුම් හිටුම් හරිම අපහසුයි. හරි කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. ට්‍රැවල් නිත් ආයතනයේ සෞඛ්‍ය ආරක්ෂිතම ක්‍රමවේද අනුගමනය කරමින් ඔබට පහසුවෙන් ඒ වන්දනාව සිදු කරන්න අවශ්‍ය සියලු යටිතල පහසුකම් මනාව පවත්වාගෙන යනවා සහ ඔබට ලං කරනවා. ඒ නිසා ඔබ බොහොම සතුටින් ඒ වන්දනාවට එකතු වෙන්න කැමති නම් එහෙදි තව මුදල් එකතු කිරීමේ වගේ දේවල් වෙන්නේ නැති නිසා කියන මුදලට ලබා දෙන මුදලට සාධාරණව ඔබට ධර්මානුකූල වන්දනාවක් සඳහා ට්‍රැවල් නිත් ආයතනයත් එක්ක දඹදිව යන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. කතා කරලා බලන්න විස්තර දැනගන්න පුළුවන් 011-2-863-363 අංකයට. එහෙම නැතිනම් 07-6-763-872 අංකයට. එහෙම වගේම අපි ඔබට මතක් කරනවා ඔබේ නිවසේ යම් ධර්මදේශනා මේ වැඩසටහනක් පැවැත්වෙනවා නම් අපි කැමති පැමිණලා ඒ පටිගත කරලා එය රේඩියෝ විකාශය කරන්නට ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට වීඩියෝස්සේ විකාශය කරන්නට අපි කැමති. ඒ සඳහා ඔබට යම් බලපෑමක් දරන්නට සිදු වෙනවා. කෙසේ නමුත් ඒ සඳහා සාධාරණව ඔබ පින් කම නැවත නැවත සිහිපත් කරමින් නැවත නැවත දැක බලා ගනිමින් ජීවිතයේ පින් පොතක් හා සමානව මේ YouTube නාලිකාව ඔස්සේ රේඩියෝ ඔස්සේ ධර්මය ප්‍රචාරය කරමින් ධර්ම දානයකුත් ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා. කතා කරලා අපිට ඒ සඳහා සිහිපත් කරන්න අපිත් සමග එකතු වෙන්න 0-77-980-62-37 අංකයට කතා කරන්න. 0-77-980-62-37 ධර්මදේශනාවල ධර්ම දායකත්වය දරන්න කැමති අය කෞෂිට කතා කරන්න 0-77-77-25-214 0-77-77-25-214 අංකය යත් සිහිපත් කරලා අපි අද වැඩසටහන නිම කරනවා. හැමට තෙරුවන් සරණයි.
2: මෙත් අසපුව. මෙත් අසපුව. කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
3: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
8: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336.
9: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
10: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
9: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
10: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
9: නොවිනස් වන රසවත්ම රසය.
10: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
9: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
11: අවදත් අලුත් කාගෙත් නෙත්.

0: තවතත් අලුත් කාගෙත් නෙත්
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
0: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී. කවදත් අලුත් කාගෙත් නෑ.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්FM ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සූදානම් වෙලා සිටින්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටිනා කියන ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිඟතුනි, අද මම බොහොම වටින ජාතක කතාවක් දේශනාවට මාතෘකා වශයෙන් තෝරගන්න කල්පනා කළා. තමයි පහුගිය දවස්වල මට අහන්න ලැබිච්ච එක්තරා සිදුවීමකුත් අද මේ දේශනාව දේශනා කරන්න පාදක වුණා. මේක තෝරගන්න හේතු ඒකමයි. අපේ පින්වතුනුත් අහන්න දකින් නැති ඔය පහුගිය දවස්වල මේ බීමත්ව රියපදවල එක්තරා දන්සලක හිටපු එකම පවුලේ පිරිස් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත හානි සිද්ධ වුණා. එතන මේක තමයි මේ සුරාපානයේ තියෙන ආදීනවය. ඒ ඔය ආදීනවයේ ඇතුළු අපේ භාග්‍යවතුන් වහන්සේ මේ සුරාපානය සම්බන්ධයෙන් දේශනා කරපු අති විශේෂ දේශනාවක් තියෙනවා. මම අද මේ දේශනාව තමයි දේශනා කරන්න අදහස් කරගන්නේ. මොකද මේ සමාජයේ කලින්ට වඩා පින්වතුනි ධර්මයට වඩා අධර්මයේ තමයි බලවත් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි දැන් සුරාපානයේ තියෙන අකුසලයේ ගැන අපි පැත්තකින් තියමු. නමුත් සුරාපානයේ නිසා වෛද්‍ය විද්‍යාව පැත්තේ ඊළඟට සමාජ විද්‍යාව පැත්තේ ඒ වගේම තමයි ආර්ථික විද්‍යාව පැත්තේ අපිට කොච්චර කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්ද විවේචනය කළා. නමුත් අවාසනාවක මහත කියලා කියන්නේ පින්වතුනි ඒ අංශයන් පවා අද පින්වතුනි මේවට නිකන් උත්තේජනයක් තමයි ලබා දෙන්නේ. ඉතින් හේතුව තමයි මේ අධර්මීය බලවත් වෙච්ච කාලය. අද සමාජය තුළ අපි දකිනවා මේ සුරාපානය නිසා පෞල් ජීවිතවල ඒ වගේම මිනිසුන්ගේ ධනයට ඒ වගේම මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට විශාල හානි ඇති කරනවා. මේ තරම් මහා විශාල විනාශයක් ඇති කරද්දී අපේ සමාජයේ කොච්චර ඉන්නවද මේකට උත්තේජන සලසන සමහර වෛද්‍යවරු ඉන්නවා. ඉතින් සමහර වෛද්‍යවරු සමහරලාට කියනවා ඉතින් එහෙම පොඩ්ඩක් විතර බිව්වට කමක් නැහැ. එහෙම. සමහර මම දන්නේ නැති ඉතින් වෛද්‍යවරු කියන කතාවක්ද කියලා සමහරු කියනවා මම අහලා තියෙනවා. මං හරියට දන්නේ මේක වෛද්‍යවරු අනුමත කරන කතාවක්ද කියලා. ඒ එහෙම මේ යම් ප්‍රමාණයක් සුරාපානී ශරීර සෞඛ්‍යට හිතකරයි කියලා කතාවක් මං අහලා තියෙනවා. ඉතින් මං හරියට දන්නේ ඒක වෛද්‍යවරුන්ගේ අදහසක්ද කියලා. කොහොම කියනවා. සමහර ගුරුවරු පින්වතුනි උත්තේජන දෙනවනේ. සමහර ගුරුවරු තේ උත්තේජන දෙනවා. තරුණේ කුණාම ටිකක් බොන්න ඕන. කාල බීලා ජොලියෙන් ඉන්න ඕන. ඉතින් ඒ වගේ එක එක අදහස් වලින් උත්තේජනයක් දෙනවා. ඉතින් මෙනි මේ කාරණාවල් ගත්තම ඇත්තටම හුඟා සමාජය තුළ ඒ වගේ ඒ ධනාත්මක පැත්තට මේක අරගෙන ගිහිලා තියෙන නිසා අද අපි දන්නවා සමාජය තුළ කොච්චර ප්‍රශ්න පැන නැගිලා තියෙනවද. පෞල් ජීවිතවල විශාල අර්බුද ඇති කරලා තියෙනවා මේ සුරාව නිසා. ඊළඟට මේ මිනිසුන්ගේ ධනියට විශාල හානියක් ඇති කරනවා. ඒ වගේම තමයි මිනිසුන්ගේ සෞඛ්‍යයට විශාල හානියක් ඇති කරනවා. අනිත් එකේ සුරාපානී නිසා සමාජ ප්‍රශ්න කොච්චර පැන නැගිලා තියෙනවද? පොරමෙරකා. ඉතින් යහ පැත්තට ගියාම ওই වගේ බීමත්ව රියපැදවීම නිසා මිනිසුන්ගේ ජීවිතවලට වෙන හානි කොච්චර තියෙනවද? සමහරට ওই මගින් ප්‍රවාහණය කරන සමහර රියදුරන්ගේ එහෙම නොසැලකිල්ල නිසා ජීවිත කොච්චර හානි වෙනවද? ඒත් මිනි මේව ගත්තම මේ සුරාපානයේ තියෙන ආදීනවට පේන තියෙන ආදීනව. ඒත් මෙහෙම පේන ආදීනමයක් තියාගෙන අපි කොහොමද මේක සමාජය තුළ ධනාත්මකව හිතන්නේ? ධනාත්මකව හිතන්න කිසිම පැත්තක් නැහැ. කෙනෙක් සමහරලාට කියනවා නම් මට මේ සුරාපානය නිසා මට හොඳ මතක ශක්තියක් ලැබෙනවා. සුරාපානය නිසා මට ශාරීරිය තුල ශක්තියක් ලැබෙනවා. මට හොඳ හයියක් වෙන වැඩ කරන්න පුළුවන්. ඒව පින්වතුනි මානසික රෝග. ඔය එකක්වත් සුරාපානය නිසා ඇතිවෙනව නෙවෙයි. ඒව මානසික රෝග. මොකද ඒවා තුලින් තමන්ගේ ශරීරයේ පිරිහීම විවිධ රෝගාබාධයන් වලට හේතුවක් වෙනවා. ඒවා කවදාවත් ඒ වගේ තැන්වලට තමන්ගේ හිත යොමු කරන්න එපා. මොකද ඒ සුරාපානය කියන්නේ පිරීමක්මයි. එමන් අද දවසේ අපේ පින්වතුන්ට මෙන්න මේ කාරණාවත් පාදක කරගෙන බොහොම විශේෂ දේශනාවක් පවත්වන්න හිතුවට හුඟක් අය බිව්වට දන්නේ නැහැ නෙමේ ඔය සුරාවේ ආරම්භය කොහෙද කියලා. ඒ හුඟක් අය දන්නේ නැතුව ඇති මිනිස්සු මේ ලෝකේ කවද්ද බොන්න පටන් ගත්තේ, කොහෙද සුරාව කියන එක ලෝකෙට ආවේ. ඊට අද මෙන්න මේ දේශනාව ශ්‍රවණය කළොත් අපේ පින්වතුන්ට ඔන්නෝක අවබෝධ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒ සුරාවේ තියෙන හානිය ලෞකික වශයෙන් සාංසාරික වශයෙන් තියෙන හානිය අපේ භාග්‍යතුන් වහන්සේ බොහොම අපූරු ජාතකයකින් දේශනා කළා. ජාතකයේ නම තමයි කුම්භ ජාතකය. මේ ජාතක කතාව දේශනා කරන්න නිදාන කතාව උනේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ වෙච්ච එක සිදුවීමක්. තමයි විශාඛා උපාසිකාවත් එක්ක ඇගේ යෙහෙළිය 500 දෙනෙක් හිටියා. කතාව ටිකක් දිග කතාවක්. මම බොහොම කෙටියෙන් ඒකේ අදහස විතරක් අපේ පින්වතුන්ට කියන්නම්. මොකද මේ ජාතක කතාවට පැයකින් නිමා කරන්න නම් පුළුවන් එකක් නෙමෙයි. සෑහෙන කරුණු කියන්න පුළුවන් ජාතකයක්. මේක මේ කොටස් වශයෙන් කිව්වොත් දේශනා තුනකට විතර කියන්න පුළුවන් ජාතකයක්. එච්චර කරුණු මේකේ තියෙනවා කතා කරන්න. නමුත් මම බලාපොරොත්තු වෙන එච්චර දිගට මේ ජාතකයේ දේශනා කරන්න නැතු. මොකද එක දවසෙම මේක දේශනා කරන්න මොකද සමහර කෙනෙක් අද කොටස අහලා ඊළඟ සතිය කොටස අහගන්න බැරි වුණොත් මේක අර කාරණා ටික ග්‍රහණය කරගන්න යාට අවස්ථාවක් ලැබෙන්නේ නැහෙනි. ඒ නිසා මම මේ කාරණා ටික මේ දේශනාව තුළින්ම දේශනා කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ විශාඛා උපාසිකාවත් එක්ක හිටිය යෙහෙළියෝ 500 දෙනේ, මේ යෙහෙළියෝ 500 දෙනාගේ ස්වාමිවරු ඔවුන්ට ගමන බිමනක් යන්න එළිය පහලියකට යන්න අවසර දෙනවා නම් දෙන්නේ විශාඛාවත් එක්ක ගියොත් විතරයි. විශාඛා උපාසිකාවත් එක්ක ගියොත් විතරයි අවසර දෙන්නේ. අනිත් අය කිසිම වෙලාවක තනියෙන්වත් වෙන කෙනෙක් එක්කවත් යන්න දෙන්නේ නැහැ. ඈත් එක්ක ගියොත් විතරයි අවසර දෙන්නේ. ඒ මේ මොවුනුත් ඉතින් තමන්ගේ සමහරලාවට යම් යම් කටයුතු ඔවුන්ට ඉටු කරගන්න ඕන වෙලාවට ඔවුන් කරන්නේ මේ විශාඛා උපාසිකාවත් එක්ක තමයි යන්නේ. දෙක ස්වාමිවරුන්ට විශාඛා උපාසිකාව ගැන ඒ කාලේ ඉඳලාම ලොකු ගරුත්වයක් තිබුණා. හරි පැහැදීමක් තිබුණා. විශ්වාසයක් තිබුණා. ඉතින් මේ පිරිස දවසක් මේ පිරිසට ඕනකමක් ඇතුණ සුරාපානය කරන්න. ඉතින් මේකට මොකද්ද කළේ? දවසක් විශාඛා උපාසිකාවට කතා කරලා, අනේ අපි බුදුරජාණන් වහන්සේව බැහැ දැක්කේ නේ. අපි යමු බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා බණ ටිකක් අහන්න. ඒ විශාඛා උපාසිකාවත් ඒකට සතුටු වුණා. මොකද තමන්ගේ එහෙලියන්ව සම්මාදිට්ඨික කරවලා බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීමක් ඇති කරවලා ඒ කටයුත්ත වෙනුවෙන් තමන්ටත් ලොකු අනුග්‍රහයක් කරන්න පුළුවන් කියලා මේ විශාඛා උපාසිකාවත් කැමති වෙලා කොමාරර් 500 දෙනාවත් එක්කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට යනවා. හැබැයි මේ 500 දෙනා මොකද කළේ? යන ගමන් ගෙවල් වලි මොහොර රහසේ රහසිගත බඳුන් වල සුරාව දාගෙන ඒ 500 දෙනා අර සුරා බෝතලු තරගෙන තමයි ආවේ. ඉතින් ඇවිල්ලා මේ අය මොකද කළේ? පන්සලට ඇවිල්ලා අර 500 දෙනා සුරා පානය කළා. ඒ සුරා පානය කරන් මත් වෙනවනේ. දැන් බුදුරජාන් වහන්සේ ළඟට ගියාම භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ මේ 500 දෙනා නටමින් ගී කියමින් කොක්කඬලමින් ඉන්නවා. ඔන්නෝයි වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ පිරිසට ඉරදියක් පාලා මේ පිරිසව දමණය කරනවා. ඒ සුරාමතින් මත් වෙලා හිටපු මේ පිරිසගේ අර ඉරදි ප්‍රාතිහාරීන් ඔවුන්ගේ මත් බව තුරන් කරනවා. ඉතින් මෙන්න මෙහෙම තුරන් කරලා මේ 500 දෙනාව දමණය කරනවා. දෙගේ ධම්මපදේ ගාථාවක් තියෙනකොට කෝනුහාසෝ කිමානන්දෝ කියලා භාග්‍යතුන් දේශනා කරනවානේ. දේශනාවෙන් තමයි දේශනාවක් කරන්නේ. මේ 11 ගින්නකින් දැවෙන මේ සත්‍ය මොකටද මේ hina වෙන්නේ? මොකක් නිසාද hina වෙන්නේ කියලා භාග්‍යතුන් සියයට අනුශාසනාවක් කරනවා. ඒ කොමාරී පිරිස සෝවාන් උත් වෙනවා. ඒතර මෙතනදී බුදුරජාණන් වහන්සේගෙන් විශාඛා උපාසිකාව අහනවා, ස්වාමීනි මේ සුරාපානීය කවදා ඇති වෙච්ච එකක්ද? මේක කොයි කාලෙද මේ සුරාව කියන එක ලෝකෙට ආවේ කවද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. අන්න එතනදි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කුම්භ ජාතකයේ දේශනා කරනවා. ඉතින් එක්තරා කලෙක බරණැස් නගරේ සුර කියලා වණයක් තිබිලා තියෙනවා. මෙන්න මේ සුර කියන වණයේ ඔය මේ ගෘහ භාණ්ඩ හදන ඔවගේ කටයුතු වෙනුවෙන් ගියපු පුරුෂයෙක් හිටියා. ඒ මනුස්සය මේ වණයට ගිහිල්ල ඔය ගස් මේ කියන්නේ ගස් කපාගෙන කොටන් කපාගෙන එනවා තමන්ගේ ව්‍යාපාරයේ වෙනුවෙන්. ඉතින් මේ මනුස්සයා ඔය මේ වණයට ගියපු වෙලාවේ ඔය වණේ තියෙනවා එක ගහක්. මේ ගහේ තියෙන විදිහට අතු තුනක් තුන් පැත්තකට විහිදිලා තියෙනවා. ඒ අතු තුන මැද අර වෙන් වෙන මැද කුහරයක් තියෙනවා. එකක් විශාල ගහක් වෙන්නේ නැති උතන ලොකු කුහරයක් තියෙනවා ඒ ගහේම. වහින කාලෙට මේ කුහරට වතුර පිරෙනවා. ඒ වටේටම තියෙනවා නිල්ලි, අරලු, මිරිස් ගස් ඔන්න වගේ ගෙඩි තියෙනවා. ඒ හුළඟට ඇවිල්ලා අර ගෙඩිත් අර ආවාටය ඇතුළට වැටෙනවා. අර ගහේ ඇතුළේ තියෙන කුහරය ඇතුළට වැටෙනවා. ඊළඟට වණේ ඉන්නවා පින්වතුනි ඔය මේ කුරුල්ලෝ. ඒ කුරුල්ලෝ සමහර ලාට අවට තියෙනවා මේ කුඹුරු. ඔය සොයන්ජාත හැල් කියලා හැල් හාල් වර්ගයක් තියෙනවා. තුන්වෙනි හාල් ගෙනල්ලා මේ ගහ උඩ තියාගෙන තමයි කුරුලුත් කන්නේ. දැන් ඒතකොට ඒ වී ඒ හාලුත් අර ආවාට ඇතුළට වැටෙනවා. දැන් වැහැලා වතුරක් පිරීලා ඊළඟට වෙරළු, නෙල්ලි, මිරිස් වගේ මේ වගේ පළත් අරලු වගේ පළත් අරක ඇතුළට වැටිලා ඊළඟට ඒ ගහේ පොතුත් වැටිලා ඊළඟට ගහේ කොළත් වැටිලා ඊළඟට අර කුරුල්ලු ගිනක් දන හාලුත් මේක ඇතුළට වැටිලා. දැන් ওই වැස්ස නැති කාලේට කුරුල්ලු ඇවිල්ලා කරන්නේ අර මේ ආවාට ඇතුලේ තියෙන ඔය හිර වෙලා තියෙන වතුර ටික බොනවා. වතුර කිව්වට ඒකේ තියෙන දැන් මොනවද? අර ආරල්ලු, වේරල්ලු, ඊළඟට ඔය මිරිස්, ඊළඟට හාල්, ওই ටික ඔක්කොම දැන් අරකේ පැහිලා තැඹිලා තියෙන්නේ. අවුවට පැහිලා එහෙම තියෙන්නේ. දැන් ඕකෙන් අර කුරුල්ල බිව්වෙන් පස්සේ මේ කුරුල්ල මත් වෙලා වැටෙනවා. අර වණේට එන මිනිස්සයා උක දකින්නවා. හැබැයි දැකිනවා වැටිච්ච කුරුල්ලු මැරෙන්නේ නෑ. ඒ කුරුල්ලු ටික වෙලාවක් එහෙම නිදාගෙන ඉඳලා පණාවයි ආයි නැවත සිහියාවයින් පස්සේ නැගිටලා පියාඹල යනවා. ඒතර මේ මිනිස්සේ දැනගත්තා එහෙනම් මේක බිව්වා කියලා කෙනෙකුට හානියක් වෙන්නේ නෑ. ඉතින් මේ මිනිස්සේ මොකද කළේ? ඔහුත් අරගෙන ටිකක් අරගෙන බිව්වා. බිව්වම රසයටත් ඇලුනා. ඉතින් විශාල ලෙස පානය කරාම ඔහුත් මත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට මත් වෙලා ගහමුල ඔහු වැටිලා ටිකක් වෙලා හිටියා. ඉතින් ඒ ප්‍රථම පානියම ඔහුට ඒ පිළිබඳ ලොකු තෘප්තියක් ඇති වුණා. ඊට පස්සේදී මේ මනුස්සය මොකද කරන්නේ? එන හැම දවසකම අරක බොනවා. ඒ විතරක් නෙවෙයි අර ගහ ළඟ වැටිලා ඉන කුරුල්ලු මරාගෙන ඒ කුරුල්ලොත් කුරුංගලෝගේ මසුත් කනවා. දැන් මස් කකා අරකින්

දන්නේ නෑ මොකොත්. එහෙම එකක් ලෝකේ නෑ ඒ කාලේ. එතකොට මේ මිනිස්සයා දැන් මේක අර තමන් බොහෝම මිත්‍ර වැසුරු කරන තාපසතුමාට මේ උණ පුරුකක් ඇතුලේ මේක දාලා ගිහිල්ලා පූජ කරා. තමන්ගේ මිත්‍රයනේ. ඒ නිසා උන්වහන්සේට පූජ කළා. උන්වහන්සේටත් අර උණ බටේ අරගෙන ගිය පර පාන වර්ගයේ දීලා ඊළඟට ඔහු පුච්චගෙන ගියපු මාසොත් දීලා උන්වහන්සේට දුන්නු. උන්වහන්සේත් මත් වුණා. දැන් මෙන්න මේ විදියට දැන් මේ දෙන්න ඕක පානය කර කර ඉඳලා දවසක් ඔහුට මෙහිතුණා රජුරුවන්ටත් ගිහින් දෙන්න ඕන. ඊට පහුවෙන දවසක රජුරුවන්ටත් ඕක ගිහින් දුන්නා. රජතුමාටත් ඒ පිළිබඳ ලොකු ආසාවක් ඇති වුණා. රජතුමා මොකද කළේ? තමන්ගේ මාලිගාව ඉන්න ඇයටත් දෙන්න කිව්වා. ඉතින් විශාල භාජන අරගෙන ගිහිල්ලා දැන් මාලිගාව ඉන්න ඇයටත් ගෙනත් දෙනවා. දැන් ඔහොමම තර බොහෝ දිනකට දෙන්න ගත්තම අර කීවර වුණා. මේ මනුස්සයා මොකද කළේ? ඒ අර ඒ පාන වර්ගයේ ඉබේට හැදිච්ච ලයිස්තු අරගෙන ඔහු පිළිබඳ මොකක්ද පරීක්ෂණය කරන්න නැති ඔය ලයිස්තුව හදාගෙන ඔහු ඒ පාන වර්ගය මේ නගරට ඇවිල්ලා හැදුවා. භාජන අරගෙන අර කියපු පළ වර්ග, පොතු වර්ග, කොළ වර්ග, ඊළඟට හැල් සහල් වර්ග, ওই ටික ඔක්කොම අරගෙන පාන වර්ගය හැදුවා. හදලා ඊට පස්සේදී ඔහු නගරේ ඉඳගෙන අර ටික දෙන්න පටන් ගත්තා. ඉතින් මුළු රටටම දුන්නා. ඉතින් මුළු රටම ප්‍රමාදයට පත් වුණා. මුළු රටම ප්‍රමාදයට පත් වුණා. ඊට පස්සේ මුළු නගරෙම මුළු රටේ නගරෙම හිස් වෙලා දැන්. ඒ කියන්නේ මේක බීලා මිනිස්සු වැටි වැටි වැටිලා ඒ නගරෙම විනාශ වෙලා ගියා. ඊට පස්සේ මේ පිරිස බරණැස් නගරයට ගියා. බරණැස් නගරයට ගිහලා බරණැස් රජුරවන්ට ඕක දීලා ඒ රටටත් ඕකෝයි විදිහම දුන්නා. ඊළඟට ওই විදිහට මේ සාකේත නුවරට ගියා. සාකේත නගරයටත් ගිහලා සාකේත නගරයටත් ඕක දුන්නා. සාකේත නගරෙන් සැවැත් නුවරට ගියා. සැවැත් නුවරේ ඉන්නේ සර්වමිත්‍ර කියලා රජ කෙනෙක්. රජුරවන්ට මේක ගිහිල්ලා දුන්නම රජුරුවෝත් කිව්ව මේ හොඳයි එහෙනම් අපි හදමු කියලා රජුරෝ ඒ අවශ්‍ය කරන කලමනාටික සම්පාදනය කරලා දුන්නා. දැන් මේ පාන වර්ගය හදලා මේක පැහෙන්න තියෙන්න ඕන. ඒ නිසා මොවුන් කරන්නේ මේක හදලා තියලා පැහෙන්න වෙනම තැනක දාලා තියෙනවා. දැන් මේක ඔය මීය වගේ සත්තුන්ගෙන් හානි වෙන නිසා මෙයාල මොකද කළේ? මේ බලල්ලු පූසු ටිකක් ගෙනල්ලා මෙයාවට තැබුවා. මීය වගේ සත්තුන්ගෙන් මේකට හානියක් වෙනවා නම් ඒකෙන් මිදෙන්න. ඉතින් ඒ වෙලාවේදී දැන් ඔය මේ ඔක දැන් පැහිලා පැහිලා අර භාජන වලින් මේක ඉතිරිලා බිමට වැටෙනවා. බිමට වැටිච්ච ගිහිල්ලා අර පූසු ටික එක බිව්වා. පූසු ටික මත් වෙලා වැටුණා. රජුරවන්ට ඕක ගිහිල්ලා මේ රාජපුරුෂය ගිහිල්ලා කිව්වම රජුරු හිතුවා මේ අපිව මරන්න මොකක් හරි විෂ පානයක් හදලා. දැන් බලල්ලෝ මේ මත් වෙලා වැටලා ඉන්නව කතාවක් දන්නේ නෑ. මේ බලල්ලෝ ටික මැරලා ඉන්නවයි කියලා තමයි උන් හිතුවේ. ඉතින් ගිහිල්ලා රජුරුවන්ට අර කිව්වා. රජුරු කේන්ති ගිහිල්ලා ඒ දෙන්නව හිස ගසලා මරලා දැම්මා. නමුත් උන ටික වෙලාවකට පස්සේ බලල්ලු ටික නැගිට්ටා. දැන් රජ්ජුරුවෝ මේක මේක ආරංචි වුණාන් පස්සේ රජ්ජුරුවෝ කල්පනා කරා එහෙනම් මේක මෙම මැරෙන එකක් නෙවෙයි, මේක මේ වගේ විශේෂ එකක් වෙන්නේ නැති කියලා අර තිබිච්ච ටිකක් දීලා දැන් ඒක හදන ක්‍රමයක් දන්නවනේ රජ්ජුරුවෝ. මිට ඔක රටටම මේක දෙන්න දැන් කල්පනා කරා. මේක විශේෂ පාන වර්ගයක් නිසා. ওই කාලේ ශක්‍ර දෙවියෝ සාමාන්‍යයෙන් කාලෙන් කාලට ලෝකෙ දිහා බලනවා. මනුස්ස ලෝකෙෙන් සිල් රකින්නයි ඉන්නවද, දන් දෙන්නයි ඉන්නවද එම් බලනවා. කාලෙන් කාලට ධර්මානුකූලවද මනුස්ස ලෝකෙ මිනිසු ගත කරන්නේ කාලෙන් කාලට බලනවා. ඉතින් එදා බලද්දි තමයි මේ රජ්ජුරුවන්ගේ මෙන්න මේ ක්‍රියාව දැක්කේ. මෙමු සුරාපානයක් හදලා මේ මුළු සැවැත් නූරම මේ රජ්ජුරු විනාශ කරන්නයි හදන්නේ කියලා රජ්ජුරුවන්ට මේක අනුකම්පාවෙන් අවබෝධ කරවල දෙන්න ඕනේ කියලා ශක්‍රදිවියෝ දිවි ලෝකෙන් සුරා කලයක් අරගෙන ඒ බ්‍රාහ්මණ වෙසක් මවාගෙන මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා මේ රජුරවන්ට ගිහිල්ලා කියනවා අහසින් ඉඳලා. බ්‍රාහ්මණේ අහසින් ඉඳලා තමයි මේ කතාව කියන්නේ. රජුරව අහන ඔබ කවුද, මොකටද ආවේ? ඒ වෙලාවේ මේ
චක්‍රදේව බ්‍රාහ්මණ වෙසක් මවාගෙන ඉන්නේ.

0: චක්‍රදේවය කියනවා, මම මෙහෙම කෙනෙක්, මම ආවේ විශේෂ පාන වර්ගයක් අරගෙන. ඉතින් මේ රජුර අහන, ඔය අතේ තියෙන මොකද, ගී තෙල් කලයක්ද, තල තෙල් කලයක්ද, උක්කකුරු කලයක්ද, මී පැණි කලයක්ද? ඉතින් බ්‍රාහ්මණයා කියනවා, දෙවියන් වහන්සේ මගේ අතේ තියෙන මේ තල තෙල්වත්, එහෙම නැත්නම් ගී තෙල්වත්, මී පැණිවත්, උක්කකුරුවත් නෙවෙයි. මගේ ළඟ තියෙන්නේ මේ විශේෂ පාන වර්ගයක්. මේ කලේ තියෙන මේ පාන වර්ගේ බොහෝ දෝෂ තියෙනවා. එහෙම කලයක් තමයි අරගෙන ආවේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේක මිලට ගන්න. දැන් කියන මේ කලේ විශේෂ පාන වර්ගයක් තියෙනවා. මේ කලේ තියෙන පාන වර්ගේ නොයෙක් දොස් තියෙනවා. ඒක හොඳ එකක් නෙමෙයි, මේක නරක එකක්. ඉතින් ඒ නරක දේ තමයි දැන් මේ දෙන්න මිල කැමති කෙනෙක් ඉන්නවා නම් මිලට ගන්න කියලා දැන් බ්‍රාහ්මණයා රජුරවන්ට පැහැදිලි කරනවා. ඉතින් මෙතන ඉඳලා තමයි මේක විශේෂ කාරණා ටික සඳහන් කරන්නේ, සුරා පානයේ තියෙන ආදීනව ටික. ඒක මම අර මුලින්ම මතක් කළේ, මේ සුරා පානය කියන එක කෙනෙකුට බොහෝ විපත් ඇති කරනවා. ඉතින් අපි එකින් එක ටිකක් සාකච්ඡා කරමු කාරණා වෙලාවේ හැටියට. බ්‍රාහ්මණයා කියනවා, යම් පාණියක් බී පියවර පියවරක් පාසා පෙරලේද, වලවල් වලට, එමෙ නැත්තම් අසුචි වලවල් වලට, මඩ වලවල් වලට යමෙක් වැටේද, මෙන්න මේ සුරාව පාණය කළොත් ඒ කෙනාට ඔය තැන් වලට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ සුරා බිව්වම, සුරා පානය කරාම ඒ කෙනාට ඔන්න ඔය වගේ විපත් ඇති වෙන්න පුළුවන්. මොනවද? ඇවිද ගන්න බෑ, තැන් තැන් වල ඇදගෙන වැටෙනවා, කානු වලත් වැටෙනවා, මඩවලෙත් වැටෙනවා, අසුචි වලෙත් වැටෙනවා, හැම තැනම මේ කෙනා වැටෙනවා. ඉතින් ඒ ඉවෙනි කලයක් තමයි මගේ ළඟ තියෙන. ඒ කලේ මිලට ගන්න. මට මේ කියන්න අමතක වුණා. දැන් මේකට මේ අපි දැන් සුරාව කියලා කියන්නේ ඇයි? සුරාව කියලා කියන්නේ අර සුර කියන වණී හදපු පාන වර්ගයක් නිසා. අර වණී නම සුරනේ. ඒ සුර කියන වණී මේ වණී තියෙන පාන වර්ගයක් නිසා තමයි මේකට සුරා කියලා කියන්නේ. ඒක තමයි ලෝකෙම මේ සුරාව සුරාව කියලා ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ ආරම්භය තමයි මේ. ඒතර කියනවා දැන් මේ සුරාවේ එක දෝෂයක් තමයි ඒක. කැමති කෙනෙක් ඉන්නවනේ මේක මිලට ගන්න පුළුවන්. ඊළඟට කියනවා, යම් පාණියක් කර මේ සිතේ ප්‍රසන්න බවක් නැද්ද? ඊළඟට මේ හරියට මේ කහට කන්නා වූ ගවීක් මින් නැවිදීද, අනාථේකු මින් ගායනා කරයිද, නටයිද, ඒ සුරාවෙන් පිරුණු මේ කලේ මිලට ගනියු. එතකොට බ්‍රාහ්මණයා කියනවා, දේවියන් වහන්ස, මේ කලේ තියෙන මේ සුරාව යමෙක් පානය කළොත් ඒ කෙනා මේ හිතේ කිසිම ප්‍රසන්න බවක් නැහැ, හිතේ කිසිම උද්‍යෝගිමත් බවක් නැහැ, හිතෙනි හරි ඕලාරිකයි, හරියට ඇවිද ගන්න බෑ, ඊළඟට හරියට අනාථෙක් වගේ. බලනකො පින්වතුන්, මේ සුරාපානය කරපු කෙනෙක් දිහා දැක්කෙන් පස්සේ ওই වගේ ගති නේද පේන්නේ තියෙන්නේ? අනාථෙක් වගේ. ඊළඟට කියනවා, යමෙක් සුරාපානය කර මේ අචේලේකෙක් මේ නිර්වස්ත්‍ර වේලා ගම්වල වීතිවල හැසිරේද, මොලා වූ සිත් ඇත්තේ බොහෝ වෙලා සයනය කෙරෙද්ද, ඒ සුරාවෙන් පිරුණු මේ කලේ මිලට ගනි. තවත් ආදීනව ඇත්තමයි මොකද්ද? සුරාපානය කරා මේ කෙනා නිර්වස්ත්‍ර වෙනවා. සමහර මිනිස්සු පින් උතුනේ එහෙමයි, තමන්ගේ ඇඟේ තියෙන වස්ත්‍රය ඉවත් කරගන්න තමන්ම. ඇඳගෙන තියෙන වස්ත්‍රය හරියට ඇඳගන්න බෑ. පිටුදුර කෙනෙකුට මේ විලිබිය කියන එක ඕනම කෙනෙකුට තියෙනවා. සිහියෙන් ඉන්න වෙලාවට කවදාවත් තමන්ගේ මේ ඇඳන් ඉන්න වස්ත්‍රය ඉවත් කරන්නේ නෑ. අඩු ගානේ නාදිවත් ඉවත් කරන්නේ නෑ කෙනෙක් ඉන්නවනම්. නමුත් සුරාපානය කරාම මොකද වෙන්නේ? සුරාපානය කරාම ඒ ලැජ්ජාව පවා පහ වෙලා යනවනේ. ඒ ලැජ්ජාව පවා සුරාපානය කරපු කෙනාට පහ වෙලා යනවා. ඉතින් බ්‍රාහ්මණයා කියනවා ඒක සුරාවි ආදීනවයක්. ඒ විතරක් නෙමෙයි බොහෝ වෙලා නිදා ගන්නවා. සුරාපානය කරන කෙනා බොහෝ වෙලා නිදා ගන්නවා. ඊළඟට පින්වතුනි මේ බ්‍රාහ්මණයා කියනවා යමෙක් සුරාපානය කර නැගිට තෙමේ වෙවුලන්නේ හිසද අතද සොලවමින් රූකඩියක් මෙන් නැටයි. සුරාපානේ තවාදීනවයක්. ඉතින් මිනිස්සු සුරාපානය කරයින් පස්සේදී හරියට මේ වෙවුලුනෝ වගේ නැඟවත්. ඒ මිනිස්සු ඒ සුරාපානය නිසා රූකඩියක් වගේ අත් ගස ගස කකුල් ගස ගස එහෙමනේ යන්නේ. ඒකත් සුරාපානයේ තියෙන තව ආදීනවය. ඊළඟට කියනවා මේ යමෙක් සුරාපානය කර ගින්නින් දැවුණෙකුමින් නිදද්ද අනතුරුව සිවලුන් විසින් කනු ලබයිද සිරගේ ලෑමටද හිංසාවටද වස්තු හානියටද පත්වේද ඒ සුරාවෙන් පිරුණු මේ කලේ මිලට ගනිමු. එතන තව ආදීනවයක් කියන මොකද්ද? කෙනෙක් සුරාපානය කරයින් පස්සේදී හරියට මල මිනිහෙක් වගේ සමහරලාට ඔය පාරේ තොටේ වැටලා ඉන්නකොට ඒ මිනිහයාගේ මේ මූණත් බල්ලෝ ඇවිල්ලා ලෙව කනවා. සමහරලාට බල්ලෝ ඇවිල්ලා ඔවුන්ගේ ඇඟවලට මුත්‍රාත් කරනවා. තනිකරම මල මෙරිච්ච මිනිහෙක් වගේ. කොච්චර අප්‍රිය කරන දේවල් දෝවා. හැබැයි සුරාපානය කරයින් පස්සේදී ඔය ටික කො මේ මිනිස්යා විඳිනවා. ඒක තමයි තවත් ආදීනවය. ඊළඟට මේ සුරාපානය කර නොහකියුත්තක් කියයිද සභාවේ හුන්නේ පහව වස්ත්‍ර ඇත්තේ වීද කුණු තැවරුණේ වමනියේ වැකුණු ශරීර ඇත්තේ විපතට පත් වූයේ වේද ඒ සුරාව පිරුණු කලේ මිලට ගනිමු. තවත් ආදීනව ටිකක් කියනවා. සමහර ලාවට මිනිස්සු ඔය මංගල අවස්ථාවන් වලදී බලන්නකෝ, විශේෂ උත්සවයකදී සමහරලාට ඉන්නේ උදේට හොඳට නාලා ඒ මංගලෝත්සවයට යන්න වෙනම ඇඳුමක් අරගන්නවා. වෙනම ඇඳුම් අරගන්නවා. සමහර බලනකො මිනිසුන්ට ඔය මේ දැන් අලුත් වස්ත්‍රයක් ඇඳගෙන එනකොට ඉදිකටු තුඩක් වගේ පුංචි මොකක් හරි කුණු පැල්ලම අපිට මොන්න මේ බිරිඳ ගියාටින් ඉඳුල් චුට්ටක් ගෑ වෙනවා. කොච්චර බැනුම් අහනවද බලන්න. ඒකට ඉඳුල් චුට්ට ගෑවිච්ච එකට බයිනවා. සමහරලට පාර තොටේදී මොකක් හරි මේ මඩ චුට්ටක් ඉහුණා. කොච්චර දොස් කියනවද? සමහරලට මිනිසුත් එක මේ ගහපැන ගන්න පවා යනවා. ඉච්චර පරිස්සම් කරගෙන මේ මිනිස්සයාර මංගලෝත්සවයට සහභාගී වෙන්නේ. හැබැයි එහෙම ආපු මිනිසයා පැය කිහිපයක් යන්න කලින් මොකද වෙන්නේ? අර වස්ත්‍රේ පිරිසුදුකම ගැන හිතනවද? නෑ. සුරාපානය කරලා වමනේ දාගෙන සමහරලාට ඇඳුම් ඉරාගෙන ඇඳුම් ගලවගෙන තොර තමන් අකමැති වෙච්ච දේ තමන් කැමති කරවනවනේ මේ සුරාව. ඉතින් හිතන්නකෝ පින්වතුනි, දැන් එහෙම අවස්ථාවක තමන්ව වීඩියෝ ගත කරලා යාළු මිත්‍රිය අතර බෙදා දැම්මොතින් තමන් කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් ජීවිතේ අකමැති දෙයකට පත් කරනවා. කවුද මේ සුරාව? සුරාවේ තියෙන ආදීන වේක. ඒකයි මම කිව්වේ ඇඟේ මේ වැලි කැටියක් තරම් පුංචි කුණු පැල්ලමක් තමන් අඳින වස්ත්‍රයේ ගෑවුණෙන් පස්සේ කොච්චර කේන්ති යනවද? හැබැයි එහෙම කේන්ති යන තමන්ගේ ඒ හිතේ කැමැත්ත සම්පූර්ණයම වෙනස් කරනවනේ මේ සුරාව නිසා. සුරාපානේ තියන ආදීන වෙන්නේවා. ඊළඟට මේ සුරාපානේ තවත් ආදීනමක් තමයි මම සියල්ලටම වඩා උත්කෘෂ්ටයි කියලා මෙන්න මේ හිතනවා. රතු ඇස් ඇත්තෙක්ද සියලු පොළෝ මගේයයි කියලා හිතලා සිව් දිසාවට අධිපති රජුන් හා සමාන වෙයියයි කියලා තමන් හිතනවා. ඒක තමයි තව සුරාවේ ආදීනමයක්. ඒකට මිනිස්සු සුරාපානේ කරයින් පස්සේදී ඊ මිනිස්සු ඔය නොයේ කලකෝලහල ඇති කරගනියයි මෙන්න මේ සිතුවිල්ල හිතට එනවා. තමන් රජෙක් වගේ, තමන් මහ බලවතෙක් වගේ, ඕන කෙනෙක් එක තමන්ට ගහගන්න පුළුවන් වගේ. ඒ වෙලාවට තමන්ගේ හිත තුළේ උද්‍යෝගය ඇති වෙනවා. ඒ සාමාන්‍ය වෙලාවක කෙනෙක් එක රණ්ඩු සරුවල් ඇති කරගන්න හිතුණත් රණ්ඩු සරුවල් ඇති කරගන්නේ දරුවෝ මතක් වෙනවා, බිරිඳ මතක් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ රස්සාවේ තියෙන තනතුර ගැන තමන්ට මතක් වෙනවා. තමන්ට යම් ගරුත්වයක් තිරණ ඒක මතක් වෙනවා. හැබැයි සුරාපානය කරයන් පස්සේදී මොකද වෙන්නේ? ওই ටිකට ওই ටික කොහොම නැති වෙලා යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තමන්ට අර හිත තුල ඇති වෙනවා ලොකු උද්‍යෝගයක්. ඕන කෙනෙක්ගේ ගහ ගන්න පුළුවන්, ඕන කෙනෙක්ගේ බැන ගන්න පුළුවන්. ඉතින් එහෙම සමහරට ගහ ගන්න ගිහිල්ලා බැන ගන්න ගිහිල්ලා අතපයවල් කපාගෙන ඒ වගේ විශාල හානි වෙනවා. ඉතින් මේවත් සුරා පානී තින ආදීනම. කොච්චර කලකෝලහල ඇති වෙනවද? ඒ සමහරලාට ඔය සමහර සිදුවීම් ආරංචි වෙන සමහර පළාත්වල ඔය පහුගිය දවසකත් අරෙක්තරා පළාතක කෙනෙක්ව මරලා, ඉගෙන ඒ මනුස්සයා කොච්චර අමානුෂික විදියට මරලා තියෙනවද කියලා කියනම නම් මේ කඳින් හිස වෙන් කරලා නිවෙන තැනක ගිහිල්ලා තියෙන්නේ. ඒක මොකද ඇතුල් කතාව? ඇතුල් කතාව මේ සුරා ව්‍යාපාරයක් සම්බන්ධයි. ඒ දෙගොල්ලොම ඒ වගේ ඔය හොරට සුරාව හදලා විකුණනවා. එක පිරිසක් අඩුවට විකුණන, තව පිරිසක් වැඩියට විකුණනවා. ඊට වැඩියට විකුණන අඩුවට විකුණන අය එක්ක කේන්ති ගිහලා මුලින් ඒ පිරිසගේ ගෙදර ගිහලා කීප දිනෙක මරලා. ඒකේ නා හිරේඳ ලැපාරගෙන එළියට ආපු දවසේ අර හිතේ තිබිච්ච තරහ තියාගෙන ගිහිල්ලා අර මිනිසු ගිහිල්ලා අර මිනිස්සෙව මරලා දැම්මා. තමන්ගේ මේ සහෝදරයන් මැරුවා කියලා. ඉතින් මුලින් එයා හතර පහ දිනක් විතර මරලා පස්සේ මේ මිනිස්සේ ගිහලා තව කෙනෙක් මරලා. ඒතර බලන්න මේ සිදුවීම් වලට මොකද්ද මුල? සුරාව. මොකද ඒ දේ තමන්ගේ හිත තුල එනවා. අනිත් එක පින්නතුනේ සුරා ව්‍යාපාර කරලා ජීවිතේ සමහරලාට කෙනෙකුට පේන්න පුළුවන් ඒක නා හදාගෙන තියෙන ගේවල් දොරවල් දැක්කම ඒ මිනිස්සු විඳින දේවල් දිහා දැක්කම පස්සේදී එමසුගේ ජීවිතය හරි සුන්දරයි කියලා නෑ, හරි කටුකයි. කෙනෙකුගේ ජීවිතයට ගින්දරක් දීලා ලපන එක රුපියලක්වත් මතක තියාගන්න තමන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින්නේ. ඒක තමන්ට විනාශයක්ම තමයි ඇති කරවන්නේ. ඒව තමයි ගොඩක් වෙලාවට ආරංචි වෙන්නේ වගේ දේවල්. ඊළඟට කියනවා සමහර මිනිස්සු මානාධික වෙනවා. ඊළඟට එකිනිකාගේ කේලම් කියනවා, අගුණ කියනවා. ඉතින් ඒ වගේ මේ නොයේක් දේවල් කරනවා මේ සුරාපානය කරයින් පස්සේදී. හිත තුල ලොකු මාන්නයක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි එකිනිකාව බිඳවනවා. උසුරා පානය කරන් පස්සේදී තව කෙනෙකුගේ දියත් තව කෙනෙකුට කියලා විශාල කලකෝලහල ඇති වෙන්නේ ඒකනේ. ඒ වගේ දේවල් සිද්ධ වෙන මේ සුරා පානය නිසා. ඊළඟට පින්වතුනි මේ ඒ සුරා පානය නිසා ධනෙ විනාශ වෙනවා. තමන්ගේ මුළු සේසතම විනාශ කරලා දානවනේ මේ සුරාව නිසා. සුරාවට බැහැුණෙන් පස්සේදී සේසතම විනාශ කරලා දානවා. අර මහදනකේ සිටුවරේක හිටියනේ. සිටුතුමාට තිබුණ 180 කෝටියක් ධනිය. ඇසුරු කරේ සුරා ලෝලින් පිරිසක්. දෙයකට විශේෂ හේතුවක් තියෙනවා. මේ පොඩි කාලේ ඉඳලා අම්මා තාත්තා හරි අධ්‍යාපනයක් දුන්නේ නැහැ. ඉගෙන ගත්තෙත් නැහැ. මොකද තමන්ගේ දරුවට උගන්වලා අමුතුවෙන් බුද්ධිමතෙක් කරන්න ඕනේ නැහැ. මොකද මගේ දරුවට ජීවිත කාලෙම ඇති වෙන්න ධනෙ තියෙනවා ජීවත් වෙන්න කියලා දෙමාපියෝ හිතාගෙන දරුවට ඉගැන්වීම මොනවත් කළේ නැහැ. ඉතින් දෙමාපියෝ මරුණෙන් පස්සේදී ඔහු සුරාලෝලින් පිරිසක් ඇසුරු කරා. අන්තිමට මුළු ධනියම වියදම් කරලා ඉතින් අවසානයේ ණයතුරුස්වල ඒ වගේ වා ගන්න බරුව ගෙදර තිබිච්ච බඩු මූටුත් පිකුණලා ගෙවල් දුරුලුත් පිකුණලා අන්තිමට මහා මග්ගට වැටුණා. සුරා පානේ නිසා. ඉතින් මහා ධනවතෙක් වෙලා ජීවත් වෙච්ච තිබිච්ච මිනිස්සයා හිඟන්නේ වෙලා තමයි මරණයටපත් වුනේ. සුරා පානේ ආදීනම. ඒකෙන් සුරාව කියන එක අපේ ජීවිතයට විශාල විනාශයක් ඇති කරවන්නේ. ඒ සුරාවෙන් කවදාවත් අපට යහපතක් ඇති කරවන්නේ නැහැ. කිසිම පැත්තෙන් යහපතක් සුරාවෙන් නැහැ. සුරාවේ තියෙන්නේ ආදීනමයක් විතරමයි. සුරාවේ තියෙන්නේ ආදීනමයක් විතරමයි. අපිට දැන් ජීවත් වෙන ජීවිතේ ගත්තම බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ආදීනව ටික මිනිසාව පිරියවනවා. ඒ කෙනාගේ මුළු ජීවිතේම අන්ධකාරයක් කරවන මේ සුරාව. සමහර වෙලාවට විශේෂ හැකියාවක් තිබුණත් ඒ හැකියාව තියෙන මිනිසයාගේ හැකියාව පවා දුර්වල කරන මේ සුරාව. සමහර මිනිස්සු හරි දක්ෂයි. සමහරට චිත්‍ර අඳින්න පුළුවන්. එමෙතන වඩු වැඩ කරන්න පුළුවන්, මීසන් වැඩ කරන්න පුළුවන්. ඔය මේ මොකක්වත් නැත්තම් බෙන්ගුදරි පොල් ගස් හරි නගින්න පුළුවන්. මොනවා හරි දෙයකට එක එක නා දක්ෂයි. හැබැයි හුඟක් දක්ෂය. ඒක පටන් ගත්ත කාලෙම මනසින් හදාගෙන තියෙන මොකද්ද? මේව ටිකක් බිව්වෙන් පස්සේදී මම මේ කරන දේවල් මීටත් වඩා උද්‍යෝගින් කරන්න පුළුවන්. ඒක පින්වතුනි මේ මානසිකව හදපු සංකල්පය. මානසිකව හදපු සංකල්පය. ඉතින් මේ මානසිකව හදපු සංකල්පය තමයි දැන් ඔය වැඩ දියුණු කරගෙන තියෙන්නේ. ඒක ව්‍යාපාරයක් නේ සුරාව කියන එක. ඉතින් ඒ නිසාර මිනිස්සු මොකද කරන්නේ? මට මේ මතක ශක්තිය එනවා. මට උද්‍යෝගින් මේව කරන්න පුළුවන්. මම වෙනදට වඩා ප්‍රබෝධමත්ව මේව කරනවා කියලා ඉතින් හම්බ කරන හැම සේසතම පිංගුතුන අරකට වියදම් කරනවනේ. ඔය සමහර මිනිස්සු බලන්න සමහරට දවසකට 20,000ක් විතර හම්බ කරන මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සුන්ට පිංගුතුන මුළු මාසෙම වැටුපත් රුපියල් 45,000 50,000. සමහර මිනිස්සු ඉන්න රුපියල් 15,000 20,000 හම්බ කරන කුලි වැඩ කරන සමහර අය. මොකටද වියදම් කරන්නේ? උදේ ඉඳලා හම්බ කළා හවසට වියදම් කරනවා මද්‍රව්‍යෙදි. සුරා වෙදිමේ. ඉතින් මොකද මේ මිනිස්සුගේ ජීවිතයේ තියෙන දියුණුව? ටිකේ තියෙන ආදීනමක් විතරමයි. තමන්ගේ ජීවිතේ කිසිම ප්‍රගතියක් ඒ සුරාව තුලින් නැහැ. කිසිම ලාභයක් නැහැ. දක්ෂතාවයේ තියෙන කෙනා දුර්වලයෙක් කරනවා. හැකියාව තියෙන කෙනා පින්වතුන් නොහැකියාවන්තෙක් බවට පත් කරන මේ සුරාව. මිනිසුන්ගේ ජීවිත අන්ධකාරයට පත් කරන මේ සුරාව. දියුණුව පවා නසල දානවා. ඔය මේ බුදුරජාණන් සරයක ජාතකයක් කියන භද්‍රගට ජාතකයේ කියලා. ඒ භද්‍රගට ජාතකයේ මේ එක සිටුවරයෙක් හිටියා. සිටුවර 40 කෝටියක් ධනෙ තිබුණා. මේ සිටුවරයා මරණයට පත් වෙනකොට පුතාට තමයි ධනෙ අයිති වුණේ. ඔහු සුරාවට බැහි වුණා. ඒ සුරා පානය කරලා කරලා අර මුළු 40 කෝටිම ධනෙ විනාශ කරගත්තා. දැන් හිඟන්නෙක් වගේ පාරේ තැන් තැන් වල හිඟා කකා යනවා. දාත මහ බෝසතාන් වහන්සේ. ඒ බෝසතාන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලේ දානමාන আদি පින්කම් කළා. මෙරළ ගිහලා දැන් ඉපදිලා ඉන්නේ සක්‍රදේවියෝ වෙලා. සක්‍රදේවිය මනුෂ්‍ය ලෝකෙ දිහා බලද්දී තමන් උපන් ජීවත් වෙලා හිටපු කලින් හිටපු තැන මේ ගෙදර දැකලා පුතාවත් දකිනවා. ඒතර බලද්දී දැක පුතා මේ වගේ මේ දුප්පතෙක් වෙලා. දැන් හිඟන්නෙක් වගේ පාරේ තොටේ ඇවිදිනවා. ඊට කලින් තිබිච්ච පුත්‍රස්නේහේ නිසාම සක්‍රදේවියෝ ඔහුට කලයක් දෙනවා. එමි භද්‍රගට කියලා කියන්නේ. මේ කලේ ළඟ තියෙන තාකල් ඔහුට ධනෙන් අඩුවක් වෙන්නේ. තමන්ට විශාල ධනයක් ලැබෙනවා. ඒ කලේ ළඟ තියෙන තාකල්. දවසක් මේ තරුණයා හොඳටම බීලා බීලා නටනටා සින්දු කී කර කලේ උඩ දැම්මා. උඩ දාදි මේ කලේ බිමට වැටුණ ඇති කුඩු වෙලා ගියා. ඉතින් විශාල ධනයක් තියාගෙන සැප විඳින තිබිච්ච ඔහු අවසානයේ නැවත දුප්පතෙක් වෙලා යාචකෙක් වෙලා තමයි මරණයට පත් වුනේ. ඒ කියන්නේ කවදාවත් ඒ සුරාවට ඇබ්බැහි වෙච්ච කෙනා දියුණු වෙන්නේ නැහැ. සුරාවට ඇබ්බැහි වෙච්ච කෙනා දියුණු වෙන්නේ නැහැ. ඔහු නොදියුණු බවක්ම තමයි තියෙන්නේ. සමහරලට කෙනෙක් කියන්න පුළුවන් නෑ අහවල් කෙනා බොනව නමුත් යාට මෙච්චර වාහන තියෙන මෙච්චර ගෙවල් තියෙනවා. හැබැයි මනුස්ස සුරා පානේ නතර කරොත් උයේ තියෙන සම්පත් දෙගුණයක් තුන්ගුණයක් විතර වෙනවා. අනික ඇත්ත කතාව. ඒ සුරා පානේ කියන්නේ තමන් ඉන්න තැනින් පහලට දානවා. සුරාපාන ඉච්චන හානියක් කරනවා. ඒකින් කවදාවත් තමන්ට දියුණුවක් නෑ. ජීවිතේ කොච්චර තමන්ට පසුතැවිලි දේවල් වෙනවද? ඒව වෙනවා. ඊට පස්සේ කියනවා බෝසතාන් වහන්සේ සුරාපානේ කරන කෙනා දුෂ්ට ස්වභාවයක් ඇති වෙන කෙනෙක් වෙනවා. මොන වගේද? දෙමව්පියන්ට බයිනවා. ඊළඟට නැන්දා ලේලි භාර්යාව කරලා ගන්නවා. මේ සුරාපානේ තවත් ආදීනවයක් බලනකො අපි සමාජේ කොච්චර දේවල් දකිනවද? එහෙම දේවල් සමහරලාට මේ ඒ අධික සුරාපානයට ඇබ්බැහි වෙච්ච උදවිය කොයිතරම් බින්නතුනේ දරුවන් දූෂණය කරනවද? සමහරලාට එහෙම සමහර තාත්තලා තමන්ගේ දුවව දූෂණය කරනවා. කොයිල බලන තාත්ත සුරාවට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. මොනවා හරි මද්රවට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඉගෙන ඒකට ඇබ්බැහි වුණෙන් පස්සේදී අර තමන්ගේ හිතේ ඇතිවෙන රාගය තමන්ට පාලනය කරගන්න බෑ. මේ තමන්ගේ දුව, මේ තමන්ගේ ලීලි, එහෙම නැත්නම් මේ මගේ භාර්යාවගේ නංගි අක්කා, ඌව මතක් වෙන්නේ නැහැ වෙලාවට. ඒ වෙලාවට බලෙන් හරි ඒ කාන්තාවට හිංසාවක් පීඩාවක් කරන්න තමයි බලන්නේ. ඒක සුරාවි ආදීනවය. දැන් අර එක රජ කෙනෙක් හිටියා. මේ රජතුමා පිංගුතුනි අධික්ක ලෙස සුරාවට බැහි වෙච්ච කෙනෙක්. ඔහු පිංගුතුනි දවසක් අරක් කැමයට ගෙන මස් හදන්න. ඉතින් එදා ඔය මාගාති කියලා දවසක් තියෙන සාමාන්‍යයෙන් අබුද්ධෝත්පාද කාලවල එදාට කොයිවත් සත්තු මරන්නේ නැහැ. ඉතින් මේ අරක්කමේ කියනවා දේවයන් වහන්සේ අද කොහෙවත් මස් නෑ. අද මොකද මාගාත දවසක්. මේ රජ්ජුරුවන් ගැකේ හිටියේ රජ්ජුරුවන්ගේ කිරි කැටි පුතා. මස් නැත්තම් මේක හදන් වරෙන් කියලා ඒ කිරි කැටි පුතාගේ බෙල්ල කඳින් වෙන් කරලා අරක් කැමිට දෙනවා හදන් ඉන්න කියලා. ඉතින් පහෝදා උදේ අර මත්බවි මිදිලා සිහියාවෙන් පස්සේදී කොමගේ පුතා කියලා බිරිඳගෙන් අහනකොට තමයි කතාව කිව්වේ. ඉතින් කොච්චර වේදනාවකට පත් වුණාද රයිතුමා. ඉගෙනේ තමන්ගේ සිහිය මුලා කරනවනේ මේ සුරාව. කියන්නේ මොකද්ද? කරන්නේ මොකද්ද? යන්නේ කොහෙද? මේ කිසිම දෙයක් පිළිබඳව පින්වතුනි නිශ්චිත අදහසකට ඉන්න බෑ. හිතට එන්නේ ඉන හැම දෙයක්ම කරනවා මේ මිනිසයා සුරා පානී කරයින් පස්සේදී. සුරාවේ පින්වතුනි ඊ වගේ විශාල හානියක් තියෙනවා. ඊළඟට කියනවා මේ ධර්මයේ හැසිරෙන ශ්‍රමණ බ්‍රාහ්මණට හිංසා කරනවා. විශාල පව් කරනවා. සමහරලට බලනකෝ බුදුරජාන් වහන්සේට බයිනවා, සමහරලට ධර්මයට බයිනවා, මහා සංඝරත්න නිඳා පාස කරනවා. මොනවද සුරා පානය කරලා සමහර අය. ඉතින් මිනිස්සු කොච්චර පව් කරගන්නවද බලන්නකෝ. ඉතින් බ්‍රාහ්මණය කියනවා ඉතින් මිනිස්සු එහෙම නිඳා පාස කරලා මරණින් පස්සේදී අපායට යනවා. දැන් ඇත්තට මේ සුරා පානය කියන එක කර්මපතයක් නෙවෙයිනේ. දැන් දසාකුසල කර්මපතවල සුරා පානය නෑනේ. හැබැයි ඔය සුරා පානේ කරයෙන් පස්සේ දස අකුසල කර්මපතම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ 10ටම ප්‍රධානීක් වෙනව සුරා පානේ කියන එක. ප්‍රාණඝාත කරන්නත් පුළුවන්, හොරකම් කරන්නත් පුළුවන්, කාමීය වරදවා හැසිරෙන්නත් පුළුවන්, බොරු කියන්නත් පුළුවන්, කේලම් කියන්නත් පුළුවන්, පරුස වචන කියන්නත් පුළුවන්. ඔය ඔක්කොම කරන්නේ නැද්ද බලන්නකෝ සුරා පානේ කරපු කෙනෙක්. සුරා පානේ කරපේ කරනවා. දේශ ගන්නවා, තරහ ගන්නවා. ඉගෙන දෙඩි ව්‍යාපාදයක් ඇති කරගන්න සුරා පානය කරපු කෙනා. ඒ සුරා ව්‍යාදීන. ඒ කියන්නේ ඒ අර අකුසල 10ම කරා වගේ තමයි සුරා පානය කරා. සුරා පානය කරපු කෙනා ඔක්කොම කරනවා. බොදේ ඒ සී මුලා බවටපත් වෙනවා. අනිත් එක ප්‍රඥාව නැති කරන දෙයක් නෙමෙයි සුරාව කියන එක. කෙනෙකුගේ ප්‍රඥාව නැති කරලා දානවා සුරාව කියන එක. ඒකනේ ඔය සුරාවේ තියෙන පරලෝකින් ලැබෙන ආදීනවයක් තමයි නුවණ මද වෙලා උපදින්නේ. සුරා පානය කරන් පස්සේ නුවණ මද වෙලා තමයි උපදින්නේ. ඊට පස්සේ නුවණ මද වෙලා ඉපදුනෙන් පස්සේ මොකද කරන්නේ? ආයෙක දිගටම පවුනේ කරගන්න. ඔක තමයි සුරාවේ තියෙන තවත් ආදීනම. මේ පරලෝකී ජීවිතයේ තියෙන ආදීනම මම මේ කියවේ. ඊළඟට කියනවා මේ ලැජ්ජා සහිත සිත්. ඒ ලැජ්ජා සහිත සිත් තියෙනයි ලැජ්ජා රහිත සිත් බවට පත් කරනවා. ඒ වගේම මේ බොහොම උගත් අය, විද්වත් අය මෝඩයෝ බවට පත් කරනවා. මිනිමි සුරාව යමෙක් සුරා පානය කරනවද හරියට මේ සර්පෙක් වගේ සර්ප විසට සමානයි මේ සුරාව කියන එක. මොකද මිනිසුන්ගේ මුළු ජීවිතේම විනාශ කරලා දාන මේ සුරාව නිසා. ඔය අන්ධක වින්නු කියලා මේ පුත්‍රවරු 10 දෙනෙක් හිටියා. ඒ එකිනෙකාවම විනාශ කරගත් සුරාව නිසා. සුරාව නිසා විනාශ කරගත්තා. ඒ සමහරවල් බලන්න ඔය සුරා පානය කරන් පස්සේදී සමහර කලකෝලහල ඇතිවෙන තැන් එක පුතා විසින් තාත්තව මරලා එක අම්මාව මරලා. ඉතින් බලන්නකො සංසාරේ කොච්චර දරුණු පාප කර්මයක්ද කරගන්නේ. ඒ වගේ භයානක පාප කර්ම පවා කරගන්නවනේ මේ සුරාව. ඉච්චර විනාශයක් සසර සත්‍යයට ඇති කරන මේ සුරාව. මිනිසුගේ හිත අකාරුණික කරනවා. මිනිසුගේ හිත මිලීච්ච කරනවා. මිනිසුන්ගේ හිත් පින්වතුනි දුර්වල කරනවා මේ සුරාව. සුරාව ඒ තරම් විශාල හානියක් පින්වතුනි කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සුරාවේ ආනිසංසයක් දකින්නේපා. සුරාවේ තියෙන ආදීනවයක්. ඉනිසා කවදාවත් ජීවිතේ ඔය වෘතීනන් තෝරගන්න එපා. සුරාසැලත් දාන්න. මගේ නම් අදහස තමයි පින්වතුනි ව්‍යාපාරයක් කරන කෙනෙක් අඩුගානේ තමන්ගේ ව්‍යාපාරය තුළ දුම් වැටියක්වත් විකුණන්න එපා. මොකද ඒකත් තමන්ට මෙලොවටත් පරලොවටත් විශාල හානියක්නේ. සමහරලාට ව්‍යාපාර තුළ හදලා තියෙනවා දැන් දුම් වෙටි නැත්තම් ව්‍යාපාර එතනට කවුරුවත් ඉන්නේ පිංගුතුනි දුම් වෙටි ගන්න මිනිස්සු විතරද ඉන්නේ කොච්චරයි ඉන්නවද ඉතින් තමන්ට දැන් ඒ වගේ සුළු ලාභයක් වෙනුවෙන් තමන් කොච්චර හානියක් සසරට කරගන්නවද බලන්නකො ඒ නිසා තමන්ගේ ඔය අත්වලින් මේ තරම් භයානක විසක් තවත් කෙනෙකුට අරන් දෙන්නවත් එපා. ජීවිතේ අපේ පිංගුතුම් බලන්න දැන් ඔය හුඟාක් අයගේ ජීවිතවලට හරියට අසත්පුරුෂෝ ඉන්නවනේ. තමන්ගේ ජීවිතෙන් ඔය අසත්පුරුෂ පෞකාර මිතුරන්ව අයින් කරගන්න තියෙන හොඳම විසඳුම තමයි තමන් සුරාපානය කරනවා නම් සුරාපානි නතර කරන්න. තමන් සුරාපානි නතර කරලා බලන්නකෝ තමන්ගේ ළඟ ඇත්තටම රැඳෙන්නේ කවුද කියලා. සත්පුරුෂෝ ටිකක් විතරයි රැඳෙන්නේ. තමන්ගේ ළඟ ඉන්න අසත්පුරුෂයෝ බාලු ඔක්කොම තමන්ගෙන් අයින් වෙලා යනවා. ඉතින් ඒ නිසා කවදාවත් එහෙම කරන්න එපා. අනිත් එක තමයි මං පෞගේ කාලෙකත් එක මතක් කරා ඔය විවාහ මංගල උත්සව වලට. ජීවිතේ පින්වතුනි හුඟා කයික බලනකො විවාහ මංගල උත්සවේට අනිවාර්ය අංගයක් නෙමේ සුරාව දිනව කියන එක. ඒක අනිවාර්ය අංගයක්. මං හිතන්නේ මෑත කාලේ ඇත්තටම ලංකාවේ ගත්තම විශාල වශයෙන් පෞල් ජීවිතවල ප්‍රශ්න. ඉතින් මගේ අදහස තමයි මේ මංගල සම්මත දෙයක්. මංගල්‍යයක්. මංගල්‍යයක් කියන්නේ විශේෂ දෙයක් කියන එකනේ. හොඳ දෙයක් කියන කෙනෙක්ගේ හොඳ දෙයක් කරන වෙලාවේ ජීවිතේ තමන්ගේ ජීවිතේ පින්වතුනි මේ ආශිර්වාදයක් ලබන තැන මංගල්‍යයක් කියන්නේ ජීවිතේ එක්තරා කඩේමක්නේ. ඒක මේ උදේට දවල්ට කනෝ වගේ වැඩක් නෙවෙයිනේ. මංගල්‍යයක් කියන්නේ ජීවිතේ එක වතාවක් කෙනෙකුට කරගන්න අවශ්‍ය ඒක ජීවිතේ විශේෂ කොටසක්. එතකොට ඒකත් ජීවිතයේ මේ විශේෂ කොටස දැන් ගියක් දුරක් හදනකොට අපි බොහොම මංගල්‍යකින් ඒක කරන්නේ. ගෙට පදිංචි වෙන්නේ බොහොම මංගල්‍යකින්. එතකොට ඒ වගේ මේ විශේෂ මංගල සම්මත දෙයක් ආශිර්වාදයේ ලබන දෙයක් තුල අර වගේ පින්වත්නි සුරාව දෙනවා කියන එක හිතනවාද ආශිර්වාදයක් ලැබෙනවා කියලා. ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ ඒවයි. ඒ නිසා තමයි හුඟාක් ඔය විවාහ මංගලෝත්සව වැඩි කාලයක් පවතින්නේ නැතුව ඒව පින්වතුනි වින් විලා යන්නේ. ඇයි? එදාට ඉනකෝම බහුතරයක් දෙනා මත් කරවලා. ඉතින් ඒ හුඟාක් අයගේ ජීවිතවලට හානියක් කරලා Tamanට කොහෙන්ද ආශිර්වාදය? තේසේව කරන්න එපා. සුරාව කියන්නේ පින්වතුනි මෙච්චර විනාශකාරී දෙයක්. මේ බණ ටිකරි අහලා යම් කිසි කෙනෙකුගේ හිතට දැනෙනවා නම් මේ කාරණාව සුරාව කෙනෙක් මෙච්චර විනාශයක් කරනවා කියලා දෙයක් දැනෙනවා නම් අපේ පින්වතුන් පොළුවන් නම් හෙට ඉඳලා තමන් සුරාපානය කරන එකට නතරකරන්න. ඒ විතරක් නෙවෙයි ඔය දෑතින් අඩුම තරමේ තවත් කෙනෙකුට දුම් වැටියක්වත් තරන් නොදෙන තැනමට ප්‍රතිපත්තිගරුක වෙන්න. ගොඩේ ඒකට දායක වෙන්න මෙපා. තමන්ට විශාල විනාශයක් සසර පුරාවට මැති කරවනවා. ඉතින් මම මේ එකින් ගත්තොත් මින්ගුතරේ මේවට උදාහරණ අරගෙන උඟාක් විස්තර කරන්න පුළුවන්. නමුත් මම මතක් කළේ ඇතර මේ සුරාපානේ නිසා ලංකාව තුල ගත්තම විශාල අර්බුද ඇති වෙලා තියෙනවා. ජීවිත හානි වෙනවා, ධන හානි වෙනවා, සමාජ ප්‍රශ්න ඇති වෙනවා, පෞල් ජීවිතවල අවුල් ඇති වෙනවා. මේ වගේ නොයේක් විනාශකාරී පැති ඇති වෙනවා මේ සුරාපානේ නිසා. ඒ නිසා අපේ පින්වතුන් මෙන්න මේ කාරණාව දැනගෙන මේ භාග්‍යතුන් වහන්සේ මහත් අනුකම්පාවෙන් දේශනා කරපු මෙන්න මේ කරුණු කාරණාතික හිතට නගාගෙන අපේ පින්වතුන් මේ කාරණාවලින් වැළකිලා ඒ සිල්පදය අඛණ්ඩව ආරක්ෂා කරන සීලවන්තයෙක් බවට පත් වෙන්න. ආන්න එහෙම සිල් රකින්න සීලවන්තයෙක් බවට පත් වෙන්න මේ දේශනාව උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව දේශනා කරලා අපි රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන් අපි හැම දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා. නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිඟුතුන් හැම දිනාටම මේ සියලු පිං අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම මේ සියලු පිං අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියාපි ප්‍රාර්ථනා කරගම්මු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.
1: අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. එවන් වූ පින්කමකට ඔබට දායක වෙන්න පුළුවන්. net fm රේඩියෝවේ සතියේ දිනවල විකාශය වන ධර්ම දේශනාව සඳහා දායක වීමට 0777 77 25 214 0777 77 25 214 සතියේ දිනවල උදෑසන 9:00 සවස 5:00 අතර කාර්යාල වේලාව තුලදී අමතන්න. දර්ශන කවදත් අලුත් කාගෙත් නෑ.

Net FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

NIT-FM. Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමා මෑණී සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුල සිටින දරුවා පින්වන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

දේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ ධම්ගුණ සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්ද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.